0: The Pocket Money.
1: උදේ පහයි විනාඩි 38යි මාෂි දැන් වෙලාව. මේ තමයි හොඳම වෙලාව අද අපේ පොකට් මනී චැලෙන්ජ් එක පටන් ගන්න. Good morning Suri.
2: Good morning.
1: Suri, කොහෙද ගියා?
2: උණුසුමයි.
1: හරි ලස්සන පැත්තක් නේද? මේ දවස්වල කොහොමද සීතල වැඩිද වහිනවද?
2: වහිනවා.
1: වහිනවා නේද? හා හා හා. හරි දැන් කවුද මේ වෙලාවේ පොකට් මනී දිනන්න සුරිත් එක්ක සහයට ඉන්නේ?
2: අම්මා.
1: අම්මා ඉන්නවා. එහෙනම් අම්මගේ උදව්වත් අරගෙන ප්‍රශ්න හතරක් තියෙනවා. ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් දිනා ගන්න පුළුවන් වුණා.
3: අපි ඔයාට තප්පර 5යි දෙන්නේ ඉස්සර එක ප්‍රශ්නකට හරියට උත්තරේ තෝරන්න. තප්පර 5 ඇතුළත හරියට උත්තර දුන්නොත් අපි රුපියල් 5000ක් දෙනවා. මේ තමයි ඉස්සර ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ලංකාවේ මෙහෙණි සස්ුනේ ආරම්භය කියන්නේ සුරි සරල ඉතිහාස කතාවක් නෙවෙයි. ඒක කාන්තාවන්ට ශාසනයේ උතුම් මගකට ඇරෙන්න තියෙන පළවෙනි අවස්ථාව. ඉතින් මහා ප්‍රජාපති ගෞතම දේවියගේ කැපවීමත් සංගමිත්තා මෙහෙණින් වහන්සේගේ පැමිණීමත් එක්ක ලංකාවේ වුණ බුදු සසුන ආරම්භ වුණා. මෙන්න ප්‍රශ්නේ. ලංකාවේ මෙහෙණි සසුන ආරම්භ කළේ කවුද? 1. අනුලා දේවිය 2. සෝමා දේවිය.
3: ඉසුරි හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ අනුලා දේවිය. ඉසුරි තා ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න ඉසුරි ඔයාගේ දෙවෙනි ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ හැදෙන්නේ විද්‍යාව පාඩමෙන්. කාර්ය කිරීමට ඇති හැකියාව ශක්තිය කියලා හඳුන්වනවා. ශක්තිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. චාලක ශක්තිය, විභව ශක්තිය. ශක්තිය නැතුව කිසි දෙයක් චලනය කරන්න වගේම ක්‍රියාවක් කරන්නත් අපහසුයි සුරි. මෙන්න ප්‍රශ්නය. ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය මොකක්ද? 1. රාත්තල් 2. ජූල්.
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නකොට අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ සුරගේ තුන්වෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙත් අපි විද්‍යාව පාඩමෙන්ම තමයි හදලා තියෙන්නේ. රනිල ශාක කියන්නේ බෝංචි, මෑ, මුං, කඩල, දඹල වගේ කරල් හටගන්නා ශාක. මේ වගේ මුල්වල තියෙන කුඩා ගැටිතිවල ජීවත් වෙන බැක්ටීරියා පසට නයිට්‍රජන් එකතු කරලා පස සරු කරනවා. ඒ නිසා රනිල ශාක අපිට ආහාර දෙනවා වගේම පසත් සරු කරනවා. අපි අහන්නේ රනිල කුලේ ශාකවල මූල ගැටිති තුල සිටින බැක්ටීරියාව කුමක්ද? 1. ඇසටෝබැක්ට 2. රයිසොම්. උත්තරයක් දුන්න අපිට ඒක ඇහුනේ නැහැ. ආයෙ කියන්න පුළුවන්ද?
3: හරි
1: උත්තරේ තේරුවාට ටිකක් ඒක ඇහුණ මදි.
3: හරි දැන් අතේ රුපියල් 500ක් තියෙනවා. දැන් ඔයාලට බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්නට යමුද?
1: ඇමරිකා එක්සත් ජනපදය උතුරු ඇමරිකාව කියලත් අපි කියනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50ක් තියෙනවා. ඒ වගේම ෆෙඩරල් ජනරජයක්. අගනුවර වෙන්නේ වොෂින්ටන් DC. උතුරින් කැනඩාව, දකුණින් මෙක්සිකෝවට මායිම් වෙලා තියෙනවා. මෙන්න ප්‍රශ්නේ. ඇමරිකාවේ පළමු ජනාධිපතිවරයා කවුද? 1. ඒබ්‍රහම් ලින්කන් 2. ජෝර්ජ් වොෂින්ටන්.
3: ඉස්තුරි අතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ තෝරලා රුපියල් 2500ක් පොකට් මනී දිනා ගන්නවා.
1: ඔන්න එහෙනම් ඉස්කෝලේ ගියාට පස්සේ පුළුවන් යාළුවන්ටත් කියන්න. හරිද?
3: බොහොම ස්තුති ජය වේවා. ඉස්සුරි ඒ විදිහට පොකට් මනි දිනා ගන්නව අලුත් සතිය. ඉතින් ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා අපිට එවන්න මැසේජ් එකක් 0714 151 151 අපේ WhatsApp නම් එක.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ. Blanca Rating Agency BBB- Stable Outlook.

0: අද ගැස්මට සියත
1: නේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නෑ මකලෝ.
2: ඇයි
1: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට ගේනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
2: ආ ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා ඒක ගැන ඉතින් කල්පනා කරනවා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට aptitude test හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 11.
5: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
7: මං නම් හිතන්නේ නැහැ.
5: දකින හීන පිනින මානිට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: Money.
1: දන්නවද මාෂි, අපිට තියෙනවනේ චාන්ස් එකක් පොඩි වෙලාවක් ඇතුළත රටේ ඒ කොනේ ඉඳලා මේ කොනට යන්න. ඔන්න අපි කලින් හිටියේ උලපනේ, දැන් අපි යනවා මාතරට. ගුඩ් මෝර්නින් එසන්දි.
2: ගුඩ් මෝර්නින්
1: එසන්දි. මාතර නේද? මොකද්ද පුතාගේ ඉස්කෝලේ?
2: අනුර විද්‍යාලය.
1: අනුර විද්‍යාලයේ හතවසර ඉගෙන ගන්න එසන්දි ඔන්න අද ලෑස්ති පොකට් මනි චැලෙන්ජ් එක දිනන්නනේ.
3: ඔව්, එසන්දිට තියෙන ප්‍රශ්න හතරක අභියෝගයක්. ලෑස්ති නේද එසන්දි බාර ගන්න අභියෝගය?
2: ඔව්.
3: හරි, තප්පර පහයි අපි එක ප්‍රශ්නයකට දෙන්නේ ඔයාට. මේ තප්පර පහ ඇතුළත සද්දට උත්තරේ දෙන්න ඕන. හොඳද? මේ තමයි එසන්දි පළවෙනි ප්‍රශ්නය.
1: හතවසර ඉතිහාසයේ පාඩමින් තමයි එසන්දි ඔන්න ඔයාට පළවෙනි ප්‍රශ්නේ ලැබෙන්නේ. රෝම අධිරාජ්‍ය ලොව මෙතෙක් බිහි වූ විශාලතම සහ බලවත්ම අධිරාජ්‍යයක්. මේ අධිරාජ්‍යය නවීන ලෝකයේ නීතිය, භාෂාව, සංස්කෘතියට දැවැන්ත බලපෑමක් සිදු කළා. මෙන්න ප්‍රශ්නය. පළමු වන රෝම අධිරාජ්‍යය කවුද? 1. ඔගස්ටස් සීස. 2. ජූලියස් සීස.
3: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා යසන්දි. අපි යමු දෙවනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න දෙවන ප්‍රශ්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. විනාකිරි කියන්නේ ප්‍රධාන වශයෙන් ජලය සහ ඇසිටික් අම්ලය අඩංගු ඇඹුල් රසතිදියරයක්. විනාකිරි ආහාරවල රස වැඩි කරනවා වගේම අච්චාරු වගේ ආහාර කල් තියාගන්නත් යොදා ගන්නවා. මෙන්න ප්‍රශ්නය. විනාකිරි නිෂ්පාදනයේදී භාවිතා කරන ශුද්ධ ජීවී කාණ්ඩය මොකක්ද? 1. වෛරස. 2. බැක්ටීරියා.
3: බැක්ටීරියා. යසන්දි ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙනවා. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යයනය විෂයෙන් වොලිබෝල් ක්‍රීඩාව දැලකින් වෙන් වූ පිටියක ක්‍රීඩකයන් 6 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර සිදුවන කණ්ඩායම් ක්‍රීඩාවක්. පන්දුව ප්‍රතිවාදී පිටියේ බිමට පතිත කර ලකුණු ලබා ගැනීම තමයි මෙහි අරමුණ. වොලිබෝල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙසද සැලකෙනවා. අපි අහන්නේ වොලිබෝල් තරගයක ලිබ්‍රෝ ක්‍රීඩකයා ක්‍රීඩා කරන්නේ 1. ඉදිරි පෙර ක්‍රීඩකයෙකු ලෙස, 2. පසු පෙළ ක්‍රීඩකයෙකු ලෙස.
2: පසු පෙළ ක්‍රීඩකයෙකු
3: ලෙස. යසන්දි ප්‍රශ්න තුනකට දැන් උත්තර දීලා තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්.
1: ඔන්න අභියෝගය. බෝනස් ප්‍රශ්න අනිවාර්යෙන් දෙනන්න ඕනේ. අපි ලෑස්ති බෝනස් ප්‍රශ්න අහන්න. ඔය ලෑස්තිද?
2: ඔව් ලෑස්ති.
1: මෙන්න බෝනස් ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය 1962 අවුරුද්දේදී තිරගත වුණා. මයික් ජේ විල්සන් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ගාමිණී ෆොන්සේකා, ජීවරාණි කොලකුරසූරි සහ ඇන්තනි සී පෙරේරා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය කළා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය කුමක්ද? 1. රන්මුතු දුව. 2. කඩවුම් පොරොන්දු.
3: හරි උත්තරේ වෙන්න ඕනි පළවෙනි උත්තරේ රන්මුතු දුව.
1: එතකොට කඩවුම් පොරොන්දු තමයි ලංකාවේ පළමු චිත්‍රපටය. අපි අහුවේ ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය මොකක්ද? එතකොට උත්තරේ වෙන්න ඕනේ රන්මුතු දුව. කමක් නැහැ, එසඳි හොඳ උත්සාහයක් ගත්තා. අපි ආයෙ දවසක සම්බන්ධ වෙලා ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් දිනා ගමු.
3: ජය වේවා. ඒ විදිහට තමයි ඉතින් දැනගත්තේ දේවල් අපි ඉගෙන ගන්නෝ නේද? හරි, එහෙනම් අපිට මතක් කරන් දෙයක්ත් තියෙනවා.
1: ඒකනේ ජීවිත දිනන්න ඕන කරනවා හොඳ සැලැස්මක්. අපිට අනාගතේ පේන්නේ නැහැ. හැබැයි අනාගතේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් ගැන අනුමාන කරන්න පුළුවන්. තව අවුරුදු 5කින් ඔන්න මාෂි කාර් එකක් ගන්නවා. ඒ වගේ දේවල් අපිට හිතන්න පුළුවන්. ඉතින් ජීවිතේ අන්නේ වගේ ඉස්සරහට අපිට ළඟා කරගන්න තියෙන දේවල් අපි ඉලක්කවලට අද ඉඳලම හැබැයි අපි යමක් කරන්න ඕනේ. අතේ තියෙනවා නම් පුංචි මුදලක්. ඒක ඔබට පුළුවන් ආයෝජනයක් විදිහට ස්ථාවර තැන්පතුවක තැන්පත් කරන්න. දැන් උණු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5ක කාලයකට තමන්ගේ මුදල ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළොත් 15% පොලියක් ලබා ගන්න පුළුවන් වගේම 11.84% වාර්ෂික සඵල පොලියකුත් ලැබෙනවා. ඉතින් විස්තර දැනගන්න ඕනේ නේද? කතා කරන්න ඔව්. 13.19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. හැමදාම මේ වගේ දෙයක් කරන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්නේ වෙනස් විදිහ අලුත් දෙයක් කරන්නේ. මොකද මේ දවස්වල පොලිය වැඩි වුණා. ඒ පොලිය වැඩි වුණත් වැඩිම පොලිය ලබා දෙන්නේ සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. අදම කතා කරලා වෙලාවක් වෙන් කරගෙන යන්න ඉතින් 13.19 සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. අපි වෙලාව මතක් කරමු නේද?
3: වෙලාව 10:06.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: හෙට සිට ප්‍රදේශ කිහිපයකට වැසි වැඩි වන ලකුණු. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි. අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ එනතක හිගයක්. හෝමුස් හරහා ගමන් කරන නෞකාවලට නවසේවා කාස්තුවක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: දැන් වෙලා උදෙස් 6 විනාඩි 6 වෙලා. 6යි 6යි. 6 කියන්නේ ලකි නම්බර් එකක් නේ. රයිට්. බලමුකෝ මේ පැයේ අපේ අද දවසේ පොකට් මනි අභියෝගය දිනන්න සම්බන්ධ වෙන තුන්වෙනියා. රයන්. රයන් අපි හොයාගෙන යන්නේ ගම්පලට. මේ දවස්වල ගම්පලට ටිකක් පායනවා කියලා තමයි ආරංචි. එහෙම නේද රයන්? Good morning. හරි. රයන් කියන්නකෝ බලන්න රයන්ලා ගෙදර කවුද ඉන්නේ මේ වෙලාවේ? අපිත් එක්ක පොකට් මනි චැලෙන්ජ් එක දිනන්න රයන්ට උදව් කරන්න බලාගෙන.
1: අම්මා.
0: හරි. එහෙනම් අම්මගේ උදව්ත් අරගෙන අපි ඔන්න අද ප්‍රශ්න හතරට උත්තර දෙමු.
2: හරි රයන්, ප්‍රශ්න හතරයි තප්පර පහක් ඇතුළත උත්තර තෝරන්න ඕන. ලෑස්ති නේද?
1: ඔව්.
2: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
0: රයන් ඉස්කෝලේ 10 වසර ඉන්නේ. ඔන්න විද්‍යාව පාඩමෙන් තමයි අපි පළවෙනි ප්‍රශ්නය නිර්මාණය කරලා තියෙන්නේ. රයන්, සතුන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එක කොටසක් පෘෂ්ඨවංශී, අනිත් කට්ටිය අපෘෂ්ඨවංශී.
1: සිංහල දන්නේ නැහැ මං, ඉංග්‍රීස් මීඩියම් කරන්නේ.
0: අහහ්.
1: ඉංග්‍රීස් මීඩියම් කරන්නේ.
0: හරි රයන්. හොඳයි. අපි රයන්ව සම්බන්ධ කරගමු. එහෙනම් අපි අනිත් මාධ්‍ය ප්‍රශ්න ටිකත් එක්ක කොහොම වුණත් හොඳ උත්සාහයක් ගන්න පුළුවන් කමක් තියෙනවා නේද? සමහර තැන්වලදී තමයි. රයන් අපි සම්බන්ධ කරගමු. ටික වෙලාවකින් ප්‍රශ්න ටික වෙනස් කරගෙන අපි මතක් කරනවා අපිත් එක්ක ඉන්න අනුග්‍රාහක හිතවතුන් සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස්. අපි සර්වෝදය ඩිවලොප්මන් ෆයිනෑන්ස් එක්ක ජීවිතේ දිනන් සෑහෙන උත්සාහයක් ගන්න. මොකද දන්නවද, ජීවිතේ ඉස්සරහට යනකොට සමහර තැන්වලදී අපිට ඕන කරනවනේ මූල්‍යමය ශක්තියක්. ජීවිතේ අනාගතය අපි කාටවත් කලින් කියන්න බෑ. හැබැයි ලෑස්ති වෙලා හිටියොත් ඕනම වෙලාවක ඕනම දෙයක් වුණාට කිසිම බයක් සැකක් නෑ. ඔන්න එහෙනම් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට හොඳ චාන්ස් එකක් දීලා තියෙනවා. 15% වෙනකන් පොලිය ලබා ගන්න පුළුවන් අවුරුදු 5 කාලයකට. ඔයත් ඔයාගේ මුදල ස්ථාවර තැන්පතුවක් විදිහට බැංකුවට නෙමෙයි සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගිහින් තැන්පත් කළොත් ඉතින් ලෝකේ බැංකු වලින් හොයාගත්ත හොඳම ආයෝජන ක්‍රමයේ ස්ථාවර තැන්පතු රිස්ක් එක හරිම අඩුයි. 13.19 කතා කරන සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට යන්න ගිහිල්ලා අතේ තියෙන මුදල ස්ථාවර තැන්පතුවක් බවට පත් කරගන්න. 15% පොලියක් දෙනවා. 11.84% වාර්ෂික සබල පොලි අනුපාතයකට යටත් වෙලා. ඉතින් ජ්‍යෙෂ්ඨ පුරවැසිය ඔබට අනාගතේ සැනසිලිදායක විශ්‍රාම ජීවිතයක් ගත කරන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතුට බය නැතුව වියදම් කරන්න, ඔන්න මේක හොඳ චාන්ස් එකක්.
2: ඔව්, ඒ ගැනත් ඔන්න මතක් කරලා අපිත් එක්ක පොකට් මනි දිනන සම්බන්ධ වෙන විදිහත් මතක් කරන්න. 0714 151 151 අපේ WhatsApp නම් එක. එවන්න අපිට මැසේජ් එකක්.
3: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0711 982 2984 ට දැන්ම WhatsApp කරන්න.
4: සියපා පොකට් මනි. අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15% පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: මම ශේනිය ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 8 2 0 7 1 7 2 0 7 1
2: දෙදස් පන්සේක අඩුම මාසික පාරිකයකට ඔඩියෝ සිිස්ටම් එකක් කරගන්න
3: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
2: අවන් ස්ටිකෙන් ටික පේ
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
5: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට
6: එනවද?
4: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
4: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
7: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා සියත පොකට් මනි
1: විනාඩි තහ නවේ ඇයි අපි ආයත් වතාවක් කොන්න සම්බන්ධ කරගත්ත රයන්ව රයන් ඉංග්‍රීසි මාධ්‍යෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ ඉස්කෝලේ 10 ශ්‍රේණියේ ඉන්නේ ඉතින් අපිට සිද්ධ වුණා පරිවර්තනය රයන්ට යොමු කරන්න ප්‍රශ්නවල අපි ලෑස්ති දැන් මේ ප්‍රශ්න ටික ආයේ අහන්න රයන්ගේ අවස්ථාව අපි කොහොම හරි දෙන්නයි බලාපොරොත්තු
2: රයන් ලෑස්ති නේද
3: ඔව්
2: හරි හොඳට කල්පනා කරලා හරියට උත්තරේ තෝරන්න තප්පර 5ක් අපි ඔයාට දෙනවා මේ තමයි රයන් පළවෙනි ප්‍රශ්නය
1: රයන් සත්තුන් කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්නේ එකක් පෘෂ්ඨවංශීන් අනිත් කට්ටිය අපෘෂ්ඨවංශීන් ඒ කියන්නේ කොඳු ඇට පෙලක් සහිත සහ කොඳු ඇට පෙලක් රහිත අපි අහන්නේ මේ අතරින් කොඳු ඇට පෙලක් රහිත සත්ව කාණ්ඩය එක ආත්‍රපෝඩා සත්ව කාණ්ඩය දෙක ශිරපායි සත්ව කාණ්ඩය
3: එක
2: රයන් හරි උත්තරේ තේරුවා රුපියල් 250කුත් ඔන්න දිනා ගන්නවා අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: පෘථිවිය වටා පැතිරි තියෙන වායු පටලය තමයි වායුගෝලය. අපේ ජීවිත පවත්වාගෙන යන්නත් කාලගුණය සහ දේශගුණය පාලනය වෙන්නත් වායුගෝලය වැදගත් වෙනවා. වෙන ප්‍රශ්නය. පෘථිවි වායුගෝලයේ වැඩිපුරම ඇති වායුව වන්නේ 1 නයිට්‍රජන් 2 කාබන් ඩයොක්සයිඩ්
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා තියෙන තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා රයන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මිනිසා නිර්මාණය වෙලා තියෙන්නේ ප්‍රධාන පද්ධති පහක එකතුවෙන්. ස්නායු පද්ධතිය, රුධිර වාහිනී පද්ධතිය, බරිස්රාවි පද්ධතිය ඊට උදාහරණ විදිහට කියන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. ආහාර ජීර්ණ පද්ධතියට සහ ශ්වසන පද්ධතියට පොදු අවයවය වන්නේ 1. ග්‍රසනිකාව 2. මුඛය
2: රයන් ප්‍රශ්න තුනටම උත්තර තෝරලා මේ වෙදි රුපියල් 1000ක් ඔයාගේ අතේ තියෙනවා දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගමුද?
1: මෙන්න බෝනස් ප්‍රශ්නය. මධ්‍යම ආසියාවේ පිහිටි ලෝකයේ උසම සහ විශාලතම සානුව ටිබෙට් සානුවයි. මේ ලෝකයේ පියස්ස ලෙසත් හඳුන්වනවා. මෙහි සාමාන්‍ය උස මීටර 4000කට වැඩි. හිමාලය සමග සම්බන්ධ වූ වැදගත් භූගෝලීය ප්‍රදේශයක්. මෙන්න ප්‍රශ්නය. ටිබෙට් සානුව පිහිටා ඇති රට වන්නේ 1. පාකිස්තානය 2. චීනය
2: රයන් ප්‍රශ්න හතරට මෙයා උත්තර තෝරලා අද දවසේ රුපියල් 5000ක් පොකට් මනි දිනා ගන්නවා.
1: රයන් මොකද හිතන්නේ මේ වෙලාවේ?
3: සතුටු හිතෙනවා.
1: ආහහ ඉස්කෝල ගිහලා එන යාළුවන්ටත් පොකට් මනි ගැන කියමු නේද?
3: ආ කියන්න කියනවා.
1: ඕකේ එනං thank you very much. පිට එක සම්බන්ධ වුණාට ඔන්න තව එක පොඩ්ඩක් තවස්ථාවක් තියෙනවා මාෂි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ.
2: ඔව් මම මතක් කරන්න නම්බර් එක 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක් අපි ලෑස්ති පොකට් පණි දෙන්න.

0: Good money.
1: විනාඩි 26යි දැන් වෙලා වුණ අද දවසේ පොකට් මනි දිනන්න අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ හතරවෙනි වාසනාවන්තයා. අද වාසනාවන්තියද ලාවන්‍ය. ගුඩ් මෝනින් ලාවන්‍ය.
2: ගුඩ් මෝනින් සර්.
1: ලාවන්‍ය හෝමාගම ඉන්නේ, හෝමාගම ජනාධිපති විද්‍යාලයේ අටවස්සර ඉගෙන ගන්න ලාවන්‍ය තමයි. ඔන්න දැන් ලෑස්ති වෙන්නේ පොකට් මනි දිනන්න. ලෑස්තිද ලාවන්‍ය?
3: හරි, ප්‍රශ්න හතරක් තියෙනවා. අපි ඉක්මනටින් උත්තර දීලා රුපියල් 5000ම දිනාගමු. මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ පාඩමින් තමයි ඔන්න පළවෙනි ප්‍රශ්නය. අතීතයේ ඉඳන්ම ලාංකිකයෝ සත්ව පාලනය වැදගත් කෘෂිකාර්මික කටයුත්තක් විදිහට කරගෙන ආවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳන්ම මිනිසාට සත්වයා අතර තිබ්බේ ඉතාපූරු සහ සම්බන්ධතාවයක්. වෙන ප්‍රශ්නය, අපේ පැරණි සමාජයේ ප්‍රචලිතව පැවති සත්ව පාලන ක්‍රමය කුමක්ද? 1. කුකුළු පාලනය, 2. ගව පාලනය.
3: රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවැනි ප්‍රශ්නේ විද්‍යාව පාඩමේ. භූගත කඳන් කියන්නේ පොළොව යට වර්ධනය වන කඳන් වර්ගයක්. මේවා ආහාර තැන්පත් කිරීමටත් නව පැලෑටි බිහි කිරීමටත් උපකාරී කරගන්නවා. මෙන්න ප්‍රශ්නය, භූගත කඳන් දැකිය හැකිවන්නේ මේ අතරින් කුමන ශාකයේද? 1. තුවක්, 2. ඉඟුරු. එකද දෙකද ලාවන්‍ය?
2: දෙක.
1: උත්තරේ තෝරලා තියෙනවා. හරි, අපි යමු එහෙනම් තුන්වෙනි ප්‍රශ්නෙට. භූගෝල විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නය. අපි හදලා තියෙන්නේ ආසියා මහද්වීපය. ලෝකේ විශාලතම මහද්වීපය වගේම වැඩිම ජනගහනයක් ඉන්න මහද්වීපයයි. යුරෝපා මහද්වීපය සංස්කෘතික ආර්ථික වශයෙන් වැදගත් මහද්වීපයක්. මෙන්න ප්‍රශ්නය, ආසියාව හා යුරෝපය වෙන්වන කඳු පන්තිය වන්නේ 1. එවරස්ට් කඳ, 2. යුරල් කඳු වැටිය.
3: ප්‍රශ්න තුනකට උත්තර තෝරලා මේ වෙදී රුපියල් 1000ක් පොකට් මනි අතේ තියෙනවා ලාවන්‍ය. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද?
1: ලාවන්‍ය, ඊජිප්තුව කියන්නේ අප්‍රිකාවේ ඊසාන දිග කොටසේ තියෙන රටක්. ඊජිප්තුවේ අගනුවර කයිරෝ, ලෝක ප්‍රසිද්ධ පිරමීඩ වගේම නයිල් ගංගාව හින්දා ඊජිප්තුව ලෝකයේ වැදගත් රටක් ලෙස සලකනවා. ඊජිප්තුවේ නිල භාෂාව අරාබි භාෂාවයි. මෙන්න ප්‍රශ්නය, ඊජිප්තුව අයිති වන්නේ කුමන මහද්වීපයටද? 1. යුරෝපා මහද්වීපයට, 2. අප්‍රිකා මහද්වීපයට.
3: අපි අහුවේ ප්‍රශ්න හතරයි. ප්‍රශ්න හතරටම හරි උත්තර තෝරලා රුපියල් 5000ක් ලාවන්‍ය පොකට් මනි දිනා ගන්නවා.
1: එහෙනම් ඉතින් හොන්න අපි නිවුස් සෙග්මන්ට් එක අහන්න නැස්ටි. ඊට පස්සේ මමිස් පොකට් මනි දිනන්නේ කවුද කියලාත් බලමු. වෙලා මතක් කරන්න දැන් උදෑසන 6:30.

0: ලොව පුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: හෙට සිට ප්‍රදේශ කිහිපයකට වැසී ප්‍රධාන ජලාශ කිහිපයක ජලමට්ටමාටු වෙයි. අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ එනතක හිඟයක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි. බ්‍රිතාන්‍ය අගමැති අද යුක්‍රේනයට.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: වාරි මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශවල සමස්ත ජලධාරිතාවය මෙවන විට 135.8% මට්ටමෙහි පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වාරි මාර්ග අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ජලධාරිතාවේද තවමත් 135 ඉක්ම වූ මට්ටමක පවතින බවයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා ප්‍රමාණයේ වැව් 5600ක පමණ ජලධාරිතාවය මෙවන විට 125ක් හෝ ඊට අඩු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. හෙට සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි වැඩි විය හැකි බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් නුවරඑළිය මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඉදිරි දින කිහිපයේ වැසි වැඩි වනු ඇති බවයි. පළාත් දෙකක සහ දිස්ත්‍රික්ක පහක උණුසුම අද ඉහළ යා හැකි බවද කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ නැගෙනහිර උතුරු මැද පළාත්වල සහ යාපනය කිලිනොච්චිය වවුනියාව මුලතිව් මොනරාකල යන දිස්ත්‍රික්කවලයි. දිවෙනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හමුවේ මෙවන විට පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික්ක හතක පවුල් 25,628කට අයත් පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවයි. මොනරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට එම දිස්ත්‍රික්ක හතයි. පසුගිය 20 වනදා වන විට පවුල් 22,963කට අයත් පුද්ගලයින් 71,893 දෙනෙකුට ජලය සපයා ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ලොවපුරා කාලගුණයට බලපාන එල්නිනෝ තත්ත්වය මෙවසරේ ඉතා ප්‍රබල වීමට ඉඩ ඇති බව විශේෂඥයින් පවසනවා. බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා කාර්යාලයේ දිගුකාලීන අනාවැකියංශය සඳහන් කළේ මෙවර එල්නිනෝ තත්ත්වය වසර 100කට වැඩි කාලයකින් වාර්තා විය හැකි ප්‍රබලතම තත්ත්වය වීමට ඉඩ ඇති බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. එම සංගමයේ කම් චමිල් මුතුකුඩ සඳහන් කළේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෞඛ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක BH මීගස්තනිය ස්ථාන මාරු කිරීමට එරෙහිව මෙම පියවර ගන්නා බවයි.
4: කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලයේ සිදුව ඇති වංචා දූෂණ හෙළිදරව් කිරීම හේතුවෙන් එහි සේවය කරපු ප්‍රධාන ජ්‍යෙෂ්ඨතම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කිසිදු හේතුවක් නොදන්වා හදිසියේ ස්ථානමාරු කිරීමට එරෙහිව අපි ගිය සතියේ ලංකාවේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂක වෘත්ති සමිති ක්‍රියාමාර්ගයට එරඹුණා. ඒ අනුව එක්දින සංකේත වැඩවර්ජනයක් සහ ඩෙංගු මාධ්‍යන රාජකාරී වලින් ඉවත් වීමේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය තමයි අපි ආරම්භ කරනු ලැබේ. නමුත් මේ අවස්ථාවේ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාම සහ එයින් සිදුවන ජනතාවට සිදුවන අපහසුතා හේතුවෙන් අපිම උච්ච සමිති ක්‍රියාමාර්ගය යම්තක් වෙනස් කිරීම සිදු වෙනවා අද සිට. ඒ අනුව අද දින සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මාධ්‍යන රාජකාරීව නිරත වෙනවා. නමුත් දිවයිනේ සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෙත ලබා දිය යුතු දත්ත සහ වාර්තා ලබා දීම අද දින සිට සම්පූර්ණයෙන්ම නවත්වනු ලබනවා.
1: සියලු ආකාරයේ දත්ත පද්ධති යථාවත් කිරීමද අත්හිටවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේලේ කම් චමිල් මුතුකුඩ පැවසුවේ. ඔහු සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි. සැප්තැම්බර් මස 2 සතිය වනතුරු ප්‍රමාණවත් වන පරිදි විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල්ලඟුරු රට තුළ පවතින බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය MIM අරකම් පවසනවා. සෙත ප්‍රවෘත්ති කළ විමසීමකදී ඔහු පැවසුවේ ඉදිරි කාලයට ප්‍රමාණවත් පරිදි ගල්ලඟුරු නැව් ඇනවම් කර ඇති බවයි. සූර්ය ශක්තිය සහ සුළං වැනි පුනර්ජනනීය ප්‍රභවයන් මකින් විදුලි උත්පාදනය ඉහළ නැංවීම සඳහා මෙවන විට පියවරගෙන ඇති බවද නියෝජ්‍ය මාතෙවරයා සඳහන් කළා. මේ අතර 2029 වසර දක්වා විදුලි ජනනය සඳහා ඩීසල් යොදා ගැනීමට සැලසුම් කර ඇති බව බලශක්ති විශේෂඥ විදුර රළපනාව පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
5: ලබන වසරේ පළමු කාර්තුවේදී දැඩි වියලි කාලගුණයක් ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. මේ තත්ත්වය ඇති වුණොත් විදුලි කප්පාදුවකට යන්න සිදු වෙයිද?
6: පිට තියෙන්නේ ගල්ලංගුරු තව සති කිහිපයකට විතරයි. එතකොට සැප්තැම්බර් 15 සතිය නැවක් එන්න ඕනි. ඊළඟ සැප්තැම්බර් 15 විතර වෙනකොට අලුත් ටෙන්ඩරේ නැව් එන්න ඕනි. ඒ නැවක් අමාවුනොත් එහෙම ආපහු ගල්ලංගුරු ප්‍රශ්නෙකුත් ඇති වෙනවා. නිනෝ තත්ත්වයත් එක්ක පෙබරවාරි සිට මැයි මාසය දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා කියනත් එක තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. උෂ්ණත්වය වැඩි වුණාම ෆෑන් එක කන්ඩිෂන් වගේ දේවල් පාවිච්චි වැඩි වෙනවා රටේ. එතකොට ඇත්තටම පද්ධතියේ අවශ්‍ය ප්‍රමාණය ජනනය නැති වෙලා ගැටලුවක් ඇති වෙන්න පුළුවන්.
5: ජාතික විදුලි බල පද්ධතියේ අසමතුලිතතාවක් ඇති වූ පසු විදුලි බිඳ වැටීම් පසුගිය කාලේ වාර්තා වුණා. ඒ තත්ත්වය වළක්ව ගන්න තාමත් නොහැකිද?
6: ගැටලුව තියෙනවා. ඒ පද්ධති බිඳ වැටීමට හේතුව මේ තියෙන ආරක්ෂණ ක්‍රමවේදය හරියට ඩිසයින් කරලා නැති හින්දා. ඒ කියන්නේ ගිතර ෂෝට් එකක් උනායි කියලා මුළු පළාතෙම ලයිට් යන්නේ නැහැනේ. ඒක හින්දා තමයි මේ ගැටලුව වෙන්නේ. එතකොට මොන හරි පද්ධතියේ ලොකු ප්‍රශ්නයක් ආවොත් එහෙම ඒකෙන් සම්පූර්ණ රටම යන්නේ ඒක නවත්තන්න බෑ. ඒක කරන්න නම් ඒ ආරක්ෂණ පද්ධතිය අප්ඩේට් කරන්න ඕනේ.
5: ලබන වසරේදී මුහුණ පෑමට සිදුවන තත්වයට විසඳුමක් වශයෙන් දිවා කාලයේදී සැපේන සූර්ය බලශක්තිය ගබඩා කර ගැනීමේ කඩිනම් ක්‍රමවේදයක් අනුගමනය කරන්න බැරිද?
6: පෙබරවාරි මාස වෙනකොට මේ ඉගුම වැඩිවීමක් වෙනවා එල්නිනෝ තත්ත්වයත් එක්ක රස්නෙත් එක්ක. ඒකට කරන්න මාස 7-8ක් තියෙනවා. අපිට ටෙන්ඩර් දාලා බැටරි පද්ධති ගන්න බෑ මේ කාලය ඇතුළත. ඒකට අර සුළං බලය ගන්නවා වගේ අර ෆීඩින් ටැරිෆ් කියන ක්‍රමවේදය කියන්නේ සමාජ උපක දවස් කොමසම තියෙනවා ගානක්. ඒ ගානකට ඕනි කට්ටියට ගෙනල්ලා ගන්න පුළුවන්. ප්‍රතිපරතිව්වේ මේ ක්‍රමවේදයෙන් තමයි මේ ටික ගන්න පුළුවන් එකම විදිහ. මුත් මේ දවස්වල වෙලා තියෙන්නේ අත්‍යත පාලනකාර ආයතනයේ සහ ඒගොල්ලන්ගේ ඉන්න කන්සල්ටන්ට්ස්ලා ඒ බලශක්තිය අමාත්‍යංශයේ ඇමතුමාටයි ලේකම්තුමාටයි ජනාධිපතිටයි හැම තැනටම කිව්ල කියනවා මේ විදිහට ගන්න එපයි කියලා.
5: මේ තියෙන තත්වයත් එක්ක තව කොපමණ කාලයක් විදුලිය උත්පාදනය සඳහා ඩීසල් භාවිත කරන්න සිද්ධ වෙයිද?
6: දැන් අපි හිතමුක 2027 ඩීසල් වල දුන ඒගොල්ලන් යන සරස්ම ඇටියට සාමාන්‍යයෙන් හැම සතියකම දවස් 5ක් ඩීසල් බලාගාරවලින් ජනනය කරන්න ඕනේ. 2028 කරන්න ඕනේ. 2029 ඩීසල් කරන්න ඕනේ. ඇයි අපි තීරණයක් ගන්නත්තේ 2027 පස්සේ අපි ඩීසල් පාවිච්චි කරන්නේ වෙනුවට පැට්‍රෝල් පද්ධති දානවා කියන එක බොහොම අහසු තීරණයක්.
1: අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ එන්නතක හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පැවසුවේ මේ හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි. මෙම එන්නත් හිඟය හේතුවෙන් මසකට පිළිකා රෝගීන් 25,000කට පමණ බලපෑම් මෙලවන බවද ඔහු කියා සිටියා.
7: සාමාන්‍යයෙන් පිළිකා රෝගීට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන විට ඔවුන්ගේ ශරීරයේ රුධිරගත සුදුදුරාණු මට්ටම අඩුවෙලා ප්‍රතිශක්තිකරණය අඩුවීමෙන් ඔවුන්ගේ ජීවිතාවධාරමක් පවතිනවා. මේ තත්ත්වය නිසා පිළිකාට වෛද්‍ය ප්‍රතිකාර ලබන යැයි කීමතරපි ලබන හැම රෝගියෙකුටම වගේ අදාළ වෛද්‍ය ප්‍රතිකාර මුලින් අනතුරුව අපි ඔවුන්ගේ සුදුදුරාණු මට්ටම වැඩි කරලා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීම සඳහා වන විශේෂ එන්නතක් ලබා දෙනවා. මේක කොලිනි ස්ටිමුලේටින් ෆැක්ටර්ස් විදිහට කෙටි ඉන් සාමාන්‍යයෙන් හඳුන්වනවා. දැනට ලංකාවේ මාස ඒක සිට මෙමේ එන්නට සම්පූර්ණ වශයෙන්ම රජයේ වගේම පුද්ගලික රෝහල් වල නැති දැන් රෝගී විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරා මේ ඖෂධය කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමද කටයුතු කරන්න කියලා. එහෙම නැත්නම් ඉදිරි දවස් 90ක කාල සීමාවෙදී අපේ රටේ පිළිකා රෝගීන් 75,000කට ආසන්න ප්‍රමාණයකට මේ ඖෂධය සම්පූර්ණයෙන්ම නැතිවීම දැඩි බලපෑමක් කෙල්ලලා උන්ගේ ජීවිත අවදානමට පත් වීම ඉඩකඩ ඉහළ යන්න පුළුවන්.
1: රටේ සියලුම පුරවැසියන්ට සම අයිතිවාසිකම් ලබා දීම රජයේ අරමුණු බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළේ යාපනයේ පැවති උත්සවයකට එක්වමින්.
8: ජනාධිපති අරමුදල කියන්නේ වරප්‍රසාද තියෙන අයට තවත් වරප්‍රසාදයක් කියන ඒ අමිහිරි අතීතයට තිතක් තියලා ඇත්තටම ජනතාව වෙත මේක මෙහෙම ලබා දෙන්න පුළුවන් වීම ගැන මම හිතන්නේ අපි සියලු දෙනාම සන්තෝෂ වෙන්න පුළුවන්. ඒත් හරහා කිසිවෙක් අතහරින් නැති සියලු දෙනා එකතු කරගත් සියලු දෙනාටම සමානාත්මතාවය සංකල්පයක් හැටියට නෙවෙයි, නමුත් ඇත්තටම ක්‍රියාවෙන් භාවිතාවෙන් ඒ සමානාත්මතාවය දැනෙන සමාජයක් ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.
1: වත්මන් රජය තවමත් ගොවි ජනතාවට සාධාරණයක් ඉටු කර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගලේවැලි පැවති වැඩසටහනකට එක්වෙමින්.
9: සුවහසක් අපේ රටේ ජනතාව අන්ත අසරණ භාවයට අදපත් වෙලා තියෙනවා. ජනතාව රවට්ටලා මංමුලා කරලා අන්දවල බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා අද රටට සුභතියක් සංවර්ධනයක් සහනයක් සුභසාධනයක් අත්පත් කර දෙන්නට බැරිව වර්තමාන රජය ලත වෙන මොහොත විශේෂයෙන්ම ඔබගේ ජීවත් වීමේ අයිතිය කවුරු කරන්නේ? අපි අද මේ රටේ විකල්ප ආණ්ඩුව හැටියට කටයුතු කරනවා.
1: විපක්ෂය පළ රහිත චෝදනා නගමින් සිටින බවයි අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ.
10: අපේ රටේ අධිකරණ පද්ධතිය ඇතුලේ කාර්යක්ෂමතාවය ඇති කරන්න, තව මහා අධිකරණ ටිකක් හදලා ඉක්මනින් නඩු ටික අහන්න, අපේ රටේ පහළ අධිකරණ වලට අධ්‍යක්ෂකම් තියෙන විනිශ්චයකාරවන්ට තව කාලයක් දෙන්න, මේ ඔක්කොම හිතලා 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තියෙන්නේ. රටේ විනිශ්චයකාරරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 2කින් වැඩි කරන්න. දැන් මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මොකක් හරි වෙනවා කියලා කියන විපක්ෂේ වෙන හිවිදිය කියන්නේ නැහැ. හැබැයි
1: මේ සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා,
11: ලංකාවේ නඩු 111ක් තියෙනවා. ඒකෙන් 108ක් තියෙන්නේ මහේස්ත්‍රාත් උසාවියේ, 102ක් තියෙන්නේ දිස්ත්‍රික් උසාවියේ. ඒ උසාවිවල නඩුකාරයන් විශ්‍රාම යන්නේ අවුරුදු 60ෙන් දැන්. ඒ 60 විනිශ්චයකාරවරයා 62 විශ්‍රාම ගියා කියලා ඔය 110ක නඩු අඩු වෙන්නේ කොහොමද? එහෙම විනිශ්චයකාරවරුන්ගේ වයස විශ්‍රාම යෑමේ වයස වැඩි කරයි කියලා ඒවා ඉක්මන් වෙන ක්‍රමවේදයක් මොකක්ද?
0: විදෙස් සියත ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියත.
1: හෝමු සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා නෞකා සඳහා සේවා ගාස්තු අය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. ඉරානය නිවේදනය කළේ ගාස්තු අය කිරීම සඳහා වන සැලසුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි. එම සැලසුම ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කොමිසම මගින් කෙටුම්පත් කිරීමට යොමු කරනු ලැබුවා. සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දී ඇති සියලු රටවල් මෙම සේවා ගාස්තුවට යටත් වනු ඇති. ඉරාන රජය මෙම තීරණය ගනු ලැබුවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෝමු සමුද්‍ර සන්ධිය ඇමරිකාවේ කොටසක් වනු ඇති බවට ප්‍රකාශ කිරීමත් සමගයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සිය පළමු විදෙස් සංචාරය ලෙස අද යුක්‍රේනය වෙත යාමට නියමිතව තිබෙනවා. සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ යුක්‍රේනයේ 35 වන නිදහස් දිනය සැමරීම සහ රුසියානු ප්‍රහාර හමුවේ බ්‍රිතාන්‍යයේ සහය යළි තහවුරු කිරීමයි. යුක්‍රේනයේ ආරක්ෂාව බ්‍රිතාන්‍ය ආරක්ෂාවටද සම්බන්ධ බැවින් තම රටේ සහය කිසිදු අවස්ථාවක අඩු නොකරන බව බර්න්හැම් ප්‍රකාශ කළා. බ්‍රිතාන්‍ය යුක්‍රේනයට සහය දැක්වීම සම්බන්ධයෙන් අනතුරු අංග වමින් රුසියාව ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ මැදිහත්වීම වැඩිවන තරමට එහි ප්‍රතිවිපාකද වැඩිවනු ඇති බවයි. එහෙත් යුක්‍රේනයට සාධාරණ සහ ස්ථිර සාමයක් ලැබෙනතුරු බ්‍රිතාන්‍යයේ සහය අඛණ්ඩව ලබා දෙන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සඳහන් කළා. මෙවර විට රුසියාව යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර තීව්‍ර කර ඇති අතර පසුගිය 21 වනදා සාප්පු සංකීර්ණයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබුණා. යුක්‍රේනයේද රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සහ ගබඩා ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර දිගුතර ප්‍රහාර එල්ල කිරීම ඉහළනං වා තිබෙනවා. යලි සිරස්තල හෙට සිට ප්‍රදේශ කිහිපයකට වැස්සී ප්‍රධාන ජලාශ කිහිපයක ජලමට්ටම අඩු වෙයි. අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ එනතක හිඟයක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කරයි. බ්‍රිතාන්‍ය අගමැති අද යුක්‍රේනයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳි සිටින්න පෑන් පෑපුවත් සමක.
0: පුරා සෙරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. Rhythm එකට break එකක්, life එකට sandy ටිකක්.
1: Theater Town මේක වේදිකාවත් එක්ක කරන අලුත් වැඩක්.
0: වැඩේ කරන්නේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ චිනිදු පද්මශ්‍රී බණ්ඩාර.
2: ලංකාවට මේක අලුත්ම අලුත් අත්දැකීමක්. නාට්‍ය විතරක්ම නෙවෙයි, නාට්‍ය වැඩමුළු තියෙනවා, සිනමා, එතකොට ටෙලි නාට්‍ය වලට යන්න කැමති නාට්‍ය රංගකලාව හදාරන දුවදරුවන්ට එතන opportunity එකක් තියෙනවා. හැමදාම අපි මේකක් දාන්නේ, අපි හැංගිලානේ. අර හැංගි බඳින වෙස් ඔක්කොම අපි එදාට එළිය බඳිනවා. ඒකේ ප්‍රේක්ෂකයන් බලන එකක් විතර ඒකත් බලන්න පුළුවන්.
1: Theater Town එක ඇතුලේ ස්ටේජ් ඩ්‍රාමාස් තුනක් තියෙනව නේද?
2: මේ වේදිකා නාට්‍ය තුනම මම අධ්‍යක්ෂණය කරපු, මම රචනා කරපු නාට්‍ය තුනක්. ඒ නාට්‍ය තුනෙන් එකක් රාජ්‍ය නාට්‍යවල ෆයිනල් ලාපු, යවුන් සම්මන ෆයිනල් ලාපු, අනිත් එක අලුත් ප්‍රොඩක්ෂන් එකක්. කොළඹටත් මේලා වෙච්ච යන ප්‍රිය නාට්‍ය විදිහට දර්ශන වාර 25කට වැඩි ප්‍රමාණයක් යනගත වෙලා රංගගත කරලා තියෙනවා මාස 3කට අඩු කාලෙකදී. ඒක ඉන්න මාදිනි මල්වත්තක්, ඒ වගේ තීක්ෂණ විජේසිංහ, තිලින් ජයමාලි වගේ කීප දෙනෙක් ඉන්න 19 වෙන තියෙන කීන අරම්පාර හිටන්. ඊළඟට හිතුමතේ ආදරේ 20 වෙනිදා වේදිකා ගත වෙනවා.
0: කොහෙද කීයටද වැඩේ තියෙන්නේ?
2: පොරැල්ල නාමල් මාලිනී පුංචි තියට සැප්තැම්බර් 18 19 20 දවස් තුනේම නාට්‍ය දර්ශන පටන් ගන්නවා. 3:00 6:45 ගින්න දර්ශන වාර දෙක. මේක විශ්වවිද්‍යාල දරුවෝ ඉන්නවා නේද? ඒගොල්ලන්ට වෙනම විශේෂ වට්ටම්, නාට්‍ය තුනුම් බලනකට විශේෂ වට්ටම් එක්ක හැම දෙයක්ම අපි ලැහැස්ති කරලා තියෙනවා. නාට්‍ය සැනකල ඉවර වෙලත් අපේ වෙනම සාද, වැඩමුළු, සංවාද, මේ හැම එකටම රංග කලාවට, වේදිකාවට ආදරය කරන කට්ටියට හොඳ අවස්ථාවක්.
0: Talk of the town
3: tumko paya hai to jaise khoya hu
0: aurudu ganak tisse taman ki signature voice ekin ape hadawatturata langunu singer kenek thamai sonu nigam
1: the revolution sonu ge world tour ek agosto 21 wenida abu dhabi walin patang gatta
0: uk USA, Canada, New Zealand වගේ රටවල කොන්සර්ට් කරලා ඔක්තෝබර් 24 තමයි ඉන්දියාවල කොන්සර්ට් එක තියෙන්නේ.
1: The Revolution කියන්නේ නිකම්ම නිකන් tour එකක් නෙවෙයි.
0: සෝනු නිගම්ගේ දශක ගානක music journey එක celebrate කරන massive live experience එකක්.
3: සූරජ් හුවා මත්තම්
0: Talk of the Town. හද ගැස්මට සියත

0: ටිකෙන් ටික පේ.
1: අදම සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්නා සීයේ ශ්‍රී ලංකා 0.75 405 11.

0: එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
2: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
3: පොඩි පරාකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
2: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජි, තේකබඩුවල ලස්සන.
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
2: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
3: අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
5: 98.2 98.4

0: Money. Good morning, Mashi. අද සඳුදා සතියේ පළවෙනි දවස. අපේ මේලෑස්තිය අද කවුද මමීස් පොකට් මනි දිනන්නේ කියලා බලන්න.
1: අලුත් සතියේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා වත්තලින් නිලු වික්‍රමසිංහ. Good morning, Nilu.
2: Good morning.
0: අපිට නිලු කවුද කියලා කියන්නකෝ.
2: මම මොළ ක්ෂේත්‍රයේ රැකියාවක් කරන කෙනෙක්. ඉතින් අද ඔයගලත් එක්ක සතියේ මේකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා.
0: සෑහෙන කාලයක් තිස්සේ නිලු බලාගෙන හිටියා මේ අවස්ථාව ලැබෙනකම්. එහෙම නේද? ප්‍රශ්න හතරයි රුපියල් 5000යි. තප්පර පහක් හම්බ වෙනවා ප්‍රශ්නෙට උත්තරේ තෝරන්න. එහෙනම් වත්තලින් නිලු ලෑස්ති අද මමීස් පොකට් මනි දිනන්න.
3: මමීස් පොකට් මනි.
1: නිලු මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන ඔයාට අපි දෙනවා රුපියල් 250ක්.
0: මූල්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් කරන නිසා අපිට හිතුණා පළවෙනි ප්‍රශ්නේ ඒ ක්ෂේත්‍රයෙන් අහන්න. නිලු, බැංකුවකින් ණයක් ගන්න යනකොට සැලරි එක විතරක් නෙවෙයි බලන්නේ. කලින් ණය අරන් තියනවද? ඒව වෙලාවට ගෙව්වද? කලින් ණය හරි වෙලාවට ගෙවලා තියනවා නම්, එහෙම නැත්නම් පරක්කු වෙලා තියනවා නම් කොච්චර අරන් තියනවද? තව අපකාරයෝ ඉන්නවද? මේ හැමදේම බලා ගන්න පුළුවන් වார்த்தාවක් දැන් ශ්‍රී ලංකාවෙන් ලබා ගන්න පුළුවන්. මේ වார்த்தාවට අපි කියනවා ක්‍රිබ් කියලා. මේ සඳහාම ක්‍රියාත්මක වෙන විශේෂ කාර්යාංශයක්ත් තියෙනවා. හොඳ ක්‍රිබ් රිපෝට් එකක් තියෙනවා නම් ණයක් ගන්න හරි ලේසි. මෙන්න අපේ ප්‍රශ්නේ. ක්‍රිබ්, එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ පාලනය වන්නේ 1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ, 2. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ.
1: නිලු පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: නිලු, රස වැඩි කරන්න දාන දෙයක් නෙමෙයි මේ. කෑමක රසයම වෙනස් කරන්න දාන්න පුළුවන් ස්වභාවික දෙයක්. ඒ තමයි දෙහි. දෙහිවල තියෙන ඇඹුල් රසය නිසා කෑමක රසය තවත් නැවුම්ව අපිට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි, මාළු මස් වගේ දේවල් වලට දෙහි ඇඹුල් දැම්මහම ඒවා තව සොෆ්ට් වෙනවා. දෙහිවල විටමින් C බහුල නිසා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වගේම ආහාර ජීර්ණයටත් සෑහෙන උදව් වෙනවා. මෙන්න නිලු ප්‍රශ්නය. දෙහිවල ඇඹුල් රසයට හේතු වෙන අම්ලය මොකක්ද? 1. සිට්‍රික් අම්ලය, 2. ලැක්ටික් අම්ලය.
1: නිලෝගේ අතේ පොකට් මනි රුපියල් 250ක් තිබ්බා. අපේ දෙවනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරලා 250 මේ වෙදි රුපියල් 500ක් කරගන්න නිලෝට පුළුවන් වුණා. අපි යමු නිලෝ තුන්වෙනි ප්‍රශ්නෙට.
0: නිලු, අභ්‍යවකාශ ගවේෂණයට මිනිස්සු සෑහෙන උනන්දුයි. ඒත් පෘථුවියේම තියෙන සාගරය ගැන ගවේෂණය කරන්න එහෙම උනන්දුවක් නැහැ. ඔන්න අපේ තුන්වෙනි ප්‍රශ්නේ ගැඹුරු සාගරයේ තියෙන මරියානා ආගාධය ගැන. මරියානා ආගාධය කිලෝමීටර් 11ක් විතර ගැඹුරුයි. කොච්චර ගැඹුරුද කියලා කියනවනම් එවරස්ට් කඳ අනිත් පැත්ත හරවලා මරියානා ආගාධය තුළට දැම්මත් තවත් කොටසක් ඉතුරු වෙනවා. ඒ තරම් ගැඹුරුයි. මරියානා ආගාධය ඇතුළත තමන්ගේ ඇඟෙම්ම ආලෝකීය විහිදුවන අද්භූත මත්ස්‍යයන් ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා. මෙන්න ප්‍රශ්නේ. ලොව ගැඹුරුම සාගර ආගාධය වන මරියානා ආගාධය පිහිටා ඇත්තේ කුමන සාගරයේද? 1. පැසිෆික් සාගරේ, 2. අට්ලාන්ටික් සාගරේ.
2: 1. පැසිෆික් සාගරේ.
1: නිලු, එයාගේ උත්තරේ හරි. ඒ වගේම මරියානා ආගාධය පිහිටලා තියෙන්නේ බටහිර පැසිෆික් සාගරේ මරියානා දූපත් අසල. හරි නිලු, දැන් ඔයාගේ අතේ පොකට් මනි රුපියල් 1000ක් තියෙනවා. ඔයාට පුළුවන් දැන් අපේ බෝනස් ප්‍රශ්නට ගිහිල්ලා ඔය රුපියල් 1000 පස් ගුණයක් වෙනකම් වැඩි කරගන්න. අපි බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: අනිවාර්යයෙන්ම තෝරගමු.
0: නිලු, ලංකාවට මේ වෙනකොට හිමි වෙලා තියෙන ඔලිම්පික් පදක්කම් ගණන 2යි. අද බෝනස් ප්‍රශ්නේ අපි අහන්නේ ඔලිම්පික් ක්‍රීඩා උළෙල ගැන. 1948 අවුරුද්දේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් ඩන්කන් වයිට් ලංකාවට පළවෙනි ඔලිම්පික් පදක්කම දිනාගත්තා. හරියටම ඊට අවුරුදු 52කට පස්සේ 2000 අවුරුද්දේ පැවති ඔලිම්පික් කුලලෙදි සුසන්තිකා ජයසිංහ ශ්‍රී ලංකාවට මීටර් 200 තරඟ අංශයෙන් තවත් ඔලිම්පික් පදක්කමක් දිනාගත්තා. ඇය මීටර් 200 කාන්තායිසව්ව අවසන් කළේ තප්පර 22.28ක කාලයක් වාර්තා කරලා. අපේ ප්‍රශ්නය 2000 වසරේදී සුසන්තිකා ජයසිංහ සහභාගී වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්ුණේ කොහේද? 1. ග්‍රීසිය ඇතැන්ස් වල, 2. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වල.
2: 1. ග්‍රීසිය ඇතැන්ස් වල.
1: නිලු හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ.
0: ඒ වගේම නිලු 2000 වසරේදී සිඩ්නි ඔලිම්පික් තරඟයේදී සුසන්තිකා ජයසිංහට ලෝකඩ පදක්කමක් හිමි වුණා. නමුත් රන් පදක්කම දිනාගත් මේරියන් ජෝන්ස්ගේ ඒ පදක්කම අහිමි වුණු නිසා අවසානයේ ඇයට රුධී පදක්කමට හිමිකම් කියන්න හැකි වුණා.
1: නිලු ප්‍රශ්න තුනකට හරියට උත්තර දීලා රුපියල් 1000ක් පොකට් මනි දිනාගත්තා. හැබැයි බෝනස් ප්‍රශ්නට උත්තරේ දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. අපි ආයෙමත් දවසක උත්සාහ කරලා රුපියල් 5000ම දිනාගමු නිලු.
0: ජයග්‍රහණේ වෙනස් වෙන්න යන්නේ තප්පර ගහනක් විතරයි. ඒ වගේම තමයි ජීවිතෙත්. එක තප්පරයකින් ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වුණොත් බැරි වෙලාවත් මේ ගත කරන ජීවිතේ අපිට සෑහෙන අමාරු වෙන්න පුළුවන්.
1: අන්න ඒ නිසා අපිට ඕනේ නිශාන් අනිවාර්යයෙන්ම බෑකප් ප්ලෑන් එකක්.
0: ඔයාට මොකක් හරි හදිස්සියක් වුණොත් ගන්න පුළුවන් ස්ථාවර මුදලක් තියෙනවද මාෂි?
1: අනිවාර්යයෙන්ම තියෙනවා නිශාන්.
0: ඉතින් හිතන්නකො අවුරුදු 5ක කාලෙකට ඔබට පුළුවන් නම් ඔබේ අතේ තියෙන මුදල ස්ථාවර තැන්පතුවක් විදිහට ආයෝජනය කරන්න. මේ දවස්වල පොලිය වැඩිම තැන මම කියන්නද? සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. යන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා. 13.19%ට අදම කතා කරලා විස්තර දැනගෙන අනාගතයේ රිස්ක් එකක් ගන්න නැතුව අදම ඔබේ අරමුණ ජයගන්න පාරට ඔබත් එන්න.
1: එහෙනම් අදට ගිහින් එන්නම්. හෙටත් උදේ 5යි කාලට එනකම් මෙන්න මේ නම්බර් එක මතක තියාගන්න. 0714-151-151 අපේ WhatsApp නම්බර් එක. නමගම විස්තර ටික එවලා තියන්න. අපි ලෑස්තිලා ඉන්න පොකට් මනි දෙන්න. මම ආශි.
0: රටම දන්න රේඩියෝ ඩබලත් එක්ක ටිකටම සිය තහන්න.

good morning. මම්මගේ මේ චූටි ලයිෆ් එකේ මේ චූටි කාලේ ඇතුළත ඉගෙනගත්ත ලොකු දෙයක් කියන්නද? ඕනට වඩා සීරියස් වෙන්න හොඳ නැහැ. එහම ඕනට වඩා වැදගත් වෙන්න ගිහිල්ලා ගොඩාක් ෆන් ජීවිතේ මගහැරිලා යන්න පුළුවන්. ඒ නිසා සරලව ජීවත් වෙන්න, ජීවිතේ විඳින්න, ෆන් එකේ ඉන්න. Good morning.

0: අමතරව හොඳ ආහාර පාලනයක් තිබිය යුතුමයි. නිරෝගී කාන්තාවකගේ උදරේ වට ප්‍රමාණය සෙන්ටිමීටර 80ට වඩා අඩුවෙන් තිබීමත්, ඒ වගේම නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ එම ප්‍රමාණය සෙන්ටිමීටර 90ට වඩා අඩුවෙන් තිබීමත් ඉතාම වැදගත්. ඔබගේ උසට සරලන බර එහෙම නැත්නම් BMI අගේ වගේම ඔබගේ ඉනේ වට ප්‍රමාණයත් ඉතාම වැදගත්. ඔබව බෝනෝන රෝගවලින් ආරක්ෂා කිරීමට විශේෂයෙන්ම දියවැඩියාව අධිරුධිර පීඩන නිසා හදවත් රෝගවලින් ඔබව ඈත් කරලා තියාගන්න ඔබගේ උදරේ වට ප්‍රමාණය අඩුවෙන් තබා ගැනීම ඉතාම වැදගත්. අපි හෙටත් උදෑසන හමුවෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: හද ගැස්මට සියත.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී තීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් alumex තමයි.
1: alumex නම් warranty with guarantee.
5: aluminium ඕන තරම්. alumex නම් ඉස්තර.
6: එන්න

0: ඔබගේ සිහින ප්‍රිනෝදරතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700
1: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරතය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
6: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ත්සිටි වෙතින් මෙගාවට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්ත්සිටි.
7: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
8: ඒත් ලොකු කරලා නේද?
7: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා
9: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.

0: රයිට්, මන් දන්නවා හිතේ තියෙන දේ මන් දන්නවා.
1: මොකක්ද?
0: අද සඳුදා කියන එක ඔබේ හිතේ තියෙනවා.
1: ඔව්.
0: නේද?
1: අනිත් ඔ කලිනුත් එනවා කියලා මගේ හිතේ තියෙනවා.
0: තියෙනවා. ඔයා දන්නවද?
1: හරි.
0: මේ ලෝකෙ ඉන්න කිසිම සතෙක්, මේ මහ පොළොවෙ ඉන්න කිසිම සතෙක් දන්නවද අද මන්නේ කියලා? අපි අරුණා. මේ මහ පොළොවේ ඉන්න කිසිම සතෙක් දන්නවද ආද සඳුදා? මොකද එහෙම දන්න සතා කියන්නේ?
1: කුකුලා.
0: කුකුලා කොහොමද දන්නේ?
1: ඇයි ආ උදේට අය හැමදාම කරන අනේක? ඒකත් බෑ.
0: කිසිම සතෙක් නෑ අද මන්නේ කියලා දන්න හෝ පිළිගන්න.
1: හරි.
0: කිසිම ගහක් දන්නේ නෑ අද මන්නේ කියලා. කිසිම සාගරයක් දන්නේ නෑ අද මන්නේ කියලා. ස්වභාව ධර්මයේ කිසිම දෙයක් අද මණ්ඩ කියලා දන්නේ. මේ සතිය කියන එක එහෙම ඒගොල්ලන්ගේ ඒ සිස්ටම් එකේ නෑ.
1: හා ඕකේ.
0: අපි මේ හැමදාම මේ සඳුදා කියලා අපි මේ පණ ගිහිල්ලා ඉන්නේ කිසිම කෙනෙක් දන්නේ නැති එකක් ගැන. අපි ඔළුවේ හදාගත්ත එක නෙවෙයිද කියන්නේ?
1: ආ ඒකනේ.
0: නෙවෙයිද කියන්නේ?
1: සත්තුන්ට කැලෙන්ඩර්ස් තියනවද?
0: කෙන් නෙවෙයිද කියන්නේ? මේ සඳුදා කියන එක ගහක් කොලක් දන්නවද? අපේ ගෙදර ඉන්න බල්ලා දන්නවද අද සඳ කියලා? ඌ හැමදාම කරන්නේ ඔය ටිකම. බෙගදර ගිරෙක් ඉන්නවද? ගිරෙක් නැත්. ගිරෙක් ගන්න. ගිරෙක් අරගන්න. අරන් හදන්න. හදන්න නෑ. උගු උදන්නවද බල. ඌ දන්නේ
1: නැත්. නෑ ඕ. හ? ගෙදරින් කරපොත්ත හුනෝ උන් දන්නවද? උන් දන්නවද?
0: නෑ. නෝමල් වර්ක් එකේ උන් ඉන්නේ. හ්ම් හ්ම්. අපි සඳුදා කියලා එකක් ඔළුවේ දාගෙන සතිය කියලා එකක් ඔළුවේ දාගෙන අයියෝ සිකුරාදාර දුරයින කියලා අනේ ගාල අයියෝ මේ ගාල. යකොඩ සඳුදා කියලා ගන්න නෑ. ඉබේ ඔළුවේ තියෙනවා. ඉබේ ඔළුවේ තියෙනවා. මං කියන්නේ
1: අපි මේ මොකක්ද?
0: මේ සඳුගල කවුද කියන්නේ සඳුගල? අද සිකුරාද? අද සිකුරාද වෙන්නේ නැති.
1: අද සිකුරාද?
0: අද සිකුරාද?
1: Yes අද සිකුරාද.
0: නේ අද බ්‍රහස්පතින්ද? අද බ්‍රහස්පතින්ද සිකුරාද? අනිද්දා ඉංගලද නිවන.
1: අපි ඔළුව බර කරගෙන නේ.
0: ඉතින් මතක තියාගන්න. සඳුගල එකක් නැහැ.
1: හරි.
0: හරිද? එහෙම එකක් ජීවත් එහෙම එකක් නැහැ. එහෙම එකක් ජීවත් වෙන්න යන්නත් එපා.
1: ඉතින් එහෙම හරි තියනනේ සඳ වැටෙන්න ඕනේ.
0: වැඩට කි කොයිලා හරි එන්න ඕනේ.
1: මේ බොස් කෙනෙක් නේද මේ කියන්නේ? ඇයි
0: අපි වැඩට කොයි වෙලා හරි එන්න ඕනේ?
1: හරි.
0: වැඩට කොයිලා හරි එන්න ඕනේ.
1: ඒක සඳම කියලා
0: නෑ. සඳුදා කියලා එකක් නැහැ. හැමදාම වැඩට එන්න.
1: ඒක අදකින් සඳ කියලා තියෙනක හොඳයි. නැත්තම් දවස් හතර
0: මේ යන විදිහට සිකුරාදා සෙනසුරාදා ඒවත් නැති වෙන්න ඕනේ. මොකද බොස් ඇත්තන බණ ගත සෙනසුරාදා කියලා එකක් නැහැ. ගැවුන්නේ මෙතන ප්‍රශ්න. අම්මෝ වෝ. නේද?
1: පොය කියලාකක් නැහැ.
0: පොය කියලා හේ අම්මෝ. මම මාර්වස් ටෙක් වෙනවා පිට.
1: එක හරි එක හරි.
0: ඕකේ.
1: ඕකේ.
0: ඉතින් මේ මං උදේ අහගෙන ආව මාර කතාවක් කියන ඔයා පොඩි කාලේ ඉගෙන ගත්ත ලොකු දෙයක් ගැන ඔයා කතා කළා.
1: Yes yes.
0: මමත් ඇත්තටම චූටි කාලේ ඉගෙන ගත්ත ඒ වගේ ලොකු දෙයක් තියෙනවා.
1: මොකක්ද?
0: අලියා.
1: ඔය එකත් ලොකුයි තමයි.
0: පොඩි කාලේ ඉගෙන ගත්තේ. අලියා කියන්නේ ලොකු දෙයක්.
1: ලොකු දෙයක්.
0: ලොකු දෙයක්.
1: Yes.
0: ඉතින් ඔබට කිසිම ලොකු දෙයක් දැකලා නැත්නම් ඔබ මේ අලිය බලන්න යන්න පින්නවල. Right. හැමදාම අපි ඔබට දියුණු වෙන්න කියලා දෙනවා නේද? අද මම ඔබට කියලා දෙන්නම් දුප්පත් වෙන්න අවශ්‍ය කරන plan එක.
1: හා ඕකේ.
0: දියුණු වෙන්න කියලා දීපුවා වැඩ කරේ නෑ නිකක්.
1: හා ඕකේ.
0: බලන්නකෝ එතන වෙන මිනින්.
1: බලමුකෝ දුප්පත් වෙලා.
0: ඔව්. ඉතින් මං අද ඔබට කියලා දෙන්නම් කොහොමද දුප්පත් වෙන්නේ කියලා. මේ plan එක නිට්ටාවට වැඩ කරනවා කියන එකත් මට කියන්න පුළුවන්. එක හැමදාම පරක්කු වෙලා නැගිටින්න. දෙක පැය ගණන් ෆෝන් එක ස්ක්‍රෝල් කර කර ඉන්න.
1: හරි.
0: සල්ලි හම්බ වෙච්ච ගමන්ම වියදම් කරලා දාන්න. හා. අලුත් දෙයක් අලුත් දක්ෂතාවයක් ඉගෙන ගන්න එක හැම වෙලාවෙම මග අරින්න.
1: හා.
0: හැම වෙලාවෙම ජීවිතය ගැන මැසිවිලි නගන්න කම්ප්ලේන් කරනවා. වැඩක් කරගෙන යනකොට අමාරු වුණොත් අතෑරලා දාන්න.
1: රයිට්.
0: ජීවිතේට කිසිම එම් එකක් නැති මිනිස්සුත් එක්ක කාලය ගත කරන්න.
1: හරි.
0: හැම වෙලේම හෙට කරනවා කී කී ඉන්න. මේ ටික හරියට කරන්න ඔබ අනිවාර්යයෙන්ම දුප්පත් වෙන බවට අපි සහතික.
1: ඔය ටිකනේ අපි කරන්නේ.
0: ඒක නෙමෙයි ඉන්නේ. 7:17 අද අපි කරගත්ත කොහොමද මහන්සියලා දුප්පත් වෙන්නේ?
1: අපි දුප්පත් වෙමු.
0: ඕකේ
1: හරි බලමුක එහෙම හරි නේ
0: ඔව් අපි කරන දෙයක් මේ කතා කරමු
1: තොට බාණ්ඩාගාරෙත් සල්ලි ඉතුරුයි අපි දුප්පත් ඉතින් රටක් විදියට නේද
0: ඉතින් මාර තැනක අපි ඉන්නවා
1: yes

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැක්කදී හෙඩ්ලයින් නැතිවලා
2: හරි
1: බෝල්ට් පරාද කළ රොබෝ කියල බෝල්ට් පරාද කළ රොබෝ හිතවතුනි ලෝකයේ වේගවත්ම මිනිසා ගිය සෙනසුරාදා රොබෝ කෙනෙකුට පරාද වුණා. බීජිං නුවර වර්ල්ඩ් හියුමනොයිඩ් රොබෝට් ගේම්ස් වල මීටර් සීයේ මූලික වටය ටියන්ගොන් අල්ට්‍රා කියන මානව හැඩති රොබෝවරයා තප්පර 9.39කින් ඉවර කර.
2: හරි.
1: ලෝක ශූරයාට ගිහිල්ල තිබුණා තප්පර 9.58. හැබැයි ඉතින් මේක අපේ ලෝක ශූර උසේන් බෝල්ට්ව තරගයකදී පරාද කරා කියන ක්‍රමයට ගන්නේ නැහැ.
2: එහෙම ගන්න බෑනේ.
1: මොකද මුන් දෙන්නා එක තැන නෙමේ දිව්වේ. බෝල්ට් දිව්වේ වෙන දවසක.
2: හරි.
1: රොබෝ දිව්වේ තව දවසක්.
2: ඉන්දා එක ගලපන්න අමාරුයි.
1: ගලපන්න අමාරුයි.
2: හරි.
1: ඉතින් කාලය කියන කොම්පොනන්ට් එක අරගෙන බැලුවොත් නම් රොබෝ මිලි තප්පර කීපයක් අඩුවෙන් තරගේ නිමාවට පත් කළා තියෙනවා. 9.39 බෝල්ට් 9.58.
2: හරි.
1: මිලි තප්පර 19ක් විතර වගේ නේද?
2: පොඩි වෙනසක් තියෙන්නේ නේ.
1: නේද?
2: මම හිතා ඊට වඩා ස්පීඩ් වෙයි කියලා රොබෝ.
1: නෑ මේ මම බැලුවා මේ ඒ තරගේ මම බැලුවා. ඉතින් මේ ඒ තරගේ හරි විනෝදාත්මකයි.
2: යන විදියනේ.
1: මොකද මේ රොබෝලන්ට මේ ගොඩක් වෙලාවට දෝගෙන ගිහිලා වංගුවක් ගන්න බෑ තාම. වංගුව ගත්තොත් උන් ඕඩියන්ස් එකේ තමයි නවතින්නේ. ඉතින් මට හැබැයි අර මිනිස්සෙක් විදිහට මට සතුටුයි ඌට ඒක බැරි එක ගැන.
2: ඉතින් ඇට කඩු ගොඩක් වගේ මට නිකන්.
1: ඊට පස්සේ කොහේ හරි වැදුනා නම් මල. ඊට පස්සේ මිනිස්සු අරන් හතර පහ දෙනෙක් කැවිලා තමයි ඌව පොඩි ඇඳකට දාගෙන කෑල් ටික එකතු කරගෙන අරන් ගන්න ඕනේ. මට ඒකට පොඩි සතුටක් තියෙනවා.
2: තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවට රොබෝට හැමදේම කරන්න බෑ වගේ නේද?
1: හැමදේම ඌට පුළුවන් කරන්නත් එපා.
2: ඔව්.
1: හැමදේම.
2: Yes.
1: දැන් අපි රොබෝල හැදුවේ ඇයි මෙතන තියෙන මාතෘකාව ගමුකෝ. ඇයි අපි රොබෝල හැදුවේ?
2: අපිට
1: කරගන්න අමාරු දේවල්. අපිට කරගන්න අවදානම තියෙන
2: දේ. හරි.
1: අපිට දරා ගන්න අමාරු තැන්වල. මිනිසුන්ට රීච් කරන්න අමාරු තැන්වලට ගිහිල්ලා ඒ වැඩ කරන්න තමයි අපි රොබෝලව නිර්මාණය කරනවා කියලා කිව්වේ.
2: Yes.
1: දැන් දෙකට මට පේනවා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් වලට අභියෝග කරන්න පුළුවන් රොබෝලත් නිෂ්පාදනයේ වෙමින් යනවා. ඔන්න ඔතනින් තමයි සෙල්ලම පටන් ගන්න.
2: හරි ඔකේ.
1: මුලින්ම උදව්වට එන්නේ. ඊට පස්සේ කරේ නගින එක දැන් රොබෝලටත් පුරුදු කරගෙන යනවා. නේද? ඔළුව පාත් කරගෙන තියෙන දෙයක් කියන දෙයක් දෙන දෙයක් කාලා වෙන දෙයක් කරලා දෙන්නම් කියලා අපුරුබෝ අද අපිටත් පුළුවන් දුවන්න
2: කියලා එනවා. කෙල්ල විසි කරයි දන්නේ ඊළඟට.
1: වඩ පේනවනේ ටික ටික. උන් එන්නේ ඉස්සෙල්ලා මෙහෙම වකුටු වෙලා පොඩියට ආවේ. දැන් නිකන් අපි වගේත් වෙලා.
2: දැන්
1: උගෙන අපිටත් දැන් පුළුවන් මේ හෙල්ල විසි කරන්න බොරු කියන්න ඕනේ නැහැ.
2: උඹ නිවේදනය කරන්න පුළුවන් කියලා කියයි තාම.
1: තාම උන්ට හරියට නිවේදනය කරන්න බෑ. මේ වගේ පිස්සු විදිහට නම් කොහොමත් උන්ට කරන්න බෑ.
2: ඔව් අපි කන්ෆියුස් කරමු අරවින්ද. හරිද?
1: අපි මෝඩ දේවල් කරලා අලුතෙන් කරන්න ඕනේ මේකට. උන් හිතුව මේක තමයි නිවේදන කලාව කියලා උන්ට උළුවට යන විදිහට. ඔව්.
2: ඈ? හරි. අවුල් කරමු.
1: අවුල් අනිවාර්යෙන් අවුල් කරන්න ඕනේ.
2: මට පුළුවන් අවුල් කරන්න. හොඳට ඉන්න මිනිසුන් ගත් අවුල් කරලා තියෙනවා.
1: පුළුවන්නේ.
2: Yes.
1: අර මිනිහයි නේද? අනේ කසාද මිනිහා. සම්පූර්ණයෙන්ම අවුල් වෙලා නෙමෙයි. මිනිහා නම් ඔච්චර ඔළුව මේ හරි නෑ නේද?
2: දන්නේ.
1: ඔයා දන්නේ අපි දන්නවනේ. දැන් හස්බන්ඩ්ට එහෙම ලොකු කල්පනාවකුත් නෑ වගේ නේද?
2: නෑ කල්පනාව වැඩි වෙලා.
1: ඒ මොකද?
2: කල්පනාව වැඩි වෙලා ආ දන්නවත් දැන් කරන්න යන වැඩේ ඊළඟට මොකද්ද කියලා.
1: ආ කල්පනාව වැඩි වෙලා නම් ඩිවෝස් කරන්න යන
2: වැඩේ. නෑ නෑ. එයා කියනවා මේ රටේ මේ ලෝකේ
1: ගෑනු නැද්ද කියලා.
2: මේ ලෝකේ තියෙන මේ තෙල් ප්‍රශ්නෙට.
1: තෙල් ගැන මොකද කතා?
2: බබා අපි විසඳුමක් හොයාගන්න ඕනි.
1: මං කිය මිනිහාගේ මොලේ නරක් කළා කියලා. දැන් ලෝකේ තියෙන තෙල් ප්‍රශ්නෙට මිනිහා විසඳුමක් හොයන්න බහිනවා කියන්නේ ඉතින් මං හිතන්නේ මිනිහේ මොලේ නරක් කළා.
2: මට කියනවා අපි දැන් කරන්න ඕනි හෝමුස් දිහා බලාගෙන අපි නිකන් ඌල් ඉඳලා බෑ.
1: ඌල් නෙමෙයි ඌල්. මොකද අහලා ඌල් කියන්නේ? මොකද කියන්නේ ඌල් කියන්නේ?
2: මට වචනේ අමතකුණා. ඌල් මම කියන්නේ අප්සෙට් කරන්න කිව්ව රොබෝලා.
1: ඌල්.
2: ඌල්. දවස් දෙකක් මාව අහන්න.
1: ඇත්තට මිනිහද කියන්නේ ඌල්ලුල්ල වගේ.
2: නෑ නෑ
1: ඌල්ලුල්ල. ඒ හොඳට හිටපො. ඔලුව නරක් වෙන්නේ නැතුව තියේද මේ වගේ ගෑණිය කරගහගෙන මාසයක් දෙයක් කරනකොට ඌ ඒකත්.
2: එයාගෙනා බජාජ් වීගෝ 3 එකක් ගමු කියලා කියනවා කියන්නකො. දැන් මෙච්චර කල් එහෙම අදහසක් තිබෙම නෑ.
1: ඒකද කියන්නේ?
2: යා එයා කියනවා මේ තෙල් ප්‍රශ්නෙට හොඳම විසඳුම මේක බබා. අපි මේක කරමු කරමු. මේක ලොකු ලාභයක් ලොකු ආයෝජනයක්. අනිතක මේ අගෝස්තු මාසේ මේ වැඩේ අපි
1: කොහොමද? තෙල් වැඩි වෙනකොට ඉඳ ගන්නයි තෙල් අඩු වෙනකොට නැගිටින්නයි.
2: මොකද්ද මේ ජීවිතේ?
1: ඈ මන් දැක්ක මේ ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිසන් දී පෙරද කියලා
2: දිනවා.
1: මට ආසයි තව පාරක් ඉන්න කියලා.
2: මට ආසයි පියාඹන්න ආසනෙන්.
1: පියාඹන්නක ගැන තමයි කියන්නේ. ඉතින් ඇමරිකානු ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙකුට ඉල්ලන්න පුළුවන් ටර්ම්ස් දෙකක්.
2: හරි.
1: වාර දෙකක් හිටියට පස්සේ ඉල්ලන්න බෑ. ඉතින් ඒක දික් කරගන්න එක ගැන තුන්වෙනි එකට ෆයිට් කරගන්න එක ගැන.
2: හරි.
1: ඔබාමත් එක්ක ආපහු තරඟයට එන එක ගැන වගේ නිකන් ඒ වගේ ඔයගේ වෙ නිකන් ඒ වගේව කතා කරනවා. ඔබාමත් ඔබාමටත් බෑ නේ ඔබාමත්
2: දෙකක් හිටියේ.
1: ඔව්. ඒව ගැන දැන් කතා වෙනවා.
2: හරි.
1: කියන්නේ යා ඉන්නවා අපි හිතමු මොකක් කරලා ඉන්නවා කියන්නේ ඉන්නවා කියන්නේ තෙල් ප්‍රශ්නෙත් මෙහෙමම තියෙනවා නේද? ඒ
2: කියන්නේ මේ ප්‍රශ්න ටික ඔක්කොම එහෙමම
1: තියෙනවා. එහෙමම තියෙනවා.
2: නම්බෝ
1: බය වෙන්න දෙයක් නැහැ.
2: ආයෙත්
1: අර යා කැම්පේන් කාලේ දාපු කැප් එකක් දාගෙන පෙන්නනවා කතා කරගෙන ඉන්නත. දැක්කහම අම්මෝ ගාලා හිටපො. හැබැයි ඉතින් යා කියන ඒවනට විවස්ථාව නම් ටිකක් අදයි. එහෙම එහෙකුත් කියනවා.
2: හරි.
1: මන් නම් කියන ඕන් දෙයක් කරගන්න. මොකද කියන්නේ? මං කියන්නේ මෙතන. අනේ ඕන් දෙයක් කරගන්න. හොමු තරින්න වහන්න. ඇරලා මෙහෙම ඇරලා බලලා වහලා දාන්න. මොකද
2: කියන්නේ වහුන් ඇරලා.
1: වහින් වහුන් ඇරලා බලන්න. පියනෙන් වහන්න. පියන අරින්න.
2: Yes.
1: මම කියන්නේ මෙච්චරයි. ඕන් දෙයක් කරගන්න. ඕන් දෙයක් කරගන්න. අපි චාර්ජ් කරලා දුවන්න පුළුවන් පෙට්‍රල් ඩීසල් ගහන්න ඕනේ නැති වීගෝ 3 වීල් එකක් පාවිච්චි කරලා අපි ගතමන්ට් එකක් සරි කරගෙන හයර් එකක් දුවාගෙන ඩිලිවරි එකක් පොණ හරි කරගෙන ගෙදර වැලඩිකොත් කරාගෙන ඉමු නේද?
2: අපි ජීවත් වෙන්නම්. අපි එහෙම ජීවත් වෙන්නම්. It's okay.
1: එක චාර්ජ් එකට කිලෝමීටර් 150ක් දුවනත් එකේ ඔය තැනින් තැන ගිහිල්ලා ඔය කොහේ හරි ගිහලා දන්න කෙන තැනකින් පොඩ්ඩක් පොඩි වෙලාවකින් ටක් ගාලා ගෙදර තියෙන ප්ලග් පොයින්ට් එකට ගාලා චාර්ජ් කරගන්නත් පුළුවන් එකේ.
2: හරි.
1: ඕක ඔය හැටි දෙයක් නෙවෙයිනේ.
2: අනිත් එක මේ මාසේ ඔයගලන්ට ලක්ෂයේ සුපිරි වාසියකුත් හම්බ වෙනවා කියලා අමතක කරන්න එපා. වීගෝ එකක් ගන්නකොට
1: ලක්ෂයේ වාසියක් හම්බ
2: වෙනවා.
1: ඊට පස්සේ අර හැමෝටම බලපාන පෙට්‍රල් ප්‍රශ්නය. දැන් පෙට්‍රල් අඩු වුණාද පෙට්‍රල් වැඩි වුණාද ඒවත් නැහැ. ඔය ඉස්සර මන් දැක්කා මේ දැකලා තියෙනවා 3 wheel වලට මොන හරි 2T හරි මොනවද එකකුත් දානවා පෙට්‍රල් ගහලා නේද?
2: වෙනම බෝතලයක අර මෙගා බෝතලයක.
1: ඒක මොනවත් නැහැ. නඩත්තු වේදන් ඉතාලම අඩු ඉලෙක්ට්‍රික් වාහන වල තියෙන මෝටරයක් සහ බැටරියක් නිසා.
2: Yes, okay.
1: Engine parts නැණි. Engine parts නැහැ. ගෙවෙන ඔංගල පාට් එකක් තිබුණොත් මෝටරේ තමයි ඉන්නේ. ඒකත් සෑහෙන කාලයකට පස්සේ. ඒව හදන්න දෙයක් නැහැ. මෝටරය රිප්ලේස් කළා දා. උත්තර දඟලන්න දෙයක් නැහැ.
2: හරි, okay.
1: නේද? තෙල් දාන්නද වතුර බලන්නද? ඕ
2: මොකද
1: කතා කරන්නේ?
2: මේ මුකුත් නැහැ. අනිත් එක එහෙම අරගෙන පික්මී දාගත්තා නම් කැමති නම් හයර්
1: කරන්න. තෙල් වතුර බලන්න තියනවද කියලා කියන්නකෝ.
2: නෑ නෑ බලන්න නෑ.
1: බලන්න දෙයක් නැහැ.
2: ඔය
1: දෙන්නේ ඔ මොකද අමුතු සද්දයක් බලන්න දෙයක් නැහැ.
2: එන්ජිමක් තියනවා
1: දිහා බලන්න. පිස්ටන් එක
2: හරි.
1: පිස්ටන් එක බලන්න දෙයක් නැහැ. මෝටරින් දුවන්. ඉතින් නඩත්තු වේද ඉතාම අඩුයි.
2: හරි.
1: කිලෝමීටර් රුපියල් 3යි. මෙච්චර මේ පෙට්‍රල් ගණන් ගිහලා තියෙන වෙලාවකත් කිලෝමීටරට ඔබේ වියදම රුපියල් 3යි. මොකද මේක ඉලෙක්ට්‍රික් භාණ්ඩයක්. ඔබට පෙට්‍රල් ඩීසල් ප්‍රශ්නයක් නැහැ. දැන් තියෙන මේ ලයිට් බිල් ඇතුළත් රුපියල් 3යි. බැරි වෙලාවත් අඩු වුණොත් බැරි වෙලාවත් 130 ගානකින් මට ඒවත් තියෙනවා
2: නේද? ඔව්.
1: 30 ගානකින් ආයෙත් අඩු වුණොත්. ඊතල් ලයිට් බිල් එකේ බැරි වෙලාවත් ආයෙත් අඩු වුණොත්. බැරි වෙලාවත් ඉලෙක්ට්‍රිසිටි අඩු වුණොත් තවත් අඩු වෙනවා. වාසියක්?
2: Yes.
1: හොඳම හොඳ වාසියක්. මේක තමයි මේ වෙලාවේ 3 wheel එකක් ගන්න හිතේ තිබුණා නම් කරන්න තියෙන හොඳම වැඩේ Vigo electric 3 wheel එක Bajaj දෙකෙන් ගන්න එක. දැන් වෙලාව කීයද? 7:00. 7:00 වෙලාව දැන්.
2: 7:00.
0: හද ගැස්මට සියත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්?
4: ඊරා ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
3: මට ලිංක් පස් පංගුවෙන් හරි ගියා.
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
5: නැගිට ගන්න නම් ලිංක් පස් පංගුව විතරමයි.
6: කොහොම විතරයි?
7: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
8: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
9: මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
9: අයියා මට මල් ගොඩාක් දීලා.
10: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: සිංගකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic කැන්ඩිය තුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක් පවත් ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
12: ඇලි දියුණු කළ brand new Bajaj 3 රෝද රථය දෙවයින පුරා පිහිටි 1500කට අධික අල්ල විස් සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත David Peeris Motor Company Private Limited වෙත.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: ශ්‍රී ලංකා ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
15: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්.
16: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි.
15: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
18: ගන්නවා ලයිසන් එක.
19: දැන් හරිනේ අමාරු.
17: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
15: වැඩි වෙන හැමදේම ප්‍රශ්න. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
17: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
15: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්? 13.19ට කෝල් එකක් ගන්නකො.
17: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්.
15: වැඩනේ ඉතින් නේද?
20: දෙදෙනසෙකුලා අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාල

හතයි විනාඩි 37යි දැන් වෙලාව. අපි අද දවසෙත් මතක් කරන්න ඕනි කමර්ෂල් බැංක් එකෙන් ඔගලන්ට ලැබෙන වාසි ගැන. එකක් දෙකක් තුනක් හතරක් නෙමෙයි වාසි ගොඩක් කොම් බැංක් එකෙන් ඔගලන්ට හම්බ වෙනවා. අද අපි කතා කරමුද ක්‍රෙඩිට් කාඩ්ස් ගැන. හාද?

0: පිච්චක හරියාගෙන එනවා වගේ නේද? ඒකට තෑන්ක් කරන්න ඕනේ අබාන්ස් ඔඩියෝ වලට. මොකද ඒගොල්ලන්ගෙන් ගත්ත අර පාටි බොක්ස් එකෙන් තමයි මම මේ විදිහට සංගීතය හදාරන්න පටන් ගත්තේ. සංගීතයට යම්කිසි දෙයක් මගෙන් වෙන්න ඕනි කියලා මට හිතුණා. සින්දු නොකිය ඉන්න එක. හැබැයි හරි කමන්න. කොහොමනත් ඕගොල්ලෝ තාසයි නම් පාටි බොක්ස් එකක් ගන්න, අනිවාර්යෙන් අබාන්ස් එකට යන්න, නැත්නම් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට යන්න. ඕගලන්ට ඔන්ලයින් ගන්නත් පුළුවන් buyabans.com සයිට් එකට. ඒකත් විශේෂම දේ තමයි ගාන. හරිද? අපි ඒ ගැන වැඩි විස්තර කියන්නම්. ප්‍රයිම් ගෲප් එකේ කොට්ටාව තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන අපි මේ දවස්වල කතා කරනවා. සුපිරිම සුපිරි අපාර්ට්මන්ට්ස් ගැන තමයි කියන්නේ. ඉතින් හරිම ලොකුයි මේ අපාර්ට්මන්ට්ස්. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. සහ කොට්ටාව කියලා කියන්නේ හැම දෙයකටම හරිම ළඟයි නේ. අපි දැන් බලන්න ඕනේ ඒවනේ. ඉස්පිරිතාලෙකට ළඟයිද? වැඩිපුර හිතන්න ඕනේ ඒව. ඒතකොට ඉස්කෝලෙට ළඟයිද? ළමයිට කොහොමද පහසුකම්? බැංකුව ඒව ඔක්කොම තියෙනවද ළඟපාත? ඕන වෙලාවක කටුනායක යන්න පුළුවන්ද? ගාල්ල යන්න පුළුවන්ද? කතරගම යන්න පුළුවන්ද? නුවර පැත්තේ එහෙ යන්න පුළුවන්ද? ඒ හැම දෙයකටම ඉක්මනින්ම ළඟා වෙන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ මේ හයිවේ එකට ළඟින්නේ මේක තියෙන්නේ. මිනිත්තු 10ද කොහෙද හයිවේ එකට? ඉතින් ඒ නිසා ප්‍රයිම් ගෲප් එකේ මේ කොට්ටාව තියෙන අලුත්ම ප්‍රොජෙක්ට් එක ගැන චුට්ටක් හොයලා බලන්න. ඒක ගොඩක් වැදගත් වෙයි. කාගීල්ස් ෆුඩ් සිටි ගැනත් කතා කරන අද දවසේ අපි කියන්නේ ගොලන්ගේ කිස්ට් ස්මාර්ට් විනර්ස් ගැන. ඊට පස්සේ හච් 15 පැකේජ් එක ගැන මතක් කරන්න ඕනි. මේ ඔක්කොමත් එක්ක ඔගොල්ලෝ තාමත් බටර් ගන්න ඕනි වෙලාවට බටර් එක වෙනුවට ස්ප්‍රෙඩ් එකක් අරගෙන යනවා නම්, ස්ප්‍රෙඩ් ගන්න ඕනිලාට ස්ප්‍රෙඩ් ගන්න, මං කියන්නේ බටර් එකක් ගන්න ඕනි වෙලාවට ස්ප්‍රෙඩ් එකක් උස්සගෙන යනවා නම් ඒකට හේතුව ගානනේ නේද? හැබැයි පැල්වත්ත බටර් ඔන මාකට් එකේ දැන් අලුත්ම පෙරලිය කරලා තියෙනවා. ගාන හරිම සාධාරණයි. සාධාරණ ගානට ඔගලන්ට බටර් රස, හොඳ රිච් බටර් එකක රස විඳින්න අවස්ථාව දෙලා තිනවා පැල්වත්ත. අපි ඇලුමැක්ස් වල මේ දවස්වල කතා කරන්නේ ඒගොල්ලන්ගේ අර මෙෂ් එක ගැන, මදුරුවන්ට එන්න බැරි කරන මෙෂ් එක ගැන. ඉතින් ඒවා බලන්න, තව ඇලුමැක්ස් සහ ඇලුමිනියම් සම්බන්ධයෙන් ගොඩාක් ප්‍රොඩක්ට්ස් බලන්න. ඔගලන්ට හොඳ එක්ස්පීරියන්ස් සෙන්ට් එකක් හදලා දීලා තිනවා එතනට යන්න. ඇලුමිනියම් කියන මාතෘකාව නොදැන කරන්න එපා. දැනගෙන හරි දේ අරගෙන කරන්න. නැත්තම් ඉතින් ඔබ ඇලුමිනියම් උද්දාලා වැඩේ අනා ගන්නයි යන්නේ. හරිද? ඒ නිසා හොඳම ප්‍රොඩක්ට් එක බල්ලා ගන්න. අපි ඉතින් බය නැතුව කියන එක තමයි ඇලුමැක්ස්. ඊළඟට අදත් අපි ලංකා ටයිල්ස් ගැනත් කතා කරන්න ඕනි. ලංකා ටයිල්ස් වල කූල් රූෆ්ටොප් ටයිල් එක ගැන.
1: හද ගැස්මට සියත. ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණය ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74. සිංහකිරි ඕගස් මොනන්සා, සැම්සුන්, හයිසින්ස්, පැනසොනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්. 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, පීපල්ස් ලීසින්, විශ්වාසී ප්‍රමුඛයා.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය, තෝරගන්න වාහන 400ක් එකම තැන, වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076 83 343 444. සීතා, හදවත් දිනු හිතවත්කම.
5: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
6: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455.
7: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු. දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න. 98.2 98.3

0: ප්‍රියතා FM
1: 7:47 වෙලාව LOLC ෆයිනෑන්ස් වලින් ෆැක්ටරින් සර්විස් එක ගැන ඔබ තාමත් දැනුවත් වෙලා නැත්නම් LOLC ෆයිනෑන්ස් ඔබට ලබා දෙන ඒ ගැන දැනුවත් වෙන්න විශේෂයෙන්ම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයගලගේ ව්‍යාපාරයේ දිගට අරගෙන යන්න කරන විශේෂ වැඩසටහනක්. ඒකට උදව් වෙන විශේෂ වැඩසටහනක් තමයි ෆැක්ටරින් කියලා කියන්නේ. අපි ඒ ගැන විස්තර කියලා තියෙනවා සහ විස්තරහදිත් කියන්නම්. පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. හරිද? ඒක ඔබේ ව්‍යාපාරයේ මැද හිර වෙලා නම් සමහරක් විට සල්ලි ගන්න බැරුව කාගෙන් හරි එහෙම නැත්නම් ඒ සල්ලි දෙන්නම් කියපු කාලේ දිග වැඩි නම් ඒ අතරතුරේ තව මොකක් හරි වැඩක් ඔබට ඕඩර් එකක් සෙට් වෙලා තියෙනවා නම් ඔබට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න අතේ සල්ලි නැත්නම් ඔබට පුළුවන් ඒ අර ඉන්වොයිස් එක පෙන්නලා 80% හරි 85% හරි LOLC වෙතින් ගබා ගන්න. ඉතින් ඒකට තමයි ෆැක්ටරින් සර්විස් එක කියලා කියන්නේ. ඉතුරු සල්ලි ටික එකතු කරලා දෙන්නත් ඔක්කොම කරන්නේ LOLC ෆයිනෑන්ස්. ඉතින් මම හිතනවා මේක ඔබ දැනගත යුතුමයි කියලා ව්‍යාපාරයක් කරන කෙනෙක් නම්. එහෙනම් හරි ඒ ගැනත් විස්තර දැනගන්න සහ අපි පික්මි ගැන අදත් කතා කරනවා. පොඩි බිස්නස් එකක් කරගෙන යනවා නම් ඒකට ඔගොල්ලෝ දාගන්නකො මේ පික්මි ඇප් එක දාගෙන ඒ හරහා බඩු ටික ඩිලිවර් කරන වැඩේ කරගන්න. තමන්ගෙම ව්‍යාපාරයට වාහනයක් තියෙන්න ඕනි කියලා එකක් නැහැ. හරිද? ඉතින් ඔය ඩිලිවරි වැඩක් කරගන්න. එතකොට හිතන්නකෝ ෆ්ලෑෂ් පික්මි ෆ්ලෑෂ් එක දාගත්තොත් පොඩි පොඩි දේවල් ඩිලිවර් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් සහ අර ලොකු ගාණක් ඒකට වියදම් කළා එහෙම මහන්සි වෙන්න දෙයක් නැහැ. දැන් ව්‍යාපාර කරන අයට ඒවට අවශ්‍ය කරන දේවල් ඔක්කොම නිකන් ඔක්කොම සූදානම් වෙලා තියෙන්නේ. ඔබ සූදානම් නම් මොකක් හරි ව්‍යාපාරයක් කරන්න ඒකට අවශ්‍ය කරන පරිසරය හැදිලා තියෙන්නේ. පික්මි ෆ්ලෑෂ් සහ පික්මි ට්‍රක් ගැන අදත් අපි කතා කරනවා. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන මතක් කරන්න ඕනි. ඔබට නින්ද ලබා දෙන්න තමයි වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් වලට ඕනි. ඉතින් ඒ නිසා මෙට්ටයක් විකුණ ගන්න එක පැත්තකින් තියලා ඒගොල්ලෝ කරන්නේ මේ නින්ද නොයෑමේ හේතු හොයන එක. හේතු හොයලා ඔබටම හරියට නින්ද යන විදිහ කස්ටමයිස් කළ මෙට්‍රස් හදලා දෙන එක තමයි වැලන්ටිනෝ ඉටලි ඒගොල්ලන්ගේ වගකීම. ඒගොල්ලෝ ගාව තියෙනවා මෙට්‍රස් රේන්ජ් එකක්. ඔබට පුළුවන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත ගිහිල්ලා චෙක් කරලා ඔබේ තත්ත්වය චෙක් කරලා ගැලපෙන මෙට්‍රස් එක ගන්න. අදත් අපි කතා කරමු සුපර් මාර්කට් ගැන. ඔබේ වහලට, සිවිලිමට, බිත්තිවලට, එතකොට ගේටුවට, දැහිපීලි උපාංගමේ හැම දෙයකටම හොඳම බ්‍රෑන්ඩ් එක තමයි සුපර් මාර්කට් කියලා කියන්නේ. 7:46

හතයි විනාඩි 50යි වෙලාව අපිට පත්‍රේ බලන්න ඕනේ. ඊට කලින් මතක් කරන්නම් අපේ NLB එකේ, ඒ කියන්නේ ලොතරැයි ලොවේ මහගෙදර NLB, දැන් හිතන්නකෝ රුපියල් 40ක් වියදම් කළ ඔබ ලොතරැයියක් ගන්නවානේ. එතකොට හදිසි හරි දිනුමක් තිබුණ නැත්නම් ඒ සල්ලිත් යන්නේ කොහෙටද කියලා අපි කියන්නම් NLB එකේ. හරිද? ඒක අපි දැනගන්න ඕනේනේ. රජයේ ඒකාබා දරමුදලට, කෘෂිකර්ම අමාත්‍යාංශයට, සෞඛ්‍ය අමාත්‍යාංශයට, රණවිරු සේවා අරමුදලට, සමාජ සේවා අරමුදලට, ක්‍රීඩා අරමුදලට, ඒ වගේම ජාතික වකුගඩු අරමුදලට ඇතුළු රාජ්‍යයේ පවත්වගෙන යන්න ඕන කරන ඔය වගේ අපේ සමාජ සුබ සාධනය වේවා, ඊට පස්සේ හදන දේවල්, පාරවල්, හැම දෙයක්ම තියෙනවා. ඒ දේවල් වලට තමයි මේ සල්ලි බැර වෙන්නේ. ඉතින් ඒ නිසා පොඩ්ඩක්වත් හිතේ කහටක් තියාගන්න ඕනේ නැහැ. හදිසි හරි දිනුම් අවස්ථාවක් තිබ්බේ නැහැ කියලා. ඔබ දන්නවා කෝටි ගණනින්, ලක්ෂ ගණනින් මුදල් තෑගි දෙන සුපිරිම ලොතරැය තමයි NLB කියලා කියන්නේ. රයිට්. ඒ වගේම අද දවසේ අපි කතා කරන්න ලෑස්ති GWM ගැන. ලෝකෙම දන්න සුපිරි බ්‍රෑන්ඩ් එකක් අපේ ලංකාවට ගෙන්නන්නේ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස්. ඉතින් අපි බලමු අද දවසේ GWM වල තියෙන වාහන රේන්ජ් එක කොයි වගේද. වැඩි විස්තර කියන්නම්, නියම සුපිරි වාහන සෙට් එකක් තියෙනවා. අපි ඒ ගැන තව චුට්ටක් ඉස්සරහදී කතා කරමු. ඊළඟට අද උදේම අපි කතා කරා බජාජ් වීගෝ ත්‍රිවිල් එක ගැන. මේ දවස්වල බජාජ් වීගෝ එකක් ගන්නකොට රුපියල් ලක්ෂයේ වාසියක් තියෙනවා කියලා අමතක කරන්න එපා. ඊට අමතරව අපි මතක් කරන්න ඕනි තව විශේෂ කාරණාවක් තියෙනවා. පහුගිය දවස් ටිකේම අපි කතා කරනවානේ අපේ නුවර පෙරහැර ගැන, නේද? ඉතින් ඒ නුවර පෙරහැරේ පෙළහර පාන අපේ දක්ෂ ඉන්නවන්නේ කලාකරුවෝ. ඉතින් ඒ කලාකරුවෝ වෙනුවෙන් සමහන් අපූරු වැඩසටහනක් කරගෙන යනවා. මොකද ගොඩක් මහන්සි වෙනවා. රාත්‍රිය පහන් වෙනකන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ දක්ෂතා පෙන්නනවා. ඉතින් වැස්ස තියෙනවා, පොඩි හීන් පොදයක් තියෙනවා, හුළඟ තියෙනවා, රැට සීතලයි. පොඩි හරි සම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හදිසි හරි ආවොත් කියලා පොඩි හරි චකිතයක් හිතේ ඇතිවෙන්නවත් දෙන්නේ නැහැ සමහන්. ඒකටත් උදව් කරලා තියෙනවා. මොකද ප්‍රතිශක්තිය පැත්තෙන් ඒ නිර්මාණකරුවන්ව දිරිගන්වන්න, කලාකරුවන්ව ශක්තිමත් කරන්න මේ පැත්තින්දගෙන සමහන් ආරක්ෂාවේ පෙළහර පානවා. ඉතින් ඒ නිසා ඒකත් හරිම ලස්සන වැඩසටහනක්. ඉතින් ඒ වගේ හිත හැදෙනවා, ඉතින් එහෙම දෙයක් කරන්න ඕනි කියලා හිතන එකත් නේද? ඒක හරි වටින දෙයක්. ඉතින් සමහන් ඒ කාර්යය කරනවා. ඉතින් අපි ඒ ගැනත් වැඩි විස්තර කතා කරමු. දැන් අපිට හොඳම වෙලාව තමයි පත්තරේ බලන්න.

0: 98.1 98.4 සියත දිවයිනපුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: Hi Hasa, good morning.
5: Good morning, Ashcharya. අලුත් සතියක්, අලුත් දවසක්.
4: හරි.
5: අලුත් මාසයක් නෑනේ තාම නේද? තාම ඉතරුනේ නෑ. අලුත් දවසක්. අලුත් දවසක් ඔය අලුත් මාසයක්ද කියලා මම බැලුවේ නෑ.
4: අලුත් අවුරුද්ද?
5: කවදද? කවදද? Right. CDB අපිත් එක්ක ඉන්නවා. අදත් පත්‍රයේ විස්තරය අරගෙන එන්න. රත්තරන් නායදින ඉස්තරම්ම තැන තමයි CDB. ඉතින් ඒගොල්ලෝ අඩුම පොලියකට ඉහළම අත්කාරමක් දෙනවාට අමතරව දැන් ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් ලබා දෙන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන හැටි ඔබට දැනගන්න පුළුවන් 011 7383888 කියන අංකයට දුරකථන ඇමතුමක් දීලා. එහෙම නැත්තම් ළඟම තියෙන CDB ශාඛාවකට යන්න, වැඩි විස්තර එකතු කරගන්න, මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න. රත්තරන් අයදින ඉස්තරම්ම තැන CDB රන් අය බව මතක තියාගන්න. මං ගන්නවා ඉස්සල්ලාම දිවයින පත්තරය අතට. ඩුබායි වල හැංගිලා ලංකාවේ අපරාධ කළ බස් ලලියා හෙට කුදලංගෙයි. බස් ලලියා කිව්වහම එයා අප්සෙට් වෙනවද දන්නේ නැහැ නේද? සමහරු අප්සෙට් වෙනවා බස් කියලා කිව්වහම. දේ බස් කියලා කියන්නේ පා කියලා සමහරු කියලා තියෙනවා. අනේ වන්ද කොහොම හරි මේ එහෙම තමයි මේකේ තියෙන්නේ. බස්ලා ලියා හෙට කුදලන්නේ. හංවැල්ල හෝමාගම අවිස්සාවේල්ල කප්පම් හා අපරාධ තිප්පලක් කරගෙන ඉඳලා කොණ්ඩ රංජී ඇල්ටෝ ධර්මයේ වනාතේ චතුත් පෝලිමේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ඩුබායි පොලිසිය සමග ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ඩුබායි හෝටලයක සැඟව සිටියේදී අත්අඩංගුවටගත් මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයෙකු බව කියන ලලිත් කන්නංගර හෙවත් බස් ලලියා හෙට මෙරටට රැගෙන ඒමට නියමිතයි කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මිනිස් ඝාතන, කප්පම් ගැනීම, මද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධවල නිරත වෙමින් හංවැල්ල හෝමාගම අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව භීතියට පත් කරමින් ඩුබාහි සැඟව සිට මෙරට අපරාධ සිදු කළ බවට මොහුට චෝදනා එල්ල වෙලා තියෙනවා කියලා තියෙනවා. ඉතින් එයාට තියෙන අපරාධ චෝදනාකට විස්තරයක් ඊට පස්සේ ආටිකල් එකේ තියෙනවා. මේ පහුගිය දවස්වල මේ විදිහට වෙනත් රටවල හැංගිලා ඉඳගෙන ලංකාවේ විවිධ ආකාරයේ පාතාල අපරාධ මෙහෙවන අය කීප දෙනෙක්ම ලංකාවට අරගෙන එන්න පුළුවන් වුණා. එහෙම කෙනෙක් තමයි ශිරාන් බාසික් කියලා කියන්නේ. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ශිරාන් බාසික් සම්බන්ධ ප්‍රවෘත්තියකටයි වෙන් වෙන්නේ. ඉරාන ආරක්ෂක අංශවලට හවුල්ද? එයා එහෙම ඉරාන ආරක්ෂක අංශවලට හවුල්ද කියලා හොයනවලු. ශිරාන් බාසික්ගෙන් ඇමරිකානු බුද්ධි අංශය ඩුබායිවලදී ප්‍රශ්න කරලා ඩුබායි පොලිසිය ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන ශිරාන් බාසික් ඉකුද්දා අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. එම නිසා ඇමරිකානු ෆෙඩරල් බ්‍යුරෝව ඔහුගෙන් ඩුබායිහිදී ඉතා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇති බවද ඩේලි මිර පුවත්පතට දැනගැනීමට ලැබින. ඩුබායි පොලිසිය ඉකුත් මැයි 26 වෙනිදා ඔහු අත්අඩංගුවට ගත් අතර ඔහු ඉරානය සමග කුමනාකාරයේ සබඳතා පැවතියේද යන්න පිළිබඳව ඇමරිකානු ෆෙඩරල් බ්‍යුරෝවේ නිලධාරීන් විශේෂ විමර්ශනයක්ද කර ඇත. විශේෂයෙන් ඔහු ඉරානයේ ආරක්ෂකංශ සමග සබඳතා පවත්වාගෙන ගියේද යන්න පිළිබඳව එම විමර්ශනවලදී ප්‍රමුඛතාව ලබා දී තිබේ. සමහරුන්ට සතුටුත් ඇති නේද? අපේ කොල්ලෙක් ඇමරිකාවත් එක්ක නේද? ඇමරිකාවත් බය වෙලා ඉන්නේ, ඇමරිකාවෙන් හොයනවා, ඇමරිකාවෙන් ප්‍රශ්න කරනවා කියලා නේද? ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සබඳතා පවත්වා ඇත්තේ දේශපාලන ආරක්ෂක සබඳතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සබඳතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ ඒවද කියලා. මේ වනවිට ශ්‍රී ලංකා බලධාරීහු ඔහුගේ නීති විරෝධී වත්කම් හා වෙනත් ජාවාරම් පිළිබඳව විමර්ශනය කරමින් සිටිති කියලා තමයි කියවෙන්නේ. බාසිග්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සමග ජාවාරම් වල නිරත වූ බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු ගැනද තොරතුරු හෙළි වී තිබේ කියලා තියෙනවා. එයා දැන් ලංකාවේ නැහැලු, තායිලන්තේ පැනලා ගිහිල්ලාලු ඉන්නේ. ඒ කවුද කියලා මෙතන සඳහන් කරලා නැහැ. හැබැයි එහෙම කෙනෙක් ගැනත් තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා කියලා තමයි කියලා තියෙන්නේ. මන්ත්‍රීලා 451, නිලධරුවෝ 115, මැති සභෙන් කෝටි 27ක රට සවාරි බිලක්, වසර 8ක හෙළිදරව්වක්. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙකු සහ පාර්ලිමේන්තු නිලධාරීන් 115 දෙනෙකු 2016 වසරේ සිට 2024 වසර දක්වා විදේශ සංචාර වෙනුවෙන් රුපියල් කෝටි 27කට ආසන්න මුදලක් වැය කර ඇතැයි පාර්ලිමේන්තුව පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දැක්වෙනවා කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 451 දෙනෙක් කියන්නේ ඉතින් ඒ 2016 ඉඳන් 2024 දක්වා වසර 8ක කාලය තුළ මන්ත්‍රිකම් හොබවපු අය අතරින් 451 දෙනෙක් මේ විදිහට විදේශ සංචාරවලට සම්බන්ධ වෙලා තියෙනවා. කෝටි 27ක් ඒකට වියදම් වෙලා තියෙනවා කියලා. අපි දැන් කොහොමත් අවුරුදු 1.5 දෙහක ඉඳන් අතීතයේ වියදම් වලට හූල්ලමින් නේද භාණ්ඩාගාරය තර කරමින් අපේ පාටි තද කර ගනිමින් එහෙම
4: කාලය
5: ගත කරමින් ඉන්නවා. ඉතින් උඩ බලාගෙන බලමු කොහෙද යන්නේ, මොකද වෙන්නේ කියලා. අරුණ පත්‍රයට මං ඊළඟට එන්නේ. ප්‍රතිපාදන කොමිසම ගන්න කිව්වත් 2025 සිසුන්ට සරසවිවල ඉඩ නැහැ. 2024 සිසුනුත් තවම එළියේ. රට හැර යාමෙන් ආචාර්යවරු හිඟයි. රජයට කිව්වත් ප්‍රශ්නය විසඳුනේ නැහැ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති තමයි මෙහෙම කියන්නේ. 2025 වසරේ උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලවලට තේරීපත් වුණු සිසුන් සැප්තැම්බර් මස වන විට බඳවා ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දුන්නද එය කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු පවසයි කියලා අද අරුණ පත්‍රයේ හෙඩ්ලයින් නිවුස් එක වාර්තා වෙනවා. මෙවන විටත් විශ්වවිද්‍යාල සියල්ල සිසුන්ගෙන් පිරී පවතින අතර අදටත් දරුවන් වසරක පමණ කාලයක් තිස්සේ එළියේ සිටින බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල හැරයාම නිසා ඇති වී තිබෙන පුරප්පාඩු මෙන්ම ගැටලු රැසක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ඔහු පවසයි. මේ අතර එම සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත් තිලංගසිංහ පැවසුවේ මෙවන විට බඳවාගෙන තිබෙන්නේ 2023 උසස් පෙළ කරපු කණ්ඩායම් පමණක් බවයි. 2024 සහ 2025 කණ්ඩායම් ඇතුළට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බවත් 2026 උසස් පෙළ කණ්ඩායමත් ආවොත් ශිෂ්‍ය කණ්ඩායම් 3ක් එළියේ සිටින බවත්. ඉතින් විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ ප්‍රමාදයක් තියෙන බව තමයි කියවෙන්නේ. විශ්වවිද්‍යාල සම්පත් විශේෂයෙන්ම ආචාර්යවරුන්ගේ හිඟය නිසා මේක මැනේජ් කරන්න අමාරු තත්ත්වයක් තියෙන බව තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන්නේ. විශ්වවිද්‍යාල දැනටමත් පිරලා තියෙන්නේ, මේ කියන්නේ ඒ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු, විශ්වවිද්‍යාල දැනටමත් පිරිලා තියෙන්නේ. සිසුන්ගේ නේවාසිකාගාර ප්‍රශ්න තියෙනවා. ආචාර්යවරුන්ට මේ අවස්ථාවේදී ඉගැන්වීම් කටයුතු කරන්න බොහොම අපහසුයි. ඒ නිසා බඳවා ගැනීම සහ රඳවා ගැනීම ලොකු ගැටලුවක්. ඒකට රජයට යෝජනාවලියක් ඉදිරිපත් කළා. නමුත් යෝජනාවලිය ඉදිරිපත් කරලා අවුරුදු 1.5ක් ගත වෙලත් එය ක්‍රියාවට නංවන්න සහ මේ ප්‍රශ්න විසඳන්න රජය මැදිහත් වෙලා නැහැ කියලා තමයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිත් සම්මේලනය කියන්නේ. ඒ අය යෝජනා මාලාව බාර දීලා තියෙනවලු. ඉතින් අධ්‍යාපන ඇමතිතුමිය ඔබතුමියගේ අවධානයට නේද මේක යොමු කරන්න වෙන්නේ නේද? මේ බලන්නේ වෙලාවක් තිබුණොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ කටයුතු වගේකුත් තියෙනවා නේද? ඒවත් කරන්න කවුරු හරි එපෑ. ඉතින් කරන්න. කොරියන් ජාතිකයාගේ කකුල් මාට්ටුවෙන් ලාංකික ඉංජිනේරුවා මරුට. දේශපාලනය කතා කරන්න නාවෙයි උරණ වෙලා. මේක මේ කේදවාචකයක් තමයි ඒත් හරිම ලස්සන කතාවක්. මේක සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ තලවතුගඩ වැලිපාර ප්‍රදේශයේ. ඒ හරිය පදිංචි වෙලා ඉන්නවා කොරියන් ජාතිකෙක්, ලංකාවේ කාන්තාවක් අසාද බැඳලා. එයා ලංකාවේ මිනිස්සුන්ට කොරියන් භාෂාව උගන්වනවා. එයා මේ මියගිය පුද්ගලයාගේ, එහෙම නැත්නම් KJAD ලක්ෂාන් කුමාරසිංහ කියන 58 හැවිරිදි සිවිල් ඉංජිනේරුවරයාගේ ගේගාවින් යනකොට, ඒ සිවිල් ඉංජිනේරුවරයා පොඩි දේශපාලන මාතෘකාවක් සම්බන්ධයෙන් මේ කොරියන් ජාතිකය එක්ක කතාවක පැටලෙන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි කොරියන් ජාතිකය කැමති වෙලා නැහැ පොලිටික්ස් කතා කරන්න. එයා ඒ කතා බහෙන් මිදිලා යන්න උත්සාහ කරන අතරේ මේ සිවිල් ඉංජිනේරුවරයා බලෙන්ම යාව කතාවට පටලවා ගන්න හදලා තියෙනවා. කොහොම හරි කතාවට පටලවා ගන්න හැදීම සහ කතාව මගහැර යන්න උත්සාහ කිරීම අන්තිමේදී බහින් බස් වීමක් දක්වා ගිහිල්ලා, ගුටි බැට හුවමාරුවක් දක්වා ගිහිල්ලා, මේ කොරියන් ජාතිකයා කකුල් මාට්ටුවක් දාලා අර සිවිල් ඉංජිනේරුව වට්ටලා තියෙනවා. වැටෙනකොට ඔළුව සිමෙන්තියේ වැදිලා රෝහල් ගත කරලා දවස් දෙකකට පස්සේ තැනත්තා මිය ගිහිල්ලා තියෙනවා. දේශපාලනේ ගැටරි අමුතු දෙයක් නේද? කතා කළත් මොකක් හරි ළඟින් ගියත් මොකක් හරි ලෙඩක් වැටෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා හරි පරිස්සමෙන්.
4: හරි, එහෙනම් සුබ දවසක්.
5: සුබ දවසක්.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට.
2: සියත පත්තරේ විත්හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: උදේ 8:04.

0: එම සැකකරු 24 වරදී මෙදිනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් තවත් දේශීය පුවතක්. නවතම පාස්පෝට් රිපෝට්ස් දත්ත අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ලොව රටවල් 199ක් අතරින් 168 වන ස්ථානයට පත්ව තිබෙනවා. ශ්‍රී ලාංකික විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 54කට පූර්ව සම්ප්‍රදායික වීසා නොගෙන ගමන් කළ හැකි. ඒ අතර ගමනාන්ත 16කට වීසා රහිතව 34කට පැමිණීමේදී වීසා හෝ සරල කළ ප්‍රවේශ මගින් ගමන් කළ හැකි බව එම දත්ත වාර්තාවල සඳහන්. තවත් ගමනාන්ත 4කට විද්‍යුත් ගමන් අවසරය හරහා ප්‍රවේශ විය හැකි.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.3

0: අම්ම ආර දුකෙන් ඉන්නේ. මොකද ලෝකයේ තුන්වෙනි විශාලතම ආර්ථිකය අයිති වෙලා තිබුණේ ජපානයට. නමුත් ඒගොල්ලන්ට ඒ කිරුල්ල නැති වුණා.
1: අයියෝ!
0: ආර දුකක් මට දැනෙනවා.
1: ඔයා ජපානේ ගිහිල්ලා ආවත් හරි.
0: ඇත්තට මම මේ ජපානේ යන්න කලින් මිස් මේක උනේ. මේක අනුව ගණන් වල ඉඳලා වෙන ප්‍රශ්නයක්.
1: හරි ඔකේ.
0: ඒ නිසා මිස් නිකන් බොරුවට නිකන් මේ අපි ජපානේ ගියාම ජපානේ වැටෙනවා වගේ නිකන් ගොන් කතා කියලා මිස් මෙතන නිකන් ඒ වගේ මේ ඔයාගේ ඇත්ත චරිතය මෙතන පෙන්වන්න හදන්න එපා.
1: හරිද? යන්න කලනොත් එහෙමද බබා?
0: හරිද? ඔයා ඔයාගේ හස්බන්ඩ් කරපු එක මට කරන්න ලෑස්ති වෙන්න එපා. ඔයා ඉන්නේ පච කරා. ඔයා ඔයාගේ සැමියාව පච කරා අද සමාජයේ ඉදිරියේ. ඒ මනුස්සයා පච කරලා තියෙන්නේ. වාගේ වැඩයි මමත් පොඩ සම්බන්ධයකට මේ ඉතින් එක මටම ඇප්ලයි කරන්න ඉන්න එපා.
1: ඒ කියන්නේ ජපානෙට මොකද වුනේ?
0: ජපානෙට මොකද වුනේ කියලා තමයි මං කියන්න
1: හදන්නේ.
0: හරිම දුකක් මේක මට. අමොත් මම ජර්මනියත් මං ආස රටක් මම දන්නවා. ඒක ගූටන් මෝර්ගන් එහෙම කියන්න මං දන්නවා.
1: හරි ඔකේ. ජර්මනියද තුන්වෙනි තැනට ඇවිල්ලා
0: තියෙනවා. ජර්මනිය තුන්වෙනි ආර්ථිකය වුණානේ.
1: ඒකනේ.
0: මොකද්ද කරන්නේ?
1: හොඳට හිටපු රටක්
0: වැටිච්ච තැනක්. හරිද?
1: දැන්
0: ජපානෙට මෙහෙම උනේ.
1: හරි.
0: එකක් තමයි ජපානේ මිනිස්සු වයසට යනවා. අපි දැන් වැඩි හොයලා බැලුවේ නැති වුණාට කාලෙක ඉඳලා ජපානයේ යෙන් කියන මුදල් ඒකකයට තියෙන වටිනාකම අඩු වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මතක තියාගන්න. ජපානේ කිසිම ස්වභාවික සම්පතක් නැති රටක්. තෙල් නැහැ, ගෑස් නැහැ. ඇත්තටම කියනවා නම් කෑම වලින් 60% පවා පිට රටවල් වලින් එන්නේ ඩොලර් වලින් ගෙවලා ගන්න.
1: හරි.
0: එතකොට ඩොලර් වලට තැන ගියහම මොකද වෙන්නේ?
1: යෙන් එකේ අගේ
0: පල්ලෙහාට වැටෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාරණාව තමයි වියදම අවුරුදු ගානක් වියදමට සාපේක්ෂව අවුරුදු ගානකට පඩි වැඩි වෙලා නැහැ. අපෙත් වැඩි වුණානේ. අපෙත් වැඩි වුණා.
1: ඒකනේ.
0: අපෙත් කියක් කියක් කර වැඩි වුණා. නමුත් ජපානේ ඒ වැඩි වෙච්ච වියදමට සාපේක්ෂව කාගත් පඩි වැඩි වුණේ නැහැ. ආශ්චර්යයක්. කියන්න හරි දුකයි
1: ආශ්චර්යයක්.
0: 1980 ගණන් කියන්නේ ජපානේ ස්වර්ණමය කාලේ. පුදුම දියුණුවක් තිබුණේ ආර්ථික. ජප්පෝ ඒගොල්ලන්ගේ කම්පැනි සරහා මුළු ලෝකෙම ඇල්ලුවා. ජප්පන්ට ඕන තරම් සල්ලි තිබ්බා 1980 ගණන් වල.
1: හරි.
0: ජප්පෝ ඉඩම් ගත්තේ පිස්සුවෙන් වගේ. කොටස් වෙළඳපොළෙන් කොටස් ගත්තේ පිස්සුවෙන් වගේ. ඔයා දන්නවද? 89 වගේ කාලෙ වෙනකොට ටෝකියෝ වල ඉඩමක මිල ඇමරිකාවේ නිව්යෝක් වල ඉඩමක මිල වගේ 350 ගුණයක්. ඔයාට ඒ ඉලක්කම හිතා ගන්න පුළුවන්. ඒ කාලේ ජපානේ ටෝකියෝ වලින් මහ පොළොව තියෙන ගෙයක් කියන්නේ ඉඩමක් එක්ක ගෙයක් කියන්නේ ඒ මිනිහා සුපිරි පරිමස් සලිකාරෙක්.
1: පූජ්‍යමහාරිය
0: කොයි වගේද දැනගන්න? පූජිමානා? මම පූජිමාන කියන මට දන්නේ පූජිමානා. මම නම් කියන්නේ පූජිමානා.
1: පූජ්‍යමහාරිය?
0: මම ඔයා කියන්නේ ෆූජි. ඔයා කියන්නේ ෆූජිසන් ගැන කියන්නේ. ෆූජිසන්. අනේ ෆූජිසන්. ෆූජිසන් ඉතින් මේ ටෝකියෝ වල දෙයක් ඈත තියෙන. ටිකක් දුර යන්න.
1: ඕකේ, රයිට්.
0: පැය කමාරක් දෙයක් දෙකමාරක් තියන්න ඕනේ. අනේ පැය දෙයක් දෙන්න. මේ ඉතින්
1: හරි.
0: ඔයාගෙන් තව අහන්නකෝ. ටෝකියෝ වල ඉඩමක් ඇමරිකාවේ නිව්යෝක් වල ඉඩමක් වගේ 350 ගුණයක්. මම දන්නේ ශ්‍රී ලාංකේය කීප දෙනෙක් ඉන්නවා ටෝකියෝ

0: ඉඩමත් එක්ක ගේ තියෙන
1: ශ්‍රී
0: ලංකා ප්‍රාණ ශ්‍රී ලංකා
1: ඉස්ලෑන් බිලෝන්ස්තු
0: අස් කියන්න එපා එම් ස්වයිඩ් එක තියෙනවා
1: හරි ඕකේ
0: හරිද ටෝකියෝ වල ගෝල්ෆ් ක්ලබ් එකක සමාජිකත්වය ඒ කාලේ ඩොලර් මිලියන 3ක් ඩොලර් මිලියන ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියනයක් විතර. මේ කාටද පුතා
1: කරන්නේ?
0: ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් බිලියනයක් දෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ගෝල්ෆ් ක්ලබ් එකේ සමාජිකත්වය ගන්න මේ 1980 ගණන්. අනේ අපි වගේ මිනිස්සු හුල්ලලා වෙන්න ඕනේ.
1: හරි.
0: 1990 න් පස්සේ නරක කාලේ ආවා. කොටස් වල බල 50කින් කඩන් වැටුණා, ඉඩම් මිල 80කින් කඩන් වැටුණා, බැංකු බංකොලොත් තුන කම්පැනි වැහිලා ගියා, ජපානයේ රන් යුගය ඉවර වුණා. ඒ ඉවර වෙච්ච එක තමයි මේ තාම හිමීට හිමීට ඇදගෙන
1: යන්නේ.
0: ඉස්සර ජපානයේ කම්පැනි එකකට බැඳුණා කියන්නේ ආයි ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් වගේ තමයි. හරිද? ආයි ඉතින් රස්සාව ෂුවර්. නමුත් මේ ආර්ථික අර්බුදයෙන් පස්සේ ඒගොල්ලෝ ලේසියෙන් ස්ථිර සේවකයෙක් බඳව ගත්තේ නැහැ. ඔක්කොම අඩු පඩි වලට කොන්ට්‍රැක්ට් බේසිස් තමයි මිනිස්සුන්ව ගත්තේ. අදටත් ජපානයේ වැඩ කරන ජනතාවගෙන් 37%ක් අඩු පඩියට කොන්ට්‍රැක්ට් බේසිස් ඉන්න අය විශ්වාස කරනවා. අඩු පඩියට කොන්ට්‍රැක්ට් බේසිස් ඉන්න අය 37%ක්.
1: පවුනේ.
0: ජපානයේ වැඩ කරන මිනිසුන්ගෙන් 3න් එකක් විතර නේද? තාම භයානක තත්ත්වයක්.
1: හරි.
0: ඉතින් අවුරුදු 30කින් පඩි වැඩි වෙලා නැහැ ජපානයේ. ඔන්න හිතන්න අද වෙනකොට. ඉතින් ජපානයේ මිනිසුන්ට සල්ලි නැහැ. සල්ලි නැති නිසා බඩමුට්ටු ගන්න බෑ. බඩමුට්ටු ගන්න නිසා කම්පැනි වලට බිස්නස් නැහැ. කම්පැනි වලට බිස්නස් නැති නිසා ලාභ නැහැ. ලාභ නැති නිසා පඩි වැඩි කරන්න බෑ. පඩි වැඩි කරන්න බැරි නිසා මිනිසුන්ට සල්ලි නැහැ. මිනිස්සු සල්ලි නිසා බඩු ගන්න.
1: ආ ඒකයි.
0: ඊට පස්සේ බඩු ගන්න නිසා කම්පැනි වලට බිස්නස් නැහැ.
1: ඒ
0: නිසා කම්පැනි වලට ලාභ නැහැ. ලාභ නැති නිසා පඩි වැඩි කරන්න බෑ. පඩි වැඩි කරන්න බැරි නිසා මිනිසුන්ට සල්ලි
1: නැහැ. හරි ඒකම
0: නේද? ඒකට කියන්නේ විෂම චක්‍රයක් කියලා. අහගින්න තමාරු නේද? ජපානයේ අවුරුදු ගාණක් මේ විෂම චක්‍රයේ හිර වෙලා ඉන්නවා. ඊළඟ භයානකම ප්‍රශ්නේ ජපානයේ මිනිස්සු අඩු වේගනේ යනවා. රටක ජනගහනය පවත්වගෙන යන්න මේව දැනගන්න ඕනේ අපිත්.
1: හරි.
0: ජනගහනය පවත්වගෙන යන්න උපත් අනුපාතිකය 2.1ක්වත් ඕනේ. උපත් අනුපාතිකය.
1: හරි.
0: පවුලකට 2.1ක්වත් ඕනේ. පවුලකට ළමයි දෙන්නෙක්වත් ඕනේ කියන
1: එකනේ.
0: ජපානයේ අද උපත් අනුපාතිකය 1.15යි. 0.5ක ළමයිකුත් හදන්න. එක්කෙනෙක් හදලා බෑනේ මිස්. සිහි කල්පනායෙන් අහන් ඉන්නේ මිස්. මේ ඔයගෙන් ගෙදර නෙමෙයි වායින්. ඔයා රස්සාවට ඇවිල්ලා ඉන්නේ.
1: ඔයා
0: රාජකාරී මූඩ් එකකින්. ඔය ගෙදරකින් දෙනගෙන මේ රෑට අඳින ටී-ෂර්ට් එකෙන් ආපු එක මගේ වැරදක්
1: නේද?
0: බ්‍රෑන්ඩඩ් දුන රෑට අඳින මේ තමයි නේද? ප්ලීස් මං වාරි.
1: හරි.
0: දැන් මං වාරි සිංහලෙන් කිව්ව රටක ජනගහනය පවත්වගෙන යන උපත් අනුපාතිකය 2.1ක්වත් ඕනේ. ජපානයේ එක 1.15. දැන් එකෙක්වත් හදන්න ඕනේ දෙන්නෙක් හදන්න ඕනේ කියලාද මේ කියන්නේ?
1: දෙන්නෙක් හදන්න ඕනේ.
0: ඉතින් මිස් මොකද
1: අපිට කියන්නේ? එකෙක් කනා ඉන්නේ කියලා මම කිව්වේ. දැනට
0: 1.15 ජපානයේ. එක පාටම කල්පනා කරනව නේද අපේ රටේ ඔක්කේද කියලා?
1: කීයද?
0: එහෙමත් මේ යෝධික කල්පනාවක් එන්නේ. මේ ලෝක අහන්න එපා ඒ ප්‍රශ්නේ. අහන්නේ නැහැ. අහන්නේ නැහැ. අහන්නේ නැහැ. කාගර ඇදයක් වයන බලන් ඉන්න මිසක් දෙයක් ඉගෙන ගන්න බලන් ඉන්න ගැහණියක් නෙමෙයි අය.
1: ලංකාවේ
0: ඒ තමයි අය. ඇයිගේ නම ආශ්චර්යා. ඉන්දියාව ආශ්චර්යරට තපාසය මේ නම දාගන්න. මේ
1: කියන්නකෝ මෙහි කියන.
0: ලංකාවේ උපත් අනුපාතිකය 2026 අවුරුද්දට වෙනකොට 1.3යි. 1.3යි. රටක ජනගහනය පවත්වගෙන යන්න 2.1ක් අවම අවශ්‍යයි. අපි 1.3යි. දැනගන්න කිව්වේ ජපානයේ වයසක මිනිස්සු වැඩි.
1: ජපානයේ
0: 30කට වැඩි ඉන්නේ අවුරුදු 65 පැනපු මිනිස්සු. ඒ කියන්නේ වැඩ කරලා රජයට ටැක්ස් කියවන්න තරුණයෝ නැහැ. හැබැයි පෙන්ෂන් දෙන්න, සෞඛ්‍ය පහසුකම් දෙන්න, බලා කියා ගන්න වයසක අය ඕනාවටත් වඩා ඉන්නවා.
1: එතන
0: ජපානයේ මිනිස්සු වයසක මිනිස්සුත් වැඩ කරනවා මෙයා. මේ පාර ගිය වෙලාවේ අපි නතර වෙලා හිටිය එක තැනක ඒ ගමේ හිටපු පෙන්ෂන් ගිය මිනිස්සු එකතු වෙලා කරන ඒක පොඩි කොහොමද ඒකට කියන්නේ?
1: ෂොප් එක
0: රෙස්ටෝරන්ට් එකක් කියන්නත් බෑ. ඒක හෝටලයක් කියන්නත් බෑ. ඒක අපිට තානායමක් කියන්න පුළුවන්. පොඩි තානායමක් කරන් යනවා. ගමේ මිනිස්සු විශ්‍රාම ගිය අයගේ පෙන්ෂන් එක එකතු කරලා හදාගත්ත පොඩි තැනක්. අද ඒක ආදායම් උත්පාදනය කරනවා. ඒගොල්ලන්ට ආදායම් බෙදලා යනවා. ඔයා දන්නවද ජපානයේ හිස් ගෙවල් තියෙන ඕන තරම්. ඒකට අපි කියනවා අකියා කියලා. අකියා.
1: අකියා?
0: අකියා නෙමෙයි නංගියා. මල්ලියා.
1: මොකද?
0: අකියා.
1: අකියා.
0: ජපානයේ ගෙවල් වලින් 14%ක් අතෑරලා දාලා තියෙන. ඒ කියන්නේ ඉලක්කමක් හැටියට කියනවා නම් ගෙවල් ලක්ෂ 90ක් විතර තියෙනවා මිනිස්සු නැති. හොයා ගන්න පුළුවන් නම් අන්න.
1: මට අදහසයි
0: දැන්. දැන් ජපානේ කියවලා ඉඳලා බලවල යනවා අහලා තියෙන ගෙවල්. ඒවට පයින්න පුළුවන්ද? ඒවා ඉන්න පුළුවන්ද කියලා නේද?
1: අකියද? අකියද?
0: ජපානේ ණය ඒගොල්ලන්ගේ මුළු ආර්ථිකය වගේ 250 ගුණයක්. ජපානේ ජපානේ ණය වෙලා තියෙනවා ඒගොල්ලන්ගේ ආර්ථිකය වගේ 250 ගුණයක්. එහෙනම් අපිට වෙච්ච සාන්තියම දවසක වෙයි නේද?
1: මට නම් හිතන්නේ අපි හොඳයි කියලා.
0: නෑ. ලංකාවට බංකොලොත් ලේබල් එක වැදුනට කවදාවත් ජපානයට බංකොලොත් කියන ලේබල් එක වදින්නේ නැහැ. ඒකට හේතුව මම කියන්නම්. මෙච්චර ණය වෙලා තිබුණා. මොකද ජපානේ අරගත්ත ණය වලින් 93%ක්ම රට ඇතුලෙන්ම අරගත්ත ණය. ඒගොල්ලෝ පිට රටින් ඩොලර් වලින් ගත්ත ණය නෙමෙයි. 93%ක් යෙන් වලින් තමන්ගේ රට ඇතුලෙන් ගත්ත ණය. Bad comes to worst. සල්ලි අච්චු ගහලා හරි ජපානයට පුළුවන් ඒ ණය පියවලා දාන්න. ජපානේ වැටෙයි වැටෙයි කියලා කටහඬ බලන් ඉඳලා ඒක එහෙම කට ඇතුලට වැටෙන්නේ නැති මම තීරණ ගන්නවා.
1: අපි ආසයිනේ අපි වගේ වෙනවට තව කවුරු හරි
0: ඉන්නේ අපිට. අපිට වඩා කාටරි ඇන්දි ගෑවෙනවා නම් අපි ආසයි.
1: එහෙම බැලුවම ඒක නෑනේ.
0: නේද? අපේ එක ගැන දුක් වෙනවට වඩා කවුරු හරි ඊට වඩා වැටලා තියෙන එක ගැන සතුටු වෙන එක තමයි අපේ සිස්ටම් එක. අද සඳුද කියලා දවසක් කියලා හිතන්න එපා. සඳුද කියලා එකක් එහෙම යන්නේ නැහැ.
1: මෙතනම
0: කූරේ ගහුවොත් තමයි.

0: දැන් ඊයේ රන්දෝලි පෙරහැර පළවෙනි රන්දෝලි පෙරහැර ආරම්භ වුණා.
1: හරි.
0: අද දෙවනි රන්දෝලි පෙරහැර ආරම්භ වෙනවා හවස 7ට. හැමදාම සුබ මුහූර්තයකින් පටන් ගන්න. එතකොට දළදා මන්දිරේ ගාවින් ආරම්භ වෙලා දළදා වීදියෙන් ඇවිල්ලා DSA නායක වීදිය, ඊළඟට ශ්‍රීමත් බෙනත් සොයිසා වීදිය, යටිනෝර වීදිය, රජ වීදිය ආයිත් පාරක් දළදා මාලිගාවේ ගාවින් අවසාන වෙනවා. මේක පුදුම කැපකිරීමක්නේ. පුදුමාකාර කැපකිරීමක්නේ මේක මේ පෙරහැර පැවැත්වෙන්නේ. දැන් මේ පළවෙනි කුඹල් පෙරහැර මතක නම් පටන් ගත්තේ 18 වෙනිදා.
1: හරි.
0: එහෙම අපු දීර්ඝ ගමනක් මේ. මේ හැම දවසකම මේ පෙරහැර අලංකාර කරන ශිල්පීන් මේ හැම දවසකම මේ පෙරහැරට සහභාගී.
1: ඔව් නේද? අපි පොඩක් හොයලා බැලුවා 700ක් 1000ක් අතර පිරිසක් මේ සඳහා සහභාගී
0: වෙනවා. සහභාගී වෙනවා. නේ? ඒ කියන්නේ විවිධ අංශවලින්.
1: හරි.
0: පාරම්පරිකව මේ කැපකිරීම පුදුමාකාරයි. කොහොමද මේක පවත්වගෙන යන්නේ කත් විශිෂ්ටම මට්ටමේ වැඩක් නේ.
1: ඔව් නේද?
0: නේද? කියන්නේ විශේෂම මේ වගේ මේ අලුත් වෙන ලෝකයක් ඇතුලේ මේ සම්ප්‍රදායික දේවල් රැකගෙන ඉස්සරහට අවුරුදු ගාණක් දශක ගාණක් සත්තවර්ෂ ගාණක් අරන් එනවා කියන එක ඔබ හිතන තරම් ලේසි
1: නෑනේ.
0: සාමාන්‍යයෙන් අපි දකිනවනේ මේ වැඩමුළුවක් අරගෙන ගියාම දවස් 5ක පළවෙනි දවස් 2 3 ආපු මිනිස්සු 4 දවසක් යනකොට නෑ. ආයි මැදින් ඇබ්සන්ස් දෙකක් විතර ගහලා අන්තිම දවසේ තමයි ආයි එන්නේ. අපි දැකලා තියෙනවා ඒ වගේ. ඉතින් වා හිතන්න 18 වෙනිදා ඉඳලා අවසාන දවස වටින 28 නේ. දවස් 10ක් හැමදාම
1: ඕනේ.
0: මේසා දීර්ඝ ගමනක්
1: කැපවීම නේ.
0: නිකන් ඇවිදිනා නෙවෙයි මේ ශිල්පීන් හැමෝම තමන්ගේ දක්ෂතා පෙන්වලා මග දෙපසින්න දෙස් විදිස් නරඹන්න හැමෝමම සන්තෝෂ කරගෙන යන්නේ. හැමෝත් එක්කම hina වෙනවා. ඒගොල්ලෝ perform කරන වෙලාවේ තමන්ගේ දක්ෂතා ඉදිරිපත් කරන්නේ මහන්සිය පෙන්වගෙන නෙවෙයි. හරිම සතුටින්.
1: ඔව් නේද?
0: දකින්න නරඹන්න මේ පෙරහැරක තියෙනවනේ පුදුම ලස්සන ආදර්ශයක්. මේ ඔය පෙරහැර කතාව ඇතුලේ තියෙනවනේ මේ වැස්සත් එක්ක සම්බන්ධ පොඩි කතාවකුත් තියෙනවා.
1: හරි.
0: එක එක දේවල් වලින් එක දේවල් සංකේතවත් කරනවා.
1: ඕනේ සංකේත.
0: රටක ශාස්ත්‍රීය භාවයට ලොකු සම්බන්ධයක් තියෙනවා. සහ ඒ කාලේ රජවරු දළදා වහන්සේ ප්‍රදර්ශන කරන්නේ තමන්ගේ රාජ්‍යයේ තමන්ගේ තියෙන අයිතිය තහවුරු කරන්න.
1: අභිමානය ගැන කියවෙන ලොකු කතාවක් තියෙනවා නේ.
0: ඉස්සර කියනවානේ දැන් දළදාව කවු කා සතුවද තියෙන්නේ? ඒ තමයි රජ්ජුරු. ඉතින් ඒ සම්ප්‍රදායන් අතරත් රැකගෙන එනවා කියන්නේ අපි විශේෂ ස්තුතියක් කරන්න ඕනේ නැද්ද මේ ශිල්පීන්ට?
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: ඒගොල්ලන්ට කොච්චර තිබුණාද මේ නූතන ලෝකේ තව වෙන වෙන දේවල් හොයාගෙන යන්න. හොයාගෙනත් ඇති භාග විතර. හැබැයි මේ පෙරහැර කියන එක ඒගොල්ලන්ගේ ජීවිතේ කොටසක්.
1: කැප වෙලාම ඉන්නවා ඒ සඳහා.
0: අපිටම ඉඳලා ඉట్లా ගිහිල්ලා උතන ගිහිල්ලා පුටුවක් තියාගෙන බලලා අපිට ඕන තරම් වෙලාවක් බලලා අපිට තුනම නැගිටලා අපිට පුළුවන්. නමුත් ශිල්පියෙකුට එහෙම කරන්න බෑ. ඔව්
1: නේද?
0: ශිල්පියෙක් පටන් ගත්ත තැන ඉඳලා පෙරහැර ඉවර වෙනතුරු ඒ පේස් එකේම
1: හරි
0: තමන්ගේ දායකත්වය දක්වනවා. මොකක් හරි වැඩක් තියෙනවා කියලා කාටවත් ඉක්මනට යන්න බෑ. හැමෝම එකම වේගයෙන් මේ පෙරහැර යන්නේ. ඉතින් වහිතන දවස් 10ක් මේ වැඩේ. අපි දවස් 10ක් මේ විදිහට නිදි මරාගෙන වැඩ කරොත් අපේ தත්ත්වය මට කියන්නකෝ. කියන්නකම්.
1: 11 වෙනි දවසක් ගැන හිතන්න
0: ඕනේ. 11ක් නෙමෙයි 3ක් 4ක් යනකොටම අපි
1: ඩවුන් නේද?
0: ගාක් වෙලාවට අසනීපයි. මහන්සි තෙහෙට්ටුයි දරන්න බෑ. අනේ අද බෑ හෙට ඒකට යා. එහෙමනේ.
1: මග අරින්නම තමයි බලන්නේ.
0: මග අරින්න බලනෝනේ. දවස් 10ක් එක දිගට කියන එක පුදුම කැපකිරීමක්. ඉතින් ශිල්පීන් මේ පෙරහැර ලස්සන කරන ඒ පාරම්පරිකව තමන්ගේ දායකත්වය දක්වන ඒ ශිල්පින්ගේ කැපකිරීමට
1: හරි
0: දෙන්න පුළුවන් උපරිම
1: සත්කාරය
0: ලින්ක් නැචරල් සමහන්. ඒක ලස්සන නමක් දැම්ම නේද?
1: ඒගොල්ලෝ කියන්නේ
0: සමහන් ආරක්ෂාවේ පෙළහර කියලා. ඒගොල්ලෝ මේ ප්‍රෝග්‍රෑම් එක නම් කළා. ඉතින් ඒ ශිල්පීනුත් එක්ක සමහන් හරියට පුළු පුළුවන් හැම තැනකදීම ඒ ආරක්ෂාවේ සත්කාරය ඒගොල්ලන්ට දෙන්න. මොකද ලෙඩක් දුකක් අසනීපයක් නොවීමේ මේ පින්නෙන් වැස්සෙන් අසනීප නොවන තැනට මේ අයව බලා ගන්න වගකීම. ඒ වගකීමයි වගේ වගකීමක් ගන්න එක සෙල්ලමක් නෙවෙයි.
1: ඔව්. ඒ වගකීම බාර අරගෙන තියෙනවා සමහන්.
0: ඒ කියන්නේ ඒගොල්ලෝ අසනීප වෙලා අසනීප නොවි ඉන්න එකම මේ පෙරහැරේ අලංකාරයට පුදුම වටිනාකමක් අරගෙන එනවා. ඉතින් මම හිතනවා සමාන් ඉතාම බරපතලම වගකීමක් තමයි බාරගත්තේ. ඉතින් ඒක ඉතාම හොඳට කරගෙන යනවා. මම දැක්ක මේ ශිල්පීන්ට සත්කාර කරන විදිහ.
1: හරි, මම දැක්ක වීඩියෝස්. ඔව්.
0: සෑහෙන නිලධාරීන් පිරිසක් දාලා හැම ශිල්පියෙක්ම කණ්ඩායම් කොච්චරක්ද වා හිතන 700,000 අතර පිරිසක් පෙරහැරට සහභාගී වෙනවා කියන්නේ මෙහෙම බලා ගන්නවා කියන එක නිකන් මෙහෙම ගෙදර ඉඳන් හිතනකොට හරි ඔව් 1000ක්නේ බලා ගන්න තියෙන්නේ වගේ.
1: කරන්න ගියාම තමයි තේරෙන්නේ.
0: ගෙදරට 10ක් විතර සෙනගාපු වෙලාවට ඔබ බලලා තියෙනවද ඒගොල්ලන්ව? 10ක් විතර සෙනගාපු
1: වෙලාවට. ඒ හදලා තියෙනවද?
0: ඉතින් මේ වැඩේ කරගෙන යන්න අපි.
1: හරි.
0: ඒ ශිල්පීන්ට විතරක් නෙමෙයි ඒ සත්කාරයේ ඉන්න සමහන් ආරක්ෂාවේ පෙළහර පාන අයටත් අපි මෙහි ඉඳලා අපි සුබ පතනවා.
1: අනිවාර්යෙන්.
0: අපි අපේ ගෞරවය
1: පුද කරනවා නේද? ආයි.
0: හොඳයි නේ?
1: හොඳම හොඳයි.
0: හොඳයි.
1: රයිට්, අපි ඒ වගේම අපේ රාජසේවකයෝ ගැනත් මේ දවස්වල කතා කරනවා. ඉතින් අපි ඉන්නවනේ රාජසේවකයෝ ගත්තොතින් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. හරිද? එක කොටසක් ඉන්නවා. අපිටත්
0: එහෙම බැහැලා වැඩ.
1: බැහැලා වැඩ කරන කොටසක් ඉනවා. ආදරේ හිතනවා.
0: මම විශ්වාස කරන්න බැහැලා වැඩ කරන කොටස තමයි වැඩි.
1: වැඩි? ඔව් ඔව්. ඇත්ත ඇත්ත.
0: ඔය කොහෙන් හරි පොඩි කෑල්ලක් කොටා ගන්න බලන පිරිස අඩුයි. බොරු ඩිලේ දාලා, බොරු ෆයිල් පෙන්නලා, බොරු කතා කියලා, බොරු රික්වාමන්ට් කියලා.
1: හරි.
0: අර මිනිස්සයාට වැඩේ එපා කරන තැනට ගේන පිරිස අඩුයි.
1: හැබැයි ඒගොල්ලෝ ගැන වැඩි
0: වුණා. නැත්නම් හිතන්න.
1: හරි.
0: ඒ පිරිස වැඩි වුණා නම් ඉතින් මේ රටේ යාන්ත්‍රණයක් නැහැ නේ. වැඩක් වෙන්නේ නැහැ නේ. නමුත් කොහොම වෙහරි වැඩේ වෙනවා. වැඩේ වෙනවා කියන එක අදහස මොකද්ද? වැඩ කරන අය වැඩි. වැඩ කරන අය වැඩි. ඉතින් මිනිස්සුත් ඉතින් බැලුවාම අපි දැන් ගත්තොත් රාජ්‍ය සේවකයෝ කියන ගොඩටනේ අපේ මේ ආරක්ෂක අංශවල නිලධාරීන් පවා ඒගොල්ලෝ ඇතුළත් වෙනවා.
1: ඕනේ නේද?
0: මේ පොලිසිය, ත්‍රිවිධ
1: හමුදාව.
0: ඒ ඇතුළු මේ මොනතරම් ආයතන ගණනාවක් තියෙනවද? දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රය වා හිතන්නේ. අපි ඉතින් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙත් මට තේරෙන්නේ අපිට තියෙන අවම පහසුකම්ද, මැද පෙළ පහසුකම්ද, උපරිම පහසුකම්ද කියලා කියන්න තේරෙන්නේ නැහැ. යම් යම් අඩුපාඩු ඔක්කොම තිබුණත් පොඩ්ඩක් ඉතින් සද්දේ දැම්මත් ඉතින් ලෙඩ්ඩුන්ට හරමේ.
1: හරි.
0: කොහොම හරි කරලා වැඩේ අදගෙන යනවා.
1: ඉතින් බලා ගන්න ඕනේ අපේ සෞඛ්‍ය ගැන නේ.
0: ඉතින් මම හිතන්නේ ඉතින් පිටරටක වෛද්‍යවරයෙකුට, හෙදියෙකුට, එහෙම නැත්නම් මේල් නර්ස් කෙනෙක් අපි එහෙම ගමුකෝ එක එක ක්ෂේත්‍රවල ඉන්න අය වෙන රටවල්වල ගන්න පඩිනඩි දිහා බලපුවාම ඉතින් තාම අපි එච්චර දුරක් ගිහිල්ලා නැහැ. තාම අපි එච්චර දුරක් ගිහිල්ලා නැහැ. ඒ හින්දානේ මේ හිටපු ගමන් ඔය සමහර අය මේක දමල ගහලා යන්න
1: හිතන්නේ නේ.
0: ඔව්, සමහර අයට යන්න හිත දීලා තියෙන එකනේ. එහෙම ඕන තරම් කට්ටිය යද්දිත් Tamanට ඕන හැටි යන්න පුළුවන්කම තියෙද්දිත්
1: හරි
0: නෑ මේ රටට. අපි මේකෙන් ඉගෙන ගත්තා මේ රටට අපි මේ සර්විස් එක දෙන්න ඕනේ
1: කියලා හිතන පිරිස ඉතින්
0: පිරිස කොච්චර ඉන්නවද?
1: ඔව් නෑ.
0: වා විශ්වාස කරන්න මේ පෞද්ගලික අංශයේ සාමාන්‍යයෙන් සේල්ස් ජොබ් එකක් කරන මිනිස්සු සමානලට පඩි ගන්න ඔච්චර මහන්සි ඉගෙන ගත්ත දොස්තර කෙනෙකුට වඩා මං කියන්න.
1: ඇත්තත්
0: මං කියන අහලා බලන්න, අහලා බලන්න. ඔය වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලන්න. අපි අර වෛද්‍ය කියලා ගොහම මම හරි ගෞරවපූර්වක ප්‍රස්තරව බැලුවට මේ මිනිස්සුන්ගේ ජීවිතෙත් මාර කට්ටක්. මේ මිනිස්සුන්ගේ සාමාන්‍ය මිනිහෙකුට තියෙන ප්‍රශ්න ටික එකතු කරලා බලපුවහම දොස්තර වුණා කියලා නෑ මෙයා පුදුම කට්ටක් ඒ මිනිස්සු කන්නුනේ. තියෙන මිනිස්සු වෙනු යමක් කරන්න හිතන එකත් එක අතකට මම හිතනවා හොඳයි.
1: ඔව් අනිවාර්යෙන්.
0: මම මේ කතා කරන වැඩ කරන මිනිස්සු ගැන.
1: යස්.
0: නැත්තම් වැඩක් කරගෙන ආපු මිනිස්සු මිනිස්සුන්ට දහදුක් දීපු රාජ්‍ය සේවකයෝ ගැන නම් නෙමෙයි මම මේ කතා කරන්නේ. මම කතා කරන්නේ වැඩේ අදටත් කරන. අන්නේ ගෞරවය තියාගෙන වැඩ කරන මිනිස්සු වෙනුවෙන් තමයි මේ වචන ටික කිව්වේ.
1: ඔව්. ඒ ක්‍රෙඩිට් එක තන්නේ කර මේ ගොල්ලන්ට.
0: අනිත් අය නම් ගන්න එපා වැඩ කරන්නේ તો මිනිස්සුන්ට කරදර කරන මිනිස්සු නම් ගන්න එපා. අහකට.
1: අහකට වෙයි. අහකට වෙයි. අයින්නේ.
0: අකකක.
1: ළඟටවත් එන්න.
0: එන්න එපා, එන්න එපා, එන්න එපා.
1: හරි. අපි අර අපේ රාජසේවකීන්ට දැන් අපි කිව්වනේ මොනවා හරි දෙයක්.
0: ඒ හොඳ හොඳ.
1: හොඳ හොඳ
0: රාජසේවකයන්ට මොකක් හොඳ දෙයක් දෙන්න මිස්.
1: හොඳ දෙයක් දෙමු. දැන් අපේ බලන්න ඩේවිඩ් පීරිස් එක තීරණය කළා තියෙනවා අපේ රාජසේවකයෝ වෙනුවෙන් ලොකු වැඩක් කරන්න. ඒකට කියන්නේ DPMC රාජ ප්‍රණාම කියලා. ඒක යටතේ පොටස් කිහිපයක් වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් හිතනකො චෙතක් එකක් ගන්න ගියා කියලා අරවිඳ ඔය රාජසේවකෙක්. ඔයා යනවා චෙතක් එකක් ගන්න.
0: රාජසේවකයෙකුට චෙතක් එකක් ගන්න ඕන වෙන්න පුළුවන් නේ.
1: නැත්තම් එයාගේ ගමන් බිමන් ටික යන්න, ගෙදර වැඩ ටික කරගන්න,
0: එයාගේ ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. යාට පොඩි වාහනයක් තිබ්බනම් නේද?
1: ඔව් ඒකනේ
0: නේද. ඔබ රාජසේවකයාට මේක වගේම සැලරි එකක් නෙමෙයි
1: හම්බෙන්නේ.
0: එක එක්කෙනාට වෙනස්. ඔබ රාජසේවකයෙක් බව ඔප්පු කරන්න විතරයිලු මේකේ අවශ්‍ය. ක්‍රියාන්විත රාජකාරී කියන්නේ සේවයේ
1: දැන් ඉන්න ඕනේ.
0: ප්‍රායෝගිකව ඉන්න නේද? ඒක ඔබට ඔප්පු කරන්න පුළුවන්. මම තාම වැඩ කරන රාජසේවකයෙක් කියලා ඔබට මේ සියලු දීමනාටක හම්බෙනවා ඩේවිඩ් පීරිසිගෙන්.
1: දැන් චේතක එකක් ගන්නකොට රුපියල් 160,000ක විශේෂ වට්ටමක් හම්බෙනවා. ලොකු ගාණක්.
0: 160,000ක්. වැඩට යන්න හරි.
1: ඕනේ.
0: ඉවාඩු පාඩුවේ ඔය ළඟට කරලා මේ ගිහිල්ලා එන්න හරි. අමතක කරන්න එපා චේතක එක ඉලෙක්ට්‍රික් කියලා. චේතක එක ඉලෙක්ට්‍රික්. ආරිම පොඩි ගාණයි කිලෝමීටරයක වියදම.
1: ඊට පස්සේ සාමාන්‍ය මෝටර් බයික් එකක් ගන්න නම් මෝටර් බයික්ස් රේන්ජ් එකක්ම තියෙනවානේ. රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් දීලා තියෙනවා. ත්‍රී රෝද රථයක් ගන්නකොට පෙට්‍රල් එකක් රුපියල් 25,000යි. වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ගන්නකොට 125,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. එහෙනම්
0: දැන් බයික් එකකට 85,000ක්. ඒ කියන්නේ එක එක බයික්ස් තියෙනවානේ.
1: ඉතින්
0: උඩරිම 85,000ක් දක්වාම යන්න පුළුවන්.
1: ඒ
0: බයික් එකේ හැටියට අපි දන්නේ ඔබට තෝරගන්න බයික් ಜಾති ගොඩාක් තියෙනවා. ඩේවිඩ් පීරිස් ෂෝරූම් එකකට බයික් ෂෝරූම් එකකට ගියොත් ත්‍රිවිලසුත් එහෙමයි. එක එකව තියෙනවා. පෙට්‍රල් තියෙනවා, හයිබ්‍රිඩ් එක තියෙනවා නේද? සමන් ඉලෙක්ට්‍රික් එක තියෙනවා. ඉතින් ඔබ මොකද්ද ගන්න කියලා ඔබ කලින් පොඩ්ඩක් විස්තර හොයලා බලලා යන්න ඕනේ. ඔබට දෙන්න පුළුවන් උපරිම ගරුත්වය උතන්දී ඔබට ඩේවිඩ් පීරිස් එකෙන් දෙන බව විතරක් මම ඔබට කියන්නේ.
1: මේ ඇත්තට දැන් හිතන්නක එහෙම ගත්තා. ත්‍රිවිල් එකක් ගත්ත කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඔයා වැඩට යනවා. රාජසේවකයා වැඩට යනවා. වැඩ රාජකාරී ටික කරගන්න. ඔයාට පුළුවන් මේ ත්‍රිවිල් එක.
0: ඒකම එනවා මාත් නැගලා. වැඩේ කරගන්න. අනේ මාවත් කොහොමම දාගෙන ඉන්න මගේ වැඩේ කරලා ගන්න.
1: ඒක අපිට පුළුවන් නේ ඩ්‍රයිවර් කෙනෙක් දාලා පික්නි දාලා හරි මොකක් හරි යාට සයිඩ් බිස්නස් එකක් විදියට කරගෙන යන්නත්.
0: ඔව්.
1: ඔව් නීතින් අමතර ආදායමක්.
0: දවල්ට ඒක හැරෙනවා.
1: ඔව් දවල්ට යනවා.
0: වැඩ හැරෙන වෙලාවට එනවා.
1: එනවා ඔබව ගන්න එනවා. පවුලේ කට්ටියව ගන්න යනවා.
0: පහට ඔෆ් වෙනකොට හතරට එන්න ඕනේ නෑ පහටම. හතරට එන්න ඕනේ නෑ පහට නෝ.
1: පහට මෙනවා.
0: ඔව්.
1: ගාන්ට මෙනවා.
0: ඔව්. ගාන්ටම ඕනෙත් නෑ අපට පරක්කලා ඉන්න පුළුවන්. ප්‍රණාමකින් හම්බෙච්ච ගණන් සෑහෙන අඩුවට හම්බෙච්ච ත්‍රිවිල් එක
1: තියෙනවා.
0: ඊට පස්සේ කාගෙන්ස් එකට කොටු වෙනවා. පාර්සල් යවන වැඩේ හොඳට වැඩේ අල්ලලා යනවා. ගොඩක් අය දණන් හිටියෙත් නෑ අන්තම කියනවා නම් නිකන් හැමදාම ටැක්සි දැම්ම විතරයි. ඒගොල්ලෝ කරන් ටැක්සියක් දාගෙන ඒකේ නැගලගෙන පාර්සලේදී ලේ ටැක්සිය. ඊට වඩා ගොඩක් අඩුයි වාහනයක් පොඩි එකක් දැන්. පොඩි පාර්සලයක් ගෙන්නන්න රෝද හතරේ කාර් එකක් ගෙනියන්න ඕනේ නෑනේ. සෙඩෑන් එකක් බස්සන්න ඕනේ, SUV එකක් බස්සන්න ඕනේ. පොඩි පාර්සලයක්. අර ලස්සන බොක්ස් එකක දාලා මේව කරලා දුන්නම බයික් එකක් මේව කරගෙන ඔබට ඒ පාර්සල් එක යවන්න පුළුවන් බයික් එක. එන්නම හෙන ගාන අඩුයි.
1: ඕ.
0: මාරම අඩුයි ගාන එතකොට. මේ පොඩි සොච්චන් ගානකට පාර්සල යනවා. ඔබ පික්මීකක් දාගෙන පාර්සල අරගෙන වාහනයක නැගලා යන්න කොහේ තියෙන වෙලාවද?
1: ඒකනේ.
0: සල්ලිත් පොඩක් වැඩියෙන් යනවා, වෙලාවත් වැඩියෙන් යනවා. ඉතින් ඔබ තාමත් පික්මී ෆ්ලෑෂ් එකෙන් ඒ සර්විස් එක ගත්තේ නැද්ද? පොඩි පොඩි පාර්සල් යවන්න, ලොකු ඒවා යවන්න ට්‍රක්ස් තියෙනවා. පොඩි ඒවා යන්න පොඩි බයිසිකල්, ත්‍රී වීලර්, පොඩි කාර්. ඉතින් එහෙම තියෙනවා. පික්මී එකේ පොඩ්ඩක් ඔබ තාම දැකලා නැහැ පික්මී ඇප් එකේ තියෙන වැඩ ටික මට පේන විදිහට.
1: අටයි විනාඩි 39යි.
2: අද ගැස්මට සියත CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.

0: විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්සිති
2: ආයෙන්න සර් මල්ලී එන්න එන්නම කඩේ දිනු කරනවානේ
3: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකින්වත් කලින් ඉඳන්නේ
2: එල්බී රන් අය තමයි මගේ හයිය
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
0: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනෝක
5: ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
0: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
5: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
5: අද ගැස්මට සියත
7: සමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
8: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
9: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය දැන් මාසික වාරික රුපියල් 26.6 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින්
10: සිංගකිරි ඕගස් මොනන්සා Samsung Hisense Panasonic කැන්ඩි අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංගකිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
11: කාගිලස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි අපේ මිල රුපියල් 300යි තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැන් දීමකින්තරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
12: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ
13: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට
14: දැන් මම තන්න
15: 0112200
16: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Fedwister Sandha 1396 Amata
0: Mevara Usas Pila Hatharana Upata Usas Pila Avasanno Wahama Pratipala Labenaturu Balana Sita Aptitude Test Ara CA Sri Lanka Samaga Sambandha Wiya Haki CA Sri Lanka Samaga Niyapathi Jivanna 0.78 455 11
16: Asimanthika Avakashayaka Apurvathwaya Atvindinna Sri Lankave Anargathama Nivave Vishalathama Pramane Porcelain Tile Ekathuwa Majestica Lanka Tiles
17: ඒක හරිම අපූරු ලෝකයක් හරියට Alice in the Wonderland වගේ
18: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
17: Music කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝඩි අයිවා ෂාප් LMG ආ තේකබඩුවල ලස්සන
14: ඔය ඔක්කොම ගන්න දැම් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
18: යාගේ නම සීතා.
2: සීතා!
18: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම හාගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතායින්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
20: 98.2 98.4
21: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි.

0: මේ ලේසි නෑ මේ අන විදිහට මේ කියන්නේ විශේෂයෙන්ම වාහන සම්බන්ධයෙන් ඔයා මට පේනවා ඩේ ටු ඩේ වගේ අප්ඩේට් වෙවි යන්න ඕනේ මොකද නැත්තම් ඔයාට මේ ඔටෝමොටිව් ඉන්ඩස්ට්‍රියේ තියෙන මාර ඉක්මනට වෙනස් වෙන මේ මාර පේස් එකකින් මේක චේන්ජ් වෙනවා ඒක කොහට අල්ලගන්න කවදක්වත් බැරි වෙයි.
1: ඒ කියන්නේ සමහර බල කණු අපිට මිස් වෙන්න පුළුවන්.
0: ඒ කියන්නේ
1: බලකණු කියන්නේ
0: මොකක්ද ඉන්නකො පොඩක් ඉන්නකො මොකක්ද කියනවා කියලා මොකක්ද බලකණු කියන්නේ මොකද්ද මොකද බලකණු බලන ආහාර
1: හොඳ මේවා අපිට මිස් වෙන්න පුළුවන් කියලා
0: බලකණු කියන්නේ
1: ඒ වට ලස්සන වචන ඉතින් තියෙන්නේ
0: වචන ගැලපෙන්නේ නේ බලකණු කියන්නේ ගැලපෙන වචන නෙමෙයි මොකද්ද මේ කරන්නේ
1: හරි ඒක එනං අයින් කරගන්නකො
0: මොනවා කතා කරන්නේ අර මනුස්සයා මිනිහට කරපඩේ මට කරන්න මම ඔළුව නරක් කරන්න එපා මනුස්සයා මගේ ඔළුව නරක් කරන්න හදන්නේ දැන් ඔයාගේ මම ඇහුවොත් එහෙම දැන් ඔයා දන්නේ ඔයා මේකට ඔයාගෙන පෞගේ කාලේ අපි විවිධ වාහන ගැන කතා කරා. ඔයා දන්නවද මාකට් එකට මේ මෑතක ඉඳලා
1: හරි
0: ආවේ ළඟ දිනක් නෙවෙයි.
1: හරි
0: කල් ඇවිල්ලා.
1: ඕ
0: නමුත් මාකට් එකේ මිනිස්සු ආයිත් පාරක් වැඩියෙන් අවධානය දාන වැඩියෙන් කතා කරන ඔටෝමොබයිල් බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා මං අහුවත් එහෙම ඔයාට කිසි දෙයක් දන්නේ නැහැ නෝ අනිකන් ඔහේ ඉන්නවනේ. දන්නේ මොකක්ද දැන්
1: GWM
0: එකෙන් මොකක්ද
1: I know
0: මොකක්ද GWM කියන්නේ මොකක්ද කියන්නේ
1: එහෙම මට දන්නේ නැහැ GWM
0: මොකක්ද දන්නේ ඉතින් මොකක්වත් දන්නේ නැහැ නේද
1: වාහන රේන්ජ් එකක් තියෙනවා GWM එකේ කියලා මම දන්නවා ඒක
0: මේ GWM කියලා කියන්නේ Great Wall Motors අද මිනිස්සු
1: හරි
0: අහනවා ඒ මිනිස්සු දකින්නවා පාරේ GWM කියන්නේ මුලින්ම අපි මතකයට ගන්න ඕනේ Great Wall Motors කියන්නේ මුළු ලෝකෙත් එක්කම ඒගොල්ලන්ගේ එක එක වාහන නිෂ්පාදන මුළු ලෝකෙටම යවන විශාල කම්පැනි.
1: හා right okay.
0: Great Wall Motors.
1: Okay.
0: මේගොල්ලන්ගේ 90 දශකේ ඉඳලා ජනප්‍රියම වෙච්ච වාහන තමයි SUV සහ pickup. SUV සහ pickup.
1: හරි, okay.
0: ඇයි මේගොල්ලන්ගේ SUV ඒ තරම්ම ජනප්‍රිය වුනේ? මං හිතනවා modern world එකේ තියෙන options වලට අමතරව මේගොල්ලන්ගේ වාහනවල තියෙන power එක. හරිම powerful categories. හරිම ඒගොල්ලන්ගේ SUVs අනිත් ඔක්කොම SUV එක තිබ්බම පුදුම powerful. පුදුමාකාර powerful.
1: Right.
0: එතකොට මට මුලින්ම මතක් වෙනවා versions දෙකක් මේ දවස ලංකාවේ කතා කරන Great Wall Motors නැත්නම් GWM තමයි Haval H6 Hybrid කියන එකයි Haval H6 Plug-in Hybrid කියන වාහන දෙක ලංකාවට අඳුනලා දෙන්නේ.
1: අහලා තියෙනවා.
0: ඊට අමතරව
1: හරි
0: ටැංක් 500 සහ ටැංක් 300 කියලා හයිබ්‍රිඩ් වාහන දෙකකුත් තියෙනවා. ඕනම වාහන අංගණයක මේක දැක්කොත් ඒකේ ප්‍රසන්ස් එකට ඒකේ පෙනුම
1: හරි
0: වාහන 1000ක් 2000ක් මැන්දේ වුණත් හවල් වාහනෙට යනවා. Great Wall Motors හදපු.
1: හරි.
0: දැන් මතකද Great Wall Motors තමයි කම්පැනි එකේ නම. එතකොට මොඩල් එක තමයි Haval H6 Hybrid, Haval H6 Plug-in Hybrid, Tank 500, Tank 300. අපි ඉතින් මේවට ගියා ජීප්. එවනම නෑ.
1: ඒක වචනේ.
0: නමුත් මේවා SUV වර්ගයේ වාහන.
1: එතකොට කවුද අපේ මෙහෙ ඉන්න දැවැන්තයා?
0: කොටගෙන බණගෙන එතනට.
1: හරි.
0: දැන් ලෝකෙම වගේ අවධානය යොමු වෙච්ච මේ Great Wall Motors වාහන ලංකාවට ගෙන්නන්නේ කවුද කියන එකත් අපි මේ වෙලාවේ දැනගන්න ඕනේ.
1: Yes, ඒක දැනගන්න ඕනේ.
0: කවුද කියලා කියපු ගමන් ඇයි ඒගොල්ලන්ට මේ ඒජන්සි එක හම්බුනේ කියලා වල තේරෙනවා.
1: හරි.
0: David Pieris Automobile.
1: ඕ අපි දන්නවා ඇයි කියලා.
0: David Pieris Automobile ඒගොල්ලෝ දැන් ලෝකේ නම ගිය වාහන නිෂ්පාදකයෝ ගණනාවක් එක්ක වැඩ කරනවා. කියන්න සතුටුයි Great Wall Motors එකත් වැඩ කරන්නේ. David Pieris Automobile ම තමයි.
1: Wow, superi.
0: ඔබට යනවා නම් යන්න තැනක් තියෙනවා. පොඩි අදහසක් අපි ගමු.
1: පුළුවන්
0: නම් මේ සතියෙම ප්‍රමාද නොවි. ඒගොල්ලන්ගේ තියෙනවා Union Place වල ලස්සනම showroom එකක් ඒකේ opening එකටත් මට යන්න වෙලාව ලැබුණා.
1: හරි, okay.
0: මම සාමාන්‍යයෙන් වගේ තැන්වලට ගියාම ඉතින් පොඩි වෙලාවක් ඉඳලා එනවා. නමුත් මම සෑහෙන වෙලාවක් ඒගොල්ලන්ගේ වාහන ටික බැලුවා. සෑහෙන වෙලාවක්. රයිට්. මගේ තදින්ම හිත ගිය වාහනේ තමයි ඇත්තටම ටැංක් 300 කියන එක. ඒක මං හිතනවා මගේ ශරීර ප්‍රමාණයට. තාම ගැලපෙනවා.
1: මගේ ශරීර ප්‍රමාණයට මොකද්ද?
0: මට වාහන හරියන්නේ නැහැ. මට හරින් කරත්. මට වාහන ගෙනල්ලා නැමෙ කවුරුත්. ඉතින් මම කියන්නම් හවල් H6. මං ඉස්සෙල්ලාම කියන්නම් හයිබ්‍රිඩ් එක ගැන.
1: හරි.
0: මේක 1.5 ලීටර් ටර්බෝ එන්ජින් එකක් තියෙන එකක්. රයිට්. එතකොට මේක 8 ස්පීඩ්. අම්මෝ. ඉස්සර වාහනේක තිබුණේ ගියර් 4යි නේ හලෝ. දැන් අපි කතා කරනවා ස්පීඩ් 8ක් ගැන කතා කරනවා.
1: හරි.
0: ස්පීඩ් 8ක් ගැන කතා කරනවාද වාහනය? ඉතින් 7 ස්පීඩ් කියන එකට පුදුමිට මිනිස්සු හිටියා 8 ස්පීඩ් කියන එක මන් දන්නේ නැහැ ඔබ කොහොමද පුදුමින් හදාන්නේ කියලා. ඊට අමතරව මේ හවල් H6 හයිබ්‍රිඩ් වර්ෂන් එක කිලෝවොට් 179ක පවර් එකක් තියෙන නිව්ටන් මීටර්ස් 530ක ටෝක් එකක් තියෙන සිස්ටම් එකක් එකකට අගෙන පවර් ට්‍රේන් එකක් කියලා අපි එකට කියනවා. පවර් ට්‍රේන් කියලා කියන්නේ එකිනෙකට එකිනෙකට මේක සම්බන්ධ වෙවි යන එකක් අපි කියන පවර් ට්‍රේන් එකක් කියලා. රයිට්. ඉතින් ඊට අමතරව මේ වාහනේ වැඩියෙන්ම හිතලා තියෙන ෆුවල් එෆිෂන්සි ගැන ඒ පැත්තේදී ඊට අමතරව පර්ෆෝමන්ස් ගැනත් ඒත් එක්කම හිතලා තියෙනවා. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පර්ෆෝමන්ස් දෙන්න ගියාම ෆුවල් එෆිෂන්සි නැහැ. ෆුවල් එෆිෂන්සි හදන්න ගියාම පර්ෆෝමන්ස් නැහැ. ඉතින් මේක හරිම ස්වීට් බැලන්ස් එක තියාගන්න ඒක තමයි ඒගොල්ලන්ගේ නමත් බලන්නකො ග්‍රේට් ග්‍රේට් වෝල් මෝටර්ස්. ඒගොල්ලො ග්‍රේට් ඒ පැත්තේ. ඒගොල්ලො මේ SUV එකේ ෆුල් එෆිෂන්සි එකයි පර්ෆෝමන්ස් කියන එකයි ස්වීට් පොයින්ට් එකට ගේන්න. ඒක චුට්ටක්වත් ඒ දෙමෙට කරන්න කාටවත් හිතන්නවත් බැ. මොකද හරිම පොයින්ට් එකේ ඒකයි ඒගොල්ලොන්ගේ නවත්ත ගන්න ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා. මේක ගොඩක් වෙලාවට ලොං ජර්නිස් වලට රෙකමන්ඩ් කරනවා. එතකොට හවල් H6 ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වර්ෂන් එක එකත් 1.5 ලීටර් ටර්බෝ හයිබ්‍රිඩ් එන්ජින් එකක් තියෙන 8 ස්පීඩ් DHT. DHT කියන්නේ ඩෙඩිකේටඩ් හයිබ්‍රිඩ් ට්‍රාන්ස්මිෂන් කියන එක. ඒ වෙනම ලොකුවට දැනගන්න ඕනේ නැහැ වාහනයක් ගන්න. දැන් මේක අපි බැලුවා මේක තියෙනවා 19.1 කිලෝවොට් බැටරියක්. 19.1 කිලෝවොට් බැටරියක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ සිටි ලිමිට්ස් වල හිමින් ඔය ට්‍රැෆික් වල හැරෙමේ පැයට අඟල ගානේ අපිට යනවලා තියෙනවා නේද? පෙට්‍රල් කඳුලක් හොලවන්නේ නැතුව ඒකෙන් දුවා ගන්න පුළුවන්.
1: ආ නියමයිනේ.
0: විශ්වාස කරන්න.
1: හරි.
0: රයිට්. ඊට පස්සේ දුර යනකොට ඔබට පුළුවන් අන්න ෆුවල් පවර් එක පාවිච්චි කරලා වාහනය ගන්න. මම ලෝකේ තියෙන වාහන ගැන කතා කරන වාහන රිවිව්ස් එන සයිට්ස් ගණනාවක ගිහිල්ලා බැලුවා. හැමෝගෙම පළවෙනි ඉම්ප්‍රෙෂන් එක වාහනේ පිකප් කරනකොට පුදු අම්මෝ ගාලා යන්න. ඒ කියන්නේ ඒ සා පව එකක් දෙනවා. ඒ සා පිකප් මේ වාහන දෙකම. දැන් ඕවා කිව්වට විශ්වාස කරන්න ඕනේ නැහැ. ඔබට තියෙන යූනියන් ප්ලේස් වල තියෙන ඒගොල්ලන්ගේ අලුත්ම ග්‍රේට් වෝල් මෝටර්ස් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් එකෙන් කරන ෂෝරූම් එකට යන්න.
1: හරි ඕකේ.
0: පොඩ්ඩක්වත් අමාරු නෑක තියෙන තැන හොයාගන්න.
1: හොඳට පේනවා.
0: හොඳට පේන දැනක දාලා තියෙන්නේ. හරිද?
1: ඉල
0: එක්ස්පීරියන්ස් එක ගන්න අපි දෙන්න නම්බර් එකක් මේක ටෙස්ට් ඩ්‍රයිව් එකට වෙලාවක් දාගෙනම ගියොත් හොඳයි ඔබ.
1: මොකද
0: වාහනයක් අතපත ගාලා වාහනෙට නැගලා වැඩක් නැහැ. ඒක අර මෙට්ටයක් ගන්නවා වගේම තමයි. මෙට්ටයක් ගන්නකොට ඒකේ නිදාගෙන පෙරලිලා එහෙට මෙහෙට වෙලා බලන්න ඕනේ. ඒ වගේම වාහනයක හරි ෆීල් එක ඔබ ගන්න නම් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්නම ඕනේ.
1: හා ඕකේ.
0: 0117 888 666 0117 888 666 කතාර.
1: මම හෙට ටයිම් එකක් දාගත්තා අරවින්ද ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත යන්න. උදේ මට ඒගොල්ලෝ දුන්නේ 7:10.
0: වැඩිය කතා කරන්න ආවොත් හෙට අර පූජාවකටද මොකද්ද යන්න තියෙන වැඩේ නවති. මෙත්තේ කරේ තියන් තමයි එන්නේ පුතා.
1: පූජාවකට නෙමෙයි යන්න තියෙන්නේ මට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට්.
0: ආ එහෙනම් ඒක වෙන දවසකට. හරි. හිටින් වාඩි වෙලා. හරි හරි ඉවරයි. කාලේ ඉවරයි.
1: මුතුන් ගැන කතා කරා.
0: කාලේ ඉවරයි. අනුග්‍රහක බවුත් ගැන මම කතා කරගන්න.
1: අනුග්‍රහක
0: බවුත් ගැන කතා කරන්න මට පුළුවන් මිස්තාම්. හට තියෙනවනේ.
1: මම ඒක දාගන්න වෙන වෙලාවක මම හිට වැඩක් තියෙනවනේ. මම ඒක දාන හවස.
0: නෑ නෑ හිට ඔයා වැඩ. ඔයා වැඩ. වැඩ ඉවරලා ස්ලීප් මේකර්ස් බැරි නම් ඕන දේවල් ගියට මට මට කමන්නේ හරි ඔක්කෝම ඉවර වුණා. පඩි කමන තමන්ගේ තියෙන රත්තේ වැටුණු දේ කටේ දාගන්න බැරි වෙන මිනිස්සු ඉන්නවා. ඉවරයි.
1: එහෙනම් ලෙඩ වෙයි.
0: ආ නිකන් අයිය අයිය අයිය හයිය හයිය කක එන්න එපා. ඔබේ මගේ සම්බන්ධතාවය මෙතනින් කපා හැරලා තියෙන්නේ.
1: ලෙඩ වෙයි.
0: ලෙඩ වුණා රමයා. ලෙඩ වුණොත් සේලයින් එක පිටින් එන්න ඕනේ.
1: උදේට කෝල් එකක්.
0: නියගේ පෙට්ටිය පිටින් යන්න. ගෙදරට ගියා.
1: නැබාන මල ලස්සනට කතාව කන්වර්ට්
0: කරන්න. තනම හිට මල. ජයරත්නම් ගිහලා පෙට්ටිය පිටින් මෙතන ගහන ෂෝට් එක. කරලා තමයි කටයුතු කරන්නේ. ඔව්. තාම දරුණු තත්ත්වයකට පත් වෙලා තිනේමා. ඉවරයි කතා කරන්න එපා. දැන් හිතාදාන ෂෝට් කරා.
1: මේ පැටියා ආවට හොඳට නිින්න.
0: නෑ නෑ පැටියාට හොඳට නිින්න යනවා. මේ පැටියා ගැන කතා කරන්න එපා.
1: මේවයි සමහරක් වෙලාවට මට අක්කි කියනවා.
0: ඔව්. මොකද අක්කි?
1: ඔයාට හරියට නිින්ද යන්නේ
0: නෑ. නෑ මම නිින්ද යනවා. කියලා. අක්කි බොරු කියන්නේ.
1: අනේ මට මේක කියන්න බෑ. මම කියන්න වෙන
0: ඔව් වෙන වෙන කතා මොන කතාව කිව්වත් මගේ කතාව මං කියලා ඉවරනේ.
1: හරි අපි කතා කරමු වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ගැන. දැන් මේ මහත්මයා මීට මොහොතකට කලින් මෙයා ප්‍රකාශ කරා මෙට්ටයක් ගන්න ගියොත් එතන පොඩ්ඩක් පෙරලිලා බල්ලා නිදාගෙන තමයි
0: එතන පෙරලෙන්න ඕනේ නැහැ මෙට්ටේ උඩ.
1: මෙට්‍රස්
0: එක. ඒ ආයතන කොරිඩෝ වලයි එහෙම පෙරලෙන්නේ නැහැ මිනිස්සු.
1: මගෙන් මෙට්‍රස් එක උඩ පොඩ්ඩක් පෙරලිලා බල්ලා නිදාගෙන තමයි මෙට්‍රස් එකක් ගන්න ඕනි කියලා. මට හිතෙනවා අපි මෙච්චර
0: සමානන මේ සපත්තු දෙකත් සපත්තු දෙක ගලවන්න ඕනේ. සපත්තු පිටින් නිදාන මෙට්ටේ.
1: සපත්තු ගලව.
0: අයියෝ I don't know.
1: එතන ඒ කියන්නේ නයිට් ඩ්‍රෙස් එකක් ඇඳලා නයිට් එකක් එහෙම නෙමෙයි කරන්න ඕනේ. ඇඳගෙන ගිය ඇඳුමෙන්ම ඕගලන්ට පොඩ්ඩක්
0: නිදා. ඔයා මෙට්ටයක් ගන්නද නැත්නම් වෙන මොකක් හරි නාඩගමකටද යන්නේ?
1: නැයි දිගා.
0: මේ කියන්නේ කියන්නේ කියන්නේ කියන්නේ. පුදුම කරදරයක් වේගෙන ඉන්න දැන් නම්.
1: නතර ඉන්නේ කොහොඳයි මට.
0: හෙටනේ මාඩුවක් නැහැ. ඒක කැන්සල් වුණා දැන්.
1: හරි අපි කතා කරමු ඔබේ නිින්ද ගැන. නිින්දේ ප්‍රශ්න තියෙනවද? නිින්ද යන්නේ නැති ප්‍රශ්න තියෙනවද? අපි හැමදාම ඔබේ මේක අහනවා. එක එක හේතු එන්න පුළුවන් නිින්ද නොයන්න. මට තිබුණ ප්‍රශ්නේ තමයි මගේ පිට තුෂ්ණත්වය වැඩි ශරීරේ. ඒ නිසා මට පොඩක් රැට නිින්ද යනවා. ගිහිල්ලා ටක් ගාලා අර බෙල්ලට දාඩිය දාලා වගේ අමුතු අපහසුතාවයක් ඇවිල්ලා නැගිටිනවා. ඊට පස්සේ නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ මොනවා කරත් අපේ අම්මේ දොයි
0: දොයි උෂ්ණඟක් තියෙනනේ.
1: උෂ්ණේ. උෂ්ණේ.
0: බොහොම ලොකු උෂ්ණයක් ගහලා තියෙනවා මෑතක ඉඳලා නේද?
1: ඉතින් ඒක තමයි මට තිබ්බ ප්‍රශ්නේ. මම ඒකට උත්තරේ හොයාගත්ත ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.
0: මොකද්ද තෝරගත්තේ?
1: මං කූල මැට්‍රස් එක තමයි මට හරි ගියේ.
0: ඔයා කූල පිලෝස් දෙකකුත් ගත්තද?
1: කූල පිලෝස් දෙකකුත් ගත්තා.
0: ගත්තද නැද්ද?
1: ගත්තා.
0: ගත්තද නැද්ද? ගත්තේ නැද්ද?
1: ගත්තා.
0: ගත්තා
1: නම් ගත්තේ නැහැ.
0: හරියට එකක් කියපන්. ගත්තද නැද්ද?
1: ගත්තා නැහැ. ගත්තා නැහැ කියන්නේ ගත්තත් අම්මලට දුන්නා.
0: දැන් කූල මැට්‍රස් එකක් විතරක් නෙමෙයි ඔබට කූල පිලෝසුත් ගන්න පුළුවන්.
1: වාව් නියමයි.
0: අපේ ගෙදරත් කොට්ට දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් කොට් එකට අපි කවරයක් දානවනේ. පිලෝ කේස් එකක් දානවා.
1: නැත්තම් බෑනේ.
0: අපි පිලෝ කේස් එක අයින් කරලා නිදා ගන්න. ඒ කියන්නේ අපිට පිලෝ කේස් එකක් ඕනේ. අපිට මේ අයි කොට්ටේ තියෙන කූල් එක අපිට අවශ්‍ය.
1: රයිට් ඕකේ.
0: අපිට මෙට්ටේටවත් ඇත්තටම මේ බෙඩ් ස්ප්‍රෙඩ් එකක් දාන්න දෙන අපිට මේ මෙට්ටේ තියෙන කූල් එක අවශ්‍යයි.
1: යා ඕකේ.
0: ඒ මාර මෙට්‍රස් එකක් මේක. දවස පුරාම යා කරන්නේ පරිසරයේ තියෙන සීතල. ඒ මෙට්‍රස් එක තියෙන මටීරියල් එකට ඇබ්සෝබ් කර ගන්නවා. උරා ගන්නවා කියමු. රෑට මොකද කරන්නේ? අපේ රස්නේ උරාගෙන අපිට කූල් එක දායාද
1: කරනවා. වාව්නේ.
0: ඉතින් අපිට පුරාම මාර්ස් ගල.
1: මිනිත්තු කිහිපයයි නිදි. ඔබ නිදි.
0: මේකට ඒසි එකක් තියෙන්න ඕනේ නැහැ gider.
1: හා රයිට්.
0: නිකනුත් මේ මෙට්ට කූල් කියන්නකෝ.
1: දැන් උදේට පොඩි සීතලකුත් තියෙනවනේ. ඒවා මික්ස් වෙලා එනකොට මොන තරම් සනීපයක් දැනෙයිද?
0: හරිද?
1: හා.
0: ඇත්තටම දැන් අපිට රස්නිම රස්නේ දැනගෙන ඉන්න යන්නේ. පොඩි ලා කූල් එකක් තියෙනකොට ආර සපක්ද මේක කියලා නිකන් එහෙම අයිඩියාක් කෙනා.
1: ඕ ඇත ඇත ඇත ඇත.
0: ඒ කූල මැට්‍රස් එක. ඊට අමතරව ග්‍රැෆීන්, ඊට අමතරව බයෝරිද්මික් ආරෝග්‍ය
1: romance
0: තාම කද්දයක් තියෙන මට නම් මතක නැහැ.
1: ඒක නමචුල කියන්න අමාරුයි නේ.
0: ඔව්.
1: මට ඒක.
0: අමාරු නේ මට මතක නැහැ.
1: හරි මම වට පෙන්නන්න.
0: මට කියන්න අමාරු නමක් මේ ලෝකේ නේ. මත්තමවත්. තාම ගියා ගන්නද?
1: magnetors.
0: අයියෝ අයියෝ කියන්න බෑ. magnetist.
1: magnetors.
0: අයියෝ මේක කියා ගන්න බැරුවද හිටියේ?
1: magnetors.
0: අයියෝ අයියෝ මේක නිකන් තෙරපි ටෙක්නොලොජි එකක් ආපු එකක් නේ මැග්නටිස්ට් කියලා කියන්නේ. හරි. රිලැක්සේෂන් වලට හදපු මැට්‍රස් එකක්
1: නේ. ආ ඔකේ.
0: මේ හැම එකකම තියෙනවා ඒ ඒ මෙට්‍රස් එක හදන්න පාවිච්චි කරපු මටීරියල් එකේ තියෙනවා විශේෂත්වයක්. හ්ම් හ්ම්. නිකාම්ම මොකක් කර චිත්‍රෙද්දකින් මහලව කවරයක් දාලා අදපු මෙට්‍රස් එකක්
1: නෙමෙයි.
0: ස්ප්‍රින්ග්ස් ටික තියෙනවා, ලේයර්ස් ටික තියෙනවා. ඔබට අවශ්‍ය නම් ඒගොල්ලන්ගේ අර පේටන් තියෙනවා වගේ තියෙනවා මේකක්. විශේෂ ඉන්ටලිජන්ට්
1: ලේකක්
0: මෙමරි ලේයර් එක, ඉන්ටලිජන්ට් මෙමරි ලේයර් එකක්. හරිද?
1: යාම හිතලා තමයි යා වැඩේ කරන්නේ.
0: එයා මුකුත් එහෙම හිතන්නේ නැහැ. එයා මුකුත් කල්පනා කරගෙන ඉන්නේ. අපි හැරෙන අතට මෙට්‍රස් එක වෙනස් වෙවි සපෝට් එක දෙනවා. ඒකයි. මොනවද හිතන්නේ? මොනවා මේ කියන්නේ? හිතලා මොනවද ගන්න?
1: අපි අම්ම කියනවා මං හැරෙන අතට කතා කරනවා කියලා. හැරෙන අතට කතා කරනවා කියලා.
0: ඔව්. අන්න ඒක තමයි වාගේ තියෙන ගණන් වටිනාකමක් නැති ගුණේ. එක වචනයක් නැහැ. හැරෙන අතට කතා කරනවා.
1: ඒ වගේ නෙමෙයි මේක. මේක හැරෙන අතට හරියන අපිට නිදා ගන්න ෆුල් සපෝට් එක දෙන ලේ එකක්.
0: මෙමරි ලේයර් එකක්. ඒක අවශ්‍ය නම් දා ගන්නත් පුළුවන්. ඒක නැතුව හදා ගන්නත් පුළුවන්. හ්ම් හ්ම්. Sleep Makers Private Limited.
2: හද ගැස්මට සියත. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.

0: අඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්සර් කරන්නේ ආගියතක් නැහැ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
5: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
6: ගන්නවා ලයිසන් එක.
7: දැන් හරිනේ අමාරු.
4: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්ටි නේද?
8: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Kolkata top story.
1: තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් නව වැඩපිළිවෙලක්. වෘත්තීය අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කර තරුණ තරුණියන් සඳහා රැකියා වෙළඳපොළ පුළුල් කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවකේ පවසනවා. දෙසැම්බර් මාසයේදී ප්‍රජාශක්ති සංවර්ධන සභා 14,000ක් කේන්ද්‍ර කරගනිමින් වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
2: විශේෂයෙන්ම ජනවාරි මාසයේ අපි සියලුම වෘත්ති අධ්‍යාපන ආයතනවලට දරුවන් බඳ ගන්නවා. අපි හඳුනාගත්ත ගැටලුවක් තියෙනවා අතරම මේ දරුවෝ මේ ආයතන සම්බන්ධයෙන් මෙහෙම ලබා ගත හැකි යාහැකි දුර සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම. අපි දෙසැම්බර් මාසේ බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ලංකාවේ තියෙන ප්‍රජාශක්ති සංවර්ධන සභා 14,000ම උපයෝග කරගනිමින් ලංකාවේ ග්‍රාම සේවා සම 14,000 එකම දිනයක ගෙයින් ගෙට ගිහිල්ලා විශේෂයෙන්ම වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් අපි
1: ගිනියාවේ අගනුවර වන කොනක්‍රෙහි පිහිටි කසලකන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් 33 ගොස් තිබෙනවා. අධික වර්ෂාපතනයෙන් පසු අලියොම දෙකට පමණ කසලකන්ද කඩා වැටි ඇති එයවට පිහිටි නිවාස මතටයි. අනතුරින් 22 තුවාල ලැබුවා. සුන්පුන් අතර සිරවී සිටින පුද්ගලින් සෝකිනීම සඳහා හමුදාව ඇතුළු මුදා ගැනීමේ කණ්ඩායම් රසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0: story අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයතුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: මංගල මේ ක්‍රිකට්ටට මැදිහත්වෙන් ඕනද මේ ජයිස්වාල්ගේ අසිතගේ කර ම මැදිහත්වෙන් ඕනද ඔයාගේ වත්තනේ මට ඕනේ
1: ටයිම් එකේ ආවම කියන්න අරවිල අපි
0: දැම්ම මම මැදිහත්වෙන් ඕනේ
1: කියලා මට හිතෙනවා මොකද
0: thank you කන් හරි කිව්වා නම් මැදිහත්වෙන්න කියලා
1: මැදිහත්වෙන්න එකනි මොකද අපිට බැරිද මැදිහත්වෙන්න නිකන් ගිල්ල මැදිහත් මුකුත් කරන්න ඕනේ
0: නෑ ඒක මොකද මැදිහත්වෙන්නේ මොකද්ද අපි කරන්නේ
1: එතන මැදිහත් වෙනවා මෙහෙම නිකන් මැද්දට වෙලා ඉන්නවා මෙහෙම දෙපැත්ත බලන්න මැදිහත්
0: හරි පාට් එක නේද අපේ රටට කරනනේ
1: කොල්ලෝ නැත්ත ඉතින්නේ මොනවා කරන්නද
0: ඔය හිතනදි අපිට ණය දෙනවා අපිට උදව් කරනවා ඒ මං හිතන්නේ ජයිස්වාල්ලත් ඒ වැඟට අරන් ඉන්නවත් දන්නේ නැනේ එම්බල අපි ණය අපි ණය දෙන්නේ බල රයි මුක්ද කියන්නේ
1: අපි කීන විදියට
0: අර අපි කීන පදේ නරන්නේ ලැස්සලා ඉන්නවා අපි ණය ගත්තා අපේ රටේම ණය දෙන දින්න බල රයි එහෙමත් දන්නේ නැ නේද
1: පව් එකතකින් අපේ රටනේ
0: අනේ අතන මේ මගේ අතේ කීයක් කරගෙන යන්නේ මේක මේ ගෙවල දාන්න මේ සොච්චන් නැද්ද මොකද්ද කිව්ව නේද මේ මහලුකු නැද්ද
1: සොච්චන් නැක් තියෙන කියලා නේ
0: සොච්චන් උනට අමාරු වගේ කියලා මොකෝ ඉදිය තල්ලිද කියලා හිතනවා නේද
1: අර ගෙවන්න යනකොට ගියා මොකද්ද වගේ තියෙන
0: මේ සවර කියලා සමහරට 1000යි ගෙවන්න දෙන මේක ගේක ගෙවන්න නිකන් හිත දෙන්නේ නැහැ වාගේ නේද ඕ අපි ගා තියෙනනේ ඇමරිකන් ඩොලර් මං හිතන්නේ බිලියන් 100ක් විතර නේද
1: එකතු වෙලා
0: බිලියන් 100ක් විතර දෙස් විදෙස් ණය තියෙනවා 100ත් වැඩිද මන් දන්නේ නැහැ කවුරු කොහම කොහොත් ණය ගන්න ඕනේ ඉතින් මේක
1: දුවන්න නැත්තම් නැහැ නේ
0: ඔව් සිට්ටම් එක මොකද අපේ ආදායම සහ වේදම අතර තාම ගැප් එකක් තියෙන වේදම වැඩි
1: ඒකනේ බිස්නස් එකක් කරාත් රටක් උනත් ඉතින් නේ පොඩක් රෝලක් තමයි යන්නේ
0: රෝලක් කියන්නේ මෙහෙමයි ඉතින් කොයි වෙලාවක හරි ආදායම රුපියලකින් හරි වැඩි කරගන්න
1: ඕනේ නැත්තම් ඉතින් බෑනේ නේ
0: බෑනේ ඉතින් නැත්තම් හැමදාම රුපියල හරි ණය වෙනවා ආදායමට වඩා වේදම වැඩි නම් මිනිත්තු ණය වෙනවා
1: හැබැයි අපි ওই පෞද්ගලිකංශේ හරි මොකක් හරිම බිස්නස් වලදී අපි එහෙම දකින්නනි මිනිස්සු හොඳට ලාභ ලබලා ඒක කරගෙන යන නේද? ඒ
0: කියන්නේ තනි තනියෙන් ලාභ ලබනවා.
1: ඕ හොඳයි ඉතින් නේ.
0: ඔව්. තනි තනියෙන් ඉතින් වැඩක් කරන මිනිස්සු කීයක් කර හොයනවා. ඒ ඇස්සේ නිකන් ඉන්න සෙට් එකකුත් ඉන්නවනේ.
1: ඒවත් බලාගන්න එපා.
0: ඒවත් බලන්න එපා.
1: බලාගන්න එපා.
0: ඔව්. ඒක බලල ඉවරයක් නෑ. ඒකයි. මේ බැරි අමාරු තියෙන මිනිස්සුන්ව බලන්න ඕනේ.
1: හරි.
0: දැන් බලන්න වෙලා තියෙන්නේ බැරි අමාර මොකද මේ තරම් බැරි කියලා බලන්න ඕනේ දැන් මොකද යකෝ මෙච්චරටම බැරි මේ මිනිස්සුන්ට කියලා එක බලන්න ඕනේ
1: හොඳට ඉන්න මිනිස්සු
0: අනේ ඔව් අතපය හතර හොඳට තියාගෙන මේ පාරේ ඉන්නේ මේක කරගෙන ඒක
1: නෙනේ
0: වීදුරට තට්ටු කරන්න පුළුවන් වෙන වැඩක් කරන්න බෑ
1: මට වඩා හොඳයි මං දැක්ක එක එක්කෙනෙක් මට වඩා මම මේ කවුද මේ ලස්සන එක්කෙනෙක්
0: ඔව්නේ
1: මට වඩා
0: අපිට වඩා සෞඛ්‍ය සම්පන්නයි මිනිස්සු මං හිතන්නේ පාර ඇවිදලා හිටගෙන ඒකම එක්සර්සයිස් නේ
1: අත්වල එහෙම මසල් අපේ මේ දොල් දොල්
0: හොඳ මසල් දෙන සික්ස් පැක්ස් තියෙන බඩ වෙලා වීදුර ලට් කළා ඒයි සල්ලේ දන්නවද මට හිතනවා මේක මේ අදහෙට නතර කරගත්තේ නැත්තම් සල්ලි නොදී අපිට කල ලයිට් එක යන්න වෙන්නේ නැහැ කියලා.
1: ඒ කියන්නේ පිනට නෙමෙයි දෙන්නේ බයට.
0: අන්නර. ඔව් හැමදේම එහෙමනේ. ටිකක් ලොකු වෙනකම් ඉඳලා තමයි මෙහෙත නේද? නියපොත්තෙන් කඩන්න තියෙන එක ලී ඉරණ කීයතෙන් පලන ගන්න වගේම අල්ලන් ඉඳලා අන්තිමට කීප දෙනෙක් වාහනේ වට කරලා ඒයි බයිනෝ සල්ලි දීලා මිසක් තමසලා මේ කල ලයිට් එක යන්නේ නැහැ කියන තැනට එනකම් අපි මේක අල්ලන් ගිමු.
1: එදාට කතා කරමු.
0: අන්න එදාට අපි වැඩසටහන් කීපයක් කරලා නේද?
1: කමිටුපත් කරලා.
0: කමිටුපත් ඕන එකකටපත් කරන කමිටුවක් එකකටත්පත් කරලා. මොනාරි කරමුනේ? පොඩි දෙයක්නේ. අපි ඉතින් මේ විහිළුම් විහිළුවට කියන මිනිස්සුන්ට තියෙන සමහර
1: ප්‍රශ්නනේ.
0: මිනිස්සුත් කොච්චර අර බද්දයි මේ බද්දයි ගොඩ නැගීමේ බද්දයි නේද? එක එක අස්වැසුම් හිස්වැසුම් ඔක්කොම දීලා තේ ඔක්කොම දීලා හවසට බයට ජනේලට ගෝම සල්ලි දීපල්ලා
1: ඊළඟ ඒකටත් ටැක්ස් එකක් ගහලා ඒකනොත් ඊළඟට පුළුවන්
0: මේ මන් දන්නේ
1: දැන් බලන්නකෝ දැන් අපි ලොතරැයි ගන්නවනේ අරවින්ද අපි දැන් සමහරක් වෙලාවට හිතනවනේ දිනුමක් තිබ්බේ නැත්තම් ඒ රුපියල් 40 මොකද අපි මේක හැමදාම ඔබට කියනවා මොකද ආයි කවදාවත් හදිසියට දිනුමක් තිබ්බේ නැත්තම් ඔබට නියම් පොඩි හරි නියම් වේදනාවක් ඇති
0: වෙනවා එනවයි උනාට අයියෝ මේක දැන කියලා එනවා ඉතින් ඒක නවත්තන්න බෑ අපි මිනිස්සුනේ
1: ඒ මොහොතෙම කන්ට්‍රෝල් කරගන්න පුළුවන් මේ අදහස ඔබේ හිතටත් වැටුනොතින් හරිද
0: ආ
1: දැන් අපි බලමු මේ සල්ලි කොහෙටද යන්නේ කියලා මෙහෙමයි වැඩේ වෙන්නේ රජයේ ඒකාබද්ධ අරමුදලට කෘෂිකර්ම අමාත්‍යාංශයට මේ අපිටම තමයි හරි සෞඛ්‍ය අමාත්‍යාංශයට රණවිරු සේවා අරමුදලට සමාජ සේවා අරමුදලට ඒ කියන්නේ අපිට ක්‍රීඩා අරමුදලට ඊටපස්සේ ජාතික වකුගඩු අර මුදලට. ඒ සල්ලි බැරෙන්නේ අපේම යහපත උදෙසාමයි. හරිද? ඉතින් එහෙනම් අපිට පොඩි සතුටකුත් වෙනවා. අපිට ටිකක් සල්ලි නම් එක සැරේම කාගේ හරි දුකකද හිතනකොට වකුගඩු රෝගියෙක්ට අපිට කෙලින්ම සල්ලි එකතු කරලා දෙන්න බැරි වුණත් මේ විදිහට වක්‍රාකාරයෙන් අපි ඒකට දායක වෙලා තියෙනවනේ කාගේ හරි ජීවිතයක් ගොඩ ගන්න කියලා පොඩි නිකන් හිතට සතුටකුත් වෙනවා ලොතරැයියක් එක්කමනේ. බලන් ගියාම දිනන්නම ඕනෙත් නැහනේ කියලා නිකන් මට හිතෙනවා. මම දන්නේ නැහැ ඔබේ හිතේ තියෙන දිනන්නම නම් යස් ඒකටත් හරියනම ලොතරැයිය තමයි NLB කියලා කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය නේ.
0: මෙහෙමයි අපි ඔය කිව්වට ඉතින් ආ මට නැතත් මේකෙන් කාට හරි දෙයක් වෙනවනේ කියලා අපිට හිතාදා ගන්න පුළුවන්ද? දන්නේ නැහැ පුළුණොත් ඇතු බැරුවත් ඇති.
1: ඇති ඔව් දෙකම තියනවනේ මිනිස්සු.
0: නමුත් ඉතින් වෙන අයට උදව් කරන්න විතරක් නෙමෙයි.
1: හරි.
0: අපේ ඔය පාරක් පාලමක් කැඩුනහම ලයිට් කණුවක් වැඩ කරන්නේ නැතුව ගියහම ඔය ඒ වටත් වියදම් තියෙනවනේ. ඔව් හදන මිනිස්සු නිකන් හදන්නේ.
1: ආ
0: නේද? පාරේ කණුවේ ලයිට් එක මාරු කරන්න එන මිනිහා නිකන් එන්නේ. ඒ මනුස්සයාට පඩිය ගෙවන්න
1: ඕනේ.
0: ඒක තමයි ඇවිල්ලා. ඒ බල්බ් එක සල්ලි දීලා ගන්න ඕනේ. ඒ පාලම හදන්න ඕන කරන බලු ටික ගන්න
1: ඕනි.
0: අපි මේ වියදම් ඍජුව දීලා නෑ නේද? ඍජුව අපි මේ වියදම් කළා නෑ නේද? ආ අපේ අර ගේ පැත්තට එන පාලම කැඩලා අපි දැන් සල්ලි එකතු කරනවා ඒක හදන්න. අපි දැන් කීයකේ හරි දාන්න ඕනේ. එහෙම අපි කළා නෑ නේද?
1: කවදාවත් නෑ.
0: නමුත් මේ පාලමත් කොහොම හරි ඉතින් මාසයක් දෙකක් තුනක් කරේ අවුරුද්දක් අමාරක් කරේ දඟලලා ඔකත් හැදෙනවනේ. ඒ හැදෙන්න ඕනේ සල්ලි වලින් තමයි.
1: හරි.
0: ওই සල්ලි වලනොත් ඒ වැඩේටම තමයි යදවෙන්නේ. හරිනේ.
1: හරි. ඔකේ. අපි අම්මලට ලොකු උමනාවක් තිබ්බා අරවින්ද මාව වෙන රටක යවලා අධ්‍යාපන කටයුතු කරන්න මගේ උසස් අධ්‍යාපන කටයුතු කරන්න.
0: උසස් අධ්‍යාපනයට කලින් පල්ලෙහා තියෙන අධ්‍යාපන කටයුතු කරලා බැලුවොත් හොඳයි නේද?
1: ඒවා වලින් හොඳ ප්‍රතිඵල
0: ගන්න. උසස් සේවයට යන්න කලින් පල්ලෙහාට කරලා ඉන්න බෑ. ඒ ටිකට මොකද උනේ?
1: හොඳ ප්‍රතිඵල ගන්න.
0: හොඳ ප්‍රතිඵල නම් තියෙනවාද? මගෙන් අහන්න එපා. ඉතින් ඒ ප්‍රතිඵල මොනවද කියලා?
1: ඉතින් අරවින්ද
0: හොඳටම ප්‍රතිඵල නම් තියෙනවා ඒවයි.
1: හැබැයි මට මං ටග් ගාලා මට ඒ ලෙවල් සිවර කරපු ගමන්
0: ඒ ලෙවල් එක හම්බුනා. ඒ ලෙවල් වල කලින් සිච්චත් එක්ක ඔලෙව ගන්න මම මනසෙක් වුණා.
1: කළා කළා ඒ වට හොඳයි.
0: ඔව්.
1: ලංකාවේ
0: හොඳ ඇති අනිත් මිනිත්තු උන්ට.
1: මොකක්ද එකකුත් තිබ්බ ලංකාවේම. මොකද්ද මතකත් නැහැ.
0: හොඳටම පත වෙච්ච එක්කලා වුණා. ලංකාවේ.
1: ඉතින් මට උසස් අධ්‍යාපන සිහිනේ කඩාගෙන වැටෙන මගේ රස්සාව මට ටග් ගාලා හම්බුනේ
0: හින්දා. ප්‍රතිඵලවත් කියන්න බෑ නේද මිනිත්තු උන්ට ඇහෙන්න.
1: ඇයි මොකද්ද මට බැරි?
0: ඕ ලෙවල් ඒ ලෙවල් ප්‍රතිඵල කිව්ව හැකිද?
1: පුළුවන්. මට 8 A's තියෙනවා O levels වල. හරිද? A levels අපි කතා
0: කරනවා. බලන්නකෝ ඉතින් මේ
1: කතා කරේ මො A levels.
0: තමන්ගේ මේ තමන්ගේ බොරුවෙන් අනේ.
1: අනේ අර්ථම ගන්න 101යි S2ක් තියෙනවා මට A levels වලට.
0: අපි O level ගැන කතා කරනකොට.
1: O level වලට මගේ 8 A's.
0: අපි O level ගැන දැන් කතා කරන්නේ නැහැ. ඒක ඔයෝ කියන ගන්නේ නැහැ.
1: ඒ මගේ results හොඳයි
0: නේ මම. අපේ මම
1: match කරලා ඉන්නේ 101.
0: එකයි එහෙමනම් ඒකයි එහෙමනම් ඒක එහෙමනම් බැඩ මෙයා බැඩ හතරක් කරලා ඕමනම් අටක් කරලා කොහොමද
1: අයියෝ ඒ ලෙවල්
0: සමහරු මට පිස්සු හැදේ පිස්සු හැදේ ප්‍රතිපලලා දැනගන්න ඕනේ.
1: ඉතින් කොමාරි මට ජොබ් එක හම්බුන නිසා මගේ උසස් අධ්‍යාපන සිහිනේ එහෙම ඒ වුණාට මට මතකයි ඒ දවස්වල අම්මලා සල්ලි හොයන්න මේවා කරන්න දුව රට යවන්න ඕනි මෙහෙම මෙහෙම කියලා ගොඩාක් ඒ දවස්වල හරියට මහන්සි වුණා මට මතකයි.
0: කොයි කාලේද ඔය?
1: ඒ කාලේ 60 ගණන් වල. හරිනේ.
0: ඉතින්
1: හැබැයි මං හිතනවා දැන් අම්මලට හරිම
0: ඇත්ත තේරලා තියෙනවා
1: සතුටු ආ දැන් අම්මලට කියන්නේ දැන් කාලේ ඉන්න අම්මලට.
0: ඔව් ඕලගේ අම්මලට ඒ කාලෙම තේරුණා මං හිතන්නේ. අනේ මහත්තයා මේ අපේ වයසට ගියාම ওই සල්ලි ටික තියාගමු අපිට කාලා බිලඳනේ මුන්ට මේ ගණ ගන්න පුළුවන් ඩයිල්ද කියලා අම්මලා ඒ කාලෙම තේරුම් අරගත්ත ඒ නිසා අද මේ සල්ලි ටිකත් ඉතුරුයි දූත් කරගත්ත දෙයක් නැහැ දුවවිල හේතු වුණා අපිට දුවවිල හේතු වුණා මීඩියා වලට දැන් මීඩියා ඉවරයි.
1: අනේ ගොඩ ගියා ගොඩ
0: ගියා ගොඩ ගියා ගොඩ ගියා මීජියා ගොඩ ගියා ඒ පව්
1: ඔන්න බැංක අවස්ථාව තියෙනවා කමර්ෂල් බැංක එක නියම වැඩක් කරනවා දේශීය විදේශීය උසස් අධ්‍යාපනය සඳහා ණය ලබා ගන්න පුළුවන් අපේ කමර්ෂල් බැංක එකෙන්. ආ මේ බලන්න
0: ඒකට බැංක සංග්‍රහයේ අර හොඳම බැංකු 10 ලෝකේ තෝරනවා නේද 2026 ඒ හොඳම බැංකු 1000ට තේරිච්ච ලංකාවේ අංක එකේ ශ්‍රී ලාංකීය බැංකුව
1: commercial bank
0: එක තොලු තියාගෙන මේ කතාව අහන්න. දැන් මේ මිස්ටර් ඉගෙන ගන්න බැරුණා ඒක වෙන්නම කතාව. නමුත් ඔබේ දරුවෝ ඇති දක්ෂ දරුවෝ.
1: යා.
0: සිහින තියනවා. සැබෑ කරගන්න පුළුවන් නම් සෑහෙන හොඳ ගමනක් යනවා කියලා තාත්තා ළමනට තේරලා
1: තියෙනවා.
0: අපි මේ ගැන දැන් කතා කරන්නේ.
1: ඒ ගැන අපි කතා කරන්නේ
0: කලින්. ඒක කතා කරානේ. ඉතින් පිටු රටකට දරුවෝ යවලා ගන්නන්නේ අනකොට මේ පාඨමාලා ගාස්තුවෙන් 75%ක්ම ඔබට පුළුවන්නේ කමර්ෂල් බැංකුවෙන් ඒවා කරගන්න.
1: 75ක්.
0: ඔව්. හරිම නම්‍යශීලී අපසු ගෙවීම් ක්‍රමවේද හඳුනලා දෙනවා. වසර දෙකක් දක්වා දීර්ඝ සහන කාලයක් ලබා දෙනවා. එතකොට රැකියාවක් නොකරන දරුවන්ට දෙමව්පියන් බාරකරුවන් එහෙම නැත්නම් තමන්ගේ සහායිකාවක් සහායකෙක් ඉන්නවනම් එහෙම එකතු වෙලා
1: හා ඕකේ
0: එක එක වයස් මට්ටම වලින් ඉන්නේ එහෙම එකතු වෙලා අධ්‍යාපනය සඳහා ඔබට මේ මූල්‍ය පහසුකම් ගන්න පුළුවන් වාතාවරණයක්. ඇත්තටම මේක මාර හොඳ වැඩක්.
1: ඔව් නේද?
0: අපිට දවසක ගමනක් තියෙන ඉගෙනීම ඇතුළෙම තමයි. අපි සෑහෙන පිරිසක් බුද්ධිමතුන් බිහි කරගන්න පුළුවන් වුණොත් අපේ රටට මීට වඩා මහ විශාල දෙයක් කරන්න පුළුවන්. මොකද දැන් දකින දේවල් ඇතුළේ නම් ඒ තරම් ලොකු සතුටක් එන්නේ නැහැ. ඉගෙන ගන්න ළමයි දැක්කහම ඇත්තටම උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න. ඇත්තටම කමර්ෂල් බැංකුව කරන වැඩේ වටිනවා හැම පැත්තකින්ම.
1: නේද?
0: අපිට පේනවනේ. අපිට අද මේ අධ්‍යාපනය තුලින් සාමාන්‍ය මිනිස්සුෙකුට දෙනවනේ සංවාදයකට උරුත්තු දෙන හික්මීම. බලන්නකෝ Facebook ගිහිල්ලා ලියලා තියෙන දේවල්. සංවාදයක් පටන් ගන්න පුළුවන් මිනිස්සුත් එක්කද අපි මේ ඉන්නේ? මොන මඩ ගැහිල්ලක් මොන පතුරු ගැහිල්ලක් මොන අපහාස ගොඩක්ද අපේ Facebook වල තියෙන මේ තමයි අපේ ඇත්ත තත්ත්වය ඔබට ඉතින් තියෙනවද?
1: මේ තමයි
0: මේ මේ ඇඟේ තියෙන මේ ඔළුවේ තියෙන කුණු ගොඩවල් පේනවද? කුණු ජරා වචන පහක් ලියා ගන්න බෑ. සංවාදාත්මක නෑ. කිසිම රචනාල් එකක් නෑ. කිසිම ගැළපීමක් නෑ. පටන් ගත්ත වෙලා ඉඳලා අපහාස මඩ අරව ගල් ගහන අපි හිතන්නකෝ අපිට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ මට නම් ඒක අතිශය භයානක සිග්නල් එකක්.
1: අනාගතය ගැන. හරි.
0: මං කල්පනා කරනවා. අප්පා මේ සෙට් එකත් එක්කද මේ යන්නේ එතකොට කියලා. පොඩි මඩ කන්දරාවක්ද? නිකන් ළමෙක් ඉන්න තැන බලන්න පුළුවන් වචන පහක් තියෙනවද?
1: ඇත්ත.
0: ඒ කොන්වර්සේෂන් වල? වඩේ නියමයි. ඇත්තටම ඉතින්
1: ඉගෙන ගන්නම අවශ්‍යයි. අධ්‍යාපනයේ
0: ඉගෙනීම තුළ පුදුම හික්මීමක් එනවා මොනවා වුණත් ඈ. සෑහෙන දුර හික්මීමක් එනවා.
1: ඉවසීමද හැමදේම හැදෙනවා.
0: ඉගෙන ගත්තාම කියලා හික්මීම හම්බෙච්ච නැති මිනිස්සුත් ඉන්නවා. හැබැයි මට හිතෙනවා බහුතරයකට ඒක එනවා. අඳුමතරනේ තමන්ට තමන්ගේ මතයට විරුද්ධ කොන්වර්සේෂන් එකක් ආගෙන ඉන්න දින ඩිසිප්ලින් එකවත් අපි ඉගෙන ගත්තොත් නේද?
1: අනිවාර්යෙන්.
0: හැම කොන්වර්සේෂන් එකම තමන්ට ගැලපෙන්න ඕනේ නැහනේ.
1: තමන් කියන එකම මේ
0: හැම සිතුවිල්ලම තමන් හිතපෙකම වෙන්න ඕනේ
1: නැහනේ.
0: ඊට වඩා බියුටිෆුල් වෙන්න පුළුවන් නේ ඔයාගේ සිතුවිල්.
1: Thank you.
0: නෑ ඔයාගේක නේ මම මේ කියන්නේ.
1: ඇයි ඔයාගේ කියන මගේ පැත්තටද?
0: මේක කරන්නේ. ඔයාගේ කවුරු නැති පැත්තට කරන්නේ?
1: ඔයාට කාගේ සිතුවිල්ල බියුටිෆුල් වුණත් මගේ සිතුවිල්ල ඔයාට එහෙම අහගෙන ඉන්න බෑ. බියුටිෆුල් නෑ නේ.
0: මම නේ අනේ මිනිස්සු තාගෙන කිසිම බියුටිෆුල් කතියක් නෑ.
1: ඔය දන්නවද අරවින්ද මම දුකෙන් ඉන්න වෙලාවක මට සතුට අරගෙන එන්නේ මියුසික්. මම සතුටින් ඉන්න වෙලාවක මගේ සතුට ඩබල්
0: කරලා
1: නෑ නෑ නෑ මගේ සතුට වැඩි කරන්නේ මියුසික්. මම පාඩම් කරනකොට මට ඒ පාඩම් කරන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්නේ මියුසික්. මම නිදාගන්න ගියාම මට ඕනි පොඩි මියුසික් එකක්. මම ජිම් එකට ගියාම මට වර්ක් අවුට් කරන්න මට ඒ පවර් එක දෙන්නේ මියුසික්. මගේ ලයිෆ්
0: ජිම් එකට ගියාම වර්ක් අවුට් කරන්න කියන්නේ මොකද්ද ඒ?
1: මොකද්ද?
0: අනිත් එක ඔක්කොම මට හොඳයි. මොකද්ද අන්තිම ජිම් එකට ගියාම කවුරු ජිම් එකට ගියාම
1: වර්ක්
0: අවුට් කවුරු ජිම් එකට ගියාම කාගේ වර්ක් අවුට් එක ගැනද කියන්නේ කියලා
1: අහන්නේ. ඉට්ස් මී.
0: මේ තප්ප දෝරේ.
1: හරිද?
0: මේ තප්ප දෝරේ බොඩියට එක්සර්සයිස් කළා. එක්සර්සයිස් කළා. එක්සර්සයිස් කළා ඔයක කතාගත්තේ. ලස්සනයි.
1: ලස්සන ලැටින් dance එකක් දාන්න. ඒ අඩි තියන්න මට උදව් කරන්නේ මියුසික්.
0: අඩි නෑ අඩි පුඩි. ලැටින් dance.
1: ඉතින් මියුසික්.
0: තාලකට අපුඩිය ගහ ගන්නවත් බෑ. අපෝ ඒක තියනේ හෙදිය පුළලෝගේ.
1: ඉතින් මියුසික් එච්චර මගේ ක්ලෝස් මම
0: මියුසික් පව් ඉතින්. නෑ මියුසික් කාට උදව් පව් ඉතින් මේ මියුසික්.
1: නෑ හැම එකටම
0: ගන්න පා. ඉතින් මොකෙන්ද මොකටද ඔය එන්න හදන්නේ?
1: මගේ ළඟ තියනවා දැන්. Portable Bluetooth speaker එකක් කියන්නේ හැම තැනකම මම අරගෙන
0: යනවා.
1: මේ හරි චූටි හරි කියුට්. අනිත්ක ලස්සන කලයකකින් මම ගත්තා. මේක ඕන තැන හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ලොකු නිකන් කන පිපිරෙන සවුන්ඩ් එකක් නෙවෙයි. හැබැයි මම නිය අහන්නේ මට අනිත් අයට මේක අස්සවන්න ඕනේ
0: නෑනේ.
1: මට අහන්න පුළුවන් ලස්සන හොඳ පැහැදිලි සවුන්ඩ් එකකින් මේ Portable Bluetooth speaker එක වැඩ කරනවා.
0: අනේ වාසනාවන්.
1: ආ දන්නවද මම මේක ගත්තේ Avance එකෙන් කියලා දැනගන්න උඩට ආට වයස කීයද?
0: මට එතකොට 20යිනේ.
1: 20යිද? තවන්සකෙන්
0: මං අඩු වයසෙන්ම දැනගෙන
1: අනිතක මම ගිහිල්ලත් නෙමේ ගත්තේ අරවින්ද මම buyabans.com සයිට්
0: එකේ ඒක ලේකුස්ස මෙහෙ ආවා
1: මම ඕඩර් කළා
0: තමයි අබන්ස් එකම ගලන් ගෙදර
1: ඕඩර් කළා ගත්තේ රුපියල් 2000 ගානක් තු කොහෙද උනේ මේක මම ඒකට හරි ආසයි ඇත්තටම ඒක මගේ ලයිෆ් එකේ පාර්ට්නර් කෙනෙක් වගේ දැන් වාහනය යනකොට උනත් මට දැන්
0: මට හරියන්නේ නැහැ නේ පොඩි ඒවා ලොකු ඒවා තියෙනවා
1: ලොකු ඒවා තියෙනවා
0: ලොකු ලොකු කියන්නේ ලොකු මම ලොකුම සයිස් එක නෝන
1: ඔයාගේ උස අඩි 4 වගේ
0: හරියට බල්ලා කියන්නේ මොකද ඔයා කතා කරන්නේ අබන්ස් ඔඩියෝ සිස්ටම්ස් ගැන කතා කරන්නේ
1: නෑ නෑ ඒ
0: වගේ උසට ඔයාට උස යන්නේ නැ නෝ ඔය ගන්නට අඩි 4
1: නෑ නෑ මෙච්චර උස එකක් තියෙනවා කිව්වා අර ඔයාට අඩි
0: 4 තමුන්ට උස යන්න වෙනවා ඒ ගන්නට එනවද ඔය තමුන්ගේ උස වෙන්නේ තමුන් උසරත් තර පොඩ වැඩි ඉව
1: වෙන්නේ
0: එජ්ජ්ජ් කිව්වේ
1: මමයි කිව්වේ
0: හරිම විහිළුකාරයෙක් කියලා ඉන්නේ මෙතන ඈ හරි මීලු කර ජෝක් කරන්න නෑ බා මෙතන වැදගත් මාතෘකාවක්
1: හරි හරි හරි හරි
0: කතා කර
1: රුපියල් 1500ක මූලික ගෙවීමකින් ඔබට ගෙදර ගෙනියන්න පුළුවන් අවුරුද්දක වගකීමක් හම්බ වෙනවා අනිත් එක හැම ගෙදරකම දැන් අපිට කෙලින්ම පාටි බොක්ස් එකක් තියාගන්න පුළුවන් විදිය හදලා දීලා තිනවා අබාන්ස් ඔඩියෝ thank you so much
0: music ඉතින් අයවා ලොකු ස්පීකර් එකක් ගත්තේ නැත්තේ අබාන්සි ඒ පොඩි එකක් ගත්තේ
1: ඒක මගේ choice එක
0: නැත්තම් ලොකු එකක් ගත්තොත් ගෙදර ගෙදර කට්ටියට අවසරයි සාදේක ගීත කියන්න ඕනේ හැබැයි අල්ලව ගෙදර මෙන්ෂන් වල වාතයක් නොවෙන්න කියන්න
1: ඕනේ හරිදර නොවෙන්න ඒක හරි
0: සංගීත ඉගෙන ගන්නත් ඕනේ තම් මිනිස්සු හිතයි ස්පීකර් දාන් බයිනවා කියලා
1: කතාව වවත්වනවා කියලා හිතයි
0: ඈ මිනිස්සුලා බයිනවා බයිනවා මේ මිනිහ අතර රැඳිස්සේ අසන්න කියන්න ඕනේ
1: හරි
0: ඒ කියන්නේ affordable අපිට ගන්න පුළුවන් වෙන්න ඕනේ හොඳ ස්පීකරයක් ගන්න පුළුවන් ගානකට අන්න අබාන්සල තියෙන නියම ස්පීකර් range
1: එකක්
0: Bluetooth කොම් වයර්ලස් වැඩ කරනවා නියමයි

0: ලොකු ලොකු තෑගි ඕනි දැන් අපිට පොඩි පොඩි සිප්පි පොඩි පොඩි ඒ වගේ චූටි තෑගි අපි ආසන ඇරවෙන්න අපිට ඕනි.
1: සිප්පි කියන්නේ?
0: ඒ කියන්නේ සිප්පි කටු ගත්තොත් පොඩිනේ. සිප්පි කටු වගේ තෑගි.
1: ඔය ජරා වාස. ඈ? ඒ වචන පාවිච්චි කරන්නේ.
0: අයි සිප්පි කටු කියන එක දන්න?
1: මොනවා පාවිච්චි කරන්නේ ඒවා?
0: සිප්පි කටු කියන කෝ පාවිච්චි.
1: දැන් අපි සිප්පි කටු එහෙම වචන පාවිච්චි කරන්නේ අපි.
0: ඉතින් ඔයගොල්ලෝ ඒවට
1: සිප්පි කටු අපි දන්නවා ඒවට බැරි තැන් වල පාවිච්චි කරනවා. මිසවා කියන්නේ වානි කියන්නේ.
0: අපි දැන් සාමාන්‍යයෙන් කොහොමත් කිස්ට් නිෂ්පාදන අපි ගන්නවන එක පුරුද්දක් වෙලා තියෙනවානේ. වෙනද වගේ කිස්ට් නිෂ්පාදන ගන්න. හැබැයි මතක ඇතුව කිස්ට් බිස්කට් ඔබේ නිෂ්පාදන අතරට කොහොමරි දාගන්න ඕනේ. රුපියල් 1750ක බඩු ටිකක් ගත්තනම් වැඩේ ගොඩ. හරි. ඊට පස්සේ බිල් එකේ තියෙන ප්‍රොමෝ කෝඩ් එක 0731181181 කියන නම්බරයකට SMS කරන්න. ජයග්‍රාහකෙක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ජයග්‍රාහකෙක් වුණාම ඔබට හම්බෙනවා ලැප්ටොප්ස්, ටැබ්ස්, ඊට පස්සේ ස්මාර්ට්ෆෝන්ස්. මේවා තමයි ලොකු තෑගි. ඒකයි මම කියන්නේ ලොකු ලොකු තෑගි හම්බෙනවා කියලා.
1: දැන් මේක මේ තෝරා ගන්න එක මේ අපේ අතේ නැහැ නේද?
0: ඔව්.
1: ඒක තෝරා ගන්න ක්‍රමයක් තියෙනවනේ.
0: යස්.
1: මේ වගේමට මම ඇප්ලයි කරනවා නිකන් එන්නකොට.
0: හරි.
1: ඇයි දන්නවද? මට කරන්න විශේෂ ලොකු දෙයක් නැහැ.
0: නැහැ නේ. ඔව්.
1: ඒක හරි රෑන්ඩම් නේ. අවස්ථාව. එතකොට මට හැම තිස්සෙම හිතෙනවා ඒ රැන්ඩම්ලි පත්තු වෙන එක කාට හරි පත්තු වෙනවා නම් කාට හරි ඒ තෑගි යනවා නම් ඇයි ඒ තෑගි යන කෙනා මම වෙන්න බැරිද?
0: ඒකනේ අනේ.
1: නමක් මෙහෙම ගන්නවා නම්
0: හරි
1: ඒ නම මම මගේ නම වෙන්න බැරිද?
0: මගේ නම වෙන්න බැරිද?
1: බෑ. ඒක කිසිද ගන්නෑ නේද?
0: නෑ මමන් දාලා තින්නේ.
1: ඔය තියෙන සල්ලි දාස්චර්ය මොන කිස් නිෂ්පාදනද ඔයාට?
0: ඇයි අපි ගන්නවා කිස් නිෂ්පාදන?
1: එතකොට ඒක එකක්. එතකොට අපි
0: ප්‍රයිම් ගෲප් එකේ කොට්ටාවේ ප්‍රොජෙක්ට් එක ඒ ගැන කතා නොකර බෑ අරවින්ද.
1: හැමතිස්සෙම තමන්ගේ දැන් ආර්ථිකය ගැන පොඩි අදහසක් තමන්ට තියෙන්න ඕන. දැන් ඔබ කල්පනා කරලා බලන්න තියෙන වැඩත් ඔක්කොම කරලා සතුටින් සමාදානෙන් ජොලියකුත් දාන ගමම් මම කියන්නේ ඒවා කට් ඩවුන් කරන්න ඕනේ.
0: ඕ
1: මිනිස්සු ඉඳලා හිටලා මේ පොඩ්ඩක් සන්තෝෂ වෙන්න
0: හරි
1: කාලා බීලා පොඩි විනෝදකින් ඉන්න එක අපි හැමතිස්සෙම හිතන්න ඕනේ. ඉතින් මේ ලයිෆ් ස්ටයිම් එක ආයි පාරක් මේ විදිහට හම්බ වෙයිද කියලා අපිට කියන්න
0: බෑනේ.
1: ඔයා දන්නෙත් නෑ මං දන්නෙත් නෑ.
0: අනිත් එක මේ නමින් මේ විදිහට ඉන්න හම්බ වෙන්නේ මේකේ විතරයි.
1: මේක විතරයි.
0: ඒකනේ.
1: එතකොට ඒ ටික කරන්න
0: ඕනේ.
1: ඒ ටික ඔක්කොමත් කරලා නිකන් රෝල යනකොට මාසිකට රුපියල් 250,000ක් වගේ නිකන් ස්පෙයා මනි එකක්.
0: හරි.
1: අමතර සල්ලියක් ඉතුරු කරගන්න පුළුවන්ද පොඩි කාලයක් යනකල්? හැම මාසෙම 250,000ක් කරකෝ ගන්න පුළුවන්ද පොඩි පොඩි වැඩ ටිකකින්? ඒ ගාන. මොකද මේක රියල් ආයෝජනයක්. අපි හිතමු අර ටික කරලා ඉවරලා 250,000කුත් ගියාම මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. කමක් නැහැ. කමක් නැහැ. මේ 250,000ක් මාසයකට ගෙවාගෙන යන්න පුළුවන් නම්
0: හරි
1: ලංකාවේ තවත් අවුරුදු 5ක් විතර යවගේ යනකොට ඔබට මොන පැත්තෙන් හිතුවත් සන්තෝෂ වෙන්න පුළුවන් ආයෝජනයක් ගැන අපි කතා කරන්න ආසයි.
0: හරි ඔකේ.
1: හරි. ඉතින් සමහර දවසකට උදේ පාන්දර නැගිටලා පොඩි චේන්ජ් එකකට පොඩි ස්විමින් ෂෝට් එකක් උද්දාගෙන තවල්ලෙක්කුත් කරේ දාගෙන ගිහිල්ලා පොඩි ස්විම් එකක් දාලා ඇඟේ පතේ අමාරු යනකම් පොඩ්ඩක් පූල් එකේ බැහැලා ඉඳලා
0: හරි ඔකේ
1: අවසර පොඩ්ඩක් වෝක් එකක් දාලා ගෙදර කට්ටියත් එක්ක හැමදාම ඉතින් උදේට වැඩට දුවන අරෝමේ වාස්සේ වීකෙන්ඩ් එකක් පොඩ්ඩක් ගෙදර කට්ටියත් එක්ක පොඩ්ඩක් රිලැක්ස් කරලා ගත කළා. හැමදාම කොච්චර වැඩ තිබුණත් ගෙවල් ගාවම ජිම් එක තියෙනවා ගිහිල්ලා පොඩ්ඩක් ඇඟපත පොඩ්ඩක් තලාගෙන පොඩ්ඩක් හෙල්ත් පැත්තේ හැපිනස් පැත්තේ කොලිටි පැත්තේ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරන්න ඔට හරි ලේසියෙන් පුළුවන්. 250,000නේ මේ මාසෙට ඉල්ලන්නේ මේ වැඩේ. අපි කතා කරන්නේ මිලියන 50 ඉඳලා ආරම්භන අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. ප්‍රයිම් මඳුනලා දෙන මේකට කියනවා මේ ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට්. ෆියුචර් ලයිෆ් ස්ටයිල් මේකේ කොට්ටාවේ අපි නිකන් ගණන් ටික හදලා බැලුවා කිසිම කෙනෙක් මේ තරම් වර්ගඩි ගානක් දෙන්නේ නැහැ. කාමර තුනක නිදන කාමර තුනක් තියෙන අපාර්ට්මන්ට් එක. වර්ගඩි 1375ක් මේ ඒරියා එක. කාමර තුනේ අපාර්ට්මන්ට් එක. මූලික ගෙවීම මිලියන 9යි. ඊට පස්සේ තමයි මාසෙකට 250,000 ගානේ ඔබට ගෙවාගෙන යන්න අවස්ථාව හදලා දෙන්නේ. අර මං කියපු ස්විම් එකක් දාන අඩි 100ක් දිග පූල් එක, කිඩ්ස් පූල් එක, ජිම්නේසියම් එක,
0: හරි,
1: ප්‍රයිවට් ස්ටෝරේජ් රූම් එක. අපි හිතන්නේ නැති වුණාට අපිට කොච්චර දේවල් තියෙනවද ගෙදර මේ ඒ වෙලාවේ ඕන හැම වෙලාවෙම ඕන වෙන්නේ
0: නැහැ.
1: ඕන වෙන වෙලාවක් තියෙනවා මේ ඒ වෙනකන් කොහෙද තියලා තියන්නේ. ඔව්
0: පුරෝලා තියාගෙන
1: ඉන්න. අපි ඉතින් කොහෙද ඕක් කරන්නේ? අපි ඇඳක් ඇට්ට දානවා. දොරක් පිටිපස්සේ හේතු වෙනවා. කවඩ් එකක් පිටිපස්සේ තියෙනවා.
0: පේන්නේ නැති කොහරි තැනක තියෙනවා ඒක.
1: ඊට පස්සේ මොකක් හරි ටිකක් හොඳ ෆන්ක්ෂනල් කවඩ් එකක පොඩි කෑල්ලක් වෙන් කරගෙන තියෙනවා. අල්මාරිය උඩ තියෙනවා. නැත්තම් ගරාජ් එකේ අයිනේ හේතු කළා තියෙනවා. එන්න ගැටයි ඉතින්.
0: කුස්සිය පැත්තේ තියෙනවා.
1: ඔව්. පිළිකන්නේ හේතු කළා. ඒක පේනවා හැමදාම කුස්සිය තියා. නරකද ඔබට වෙනම ස්ටෝරේජ් එකක් දෙන එක. ඒ ටික ඔක්කොම අරන් ගිහිල්ලා ඒකේ දානවා. ඒකත් තියෙන්නේ ඔබේ අපාර්ට්මන්ට් එක ළඟමයි. ඕන වෙලාවට ගිහිල්ලා ඒ කරලා අරන් එනවා. ඒක ප්‍රයිවට් ඒරියා එකක්. ඒක ඇතුලේ ආයි වෙන කවුරුවත් තව මොනවද දාන්නේ නැහැ. ඔබේ බඩුවේ තව 10-15 දෙනෙකුගේ වයි ඒකට දාන්නේ. ඔබට පර්සනල් ස්ටෝරේජ් එකක් හම්බ වෙනවා. එතකොට ඔබේ අපාර්ට්මන්ට් එකට අමතර මෙන්න බොලේ තව පර්සනල් ස්ටෝරේජ් එකකුත් වෙන තැනක හම්බ වෙලා. හිතුවද එහෙම දෙනවා කියලා? එහෙම දෙනවා මේ. ඒකනේ කියන්නේ මේක මේ ෆියුචර් ලයිෆ් ස්ටයිල් අපාර්ට්මන්ට් කියලා කියන්නේ. මිනිස්සුන්ට ඕගනයිස් වෙන්න ලේසි කරලා
0: තියෙනවා.
1: ඉතින් 13:22 කෝල් කරන්න. 250,000 ගෙවන්න පුළුවන්ද කියලා ගණන් ටික හදාගන්න. මිලියන 9ක් කොහොමද බැලන්ස් කරගන්න මුල් කැලරි පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ වැඩේ යනවා. ඔබ ගෙවාගෙන යනවා.
0: හරි.
1: මතක තියාගන්න මිලියන 50යි කියලා කිව්වට ගෙවලා ඉවර වුණාට පස්සේ මේකේ වටිනාකම අවුරුදු 4ක් යනකොට මේ වගේ දෙගුණයක් වෙලා තියෙනවා. අඩුම වශයෙන් දෙගුණයක් පෙනිපෙනී ඉන්නවා. 50ට ගත්තේ දැන් 100කට වටිනාකමක් ඇවිල්ලා තියෙනවා. එහෙම හිතන්න. මේ 250,000 ඔබට ඒ තරම් ලොකු මැච්චක් ගහන්න පුළුවන් කියලා හිතන්න.
0: හරි. ගොඩක් වෙලාවට ওই හොටෙල්ස් වලට ගියාම සෑන්ඩ්විච් එහෙම චීස් සෑන්ඩ්විච් එහෙම ගත්තම මාර රහක් තියනා නේද? ගෙදර අපි ට්‍රයි කරලා හදනවා ඒ රහ එන්නේ නැහැ. මං ඒකට හේතුව හොයාගත්තා අරින්ද. අපි ගෙදරදී සමහර වෙලාවට එක එක ಜಾති ගන්නවානේ. අපි දැන් ওই හොටෙල්ස්
1: වල අපි හොටෙල්ස් වල ගියාම ක්ලබ් සෑන්ඩ්විච් චොකල් මොනවා
0: ක්ලබ් සෑන්ඩ්විච් ගන්නවා. තවස් චීස් සෑන්ඩ්විච් එහෙම මං ගන්නවා. අයි මොකද? අයි මොකද?
1: ඉස්සුවෙන් තවන් දන්න දෙන්නේ කන්නේ යව.
0: ඒ ටේස්ට් එක ගෙදර දි ගන්න විදිය මම ඔයගලන්ට කියන්නම්. පැල්වත්ත බටර් යූස් කරන්න. පැල්වත්ත බටර් යූස් කරන්න. ඊට පස්සේ චීස් ස්ලයිස් මොනක් හරි එකක් දාන්න. කට් කරන්න. කන්න. ඔයාලට ඒ ටේස්ට් එකේ විදිහටම එනවා. මොකද පැල්වත්ත බටර් කියලා කියන්නේ හරි රිච් ටේස්ට් එකක් තියෙන බටර් එකක්. ඒක හදන්නේ નિયમિત ක්‍රමවේදයන්ට අනුකූලව.
1: චීස් සෑන්ඩ්විච්.
0: යා.
1: අනේ ඉතින් හැමදේටම දන්නේ කොහේ ගියත් දන්නේ චීස් සෑන්ඩ්විච් එක තමයි. ඊට පස්සේ ක්ලබ් සෑන්ඩ්විච් කියලා ඉන්නේ
0: වැඩි. ක්ලබ් සෑන්ඩ්විච් දන්නවා. අර ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පැත්තකින් තියලා හතර කර කබලේ එහෙම මම දන්නවා.
1: මම හතරට කබල කියන්නේ.
0: පාන් මේක හතරට කබලා මෙහෙම පැත්තෙන් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් උත් තියලා සෝස් උත් තියලා එහෙම ලේස්
1: සෝස් සෝස් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්
0: අයියෝ අපි දන්නේ නැති ක්ලබ් සෑන්ඩ්විච්.
1: පව් අනේ චීස් සෑන්ඩ්විච් කාලා ඉතින් නේද කියන්න අරක කියන්න පුළුවන් වෙන්න ඕනේ.
0: හොඳට රත් වෙලා මේ වෙලා උණු උණුවෙන් ආවට පස්සේ පැල්වත්ත බටර් ටිකක් දාන්න. ඒක ගාල දිය වෙලා යනවා. ඒ ටේස්ට් එකත් එක්කම ඔගලන් ඒක රස විඳින්න.
1: පෑන්කේක්ද වොෆල්ද වර කියා ගන්න ඕනේ.
0: වොෆලුත් එහෙමයි. පෑන්කේක් වලටත් අයි පෑන්කේක් වලට බැරි. පෑන්කේක් අර රවුමට හදන ඒවා දැකලා නැද්ද අරවින්ද ඔයා? අර ඇතුළට මේ මේවා දාලා හදන එක විතරක් නෙමෙයි රවුමට පෑන්කේක් හදනවා දැකලා නැහැ. අයියෝ මම මේ කා එකද කතා කරන්නේ?
1: රොටිද වා කියන්නේ? ඔයා කියන රොට්ටි පෑන්කේක් කියලා මිනිස්සුන් දැන කෑ ගහනවා ගෙදර. රොට්ටි රොටි බටර් රොටි බටර් හොඳයි දරුවෝ හොඳයි හොඳයි හොඳයි. චීස් සෑන්ඩ්විච් දා කාලෙන්න කපු කිව්වා විස්තර කරන්න. හරි හරි හරි හරි ඉති.
0: අපේ මාමා කියනවා හැමතිස්සෙම.
1: ඔව් මාමා ඔව් මාමා මොනවද කියන්නේ?
0: මාමා නෙමෙයි මාමා.
1: හා
0: කියන අයියෝ පුතා ඔයා මේ ජොබ් එකට ගිහිලා මොකද්ද මේ
1: කරන්නේ? කරගත්තේ කියලා තමයි අහන්නේ අපි.
0: තාමන
1: බටර් එකක් බටර් එක බතුත් කනවා අනේ තැද්දී පීටී එකෙන් බල බල කියනවා දුකේ බෑ
0: දෙයියනේ
1: අනේ අර තැද්දී මට ෆොටෝ එකක් ගන්න ෆොටෝ එන්න
0: බටර් ස්ක්‍රැම්බල්
1: වීඩියෝ එක ගන්න
0: එග් හදනකොට ස්ක්‍රැම්බල් කළා එතකොට ඔගලන්ට දාන්න පුළුවන් පැල්වත්ත බටර් හරිද ඊට පස්සේ වෙජිටබල්ස්
1: මම එග් ෆ්ලොරන්ටයින් කන මිනිහෙක් මම
0: අපිත් වොලන්ටයින් තමයි
1: වොලන්ටයින් නෙමෙයි ෆ්ලොරන්ටයින් හරිද අද අපි එග් බෙනඩික්ට් කන මිනිස්සු
0: හරි
1: හරිද
0: කවුද
1: කෑ ගහන්නේ රොටි බටර් කාලා දෙන ටොක් කමන්නේ රොටි එක් හරිවා කනවනේ ඒකත් අපිට ලොකු දෙයක් ඔව් බටරේ රොටි රහයි තමයි කවුද නෑ කියන්නේ
0: ඉතින් අරවින්ද දැන් පැල්වත්ත බටර් අලුත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ gold foil එකකට ඔතලා තමයි පැල්වත්ත බටර් මාකට් එකට එන්නේ ඉතින් අපිට ඒක ඈත තියාම අඳුරගන්න පුළුවන්
1: ඈත තියා අඳුරගන්න ළඟට ගිහලා නේ ගන්නේ ඇයි ඈත තියලා අඳුරගන්නේ අපි කොච්චර ඈත තියලා අඳුරගන්නේ කියන්නේ කොච්චර ඈත තියලාද මේ අඳුරගන්නේ කියන්නේ අපිට ළඟට ගිහිල්ලා පේනවනේ
0: මම මේක මගේ නිවේදනේ මම
1: කරන්නේ මගේ නිවේදනේ ඔය නිවේදනේද
0: අපිට අඳුරගන්න පුළුවන් මේකේ බෝ එකෙන් හරිද
1: බෝ එකෙන් බෝ එක බෙල්ලේ දාගෙන ඉන්නේ
0: නෑ නිල් පාට බෝ එක තියෙන්නේ salted ඊට පස්සේ රතු පාට බෝ එක තියෙන්නේ unsalted දම් පාට බෝ එක තියෙනවා ඒක garlic එහෙනම් හරිනේ පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි
1: කිරි ගැන නෙමෙයි නේද බටර් ගැනනේ කතා කරන්නේ
0: බටර් බටර් පැල්වත්ත බටර් නේ රසයි අනේ
1: කෑමට සැපගිනිනා පැල්වත්ත බටර්
0: රියල් බටර්
1: මේකටම කිරිසන් නාමයක ගාවිදින් දන්නේ චීස් සෑන්ඩ්විච් කන්නේ පෑන්කේක් රොටි කියලා
0: මේ මමට කියන්නේ ඔයගොල්ලන්ගේ ළමයිගේ අත්වල ගිඩි ගිඩි ගිඩි ගිඩි දාලා මං හැම මොකද්ද
1: මොකද්ද ජිම් මරනවා ඉතින් මොනවා කරන්නේ
0: මසල් මල්ලි මේ මොකද්ද නංගි මේ වෙලද ඒකළු කියනවා මදුරෝ කාලා මේම අල්ලන්න බෑ කඳු නින්න සානු අනේ මන් දන්නේ
1: හරි හිනයි ඉතින් අපිට
0: මන් දන්නේ හිනා වෙනකන් මේ දුකයි මට
1: හරි මේ ජෝක්
0: අනේ මං ඇහුව ඉතින් ඇයි ඔගොල්ලෝ එළියට වෙලා දින්නේ නංගියේ මල්ලි ඔගොල්ලෝ එළිය දින්නේ
1: ඊවල දොරවල් නැහනේ පේමන්ට් වල නැම නිදාගෙන
0: නේද නා අපි ගෙදර ඉන්නේ ඒ වුණාට ජනෙල් වලින් අදලා ඇවිල්ලා කනවා
1: කනවා මොකද කරන්නේ ජනෙල් වලින් නයි කනවා ඇවිල්ලා
0: මදුරු ඇවිල්ලා ජනෙල් වලින් ඇවිල්ලා කනවලු අනේ ඉතින් ඔයගොල්ලෝ මෙෂ් එක දාගන්න.
1: මොකද කියන්නේ උන්ට දොරෙන් එන්න කියලාද කියන්නේ?
0: ඒගොල්ලන් මදුරන්ට එන්න බැරි වෙන මෙෂ් එක දාගන්නකෝ.
1: මෙෂ් එක දාන්නේ.
0: ඇලු මෙක්ස් එකේ තියෙන මෙෂ් එක.
1: එහෙම ඉන්නේ.
0: අනේ මම
1: දාගන්න දාගන්න.
0: ඒක ඔයගලන්ට දැන් අර ස්ලයිඩින් ඩෝ එකක් තියෙනනේ ලස්සන ස්ලයිඩින් ඩෝ එකක් ඔයගලන්ගේ ගෙදර.
1: ඒක ඔයගල මේක ලස්සනනේ කොහොමද?
0: ඒක හරීම ලස්සනයි. ඒක ඔයගලන්ගේ pool එක, garden එක, ගෙදර ඔක්කොම නිකන් එක යායට ලස්සන හදන්න පුළුවන් තැනක් තමයි ඔයගලන්ගේ ඒ ස්ලයිඩින් ඩෝ එක. හැබැයි අරවින්ද ගොඩක් වෙලාවට ඒක වහලා තියෙන්නේ නේ. එතකොට අර ඔයගොල්ලෝ හදපු එකේ තේරුම නෑ. ඒ කියන්නේ හැදුවේ ලස්සනට ඒක ආයෙට පෙන්වන්න නේද?
1: ඔක හොඳ නෑ. අපි ඒක හදපු තේරුම.
0: ඈ?
1: අපි ඒක හදපු තේරුම ඔයා දන්නේ කොහොමද?
0: අපි ඔයගොල්ලගේ ගෙදරමනේ. ඉතින් අපි
1: ආවා. මිනිස්සු තව අපේ ගෙදරම ඉන්නවා. අපේ ගෙදර අපි ඉන්න කියලා නෑ. කවදක්වත්.
0: අපෝ හරියට.
1: කවදක්වත් අපි වඩ අපේ ගෙදර ඉන්නේ කියලා නේ. ඔය මිනිස්සු ඒ බොරු කියන්නේ. මොන ස්ලයිඩින් ඩෝ එකද?
0: ඉතින් අරවින්ද ඒක අපිට එතන
1: ඔබේ ගෙදර ඇති ස්ලයිඩින් ඩෝස්. ඔබේ ගෙදර ඇති අර එක පැත්තක එක පැත්තක් ෆික්ස්ඩ් අනිත් පැත්ත තල්ලු කරන්න
0: පුළුවන්
1: සමහර හදලා තියෙන දෙපැත්තම තල්ලු කරන්න පුළුවන් රයිට් වෙරි නයිස් කැලි තුනට හදපුවා තියෙනවනේ මේ දවස්වල නම් පොඩ්ඩක් ෂේප් නමුත් පහුගිය දවස් ටිකේම ඔය වහලා තිබුණේ අනේ දෙක තුනෙදි දොල ගිහලා වහනවා දෙකට තුනට වහනවා අර කාමරේ ඇතුලේ ගේ ඇතුලේ තිබිච්ච රස්නියත් පිට කරගන්න වෙලාවක්
0: නෑ
1: ඇයි දෙකට තුනට වහලා ඇයි මදුරු වෙනවා හතරට ටයිම්
0: එකට එනවනි ගාන්ට කියන වෙලාවට ඇවිල්ලා
1: උන් වෙලාවට වැඩ අපිට වෙලාවට ඉතින් දැන් මොකද්ද කරන්නේ ජනෙල් දොරවල් වහලා තියෙන. ඒකටද අපි ඔය හැදුවේ. අපි හැදුවේ හායි ගාලෝ වැරලා තියන්. වටේපිට තියෙන හුලඟ ඇතුලෙන් ඇවිල්ලා ගේ ඇතුලේ සිසාරා සැරිසරලා එළියට යන්න. ගේ ඇතුලේ බලනකොට garden එක පේන.
0: හරි.
1: නේද? ඔය දකින්න අපි කොච්චර ලස්සන garden එකක් හදලා තියෙනවද? Zen garden එකක් අපි හදලා තියෙන. ඉතින් Zen උනත් නේ මොකක් උනත් මහසෙන් උනත් වැඩක් නැහැ නේද?
0: ඒක පේන්නේ
1: නැත්තම් වැඩක් නැහැ. පේන්නත් වැඩක් නැහැ. Zen උනා මොකද මහසෙන් උනා මොකද පේන්නේ නැහැ නේද? ඒ වහකට ගාවම නෙන්නේ අන්න ඒකට තමයි ඇලුමෙක්ස් ඒ ඇරියාම ස්ලයිඩින් ඩෝ එක අරපුවාම තියෙන ලස්සනත් රැකෙන විදියට
0: yes
1: නමුත් හුලන් ටික අරේ මෙහෙට පේනවා අපිට දර්ශනෙට බාධාවක් නොවන විදියට ඒගොල්ලෝ ඇලුමිනියම් වලින් ලස්සන මෙෂ් එකක් හැදුවා අර ස්ලයිඩින් ඩෝවකටම ෆික්ස් කරන්න පුළුවන්. එක වෙනම ස්ලයිඩ් කරන්න පුළුවන්. ස්ලයිඩින් ඩෝව කරලා අර මෙෂ් එක ස්ලයිඩ් කරලා තිබ්බහම එක පැත්තක.
0: හරි. බියුටිෆුල්. බියුටිෆුල්.
1: බියුටිකට කිසිම හානියක් නැතුව වැඩේ ලස්සනට කරනවා මද්දුරුවන්ට එන්න බෑ පුතා.
0: ඔගලන්ට යන්න පුළුවන් නම් ඇලුමෙක්ස් එකේ එක්ස්පීරියන්ස් සෙන්ටර් එකට. තව මේ
1: මේවා අපි මෙච්චර කියන්න ඕනෙත් නැහැ එහෙනම්. ටග් ගාලා මේවා තේරෙන්න ගන්නවා.
2: අද ගැස්මට සියත ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
3: 1500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
4: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: advance ticket ටික pay.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට rhino roofing වෙතින් හඳුන්වා දෙන rhino premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. Rhino Roofing within Nathan Vadena Rhino Premier Roofing Sheet Petvistra Sandha 1396
7: Bajaj Vigo Luxury Super Reversia Bajaj Vigo Electric 3 Rodaratayak Meladi Ganna Obata Rupiyal Lakshayaka Vishesha Wattamak Samagin Pesi Aavarana Kattalayak Nobile Mema Vishesha Deemanawa Agosto 31 Dakwa Pawanai Meerathama Adu Idiriye Wedi Bajaj Vigo Ekka Hema Gamanakma Labaya EV Series E Mobility
8: Mahajana Hisa Palandu Kirulai
9: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
10: සර් නේද එල්බි රන්න ඇඩ් එකේ ඉන්නේ ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බි එකට ගියේ
11: ඒත් ලොකු කරලා නේද
10: නැතුව සර් එල්බි රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි
12: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
13: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
14: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ෂදි වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්ෂදි
15: සීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටික ලංකා ටයිල්ස්
16: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න
2: අද ගැස්මට සියත
17: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක් අදිස්සියට පරිස්සමට රත්තරන් තැනක් CDB රන්නය එක
18: ලයිට් වාටර් ෆෝන්
17: බිලට සහනය මෙන්න
19: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන
20: කාලයේ හොඳම ආයෝජනය Brand new Bajaj 3 රෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
21: Ofi Premium Inverter Air Conditioner රුපියල් 179999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12000 18000 24000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න
22: 1199 apps 15ක්ම unlimited දෙන්නේ ඒ මතිමුට තව රුපියල් 100ක reload එකක් දානවා පිස්සුනේ
23: Hutch 15p
0: පිස්සුවක්ම තමයි.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන් සෙකන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
2: Kagil's Food City සතියන්තයේ අඩුම මිල පෙරලිය. මල්ගෝවා කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 360යි. අලිපේර කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 800යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දෙනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
1: පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වේදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න. අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
11: Asset Line Finance within best bike එකකට best deal එක. ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින්. අමතන්න 0114700.
23: 40 වසරක David Peeris විශ්වාසය සමගින් එන Bajaj Chetak electric scooter දැන් රට පුරා විහිදුණු PMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලේ
15: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව

0: തമ്പിയ
1: യെസ്
0: ദക്ഷതാവേ തമ്മെ ദെങ് ഇസ്രാട മീക്ക് ഓണേ മീ
1: യാ
0: വാ ദക്ഷൈദ എൽഒഎൽസി ഫാക്ടറിംഗ് ഗന കഥാകാൻ തരങ് വാ ദക്ഷ കെനിക്ദ
1: അനിവാരെ അഹന്ന മഗേ മോനാദ വാട ദനഗന്ന ഓണി എൽഒഎൽസി ഫൈനാൻസ്
0: മട്ട നമ്മ ഒക്ക ദനഗന്ന ഓണേ വാഗേ വാഗേ മോക ദനഗന്ന മട്ട
1: ഏയ് ദന അരവിന്ദ ആ വ്യാപാരയക് കരഗന യാനവ വ്യാപാരേ ഹൊണ്ടട യാനവ ലസ്സന്റ യാനവ നിയമൈ ഹൊണ്ടട വ്യാപാരേ
0: ഇതന്നെ യാനേ മാ വ്യാപാരയക് കരഗന യാനവ
1: ඔනේ එක දවසක වට ඕඩේ
0: මම ඔගේ මේ පඩියෙන්ම ජීවත් වෙන බලන්න මන්නම් මෙතන ආපු කෙනෙක් නන් නෙවෙයි මම නම් හැමතිස්සෙම හිතන්නේ ස්වාධීන වෙන්න බලන්න ඕන හැම වෙලාවම
1: ඔයා පොඩ්ඩක් කටවහ ගත්තොත් මට පුළුවන් ෆැක්ටරි සර්විස් එක ගැන කතා
0: කරන්න ඔයා පොඩ්ඩක් කටවහ ගත්තොත් අපිට පුළුවන් ෆැක්ටරි සර්විස් එකේ මිනිහකට කොච්චර හොඳට හැදෙන්න පුළුවන්ද කියලා ෆැක්ටරි සර්විස් එක ගැන නෙමෙයි කියන්නේ ෆැක්ටරි සර්විස් එකේ මිනිහකට මොන තරම් හොඳට හැදෙන්න පුළුවන්ද කියලා කතා කරන්න ඕනේ ඒකනේ මිනිස්සු දැනගන්න ඕනේ
1: මම කටවහ ගන්න
0: ෆැක්ටරි සර්විස් එක ගැන දැනගන්න බෑ නෑ මිනිස්සු ප්‍රදන්නේ ප්‍රෝග්‍රම් එකකට ගත්තේ රසාව දුන්නේ කියලා මම මේ කල්පනා ෆැක්ටරි සර්විස් එකක් කරන්නේ මම දැන් කල්පනා කරා. එතන අපි නිකන් කැලියන් ලෙඩක් දාගත්තද කියලා දැම්මට මේ හිතෙනවා එතන මේ ඔය අර ජොබ් වලට අරගෙන මේ.
1: අරවින්ද?
0: ආ මම මේ කොහෙද යන්නේ?
1: මොකද මේ කතා කරන්නේ?
0: මම සමහර මිනිස්සුන්ගේ ජොබ් වලට අරගෙන
1: හරි
0: මේ වැලේ වැල් නැති ඩයිල් ජොබ් වලට අපි වරදක් කරගත්තද කරගත්තද
1: මට හිතෙන
0: කරගත්තා කරගත්තා කියලා මම හිතෙන්නේ ලොකු වරදක් වුණා කියලා තමයි දැන් මට හිතෙන්නේ
1: ඔයා කරගත්තේ නැහැ කියලා හිතන්නකෝ ඔයාගේ ඊළඟ බර්ත්ඩේ එකේදී හිතේ කරගත්තේ නැහැ කියලා
0: අන්න ඒක තමයි මම හිතන්නේ මම ඔන්න මගේ සිතුලි රස් එක නේනවා මොකක් කරේ පාන් කඩයක් කරේ ගවන්නේ පේනවා නම් හම්බෙන්න තියනවනම් සිතුවිලි වෙනස් වෙනවා රයිට්
1: අපි කතා කරමු ෆැක්ටරි සර්විස් එකෙන් ලැබෙන වාසි.
0: මෙහෙමයි. ෆැක්ටරි සර්විස් එක අපිට හැමෝටම ඕන එකක් නෙමෙයි වෙන්න පුළුවන්.
1: හරි. ඕ.
0: හැබැයි මම හිතලා තියෙනවා දැන් මට ෆැක්ටරි සර්විස් එක ඕනේ නැති වුණත් එක තැනකදී මගේ ව්‍යාපාරයට අවශ්‍ය වුණා මම ෆැක්ටරි සර්විස් එක ගන්නවා. මම ණයට බඩු දෙනවා ණයට බඩු දෙනවා ණයට බඩු දෙනවා ණයට බඩු දෙනවා මේක ඉවරයක් නෑ. නමුත් ඉන්ඩස්ට්‍රි හැදෙලා තින්නේ මේ විදිහට තමයි.
1: තමයි. ඔව්.
0: අනේ කවුරුවත් දැන් අපි බඩු දීපු ගමන් ඉතින් අනේ සල්ලි මේ අම්මෝ මේ සල්ලි අපි ගාව තියාගෙන නැති වෙයි දන්නේ නැහැ මේ සල්ලි ඔයගොල්ලෝ තියාගන්නේ නැහැ. වාගලට දවස් 30න් මාසෙන් දෙකෙන් දෙනවා කියපු සල්ලි මාස 3-4 අදින තත්ත්වයක් තමයි තියෙන්නේ.
1: Yes.
0: නමුත් අපි සේවකයෝ අරගෙන මැෂින් අරගෙන ලයිට් දාගෙන මේව අරගෙන කුලිය ගෙවාගෙන මේ ට්‍රාන්ස්පෝට් බ්ලා බ්ලා බ්ලා අපි දුවන්න ඕනේ. අපි නිකන් සල්ලි හම්බුන්නේ නැහැ දැන් මේ සතිය නිකන් උඩ දාගෙන ඔය බලාගෙන ඉන්නවා සල්ලි හම්බෙනකම්. එහෙම බෑ. එහෙම වුණත් බිල යනවා. AC වැඩ.
1: Yes.
0: මිනිස්සු වැඩට එනවා. මිනිස්සු පඩි ගෙවන්න
1: ඕන.
0: අපිට සල්ලි හම්බුණාද නැද්ද කියන එක අදාළ නැහැ. මාසෙ අන්තිමට වැඩ කරපු මිනිස්සු අපි බිස්නස් එක ණයට කරාද, අපි කෑෂ් වලට කරාද, ඒ වැඩ නැහැ. අපි යටතේ වැඩ කරන මිනිස්සු අපිට වැඩ කරන මිනිස්සු බලාපොරොත්තු වෙන මොනවාද?
1: පඩි. හරි වෙලාවට.
0: හරි වෙලාවට තමන්ට තමන්ගේ වේතනේ. ඔව්. ඒ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා ඒකට එහෙම හිතන්න. ඒ මිනිස්සු තමන්ගේ කැපකිරීම කරලා ඉවරයි නේද?
1: අනිවාර්යයෙන්.
0: Very nice. ඉතින් දැන් මොකද කරන්නේ? අනේ සල්ලි හම්බෙලා නැහැ.
1: ඕ. අන්න ඒ වෙලාවේ තමයි මේ ෆැක්ටරි සර්විස් එක උඩට
0: එන්නේ.
1: හරි.
0: එතෙන්දී අපිට කිසිම වේදමක් නැතුව මේක කරන්න පුළුවන්ද? බැ. පොඩි වේදමක් තියෙනවා. නමුත් මම කියන්න. ඔබට ලැබෙන්න තියෙන සල්ලි වලින් 80%ක් 85%ක් අතර ගාණක් මේ වෙලාවෙම ඔබට ආපහු ගන්න පුළුවන් LOLC ෆයිනෑන්ස් එක හරහා. ඒගොල්ලන්ගේ ෆැක්ටරි සර්විස් එකෙන්. ඊතුරු 20% කලෙක්ට් කරගන්න නිලධාරීන් යොදවන්නෙත් LOLC ෆයිනෑන්ස් එකම තමයි. ඔබට සල්ලි ගෙවන්න තියෙන අයව හම්බ වෙන්න යන්නේ අදාළ කාලෙට ෆොලෝ අප්ස් කරන්න, සල්ලි ටික කලෙක්ට් කරන්න. ඒගොල්ලන්ගේ සර්විස් ෆී එක තියලා ඊටු ටික ඔබට නිදහස් කරනවා. ඔන්න ඕකයි. ඕක වැදගත් නැත්ද කෙනෙකුට? ඕක කෙනෙකුට ඕන වෙලාවක වැදගත් වෙන්න පුළුවන්. ඕන වෙලාවක. අපේ කොච්චර බිස්නස් හොඳට ගියත් හිටි ගමන් බිස්නස් වලට යම් නරක කාලෙක.
1: අන්න එදාට මතකේ තබා ගන්න
0: LOLC ෆයිනෑන්ස් ෆැක්ටරිං සේවාව.
1: ඔබ තාමත් ඔබේ ඩේටා බිල බලලා ඔබ පුදුම වෙනවද? මවිතේට පත් වෙන සර්ප්‍රයිස් වෙනවද? 5000ක් ඇවිල්ලා. ඔබ එහෙම කෙනෙක්ද?
0: ෆැක්ටරි සර්විස් එකෙන්ද ගෙවන්නේ ඉන්නේකට?
1: නෑ නෑ නෑ.
0: ඒක හරියට.
1: ඒකට අපි ඔයගලට මතක් කරනවා හච් 15 පැකේජ් එක ගැන තන්නි කරම ඩේටා ගැනයි අපි මේ කතා කරන්නේ. රුපියල් 1199කට apps 15කට unlimited data හම්බ වෙනවා. හරිද? ඊට අමතරව තව 35GB හම්බ වෙනවා. ඉතින් මේ පැකේජ් එක නම් මරු. මේක නියමයි. මේක දාගන්න. දාගෙන මේ වාසිය අත්විඳින්න. මොකද දාගත්තු හැමෝම වගේ කියන කතාවක් තමයි ඉස්සර ගෙවපු ගාණෙන් දැන් ගෙවන්නේ සොච්චමයි කියලා කියනවා. ඉස්සර බර ගණන් ගෙවලා තිනා data වලට දැන් ගෙවන්නේ පොඩ්ඩයි. පොඩ්ඩයි කියන්නේ 1199. එන හරිනේ H15.
0: එතකොට අපි දැන් සුපර්මේට් මම ඩක්ගාල සුපර්මේට් වලට නියෝකාන්න ගියේ.
1: ඊට කලින් මම මතක් කරා නම් එහෙනම් ලංකා ටයිල්ස් ගැන, ලංකා ටයිල්ස් වල කූල් රූෆ් ටොප් ටයිල් එක ගැන. මේක තමයි ඒගොල්ලන්ගේ අලුත්ම අලුත් හඳුන්වා දීම. කොහොමද අලුත් ට්‍රෙන්ඩ්ස් හඳුන්වලා දෙන්න, ලංකාවට ටයිල්ස් හඳුන්වලා දෙන්න ඒ වැඩේ බාර අරගෙන ඉන්නේ ලංකා ටයිල්ස්. ඒගොල්ලන්ගෙන් තමයි අපි ටයිල්ස් ගැන විස්තර දැනගන්නේ.
0: මම ගියා. ලිස්ට් එකට දීලා මම දැක්කා. ඒගොල්ලෝ මොන තරම් රෝ මටීරියල් ප්‍රමාණයක් හෑන්ඩල් කරනවද
1: කියලා. ආ ඕකේ. ෆැක්ටරි එකේ.
0: ඔව්. හ්ම්. අවිශාර රෝ මටීරියල් මාර ගොඩක්. හ්ම්. මහ විශාල මැකනිසම් එකක්.
1: හරි.
0: ඒගොල්ලෝ මේ මැටි අරෝ මේවා තව ස්පෙල්ඩ් ස්පා වගේ එක එක අමුද්‍රව්‍ය. හ්ම්. ඒවා ඔයා කියන්නේ මේ මිනිස්සු මං හිතුවා මේ මිනිස්සු මේ අත්තරෙන් පොඩි බාදෙන වලට ගිහින්.
1: එහෙනම්.
0: ඒයි. බැකෝ වලින් ගිහින් තාන්නේ.
1: සීරියස්ලි.
0: අර ලොකු බකට් ටයිකර් මැෂින්.
1: හරි.
0: මෙහෙමනම් එහෙම දාලා ඒවා අඹරිලා ඒවා පවුඩ වෙලා
1: ඒ
0: වැටිලා ඒ ඔක්කොම කළා ඒ තරම් විශාල කර්මාන්ත ශාලා.

0: ඕකේ තියෙන ඉහළම ටයිල් කර්මාන්ත ශාලාවල තියෙන ටෙක්නොලොජි එක අපේ රටේ පාවිච්චි කරනවා. අපේ රටේ පාවිච්චි කරනවා. කාලෙන් කාලෙට ටෙක්නොලොජි එක අලුත් කරනවා. ඔකල මතකද මේ ඩබල් ෆයර්ඩ් කියලා ගෙනාව
1: එකපාරක්? යස් මතකයි.
0: ඒ කියන්නේ දෙපාරක් ෆයර් කරන බේක් කරන ටයිල් එක. ඒකෙන් අර ලස්සනට පාට ඉලිප්පිලා එනවා උඩට. ඉස්මතු වෙලා එනවා. කලර්ස් වල ඇත්තම පාට මතු වෙනවා.
1: කාලයක් පාවිච්චි කරන්න
0: පුළුවන්. රතුණ රතු රත මතු වෙනවා. රත මතු වෙනවා. කොළනම් කොළ මතු වෙනවා. නිල්නම් නිල් මතු වෙනවා. ඒ පාට මතු වෙන්නේ වගේ ඩබල් ෆයර් කරපුවාන් තමයි.
1: ඕකේ.
0: මතකද යන වෝල් ටයිල් කියන්නේ එක ෆිනිෂ් එකක්. අපි නිකන් ෆ්ලෝ ටයිල් කියන තව ෆිනිෂ් එකක්. ඒක දෙවිදියකට හදන්නේ. දෙවිදියකට හදන්න.
1: එතකොට කූල් රූෆ් ටොප් ටයිල් කියලා කියන්නේ ඒක වෙනම
0: ටෙක්නොලොජි එකක්.
1: යස්.
0: ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය ඉන්ඩිකේටර්ස් පවා ඉන්ඩෙක්සස් පවා යෝජනා කරන ප්‍රමිතීන් පහු කරගෙන එතනිනුත් එහාට ගිහිලා තමයි ඒගොල්ලන්ගේ කූල් රූෆ් ටොප් ටයිල් එක නම් හැදුවේ. ඉන්ඩෙක්ස් එක ඉල්ලන ගානටවත් ගොඩක් උඩින් ඒගොල්ලන්ගේ කූල් රූෆ් ටොප් ටයිල් එක තියලා මිනිසුන්ට හැමදාම තිබිච්ච ප්‍රශ්නයක් මේ අම්මෝ ගෙවල් රත් වෙනවා මේ රූෆ් ටොප් ගහගෙන. පුදුම දුකක් විඳින්නේ. තල්ලිත් අපරාධි ඉන්න හැටියකුත් නැහැ. ඒ ප්‍රශ්නේ ඉවරයි ඉවරටම ඉවරයි කියලා ඔබට හිතා ගන්න පුළුවන්. මේ කූල් රූෆ් ටොප් ටයිල් එක අල්ලගත්තම ලස්සන ලොකු ටයිල් එකක් ඒක. මේ කුඳුරු කුඳුරු ටයිල් නෙමෙයි ලොකු ටයිල්.
1: ලොකු ටයිල් එක.
0: ටක් ටක් කාලා වැඩේ ඉවර කරන්න පුළුවන්. එක වියදමයිනේස ටක් කාලා කරලා දාන්න. එතකොට ඔබේ හිත නිදහස්. මං කියන්නේ ඒක.
1: ගෙවල් ලස්සන කරන තව ක්‍රමයක් ගැන අපි කතා කරනවා. සහ ලස්සන විතරක් නෙමෙයි ගෙවල් වලට තියෙන උනි ශක්තිය තියෙන උනි වහලක් ගත්තොත් නේ පරම්පරා කීයක් තියෙන උනිද වහලක් දැම්මම. ඒකටත් හොඳ ප්‍රොඩක්ට් එකක්.
0: ලස්සනයි ශක්තියයි දෙකම.
1: යස්.
0: හැබැයි ප්‍රොඩක්ට් එක සැහැල්ලුයි. මේක zinc aluminum original zinc aluminum products. ලංකා zinc aluminum zinc aluminum ගගා හිටියට කියන කනගාටුයි ගොඩාක් මිනිස්සු බොරු කරනවා.
1: හරි ඔකේ.
0: බොරුවෙන් වංචාවෙන් තමයි මිනිස්සු සල්ලි හොයන්න හදන්නේ. අන්න ඒ නිසා තමයි අපිට බ්‍රෑන්ඩ් නේම්ස් වැදගත් වෙන්නේ.
1: අනිවාර්යයෙන්.
0: අපිට බ්‍රෑන්ඩ් නේම් එකක් එක ඉන්නකොට අපිට දැන් සුපර්මෙට් ගැන අපි කතා කරන්න යන්නේ හිමීට. සුපර්මෙට් කියලා කියන්නේ අපි අවුරුදු දශක ගණනාවක් තිස්සේ දන්න රයිනෝලගේ තවත් එක ආම් එකක්.
1: යස්.
0: රයිට්. ඉතින් සුපර්මෙට් රූෆින් වලට ඔබ ගියොත් රූෆින් විතරක් නෙමෙයි රූෆ් එක වහලය. වහලයට එක එක හැඩවලින් මොනටෙන්ද?
1: හයිටෙන්
0: රූෆින් තියෙනවා. ස්ටෙප් රූෆින් තියෙනවා. ටයිල් රූෆින් තියෙනවා. ග්ලැමර් රූෆින් තියෙනවා. මේවා එක එක හැඩ උළු කැට හැඩේ තියෙනවා. නිකන් පඩි පෙළ වගේ හිමින් බැහැගෙන බැහැගෙන එන වගේ ෂීට් එක
1: තියෙනවා.
0: හරි ලස්සනයි. ඒ වයින් වහල් වලට අමුතුම පෙනුමක් අරගෙන එන්නේ. අම්මෝ වෙන රට ගියක් කියලා හිතෙනවා දැකපුවාම.
1: එතකොට එලියෙන් එහෙම ඇතුලෙන් බලනකොට අපිට පේන්නේ සිවිලිම.
0: සිවිලිම. සිවිලිමටත් නැගලන ප්‍රොඩක්ට්ස් ගණනාවක් තියෙනවා. එතකොට ගෙවල් වල සම්ප්‍රදායික පෙනුම ගන්න ඕනේ. ඔබට ඔළුවේ තියෙන අමුතු ඕන හැඩයක් ගන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් අපි ගෙයක් ටූරිස්ට් ලව ගෙන්න ගන්න මොකක් හරි ගෙයක් ඇඩ්වර්ටයිස් කරන්න.
1: ඒ
0: ගෙදරට අමුතුම හැඩයක් දෙන්න. එතකොට ටක් ගාලා ඇහෙන මේ මොකද්ද මේ? අපි වගේමයි ටූරිස්ට් ලත්. ඒගොල්ලෝ දෙනවා මේ මේක අමුතු තැනක් නේද? ලස්සන ලස්සන වලත් දෙන. මාලස්සන. ඒගොල්ලෝ නිකන් අපිට ටක් ගාලා ඒ තැන ලස්සන වෙන්නත් ඕනේ අපිට. අපි ඒ තැන සල්ලියට ගන්න යනවා නෙමෙයි. නමුත් අපි කොහෙද තැනකට නතර වෙන්න යනවා අපි ලස්සන බලන්න නැද්ද?
1: ලස්සන බලනවා. ඒකනි බලන්න.
0: ලස්සන කොච්චර බලනවාද?
1: ඒකනි බෝල් කරා.
0: ආ නෑ මොකෝ කරේ බැටල ඉන්න පුළුවන් නේ. කැමරට හොඳට තියනවා නම් ඇති. එහෙම යන්නේ නෑ. එහෙම යන්නේ නෑ. ඔබට මාර ෆිනිෂින් ටිකක් දැනගන්න පුළුවන්. ඔබ මේ කියන සුපර් මෙට්ලගේ ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා වැඩක් කරන්න හිතනවා නම් ඒගොල්ල උපදෙස් දෙන්න තෝරන්න ලෑස්ති.
1: හරි ඔකේ.
0: අවංකව උපදෙස් දෙන්න ලෑස්ති මෙයා. ඇත්තට මං කියන්නේ.
1: එහෙනම් හොඳ. එහෙනම් අපි සමුගමුද?
0: අම්මෝද වෙලා ගියා පොඩ්ඩක්. නමුත් අපි සමු ගන්නවා. අපි අපහෙට හම්බෙමු. අපි කියන කතාවක් මෙතන තිබුණාට මේ වෙලාවේ.
1: හරි.
0: සමහර අයගේ මේ රාජකාරිය කරේ තියෙන කැපවීම ඉතාම මදි.
2: අද ගැස්මට සියත බිස්නස් වලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරික්ෂා

0: ආරක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී
1: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතනය සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 076-8233-444.
3: සිංහකිරි ඕගස් මොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% පවට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි. 98.2 98.7

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඇලුමිනියම්නේ
2: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
0: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
5: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, තිස්වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්නගන්නත් Pick Me Flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න Pick Me Flash කරන්න.
7: City Vote සමාජිකයන් සඳහා Cargill's Food City within megawattam. Flora Fat Spread ඉතිරි රුපියල් 290යි. Nestle Malt Pouch ඉතිරි රුපියල් 240යි. Magic Nougat සහිත Butterscotch ඉතිරි රුපියල් 580යි. Eva Cotton Field Wings රුපියල් 155යි. Cargill's Food City.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8333-444. සීතා, හදවත් දිනු හිතවත්කම.
9: එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: මං ඉතින් එල්.බී. රන්නයි ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: එල්.බී. රන්නයි තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නයි ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
15: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි තමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
19: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
20: සිංහකිරි ඕගස්ට් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
21: මොකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
22: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
21: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
23: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
9: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
10: එල්.බී. රන්නය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
10: කොහේ තරහින් කඩේ වහලට දාපු ෂීන් මාස 3න් මලකඩ කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ.
11: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ.
10: සුපර්මෙට්
11: දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
19: ආගිලස් ෆුඩ් සිටි සත්‍යන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගු වන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
18: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට්
0: ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
4: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
24: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
4: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් LMG තේකබඩුවල ලස්සන
25: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
4: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
26: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

උදේ 10 විනාඩි 40යි දැන් වෙලාව. සතිය පටන් ගන්නකොටම හරිම තීරණේ හරිම වෙලාවෙදි ගන්න කියලා ඔබට මතක් කරනවා. දැන් අපි මේ දවස් ගානේ ඔබට කියනවානේ රටමකට ජාතික මෙහෙයුමක් එක්ක ජීවිතේ සමහර තීරණ ගන්නකොට සිය දහස් වාරයක් හිතන්න ඕන. මොකද එක තීරණයක් වැරදුනොත් එතනින් යට මුළු ජීවිතේම වැරදිනවා. විෂමද්‍රව්‍ය කියන්නේත් ඔබ පාවිච්චියට ගත්තොත් හරි එකපාරක් try කරන්න ගත්තොත් හරි ඔබේ ජීවිතේ අන්නේ වගේ ලොකු ප්‍රශ්නයකට ඇදලා දාන දෙයක්. සමහරලාට ඔය ටික කාලෙකින් හම්බෙච්ච යාළුවෙක් අයියා කෙනෙක් අපිට එක එක දේවල් ජීවිතේ ලං කරනවනේ නේ. සමහරලාට කියන මේක මල්ලේ අපිත් පාවිච්චි කරනවා. මේක එහෙම අවුලක් තියෙන දෙයක් නෑ. අවුලක් තියෙනවා අපි පාවිච්චි කරනවාද? වගේ එක එක දේවල් කියලා ඔබේ ඔළුව වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඔබ දැනගෙන ඉන්න ඕන ඒක හරි වෙලාදී රිජෙක්ට් කරලා එතනින් අයින් වෙන්න. මොකද ඔය කවුරුත් ඔබට ආදරයකට මේ දේවල් පුරුදු කරනව නෙවෙයි. ඉතින් හරිම වෙලාවේදී හරිම තීරණේ අරගෙන ඔබට පුළුවන්කම තියෙනවනේ එකෙන් බේරෙන්න. මොකද අපේ ආදරණීයන්ට හොඳ සමාජයක් අපි හදන්න ඕන. ඔබට මතක් කරනවා මෙන්න මේ අංක විෂමද්‍රව්‍ය නීති විරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව ඔබට තොරතුරු දැනුම් දෙන්න පුළුවන්. 18:18 කියන අංකයට කතා කරලා දැනටමත් මේ වගේ පුරුද්දක ඉන්නවනම් අපිට පුළුවන් එතනින් ගැලවෙන්න. බෑ කියලා දෙයක් නැහැ. ඒකටත් ඔබට උදව් කරන්න ඕන ඉන්නවා. පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර පිළිබඳ ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන් 19:27 කියන අංකෙන්. රටමකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔන්න ඔබට මේ පණිවිඩය මතක් කරේ. එතකම ස්වර්ණමහල්ලකින් වුණ රත්තරන් ආරංචියක් තියෙනවා. අගෝස්තු මාසේ 28, 29, 30 කියන දවස් තුනේ ඔබ යනවා නම් යාළගේ මේගමුව ශාඛාවට ඔබ ගාව දැන් තියෙන පරණ රත්තරන් එහෙම නැත්නම් පොඩි පොඩි ඔය තැලිලා එහෙම වෙලා තියෙන රත්තරන් තියෙනවා නම් ඔන්න මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට ඔබට ඒවා හෝමාරු කරගන්න පුළුවන් ලොකු ලොකු වට්ටම් වලට. වැඩේ තියෙන අගෝස්තු මාසේ 28, 29, 30 කියන දවස් තුනේ ඔබට යන්න කලින් කෝල් එකක් දෙන්න පුළුවන් 011 7 53 44 44 කියන අංකයට කතා කරලා ඒවත් එක ලොකු ඉමෝෂනල් බැඳීමක් ඔබට තියෙනවානේ. ඉතින් ඒකේ වටිනාකම හරියටම ඒ විදිහටම රැකලා දෙන්න ස්වර්ණමහල් එකත් ලෑස්ති වෙලා ඉන්නවා. ඊට පස්සේ අපි හැමම තිලකවරද ටෙක්ස්ටයිල්ස් එකටත් ඉක්මනට ගිහින් යමු. මේ දවස්වල ඒගොල්ලෝ ටිකක් කතා කරන අලුතෙන් ෂූ කලෙක්ෂන් එකක් ඇවිල්ලා තිනවා කියලා. ඇත්තටම මටත් දවස ගානේ ඒගොල්ලෝ විස්තර එවන්නේ. මමත් මොනවද අලුතෙන් ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්නේ තිලකවරද ටෙක්ස්ටයිල්ස් Facebook page එක. මම ඒක follow කරලා තිනවා. වෙනදව ගැඳුම් ගන්න යන කලින් මොනවද ඇවිල්ලා තියෙන ඇඳුම් කියලා මට දැනගන්න පුළුවන්කම ඒකෙන් තිනවා. ඔබටත් try කරලා බලන්න පුළුවන් යාළගේ Facebook page එක විනාඩි 10 15 ඒගොල්ලෝ දවස ගානේ යාළගේ අලුත් fashion collection ඒකේ update කරනවා. එතනදී ඔබට බලා ගන්න පුළුවන් මොනවාද අද දවසේ ඒගොල්ලන්ගේ කලෙක්ෂන් එකේ අප්ඩේට් වෙලා තියෙන්නේ කියලා. දැන් මම ඔබේ Facebook account එකට ගිහලා search කරන්න තිලකවර්ධන textiles කියලා. එතකොට ඒගොල්ලන්ගේ Facebook account එක පෙන්වනවා. එතන යාළගේ තිලකවර්ධන සෙලූල් එක තියෙනවා, තිලකවර්ධන live store එක තියෙනවා. ඔබට හැම විස්තරයක්ම බලා ගන්න පුළුවන්කම තියෙනවා.

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: ශිරාන් බාසිගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා. විස්තර 076 58 33 444. සීත හදවත් දිනු හිතවත්කම.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. asset line finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
5: දශම 4.

0: यह था टॉप स्टोरी।
1: අතුරුදන් වූ සිටි වෛද්‍යවරයාගේ මළ සිරුර සෝකනේ. අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මළ සිරුර සෝකගෙන තිබෙනවා. මහයංගනේ මාපාකඩවව ප්‍රදේශය අසල ගල්තලාවක් මත තිබෙදී සිරුර සෝකගත් බවයි පොලිසිය සඳහන් කළේ. විශේෂඥ වෛද්‍යවරයා ඊයේ උදැසන රාජකාරියේදී සිටි නමුත් ඉන්පසු අතුරුදන්ව තිබුණා. වෛද්‍යවරයාගේ මෝටර් රථය බදුල්ල මහයංගනේ ඇල මාර්ගයේ 17 කඩුව මාපාකඩවව ප්‍රදේශයේ තිබී සෝකගෙනුනේ ඊයේ රාත්‍රියේදී. ඔහු සහ පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදු කළ ඒකාබද්ධ විශේෂ මෙහෙයුමකදී මළ සිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා. දැන් තවත් දේශීය පුවතක්. නිසි වැව් ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් වැව්වල ඇති ජලය රඳවා ගැනීමට නොහැකි වී ඇති බව ගොවිස් සංවිධානය පවසනවා. කුරුණෑගල, පොත්තලම, අම්පාර ආදී දිස්ත්‍රික්ක කිහිපයක කුඩා වාරි මාර්ග වසර 50කට වැඩි කාලයකින් ප්‍රතිසංස්කරණය කර නොමැති බවයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පැවසුවේ.
2: මෙතෙක් මේ තියෙන කුඩා වාරි මාර්ග පද්ධතිය ඇතුළු මධ්‍ය පරිමාණ මහා පරිමාණ ජලාස ප්‍රතිසංස්කරණය කරලා නැහැ. අවුරුදු 50කින් 60කින් යා කරලා නැහැ. විශේෂයෙන්ම කලාවැව වගේ ලොකු ජලාස වල වතුර රඳා පවතින්නේ සාමාන්‍යයෙන් දැනට 70%ක් වගේ. 100 ඒ කියන්නේ 130ක 25ක ප්‍රමාණයෙන් ජලය ගබඩ කරගන්න ගොඩ වෙලා තියෙනවා. 20 30 අතර ප්‍රමාණයකින් හැම ජලාසයක්ම කුඩා පරිමාණ වලින් නම් හැම එකක්ම ගොඩ වෙලා තියෙනවා.
1: මිළඟ ප්‍රධාන ප්‍රාර්ථි ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: සියතා ටොප් ස්ටෝරි
3: අනුග්‍රහය සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසින් විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. 98.2

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: මේ එල්නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා යනවායි කියන එකට මේ වන විට 97% සම්භාවිතාවකින් පුරෝගතණය වෙනවා, ගෝලීය පුරෝගතන. එතකොට අපිට ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල් ඔය මාස තුනේ වැස්ස හොඳටම අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. ඒතකොට රාත්‍රී කාලයේ උෂ්ණත්වය, දවල් කාලයේ උෂ්ණත්වය යන දෙකම ඉහළ යගයක් ගනී. අපි දන්නවා මාර්තු, අප්‍රේල් කියන්නේ ලංකාවේ උෂ්ණත්වය වැඩි මාස. ඒතකොට ඒක තවත් වැඩි වේවි. ඒක මිනිස් සිරුරට දරා ගන්න පහසු තත්ත්වයකට යන්න පුළුවන්. ගැන අවධානයෙන් ඉන්න කියලාත් ඒ වගේ මේ වරින් වර පුත් කරන කාල ගුණනාවක පිළිබඳ අවධානයෙන් ඉන්න කියලා කියනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84%. දැන් ඉතින් අවුරුදු පාට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
5: මට උනවගේ සේන
6: ලිං

0: පස් පංගුව බමු.
1: සෑහෙන වෙලාවක් යයිනේ.
2: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
3: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
4: සර් නේද එල්බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
5: ඒත් ලොකු කරලා නේද?
4: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: ක්‍රිප් එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ පාලනය වන්නේ 1 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ, 2 ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ.
8: දරුවන්ට
10: පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
11: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
12: පොකට් මනි
13: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
12: අනුග්‍රහය
14: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
15: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
16: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
17: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
16: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.

දෙකොළහයි විනාඩි විසි හතරයි තැන් වෙලාව. මහනුවර ගෙවෙන ලස්සනම දවස්ටිකනේ මේ ගෙවෙන්නේ. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයත් එක්ක ඉතින් අපි ඔබට කල්තියම මතක් කළා. නුවර ලස්සන ඒ විදිහට පරිස්සම් කරගෙන ලොකු වැඩ කටයුත්තක් සූදානම් කරලා තියෙනවා කියලා ශ්‍රී දළදා මාලිගාව මධ්‍ය පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශයේ පෙරදිනේ විශ්වවිද්‍යාලයේ තවත් පෞද්ගලික විශ්වවිද්‍යාල වගේ ආයතන කිහිපයක් එකතු වෙලා නුවරට ඔබ අරන්ගෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය හරි විදියට බැහැර කරන්න කොහොමද කියලා ලොකු ව්‍යාපෘතියක් ලෑස්ත කරා. හැබැයි දැන් ඒකට දරා ගන්න බැරි විදිය ප්ලාස්ටික් කන්දරාවක් දවස ගාන එකතු වෙනවා. අපි හිතුවෙත් නෑ ඔබ ඒ විදියට තනතන ප්ලාස්ටික් දාලා එවි කියලා. ඊයේ දවසරත් සෑහෙන ලොකු ප්‍රමාණයක් එකතුලා තියෙන අංකයක් විදිහට මට හරියට මතක නැහැ කොච්චරද කියලා. ඒක හිතාගන්න බැරි ගාණක්. ඉතින් මේ වගේ ධාරිතාවක් දවසකට එකතු වෙනවා කියන්නේ ඔබ කොච්චරක් ප්ලාස්ටික් එහෙ මෙහෙ දාලා යනවද? ඉතින් අපි ඔබට මතක් කරන්නේ පුළුවන් තරම් ප්ලාස්ටික් පාවිච්චි අවම කරන්න. නුවරට යන මේ දවස් 10ේ ඔබ නුවරට යන කෙනෙක් නම් නැත්නම් තාමත් මේ පෙරහැර නරඹන්න නුවරේ ඉන්න කෙනෙක් නම් ඔබ අරන්ගෙන ප්ලාස්ටික් පුළුවන් නම් ආපහු ගෙදර අරන් එන්න. ඊට පස්සේ ඔය ගෙවල් ළඟ තියෙන හරි විදියට ප්‍රතිචක්‍රීකරණය කරන තැනකට දීලා අපිට පුළුවන්කම තියෙනවා මේ දේවල් හරි විදියට බැහැර කරන්න. නැත්නම් මේ දේවල් එකතු කරන්න එන කට්ටියට මේ පෙරහැර දවස් 10ේ ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන මේ ව්‍යාපෘතියට මේ දේවල් බාල දෙන්න ඔබට හිතුණු තැනක දාලා යන්න එපා. මොකද ඔබ පෙරහැර බලලා එනකොට ආපහු නුවර ලස්සන ඒ විදියටම තියලත් අපි එන්න ඕනේ. ඉතින් ඔන්න අද අගෝස්තු මාසේ 24 වෙනිදා ඇසළ පෙරහැරේ දෙවනි රන්දෝලි පෙරහැර අද රෑ 7ට විද සංචාරය කරන්නේ මිතයි. ඒ පණිවිඩෙත් අපි ඔබට මතක් කරනවා. ස්වර්ණමහල් ජුවලර්ස් අගෝස්තු 28-29-30 දවස් තුන ඔබ මතක තියාගන්න. ඔබ ගාව තියෙන පරණ රත්තරන් ඒ වගේම තමයි පොඩ්ඩක් ඔය තැලිලා ඇඹරිලා වගේ තියෙන රන් බාණ්ඩ ඔබට හෝමාරු කරගන්න පුළුවන් ලොකු වට්ටමක් එක්ක මීගමෝ ශාඛාවට තමයි යන්න ඕන 28-29-30 කියන දවස් තුනේ. හැමදාමත් අපේ රත්තරන් වලට හරි වටිනාකම දීපු ඒ විශ්වාසය ආරක්ෂා කරපු තැන. ඒකද බය වෙන්න දෙයක් නැහැ. ඔබ ගාව ওই තියෙන රත්තරන් එක තියෙන බැඳීම ඒ විදියටම ආරක්ෂා කරන්න යන්න ලෑස්ති. ඒකින්ද මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එක ඒ දවස් තුනෙන් එකක ඔබ යනවා නම් ස්වර්ණමහල් ජුවලර්ස් මීගමෝ ශාඛාවට ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන මෙන්න මේ නම්බර් එකට 011 7 53 44 44 011 7 53 44 44.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
4: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වී
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
17: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහල ගහන්නතෝ වහල ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත් බට
7: real mapate experience එකකට නැල්වත් බට
2: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
9: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින්. 0114700550.
0: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත්. අමතන 0111580400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
14: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
15: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
17: ගංගාතුරට සුලසුලුමෙට දැන් මම බය නැහැ
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
10: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
5: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා
10: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
5: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
8: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
19: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
16: අවන්ස් ටිකෙන් ටික පේ
13: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11% දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13

0: 11 විනාඩි 48යි දැන් වෙලාව. කලින් පැය අපි ඔබට මතක් කරා තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් Facebook page එක ගැන ඔබට දවස ගාන යලගේ ෆැෂන් කලෙක්ෂන් එකේ මොනවද වෙන්නේ වෙනස්කම් ඔය හැම විස්තරයක්ම එතනින් බලා ගන්න පුළුවන් කියලා. එතනට ඔබ ගියා නම් ඔබට තව දෙයක් බලන්න පුළුවන්. ඒ තමයි WhatsApp message එකක් දාලා ඇඳුමක් ගෙන්න ගන්න ක්‍රමයක් ඒගොල්ලෝ හදලා තිනවා. කොහොමද දැන් ඔය වැඩේ වෙන්නේ? දැන් ඔබ මුලින්ම යන්න ඕනේ යලගේ Facebook page එකට. එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ දාලා තිනවා මෙන්න මේවා තමයි තියෙන ඇඳුම් කියලා. ෆොටෝස් විදිහට දාලා තියෙන්නේ. ඒ හැම ෆොටෝ එකකම තියෙනවා ඒ ඇඳුමෙන් තියෙන සයිසස් මොනවද, ඒ ඇඳුමේ මැටීරියල් එක මොකක්ද, ඔබට ගන්න පුළුවන් සයිසස් මොනවද තියෙන්නේ විස්තර ඔක්කොම ටික දාලා තිනවා. ඊට පස්සේ ඔබට පුළුවන් ලංකාවේ ඕනම තැනකට ඒක ගෙන්න ගන්න. නම්බර් එක මතක් කරගන්න නම් 01056560560650656560. මම දන්න ඔබේ නම්බර් එක ලියාගත්තේ නැහැ කියලා. ඒකින්ද යන්න යාලගේ Facebook page එකට එතනට ගිහිල්ලා අර විදියටම ෆොටෝ එක සේව් කරගන්න. මතක් කරලා ඒ ෆොටෝ එක WhatsApp කරනකොට ඔබේ නම, address එක, වැඩ කරන ෆෝන් නම්බර් එකක්, ඇඳුමින් ඔබට ඕන කරන සයිස් එක මොකක්ද, ඒ විස්තර ඔක්කොම ටික දාලා ඔබේ message එක දාන්න. ඊට පස්සේ ලංකාවේ කොහේ හිටියත් ඔබට cash on delivery විදියට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. WhatsApp message එක දාන වැඩ උඩ නිසා set නෑ වගේ හිතනවා නම් ඔබට පුළුවන් යාලගේ online store එකට යන්න www.tilakawardhana.com website එක. එතනට ගිහිල්ලත් ඔබට පුළුවන්කම තියෙනවා online shop කරන්න. නැත්නම් වෙනද විදියටම Tilakawardhana textiles outlet එකකට ඔබ යනවා නම් කිරිබත්කොට මහනුවර නිට්ටබුල් ජායල කුරුණෑගල මේ කියන තැන්වල Tilakawardhana textiles තියෙනවා. හරිම තීරණේ හරිම වෙලාවෙදි ගන්න. රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක අපි අපේ දවස ගානේ මතක් කරන පණිවිඩේ ආපහු මතක් කරන්නයි හදන්නේ. ඉවාඩු මාසය යන්නේ අම්මා තාත්තා දරුවෝගේ වල්වල ඉන්නේ. හරිම අවධානෙන් ඉන්න. මොකද විෂ මද්‍රව්‍ය මේ නීතිරෝධී ක්‍රියාකාරකම් කරන එකේ ලොකුම ඉලක්කයක් තමයි අපේ දරුවෝ. ඒ ඇයිද මේ දේවල් පුරුදු කරන්න කියලා ඉසි. මොකද පොඩ්ඩෝ හරි කැමති නලුතින් දේවල් අත්දැක බලන්න. හැබැයි ඔබ ඔබේ දරුවව පුරුදු කරලා තියෙනවා නම් ඒ වගේ දෙයක් වුණාම කොහොමද මේ දේවල් රිජෙක්ට් කරන්නේ? ඉතින් එහාට වෙන්නේ කොහොමද? පරිස්සම් වෙන්නේ ඕන කොහොමද කියලා දරුවෝ කවදාකවත් ඒ වැරද්ද කරන්නේ නැහැ. දරුවන්ගේ මොකක් හරි වෙනසක් දැක්කොත් ඒකට රියැක්ට් කරන්නත් අම්මා තාත්තා විදියට ඔබට වගකීමක් තියෙනවා. රටමෙකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩ මතක් කරන්නේ. දැන් වෙලාව 11:50.
1: හද ගැස්මට සියත. සියත පත්තරේ විතසා. ශිරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධ්‍යංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද? අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
2: සියත පත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7 388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: ඕෆිට ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂන රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 30.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන.
3: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සියලු ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් Chartered Accountant කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455 11.
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0.76 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
2: අතුරුදන් වූ විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමුවේ. සිරදඬුවම් නියම වූ මන්ත්‍රී චමින්ද ටැප නිරත දිගට ලබන වාසය වැසේ.
1: වැඩි විස්තර දහවල් 12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0114 700
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අතුන් තඩු විශේෂඥ වෛද්‍යවරයාගේ සෙරු රහමවෙයි. සිරදඩු අම්නියම වූ මන්ත්‍රී චමින්ද ටැප. නිරත දිගට ලබන මාසේ වැසි. ගිනියාවේ කසල කන්දක් කඩා වැටි 30ක් මරුට.
0: දේශීය සියත. Local News on සියත. අනුග්‍රහය
2: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: සෑම මොහොතක්ම රසවත් කරයි.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: අතුරුදන් වූ බවට වාර්තා වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මලසිරුර සෝකෙන තිබෙනවා. මහියංගනේ මාපා කඩවව ප්‍රදේශය අසල ගල්තලාවක් මත තිබේදී සිරුර සෝගත් බවයි පොලිසිය සඳහන් කළි. විශේෂඥ වෛද්‍යවරයා ඊයේ උදැසන රාජකාරිය යෙදී සිටි නමුත් ඉන්පසුව අතුරුදන්ව තිබුණා. වෛද්‍යවරයාගේ මෝටරය බදුල්ල මහියංගනේ ඇලමාර්ගයේ 17:90 මාපා කඩවව ප්‍රදේශයේ තිබී සෝගෙනුනේ ඊයේ රාත්‍රියේදී. ඔහු සහ පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදු කළ ඒකාබද්ධ විශේෂ මෙහෙමකදී මලසිරුර සොයා ගැනීමට හැකිව තිබෙනවා. පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් සිරතනුවම් නියම වූ සමග ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අපමත බුදා හැර තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා විසින් දඬුවම වෙනුවෙන් සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනයකට යටත්ව බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබූ අප ඇතුමක් අද සලකා බැලීමෙන් අනතුරුවයි. එහිදී චමින්ද විජේසිරි රුපියල් 50,000ක අප මුදලක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර අප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර ඇත්තේ අධිකරණයේ අවසරය නොලබා විදෙස් කමාණ්ඩුවෙන් ලෙසයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රඳවම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගේ ලද තොරතුරු මතයි. පසුගිය 19 වනදා මෙතනිය ප්‍රදේශයේදී අයිස්මත් රවිස් සමග අතරංගුවට ගත් 21 වරදි සැකකරුවෙකු රඳවම් නියෝග මත මිදනිය පොලිසිය විසින් රඳවා විමර්ශන සිදු කරනු ලැබුවා. එම විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ පසුගිය 12 වනදා මිතනිය ප්‍රදේශයේදී බැකෝ සමන්ගේ මවට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට මෙම සැකකරු ආධාර අනුබල දී ඇති බවටයි. ඒ අනුව රඳවම් නියෝග මත රඳවාගනු ලැබූ එම සැකකරු ඊයේ වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකරුගෙන් ලද තොරතුරු මත මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ අතරංගුවට ගෙනුනේ තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම සැකකරු 24 හැවිරිදී මිතිනිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. නිරිත දිග ප්‍රදේශවලට සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වර්ෂාපතනයක් ලබන සැප්තැම්බර් මාසයේ අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මේ බව සඳහන් කළේ සම්මන්ත්‍රණයකට එක්වමින්.
4: ඔක්තෝබර් මාසේ ගොඩක් වෙලාවට ලංකාව පුරා සාමාන්‍යයට වඩා වැඩි වැස්සකුත් අනාවැකියේ දාලා තියෙනවා. ඔය මාස කීපෙම එකතු කරායින් පස්සේ ඔන්න ඔය වගේ වැස්සක් තමයි තියෙන්නේ. එතකොට ඒකෙන් වැඩි වැස්ස තියෙන්නේ ඇත්තටම නිරිතදිග ප්‍රදේශවලට තමයි. අනිත් ප්‍රදේශවලට සාමාන්‍ය හෝ ඊට වඩා අඩු වැස්සක් තියෙවි. දැනට තියෙන්නේ ඔය ඔක්තෝබර් දක්වා විතර. නියගයේද ෆ්ලඩ් එකද ඒකට එක උත්තරයක් දෙන්න බෑ. ඒක වෙනම සංකීර්ණ කතාවක්. එතකොට මම පැහැදිලි කරා සමහර කාලවල මේක ඩ්‍රවුට් එකක් දක්වා යන්න තියෙන හැකියාව වැඩි වෙද්දී සමහර කාලවල මේක ගම්වතුර දක්වා යන්න තියෙන හැකියාව වැඩි. ඒක මූලිකව රඳා පවතින්නේ අපි ඉන්නේ මොන ඍතුවේද, එල් නීනෝ වල තත්ත්වය මොකක්ද. ඒතර ඔය කියන සංකීර්ණ සිද්ධි දාමේ අවසන් ප්‍රතිඵලය තමයි සමහරට ෆ්ලඩ් එකක් වෙන්නේ, එහෙම නැත්නම් අනියගයක් වෙන්නේ.
1: පළාත් දෙකක සහ දිස්ත්‍රික්ක පහක උණුසුම අද ඉහළ මට්ටමක පවතින බවද කාලුකන විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ නැගෙනහිර උතුරු මැද පළාත්වල සහ යාපනය කිලිනොච්චිය වවුනියාව මුලතිව් මොනරාගල යන දිස්ත්‍රික්කවලයි. දිවනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය හමුවේ මෙවන විට පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කළේ දිස්ත්‍රික් අහතක පවුල් 25628කට අයත් පුද්ගලයින් පීඩාවට පත් වැති බවයි. මොනරාගල, මඩකලපුව, අම්පාර, බදුල්ල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට එම දිස්ත්‍රික් අහතයි. පසුගිය 20 වනදා වන විට පවුල් 22963කට අයත් පුද්ගලයින් 71893 දෙනෙකුට ජලය සපයා ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශවල සමස්ත ජලධාරිතාවය මෙවන විට 35.8% මට්ටමෙහි පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. වාරිමාර්ග අධ්‍යක්ෂ HMPSD හේරත් පැවසුවේ මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ජලධාරිතාවේද තවමත් 35% ඉක්ම වූ මට්ටමක පවතින බවයි. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කුඩා ප්‍රමාණයේ වැව් 5600ක පමණ ජලධාරිතාවය මෙවන විට 25% හෝ ඊට අඩු මට්ටමක පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගබිම් අක්කර 8000කට වැඩි ප්‍රමාණයකට හානි සිදු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පෙමසිරි ජයසිංහ ආරච්චි පැවසුවා.
5: මුන්රාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, අනුරාධපුරයේ පුත්තලම ත්‍රිකුණමලක් දිස්ත්‍රික්කවල අක්කර 8000 ප්‍රමාණ කාණි වෙලා තියෙනවා. ඊළඟට ගොවීන් ඉන්නවා 7000 වගේ අසම් ප්‍රමාණය. අපි මේ දිනවල අදාළ භූමියට ගිහිල්ලා ගොවීන්ගේ පින් ප්‍රසාර කිරීම ලක් කිරීම කරනවා. අපි උත්සාහ කිරීම කරනවා වගකණ නිමවීමට පෙර අදාළ බන්දි ගොවීන්ට ලබා දීම සිදු කිරීම කරන්න. එතින්දී අපි හැම අවස්ථාවකදීම ගොවීන් සාධනමන පරිදි අක්කර 5000ක් වයිට්යාර එකකට අපි ලක්ෂයක වන්දියක් ලබා දීම සිදු කිරීම කරනවා.
1: මේ අතර ගොවි ජනතාවගේ ගැටලුවලට ආණ්ඩුව විසඳුම් ලබා දී නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ මැදවචී ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින්.
6: විශේෂයෙන්ම කෘෂිකාර්මික ජන ජීවිතයක් ගත කරන ඔබගේ ගොවිතැන දියුණු කරන රට තුළ කර්මාන්ත පද්ධතිය ශක්තිමත් කරමින් නිෂ්පාදන කර්මාන්ත හරහා රැකියා බිහි කරමින් ශීඝ්‍ර සංවර්ධන වේගයක් නඩත්තු කරමින් ඔබට සහනය, සුභසාධනය, සෞභාග්‍ය සංවර්ධනය යන ඉලක්ක කරා යන්නට පුළුවන් අපේ ගමන ඔබ ශක්තිමත් කරන්නට කටයුතු කරන්න.
1: නිසි වැව් ප්‍රතිසංස්කරණයක් සිදු නොකිරීම හේතුවෙන් වැව්වල ඇති ජලය රඳවා ගැනීමට නොහැකි වේ ඇති බව ගොවි සංවිධානය පවසනවා. කුරුණෑගල, පුත්තලම, අම්පාර ආදී දිස්ත්‍රික්ක කිහිපයක කුඩා වාරිමාර්ග

0: විශේෂයෙන්ම වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන් අපිත් එක්ක මමත් එක්කම හැම ගෙදරටම ගිහිල්ලා දරුවෝ දැනුවත් කළා, දෙමව්පියන් දැනුවත් කළා, මේ දරුවන් ජනවාරි මාසයේ අපේ වෘත්ති අධ්‍යාපන අංශයට යොමු කරගන්න. ඉතින් මෙතුවක් කල් එහෙම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ, මේ අවබෝධය තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අතරම අපි නිරීක්ෂණය වුණේ මේ ත්‍රිවිල් වල 1.1 මිලියන් වගේ ඉන්නවා. දරුවන්ට අවස්ථා නොතිබීම තමයි ප්‍රශ්නය. ඉතින් දරුවන්ට අවස්ථාව හදා දීමෙන් මම හිතනවා ඔවුන්ට වඩා හොඳ ජීවිතයක්, වඩා හොඳ හෙටක් නිර්මාණය කරන්න
1: තරුණීන් ත්‍රීරෝද රථ ධාවනයට පැමිණීමේදී නිසි නියාමනයක් අවශ්‍ය වන බවයි සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමේ සභාපති සුදෙල් ජයරුක් පැවසුවේ.
2: පැහැදිලිවම මේ වෘත්ති ආරක්ෂා කර ගැනීමට අවුරුදු 25 සිට බදවා ගැනීම සිදු කරලා අවුරුදු 3ක පුහුණු කාලයකට යටත් කරලා මේගොල්ලන්ට වෘත්තියේ සුදුසුකම් තපුරන්න ඉඩ දීලා මේගොල්ලෝ වෘත්තිකයෝ බවට පත් කරන්න ඕනේ.
1: එල්නිනෝ අවධානම හේතුවෙන් දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ලොව රටවල් කිහිපයක් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඉන්දියාව නියගේට අවධානම් දිස්ත්‍රික්ක 300ක් සඳහා කෘෂිකාර්මික සැලසුම් ක්‍රියාත්මක කරමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. රටේ ප්‍රදේශවලින් 40%කට බලපාන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර ඇත්තේ පේරු රාජ්‍යයි. බ්‍රසීලය ඇමසන් වනාන්තරයේ ඇතිවිය හැකි ලැව්ගිනි සඳහා ගිනිනමන බටින් රසක් අනුයුක්ත කර තිබෙනවා. එහෙත් විශේෂඥයින් අනතුරු අඟවා සිටින්නේ ප්‍රබල එලිනෝ තත්වයකට මුහුණ දීම සඳහා බොහෝ රටවල් ප්‍රමාණවත් ලෙස සූදානම් වී නොමැති බවයි. එහෙතුවෙන් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඉහළ අවදානම් සහිත රටවල් 22කට සහාය වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 202ක හදිසි ආධාර වැඩසටහනක් ඉල්ලා තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ලබා දෙන සේවා සඳහා ගාස්තු අය කිරීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා. ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති කමිටුව සඳහන් කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලැබෙන රටවල නෞකාවලින් මෙම ගාස්තු අය කරන බවයි. නාවික සේවා, පරිසර ආරක්ෂණ සේවා, විශේෂ අවස්ථාවල ඉන්ධන සපීම, රක්ෂණ සහ ආරක්ෂක සේවා ඇතුළු විවිධ සේවා සඳහා ගාස්තු අය කරනු ඇති. මෙම ගාස්තු ඉරාන රියල් වලින් හෝ ඉරානයේ තීරණය කරන වෙනත් මුදල් ඒකකයකින් අය කළ හැකි. ගිනියාවේ අගනුවර වන කොනක්‍රෙහි පිහිටි කසල කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අධික වර්ෂාපතනින් පසු අලියොම 2කට පමණ කසල කන්ද කඩා වැටී ඇත්තේ එයවට පිහිටි නිවාස මතටයි. අනතුරින් 22 දෙනෙකු තුවාල ලැබුවා. සුන්පුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයාගැනීම සඳහා හමුදාව ඇතුළු මුදාගැනීමේ කණ්ඩායම් රැසක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට අනුමාන කෙරෙනවා. එළඹෙන ආසියානු කුසලාන කාන්තා පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියට සාර්ථක පුහුණු වීම සිදු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරියා තපත්තු කනස්සල්ල පළ කර තිබෙනවා. ඇය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ තරගාවලිය සඳහා දිවෙනින් පිටත් යාමට පෙර මාධ්‍යවේද අදහස් දක්වමින්.
3: මේ 20 තරගාවලියට සූදානම ගත්තාම අපි අපේ අන්තර් සමාජ තරගාවලිය 50 ඕවර් තරගාවලිය ක්‍රීඩා කරලා තමයි අපි මේ තරගාවලියට යන්නේ. ඉතින් පෞද්ගලික මම ටිකක් සෑහීමකටපත් වෙන්නේ නැහැ අපේ පුහුණු වීම සම්බන්ධව. මොකද අපිට 50 තරගාවලියක් ක්‍රීඩා කරලා යන නිසා ක්‍රීඩිකවුන්ද මානසිකත්වයකින් ඉන්නවා. ඉතින් ලකුණු අතර ඉන්නවා, ඒක වැදගත්. නමුත් අර ෆෝමැට් එක ගත්තාම අපි 50 තරගාවලියක් ක්‍රීඩා කරලා තමයි 20 තරගාවලියකට යන්නේ. ඉතින් ඒ නිසා අපේ පුහුණු වීම කටයුතු අපිට හරියාකාරවම කරා කියලා කියන්න අමාරුයි. මේ අන්තර් සමාජ තරගාවලිය තිබෙන නිසා ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් දේ මොකද්ද මට සහ කණ්ඩායමට අපි හොඳින් ක්‍රීඩා කරන එක.
1: ආසියාන කුසලාන කාන්තා පන්දුවර 20 ක්‍රිකට් තරගාවලිය ලබන 28 වනදා ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සිය පළමු තරගයට ක්‍රීඩා කරනුයේ එක්සත් අරාබි එමිරාජයට එරෙහිවයි. යලි සිරස්තල අතුරු තන්වූ විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර හමු වෙයි. සිරදඬුවම් නියඹමු වන්ත්‍රී චමින්ද ටැප. නිරත දිගට ලබන මාසයේ වැසි ගිනියාවේ කසල කඳක් කඩා වැටි 30ක් මරුට. සියත දහවල් ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සම සහයයි 30ට. එත ක්‍රදි සිටින්න පෑන් පෑපුවත් සමක.
4: ලොව ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත්.

0: the town. Rhythm එකට break එකක්, life එකට sandy ටිකක්.
1: Theater Town මේක වේදිකාවත් එක්ක කරන අලුත් වැඩක්.
0: වැඩි කරන්නේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ චිනිදු පද්මශ්‍රී බණ්ඩාර.
2: ලංකාවට මේක අලුත්ම අලුත් අත්දැකීමක්. නාට්‍ය විතරක්ම නෙවෙයි, නාට්‍ය වැඩමුළු තියෙනවා, සිනමා, එතකොට ටෙලි නාට්‍ය වලට යන්න කැමති නාට්‍ය රංග කලාව හදාරන දුවදරුවන්ට එතන opportunity එකක් තියෙනවා. හැමදාම අපි මේකප් දාන්නේ අපි හැංගිලානේ. අර හැංගි බඳින වෙස් ඔක්කොම අපි එදාට එළිය බඳිනවා. ඒකේ ප්‍රේක්ෂකයන් බලන්න ඉන්න කට්ටියට ඒකත් බලන්න පුළුවන්.
1: Theater Town එක ඇතුලේ ස්ටේජ් ඩ්‍රාමාස් තුනක් තියෙනව නේද?
2: මේ වේදිකා නාට්‍ය තුනම මම අධ්‍යක්ෂණය කරපු, මම රචනා කරපු නාට්‍ය තුනක්. ඒ නාට්‍ය තුනෙන් එකක් රාජ්‍ය නාට්‍ය වල ෆයිනල් ලකු, යවුන් සමන ෆයිනල් ලකු, අනිත් එක අලුත් ප්‍රොඩක්ෂන් එකක්. කොළඹටත් මේලා වෙච්ච යන ප්‍රේම නාට්‍ය විදිහට දර්ශන වාර 25කට වැඩි ප්‍රමාණයක් යනගත වෙලා රංගගත කරලා තියෙනවා මාස තුනකට අඩු කාලෙකදී. ඒකින්ම මාදිනි මල්වත්තක්, ඒ වගේ වීක්ෂණ විජේසිංහ, තිලි ජයමාලි වගේ කීප දෙනෙක් ඉන්නවා. 19 වෙන තියෙන්නේ චීන අරම්පාර හිටන්. ඊළඟට හිතුමතේ ආදරේ 20 වෙනිදා වේදිකා ගත වෙනවා.
0: කොහෙද කීයටද වැඩේ තියෙන්නේ?
2: පොරැල්ල නාමල් මාලිනී පුංචි තියට සැප්තැම්බර් 18 19 20 දවස් තුනේම නාට්‍ය දර්ශන පටන් ගන්නවා. 3:00 6:45 ගින්න දර්ශන වාරත් එක. මේක විශ්වවිද්‍යාල දරුවෝ ඉන්නවා නේද? ඒගොල්ලන්ට වෙනම විශේෂ වට්ටම්, නාට්‍ය තුනුම් බලනකට විශේෂ වට්ටම් එක්ක හැම දෙයක්ම අපි ලැහැත්ති කරලා තියෙනවා. නාට්‍ය සැනකල ඉවර වෙලත් අපේ වෙනම සාද, වැඩමුළු, සංවාද මේ හැම එකටම රංග කලාවට, වේදිකාවට ආදරය කරන කට්ටියට හොඳ අවස්ථාවක්.
0: Talk of the town.
3: Tumko paya hai to jaise khoya hoon.
0: Aurudu ganak tisse tamanke signature voice ekin ape hadawatthulata langunu singer kenek thamai Sonu Nigam.
1: The Revolution. Sonu ge world tour ek agosto 21 wenida Abu Dhabi walin patan gatta.
0: UK, USA, Canada, New Zealand wage ratawala concert karala October 24 tamai India wala concert ekak tiyenne.
1: The Revolution kiyanne nikamma nikan tour ekak nevey.
0: Sonu Nigam ge dashaka ganaka music journey ka celebrate karana massive live experience ekak.
3: Suraj huwa maddham.
0: Talk of the town.

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මොකෝ මේ තරහින්?
2: කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා. විකුණුපු මිනිහා ෆෝන් ආන්ස කරන්නේ ආගියතක් නෑ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
3: 1500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන් සෙකන්ඩ් ෆෝන් දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන් ස්ටිකෙන් ටික පේ.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
9: අයියා, මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා, මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
12: මෙන ප්‍රශ්නය, මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1. ත්‍රිකුණාමලයෙන් 2. වඩකලපුවෙන්.
13: ත්‍රිකුණාමලය ඉස්කෝල 6 වසර ඉගෙන ගන්න ගාල්ල දිහන්සා අවිද්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
14: යප පොකට් මනි.
13: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
15: ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
16: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
15: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
17: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
18: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා.
1: Hey yo! You are now tuned in!

0: අද ගැස්මට සියත
1: සිංහකිරි ඕගස් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩිය තුළු ලොව සුපතල මාදිලි සඳහා 60% පවට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: ශිරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
3: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
4: සිරිවෝට් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති.
5: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
6: ඇයි?
5: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
6: ආ ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා ඒක ගැන ඉතින් කල්පනා කරනවා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
10: This වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සීයේ ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සීයේ ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝද රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
4: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
4: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
4: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට WhatsApp කරන්න.
3: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
6: සියත දිවයින පුරා

0: यह था टॉप स्टोरी
1: टेस्ला वाहन मिलियन तुनाक याले क्या दवाई चीन निष्पादित टेस्ला वाहन मिलियन तुनाक का प्रमाण यक आरक्षक हेतु अकमाता याले क्या दवी मर्ड चीन ए कटेतु करती बनवा में मतेरने टे हेतु अभी अते वाहन वलेथी संगवुनु दोर हैंडल आदिश्य अवस्थावक दी स्वागन व्योर्त किरीमा पहास वी में आवदान वाई टेस्ला ही मादिनी के हिप्यक मेम क्या दवी मर्ड तुलात චීන මෝටරත් නිෂ්පාදකීන්ගේ වාහනද මෙම ආරක්ෂක ගැටලුව හේතුවෙන් ආපසු කැඳවනු ලැබුවා. විශේෂයෙන් අනතුරකදී වාහනේ විදුලි පද්ධතිය ක්‍රියාවිරහිත වූහොත් මගින්ට හෝ ගලවා ගැනීමේ කණ්ඩායම්වලට දොර විවෘත කර ගැනීම අපහසු විය හැකි බවයි බලධාරීන් සඳහන් කළේ. ටෙස්ලා විසින් බලපෑමට ලක් වූ වාහන සඳහා අනතුරු ඇඟවීම ලේබල් යෙදීමටත් අනතුරකින් පසු වාහනේ ජනේල ස්වයංක්‍රීයව පහළට දෙමන මෘදුකාංග යවත්කාලීනයක් ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. මේ අතර 2027 වසරේ ජනවාරි පළමුවනදා සිට චීනයේ නව වාහනවල දොරවල්වල ඇතුළත සහ පිටත යාන්ත්‍රිකව ක්‍රියාත්මක කළ හැකි දොර විවෘත කිරීමේ ක්‍රමයක් අනිවාර්ය කිරීමට නව නීතිය හඳුන්වා දීමට නියමිතයි.
0: සියතා ටොප් ස්ටෝරි
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි

0: දැන් වෙලාව දවල් 1:10.
1: හද ගැස්මට සියත.
2: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
3: මං ඉතින් එල්.බී. රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
4: එල්.බී. රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බී. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
7: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
8: Hi, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192 492 0.7111 377
10: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
11: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
12: අවන්ස් ටිකෙන් ටික පේ.
13: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
14: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
15: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
16: ගන්නවා ලයිසන් එක.
17: දැන් හරිනේ අමාරු.
14: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එක

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද
3: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: මාව දැකලා හැංගුණානේ
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්
6: මට එහෙම ඕනේ යකි මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා
7: 8.8 දිවයින පුර

0: ஹாகீஸ் ஃபுட் சிட்டி சத்தியந்தி அடுமம் மில பெரலிய அல்கோவா கிலோகிராம் எக்கக் வெலதபல மில ரூபியல் 800 அப்பே மில ரூபியல் 360 அலிபேர கிலோகிராம் எக்கக் வெலதபல மில ரூபியல் 800 அப்பே மில ரூபியல் 340 மேம மிலகனன் பிர தெனு டீமக்கின் தரோ வெனஸ் வியாக்கிய மேம தீமனா வலங்குவன்னே 2026 ஆகஸ்ட் 22 சிட 24 தக்வா துக அவசன் வென துருபமனாய் கொந்தி சீசைதாய்
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
3: නා.
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
9: පහසු වෙලා තැගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: The Palace Gampaha අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 Prime Residences
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්න නැතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
16: 1500cc turbo engine එකකින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
17: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බත්තල්වත්ත බත
18: real mapat experience එකකට නැල්වත්ත බත
19: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles
4: ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
3: Run පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතර 0115880400 එල්ලෝ එල්සි රන් සවි රන්මය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
0: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
2: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
6: ගන්නතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණිය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
15: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා
15: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
17: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය
8: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
19: අවන්ස් ටිකෙන් ටික පේ.
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
18: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2. වැඩි ඕනේ නැහැ. බොරුනම් ගෙබ්බෙක් ගන්න. මොකද යාලත් තාසයි 2 ලැබෙනවනะ ඩබල් 2 ඩබල් ඩිලයිට් ඩබල් සැලරි මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන් ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සිද්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
13: සින්දු සියත අනුග්‍රහය
20: දැනෙන්න අඳින්න රිසිසේ මේ
19: തിലക വർദ്ധന ടെക്സ്റ്റൈൽസ്
20: അതാരിന്ന ബേവകേദ നേ ഒബട പുലുവാൻ വിഷമതെൻ മിതെന്ന ജീവിതേ കൊടയന്ന ഇവത് വെൽതാ
21: ඔබගේ මංගල දිනය රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහ සහ රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය මිලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
22: මෙන ප්‍රශ්නය මහවැලි ගඟ මුහුදට වැටෙන්නේ 1 ත්‍රිකුණාමලයෙන් 2 වඩකලපුවෙන්
21: ත්‍රිකුණාමලය ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න ගාල්ල විහන්සා අවින්දි අද පොකට් මනි චැලෙන්ජ් එක දිනාගත්තා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
23: හෙටත්
21: උදේ 5යි කාලට සිය තහන්න.
23: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: අද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා.
2: ශිරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
4: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: යප පොකට් මනි.
6: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: සිංහකිරි ඕගස් මොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසුනි කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60%ක් දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දිවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within Nathan Vadena Rhino Premier Roofing Sheet Fetivistar Sandha 1396 Amatanna
4: Adama CA Sri Lanka samaga liyapadinchuwe lovama pelikat chartered accountant keneku wanna CA Sri Lanka 0.70y 400y 55 11.
9: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න 0.114y 700y 100.
10: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
11: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
10: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
11: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
10: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
11: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0.715y 55 60 47ට අපිට WhatsApp කරන්න.
10: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
12: theater tele depaya aluth kalawakata tele natya pelak balanna
13: hatara dena gana podi kossak thiyena man nan hitanne atha
12: dakina heena pinena maniyata langwada siyalla bonduwa yana nimishayak
14: api ona abiyogayak bara gan lasti
15: mata ona kareth me wage challenge ekak ganna puluwam taruna kollo kelu tikak
12: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
16: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
17: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: Theater Top Story.
1: බොරැල්ලේ අත්බෝම්බ ප්‍රහාරයට හතරක් අත්අඩංගුවට. බොරැල්ල ලෙස්ලි රණකළ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු හතර දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සඳහා පැමිණි යතුරුපැදියද කොටිකාවත ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබේදී සුවගත්මවයි පොලිසිය පැවසුවේ. බොරැල්ල ලෙස්ලි රණකළ මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ පෙරවරුවේ. ඩුබායිදී අත්අඩංගුවටගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වනාතේ චතු නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසක් ඉලක්ක කරගෙන ප්‍රහාරය ලැබුණා. අත්බෝම්බ ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදු නොවූ බවයි පොලිසිය පැවසුවේ. දැන් විදෙස් පුවතක්. වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමුච්ච මාධ්‍ය භාවිතය තහනම් කිරීමට නව සීලන්තයේ තීරණය කර තිබෙනවා. නව සීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස්ටොෆර් ලක්සන් සඳහන් කළේ ඊට අදාළ පනත් කිටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. නීති උල්ලංඝනය කරමින් බාල වයස්කරුවන්ට ගිණුම් පවත්වාගෙන යාමට ඉඩ දෙන සමුච්ච මාධ්‍ය ජාල සඳහා එම සමාගම්වල ගෝලීය ආදායමින් 10%ක් දක්වා දඩ පැනවීමටද නව පනත මගින් යෝජිතයි.
0: Theater Top Story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

மல்லாவா? ஹே, குட் ஆஃப்டர்நூன். ඉතින් කෙසේද ඔබගේ තතු? දවස් දෙකකට පස්සේ අපි හම්බ වෙන්නේ. අද සඳුදා කියලා හිතන්න එපා කියලා මං අහගෙන මෝනින් ෂෝ එකේ කියනවා. අපිට ඉතින් දවසක් වෙලාවක් අදාළ නෑනේ අපිට අපි හම්බ වෙනවන. අපිට මේ වගේ සතුටින් ඉන්න පුළුවන් නම් ආසම සින්දු ටික අහගෙන. සඳුදාද, අඟහරුවාදද, බදාදද, බ්‍රහස්පතින්දද, සිකුරාදද අමතක කරලා සින්දුවක් අහගෙන ජොලි ඉමුමයා. හැබැයි ඉතින් ඔෆිස් යන කෙනෙක් නම් නේද සඳුදා අඟහරුවාද බදාද බ්‍රහස්පතින්ද සිකුරාද අමතක කරලා බෑ. ඉන්න වෙන්නේ නේ. ගෙදරම ඉන්න කෙනෙක්ට නම් ඔන්න ටිකක් ෂේප්. ඒ වුණාට ඉතින් නේද එහෙමත් බෑ නේද? ඉරිදට වගේ බෑන්ක් එකට යන්න ඕනේ. ආද ඉරිදද කියලා හගෙන. හරි, මම වැඩ පටන් අරන් තියෙන්නේ. හවස 5 වෙනකන් සින්දු අහගෙන සුදු කොච්චෙගෙන් උමා එකක් ඉල්ලගෙන. අනම්මනම් ඉතින් දන්නවද එක එක දේවල් අපිට කතා කර කර අස්සන්ට මේ පැය තුන ගෙවන්න පුළුවන්. ෆෝන් නම්බර්

සීන කුමාරි නං නේද? මමත් ඉතින් කාගේ මහර සීන කුමාරියක් වෙන්න ඇතිනේ නේ නැද්ද? ඔව්ද? දාන බලන්න මෙසේජ් එකක්. නම්බර් කියන්න බැරුණාද? 0711 982 987 හවස 5ට කලින් මෙසේජ් එකක් දාන්න හොඳේ.

0: ප්‍රවෘතිවලට එහා කිය ප්‍රවෘති.
1: ජලය භාවිතා කරන්න හැටියටත් ඉතාම අනාර පරිසමෙන් ජලය පරිහරණය කිරීම තමයි ඉතිශය වැදගත්. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ලබා දීම සීමා කරලා නැහැ. අනිකුත් වගාවන් සඳහා සීමා කිරීමට සිද්ධ වෙනවා.
2: පොල්රාගල දිස්ත්‍රික්කයේ මෙහි ප්‍රාදේශීය ලිකම් කොට්ටාස සහතක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් අපට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධව වාර්තා වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදා හැරුණ ලැබිය දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී යම ප්‍රමාණයක් ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම alumex තියෙද්දි අපි මේ අනම්මනම් aluminium ගන්න මොකටද?
5: aluminium ඕන තරම්. alumex

0: ඉතිකෙන් ටික පෙයි.
1: සැමට අතදුන්, ගමනට ජවයදුන්, රටට පණදුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය, People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.

0: තයිලන්තයන් සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් මේ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 192 0718 132 77. City Board සමාජිකයන් සඳහා Cargills වර්ෂදී වෙතින් මෙගාවට්ටම් Flora Fat Spread ඉතිරි රුපියල් 290යි, Nestle Malt Pouch ඉතිරි රුපියල් 240යි, Magic Nougat සහිත Butterscotch ඉතිරි රුපියල් 580යි, Eva Cotton Field Wings රුපියල් 155යි. Cargills වර්ෂදී
3: Full Charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theatre Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
5: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
0: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
5: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
0: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
6: සර්නේ තෙල්බී රන්නයි ඇඩ්ඩිකේ ඉන්නේ. ඒ ඇඩ්ඩික දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
7: ඒත් ලොකු කරලා නේද?
6: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම

0: තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
0: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
4: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.

දෙකයි වෙනාඩී විසි නවයයි වෙලාව. කවදාවත් මට නෝටිස් වෙච්ච නැති දෙයක්. ප්‍රමේනියාව අනුවට නෝටිස් සලා තියෙන මම් බැලුව මොකක්ද මෙයා මේ කියන්න කියලා. මම ෆෝන් නම්බෙක කියල ඉවරුණයෙන් පස්සේ යා මට එවලා තියෙනවා එතනම අනු කියලා ඔයා දෙපාරක් කියවනවා. ඒ කියන්න ඉතින් මේ වෙලාවට මං වෙන කොහෙ යන්නද? ඒ කියන්නේ සිය තහනව ඇරෙන්න, සුදු කොච්චි වහනව ඇරෙන්න, වෙන කොහෙ යන්නද කියලා තමයි අනු කියලා තියෙන්නේ. මං කල්පනා කරා මොකද්ද මම අනු අනු මම මාලි සින්දුවේ අනු කියලා කොහෙ හරි කියවෙනවද කියලා මට හිච්ච නැති කොහෙ හරි තැනක එහෙම එකක් තියෙනවද කියලා කල්පනා කළා. පස්සේ මට මතක් වුණා අපේ ෆෝන් නම්බර් එක 0711 982 984නේ. බලන්න මේ කෙල්ල හිතලා තියෙන දුර. 90 කියලා දෙපාරක් කියවෙනවනේ ඇත්තනේ. 982 984. මරු මරු මරු මරු. එච්චර දවසක් මට ඒක ඔලුවට ගිල තිබුණා. දැන් මට ඉතින් මටත් ඔක මතක් කරනවා. හොඳ ෆෝන් නම්බර් කියනකොට. ආදරෙන් එකතු කරගන්නවා. 90 ඊළඟට සයිප්‍රස් වලට මම යනවා. කෙලින් මායේ ලෝකෙ වටේම යන්න තියෙන්නේ. මොකද ලෝකෙ වටේම මම වහනවා. මට මාර හැපි. සයිප්‍රස් වලින් ඉන්නවා අපේ අනුත් යාළුවා. අනුත් ආයි කියුණානේ අනුත් කියලා. අනිත් යාළුවා කුමා. කුමාත් පුළුවන් හැම වෙලේම මට මෙසේජස් දානවා, මගෙන් සින්දු ඉල්ල ගන්නවා. ආදරෙයිති. ඊළඟට සුබ සතියක් සුදු කොච්චියෝ කියලා පිළියන්දල ඔබෙල්ලගේ කටියේ මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ සතියක්. මේ සතිය ලස්සනයි නේද?

අපි ඒ ගැන පස්සේ කතා කරමු හරිද? පොඩි නිකන් නේද? කැලෙන්ඩර් එක බැලුවාම මේම දිලිසි දිලිසි නේද? දවස් දෙකක විතර පොඩි මෙව්ව එකක් තියෙනවනේ. මෙව්ව එකක්. පිළියන්දල තිලක් තෙන්න කෝන් ඇතුළු. ඔබලගේ සෙට් එක මාදරෙන් එකතු කරගන්න. කවුරු හරි කියලා තිබ්බ මම දැක්කා මේ. අපි ආයේ හමු නොවනා සින්දුව දෙනවද කියලා. තාම පාවුනේ නෑනේ. කොච්චර ඇහුවත් තාම පාවුනේ නෑනේ. සමහර සින්දු තියෙනවා එහෙමනේ. කොච්චර කාලයක් ගියත් ආයේ ආයෙම අහන්න ඕනේ, ආයේ ආයෙම ආස හිතනවා. ඒකෙන් ඒ එන වයිබ් එක වෙන කිසිම සින්දුවකින් ලැබෙන්නේ නෑ. හිතන්නේ මේ මනිදුටත් ඒක එහෙමයි. ඩොම්පි තමයි මනිදු ඉන්නේ. එයයි අක්කා හසිඳුනි, ඊළඟට ආච්චි ලලනි. අනේ ආච්චි තානොද මාව ඔක්කොටම සින්දුවක් දෙන්න කියලා තිනවා. අනි වාරෙන් දැන් ඔය ඉල්ලලා තින සින්දුවනේ ඉතින් ඕනි කියන්න නේද? අද තමයිලු මේ මෙසේජ් එකක් දාන්න හිතුනේ. ඕ ඒ කියන්නේ මෙච්චර දවසක් හොර ගෙඩියෝ වගේ ආ කිවිට සද්ද නැතුව අහගෙන හිටියා. මගේ සද්ද තමයි තිබ්බේ ගේ පුරාම. අම්මා මාලේ තාත්තා ජනකත් ඉන්නවා. මට හිතෙන්නේ මනිදු කියන්නේ. ආච්චිගේ නම ලලනි නං, අම්මගේ නම අමාලි නං, තාත්තගේ නම ජනක නං. මනිදු කියන්නේ අනිවාර්යයෙන්ම අවුරුදු 16ක 18ක උපරිම 20ක ඒ ගණන්වල කෙනෙක් වෙන්න ඕනේ. මං හරිද? මොකද මේ ආච්චිගේ නම ලලනි කියන්නේ නේ. මං හරිනේ? තත්සරණි කියලා වට්සප් එකේ නම තියෙන්නේ. මනිදු තත්සරණි එහෙමද නම? මොන මොනා හරි මේ ළමයා ටයිප් කරනවා. මම වයස කිව්ව හරිද කියන්නකෝ. හරියටම ගාන ඕනේ නෑ, නිකන් ඒ ආසන්නව තියනවද නැද්ද කියලා කියන්න වයස. අන්නේ චූඩි වැනිකක් අවුරුදු 8යිලු. මට හිතුණ අනිවාර්යෙන් චූටි පැටියෙක් තමයි කියලා. හැබැයි ඔච්චරම චූටි කියලා හිතුවේ නැහැ. කොමාරි මට සතුටුයි ඔය වගේ චූටි බබාලක් මාව අහනවා කියන්නේ. ආච්චිලා සීයලා නේද චූටි බබාලා? 8 වසර ගෑනෝ 3 වසර නේද? 8 වසර නෙමෙයි 8 අවුරුදු 8යි කියන්නේ. 3 වසරේ ස්කූල් නිවාඩුනේ නේද?

0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මොකෝ මේ තරහ?
2: කඩේ වහලෙට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
1: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ. සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්වෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
0: ආගිලස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය. කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි. අපේ මිල රුපියල් 300යි. තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි. අපේ මිල රුපියල් 340යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
4: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
3: අම්මට ඒකත් ඇහුණා.
4: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

0: විලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න. දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
2: අලි දියුණු කළ brand new Bajaj 3 රෝද රථය. දෙවයින පුරා පිහිටි 1500කට අධික. අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත.
3: David Peeris Motor Company Private Limited
4: වෙත. වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.97 මගු දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
5: රත්තරන් නැදෙන ඉස්තරම් තනක් ආදිසියට පරිස්සමට රත්තරන් තනක් CDB රන්නය එක
6: ලයිට් වෝටර් ෆෝන්
5: බිලට සහනය මෙන්න
7: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Hadunwa Dina Rhino Premier Roofing Sheet Fetty Vistra Sandha Dhatunai Anuhaya Amatana
9: ආසියාව හා යුරෝපය වෙන්වන කඳු පන්තිය වන්නේ 1. එවරස්ට් කඳු වැටිය 2. යුරල් කඳු වැටිය
10: ඉස්කෝලේ අටවසරේ ඉගෙන ගන්න හෝමාගම R&D ලාවන්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි ගමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනි.
10: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ආදරේ මාත් ආදරේ එයා විතරක් නෙමෙයි මාත් ආදරේ ටකරන් කටහඬ අහන්න බලාගෙන හිටපු එක්කෙනෙක් ඉන්නවා දැන් හරිද සනීපද හනේ හනේ කේජී නිගම්බෝවල කේජී නමට නම් පොඩ හිනා යනවා එවනට කමන්නේ මා වහනවා කියන්නේ මං සතුටුයි මං ආදරේ මං දන්නවා කසාද බැඳලා ළමයි ඉන්නවා කියලා එවනට මං ආදරේ මගේ ලිස්න කෙනෙක් නෝයා ආදරේ කරාට කමන්නේ නැහැ නේද උම්ම දෙන්නේ නැහැ හැබැයි කසාද බැඳලානේ ඔයාට පුළුවන් වෙස් වලාගෙන එන්න පොඩි කොල්ලෙක් වගේ ඒ කියන්නේ කසාද බැඳලා නැහැ වගේ එතකොට උම්ම එකක් ඉල්ල ගන්න පුළුවන් ආ ෂේප් හොඳේ ඊළඟට නිලු නුගේ ගොඩ නිලු එයා මට ගුඩ් මෝර්නින් එකකුත් දාලා තිබ්බා දැන් ඉතින් ගුඩ් ආෆ්ටර්නූන් නේ නිලු කොසමාලි ඉන්නවද පරිස්සමට ඔක්කොම එකතු කරගන්න හොඳේ වැඩ කරන තැන කට්ටිය ඔක්කොම

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහසා.
2: ශිරාන් බාසිංගෙන් ඇමරිකානු බුද්ධ්‍යංශය ඩුබායිවලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිල දී ගන්න. අමතන්න 0112 652 3020
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
6: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0700 455 11.
7: වැන්නි වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලිය කියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0111 7400 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
9: එයාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: ඔස්සෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අර මුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 78 4.

0: කණ්ඩට මැච්වෙන මැච්වෙන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදුකොච්චි
2: මගේ මාසය තව ඉන්නවා කියලා මේක හැබැයි ටික අමතක වෙලා වගේ තිබ්බ සින්දුවක් පස්සේ පස්සේ මට ආයාය මතක් වුණා කොමග මාන්ටි තයානි ඔය අහලා තියෙනවද මේ සින්දුව ඔව්ද චූටි පැටියව දොයි කරෝන ගමන් තමයි ආන්ටි තයානි මම අහගෙන ඉන්නේ බබෙක් නලවන්නත් මේ සින්දුව හොඳයි නේද හරි කෝල් මැලඩි එකක් නෙදියන්නේ එනිසා බබාව නලවන්න මට හිතනවා මැච්චේ කියලා තව කට්ටේ ඉන්නවා ඊළඟ පැය මතක් කරන්න

हिंद सिंधु धनवाद तुम्हें अपना बनाए की कसम खाई है හරිම ලස්සන සින්දුවක්. එනට ඒ හිඳ සින්දුව අහන්න විදිහක් නෑ අපිට. ඒ වර්ෂන් එක ගොඩාක් පරණයි.

0: यह था टॉप स्टोरी।
1: සෝලා මකින් විදුලිය නිපදවන්නන්ගේ ගාස්තු ඉහළට. වහලය මත සවිකර ඇති සූර්ය පැනල මකින් නිපදවන විදුලිය සඳහා ගෙවන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ අයක්‍රම පිළිපඳ අධ්‍යක්ෂ හසංග කුඹුරුකමුව සඳහන් කළේ අධීර කිහිපයක් යටතේ එම ගාස්තු ඉහළ නැංවා ඇති බවයි. ඌ මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
2: පහලය මත සවිකරන සෝලා පැනල් සඳහා කිලෝවොට් 10 වෙන තෙක් රුපියල් 23.11 එකකට ධාරිතාවය කිලෝවොට් 10 සිට 40 දක්වා සූර්ය පැනල මගින් ලබා දෙන එකකයකට රුපියල් 19.15 ධාරිතාවය කිලෝවොට් 40 සිට 250 කිලෝවොට් දක්වා එකකයකට රුපියල් 17.11 ධාරිතාවය 250 කිලෝවොට් සිට 10 කිලෝවොට් දක්වා සෝලා පද්ධතියෙන් මගින් නිපදවන එකකයකට රුපියල් 15.81 මේ කාරණේ සඳහා අපි ලබා දීලා තියෙනවා බැටරියක් මගින් රාත්‍රී කාලයේ විදුලිය ලබා දුනහොත් ඒ එකකයකට රුපියල් 45.53 ලබා දීම.
1: දැන් ක්‍රීඩා පොතක්. ඉන්දිය ආරම්භක පිතිකරු යසස්වී ජයස්වාල් හා ශ්‍රී ලංකා දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ආසිත ප්‍රනාන්දුට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනේ ඌ ඊයේ දෙදිනා අතර ඇතුව වචන හුවමාරුව හේතුවෙන් අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ යසස්වී ජයස්වාල් දැවියමත් සමග දෙදිනා නොසන්සුන් අයුරුන් කටයුතු කරනු ලැබුවා. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට තරක ගාස්තුවෙන් සිට 25ක දඩයක් පැනවීමට සහ එක් දඬුවම් ලකුණ බැගින් ලබා දීමටද ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
5: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

තුනයි විනාඩි 8යි වෙලාව. මාතර පහන්. හයි. අඳන්න එපා සුදුමැණිකේ, මා නුඹ ළඟමයි ඉන්නේ. අඳන්න එපා සුදුමැණිකේ, මා නැත ඔබ හැර යන්නේ. එහෙම කියලා තියෙනවා. මේක මටද කිව්වේ? මං අඬනවා වගේද ප්‍රෝග්‍රෑම් එක කරනකොට? මං අඬන්නේ නෑ සුදු. මම කටිය වඬවනවා. ඒක තමයි මම කරන්නේ. මම එහෙම අඬන කෙල්ලෙක් නෙමෙයි, හරිද? බොළඳ නෑ. එහෙම නිකන් තොත්ත බබාසීන් නෑ මගේ. මම මාර ස්ට්‍රෝංනේ. මම කරන්නේ අනිත් කට්ටියවත් සතුටින් තියනවා. මාත් සතුටින් ඉන්නවා. හැබැයි මා වඬවන්න කවුරු හරි ආවොත් නිකන් ඉන්නේ නැහැ. ඉතින් මාත් අඬවනවා. චණ්ඩි කෙල්ලෙක් හරිද? මේ හිටියට චූටියට බටු ඇටේ වගේ හිටියට හිතන්න එපා මේ උරතලයට හැදිලා අහිංසක පොඩි එකී. එහෙම හිතන්න එපා. ආයිති ගේම නම් ගේම සුද්දා. VIP මෝඩයස් එකේ අරයි අස්ලංක අයියයි ගම්බුල මාමයි හැමදාම වගේ ආසාවෙන් සුදු කොච්චි වහගෙන ඉන්නවා. මේ මෙසේජ් එක දාලා තියෙන්නේ සංජු. ගොඩාක් දවස් බලාගෙන ඉඳලා තමයි නම්බේක ලියාගත්තේ. ඒ කියන්නේ තවත් එක් සාක්ෂිකරුවෙක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මම නම්බේක කියනවා වේගෙ වැඩි කියලා කියන අය අතරින්. මගේ කොහොමත් වේගෙ වැඩි එක මන් දන්නවා. අධික වේගෙ මරු කැඳවයි කියනවනේ. තාම ඒ උනට අවුල නැහැ, ෂේප් එකේ ඉන්නවා. ෆෝන් නම්බර් එක කියනවා ඇත්තටම වේගෙ වැඩි දානේ. ඉතින් මට එහෙම ස්ලෝ එකේ කියන්නේ තේරෙන්නේ නැහැ. ඔන්න එක පාරක් බලන්න, ට්‍රයි කරන්න හොඳේ. 0711982984 වැඩිද වේගෙ? මේකනේ මම දන්නවනේ නම්බේක. මට ඉතින් ඕනේ සටපට ගාලා කියලා දාන්න. මට හිතෙන්නේ මේක නොදන්න කෙනෙක්ට අහගෙන ඉඳලා සේව් කරන්න ඕනේ එහෙම කියලා. අවබෝධයක් තිබ්බේ නැහැ. ඔන්න ස්ලෝ එකේ තව චුට්ටක් කියන්නම්, හරිද? තව චුට්ටක් ස්ලෝ එකේ කියන්න. වාක්‍යත් නිකන් පටලවලා මාරු වෙලා නේද? අර මේ කොරියන් කතා සිංහලෙන් හඬ කවල යනකොට වගේ නේද? මාරු කරලා වාක්‍ය නිකන් කියන්නේ. 0711982984. මේ 98 හරි සතුටු ඇති. යාගේ නම නැවත නැවත කියවෙනවනේ මගේ කටින්. හරි කොමාරිය, සංජු කියලා තියෙනවා. බලාගෙන ඉන්නවලු මෙසේජ් එක කියවෙනකන්. සුදු කොච්චි ඔයාට ආදරේ වයිෆ්ට වඩා චුට්ටක් අඩුවෙන් කියලා තියෙන. අනේ මම හැබැයි ඒකට නම් මුකුත් කියන්නේ. වයිෆ් තමයි එක, මම දෙක. ඒ මදයි නේද? දෙවෙනි තැනටත් එනවා කියන එක ලේසි නෑනේ. ආ කොච්චර ගෑල් ළමයි ඉන්නවද මේ රටේ ලෝකේ නේ? එතකොට වයිෆ් එක වෙලා මම දෙක වෙනවා කියන්නේ මාරයි ඉතින්. තිලක වර්ධනේකේ මැටීරියල් එකේ නාමල්. අනේ ගොඩාක් කළා මෙසේජස් මට එවලා. කලින් පැය මම රිප්ලයිත් කළා. ඒ වුණාට මට කොල්ලට අවස්ථාවක් දෙන්න බැරුණා. මට මේ එන මෙසේජස් තොගේ එක පොඩ්ඩක් නාමල් ඔයාගේ මෙසේජ් එක පල්ලෙහාට ගිහලා තිබි. දැන් හරි, දැන් ආයේ ඇස්මානයට ආවා. හැමදාම අහනවා කියලා තියෙනවා පණ වගේලු මම. අන්නේ මම හවස පහට ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා යනකොට ඔයාට ඒ කියන්නේ දැනෙන්නේ පණ යනවා වගේ නේද? හරි, අයියා ඉන්නවලු ලක්ෂාන්, පොඩි මල්ලි රජිත මේ කට්ටියත් එකතු කරගන්න කියලා තියෙනවා. කොහොමත් මම දන්නවා තිලක වර්ධනගේ කට්ටිය මාව අහනවා කියලා. මට ආරංචි එක එක සෙක්ෂන්ස් වල නේද එක එක අය අහනවා. ඊට පස්සේ මැසේජස් දානවා. මේ මෙටීරියල් එකේනේ නාමල්. Thank you නාමල්. ආදරේ ඉතින් හොඳේ. අද පළවෙනි කිස් එක ඔයාට. බැඳලා නැහනේ නේද? තව බැඳපු නැති කොල්ලෙක් මෙසේජ් එකක් දාලා තිබ්බ. මම බැඳලා නැහැ, මට උම්මා එකක් ඕනි කියලා. අනේ මට මෙසේජ් එක හොයාගන්න බෑනේ දැන්.
ආය දැක්කාම කියන්නම් කවුද කොළු පැංචා කියලා.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ජලය භාවිතා කරන්න හැටියටත් ඉතාම අර පරිස්සමෙන් ජලය පරිහරණය කිරීම තමයි ඉතිශය වැදගත්. පානීය ජල අවශ්‍යතාවයන් සඳහා ලබා දීම සීමා කරලා නැහැ. අනිකුත් වගාවන් සඳහා සීමා කිරීමට සිද්ධ වෙනවා.
2: පොල්රාගල දිස්ත්‍රික්කයේ මෙහි ප්‍රාදේශීය ලිකම් කොට්ටාස හතක පවුල් 10264 ක පුද්ගලයන් 33023 කුත් අපිට මේ පානීය ජලය සපයා ගැනීමේ ගැටලු සම්බන්ධව වාර්තා වෙනවා. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මීට පෙර අපි එක් පුද්ගලයෙකු සඳහා ජලය බෙදාහැරු ලැබී දවසකට ලීටර් 6ක ප්‍රමාණයක්. නමුත් මේ වෙද්දී යම ප්‍රමාණයක් ලීටර් 15ක් දක්වා වැඩි කරලා තියෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල්, ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492, 0718312777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
4: ක්‍රිප් එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඉන්ෆර්මේෂන් බියුරෝ පාලනය වන්නේ 1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ, 2. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ.
5: ශ්‍රී ලංකා මහ බැංකුව.
6: සියතසේ පොකට් මනි අම්බලාගේ ගහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ වත්තලේ නිලෝ වික්‍රමසිංහ.
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
6: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙ 0714 151 151 ට දැන්ම WhatsApp කරන්න.
8: සියත පොකට් මනි.
6: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
8: අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: අයන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
13: මං ඉතින් එල්බී රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
12: එල්බී රන් අය තමයි මගේ හයිය.
14: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබලා

0: 44 David Pierce විශ්වාසය සමගින් එන Bajaj Chetak Electric Scooter දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ dealer ජාලය.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න

0: මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙන්දල මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩිනේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
1: ගන්නවා ලයිසන් එක.
2: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩනීති නේද?
3: ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
4: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා 9 වෙනි.
6: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ 7න් එකක් වුණු පුදුම රජෙක්.
7: රාජ්‍යරෝ ගොබ්බයා.
8: එයි, කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
3: නිලබල කරේති ඔලමුල පුරේ.
6: සඳදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
4: සියත TV තුලින්.

අද දවසේ මිහිරිම ගීය මට අහන්න ඕනේ. පියල් තමයි කියන්නේ. මට හැම මිහිරිම ගීය මේකයි කියලා. අර ඉස්සර අපි ඉස්කෝලේ කාලේ කරන්නේ ආලා දෙන ප්‍රශ්නට හරි උත්තර යටින් ඉරක් අඳින්න වගේ. මට හැම සින්දුවකට මේක තමයි අද දවසේ මිහිරිම ගීය කියලා කියන්න ඇත්තටම බෑ. මට හිතෙන විදිහට මට දැනෙන විදිහට මිහිරිම ගී තමයි හැම එකක්ම වගේ. මොකද හොඳම ටිකනේ ප්ලේ කරන්නේ. ඉතින් පියල් මං හිතුවා ඒ අතරින් මේ සින්දු ඔයාට දෙන්න. හාද මීරාන්ගේ දේවදූතියක් ඉල්ලලා තියෙනවා සම්පත් නිරෝෂ. මීරාන් දෙන්න කැමති වෙයිද දන්නේ නැහැ. එයාගේ දේවදූතිය

අම්මත් මෙසේජ් කරනවා වෙලාවකට මට අම්මිගේ දෝනිත් මෙසේජ් කරනවා. ඇැන් අද මට මෙසේජක දාලතියෙන්නේ දෝනි. හැමෝම මාව අහගෙනන්නවලු අන්නේ අංකි වෙදසල ස්කෝල නිවාද නිසා පොඩි බබාල එගුලොන්ගේ අම්මිල තාත්තිලා ඔක්කොම මට මෙසේජස් දානෝ. හරිම සතුටුයි. අම්ම මල්ලිකා, තාත තරංග, අච්චි දේවිකා, අක්කා සල්මිනි මේ ඔක්කොම ඉන්නවා අහගෙන. ආදරේලු මට ගොඩක් උම්මා කියලත් එවලා.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන.
1: වාර්තා පිට වාර්තා කබනේ කෝටි 8 NLB දනඩ තහනේ දොතරයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
3: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
4: යාතර පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සියතහන්න.
4: හිනා වෙන්න මෙන්න වෙලාව.
5: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇලදෙනක් මෙහෙම හැමදාම පාර පන්නනවා.
6: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇලදෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam පේනවා.
7: බතන්න සුපිරි රේඩියෝ ඩබල අත්තෙක්ක සියත FM බෙක්ෆස් ්‍රයිම්
8: අනුග්‍රහය
9: පොලොවේරන්න වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
10: රටපුරා අපේම ගොවි පව දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි.
11: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
12: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් උපවා අසීමිත අවස්ථා පිරි ලෝකට පිළිගනි. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
13: සුබ දවසක්.
14: අලුත් වෙලා.
13: පහසු වෙලා.
14: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩල.
16: The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
19: සුපර්මෙට්. දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත AZ අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට්. වසර 10ක වගකීම. වහලා ගන්න නැතුව වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න.
2: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
6: ඕනම කැමක් temperatu කරගන්න තනියම බත්තල්වත්ත බට
5: real mapate experience එකකට නැල්වත්ත බට.
14: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව majestica lanka tiles.
8: ඔබ අසකරන සැප නිින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
0: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන්සවි රන්නය සේවාව. පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
11: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
1: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
4: ගන්නතරට සුරසිරුංගට දැන් මම බය නැහැ.
7: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
15: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
10: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
15: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
10: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
12: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
18: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
16: අවන්ස් ටිකෙන් ටික පේ.
14: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි
13: විස්තර සඳහා 13016 අමතන්න.
20: මේ වෙලාවේ මත් දැක්ක ටිකක් වෙනස් දෙයක්. නන්දා මාලිනිය අර තරුණ යුවතියගේ කුසට දකුණු අත තියාගෙන ගීතයක් ගායනා කරන. ඔවුන්ගේ ඇස් දෙක දීප්තිමත් දිලිසුණා. ඔවුන් හිතුවා මේ

ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය අද රැඳායයි පීඩායයි අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දෙවයින පුරා

දිල් ගොඩ දවසකට පස්සේ අද මට මෙසේජ් එකක් දාලා තියෙනවා. පෞගේ දවස් ටිකේ ආව නැතුනාට මටව මතක් වුණා. ආදරේ කාලෙකට පස්සේ ආපු නිසා අද ඔයා මට හරිම අගෙයි.

0: හද ගැස්මට සියත
1: සියත පත්තරේ විදහසා
2: ඉරාන් බාසිගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල වල ඡායාරූප රසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: අනේ මන්ද මකලෝ, මට තේරෙන්නේ නැහැ මකලෝ.
4: ඇයි
3: ඩ්‍රග්ස් විකුණන මිනිහම කෝල් කරලා පොලිසියට කියනවා එයාගේ ඩ්‍රග්ස් ටික හොරකම් කරලා කියලා. මට තේරෙන්නේ නැහැ මේ මිනිස්සු මෙච්චර මෝඩ කියලා.
4: ආ ඒක ඒ මිනිහාගේ තාත්තා හෙට්ටි පොල්ල රේකයි. වා ඒක ගැන ඉතින් කල්පනා කරනවා.
5: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies. අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0676567874.
6: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙන තුරු බලානු සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770455511.
8: බිස්නස් වලට ට්‍රක් හොයලා මැති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරන්න, ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක්.
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
10: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
11: සිංහකිරි ඕගස් බොනන්සා, Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න, දෙවහිනපුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.

0: ඉහළම බට එක්ස්පිරියන්ස් එකකට නැල්වත්ත බට.
1: මෙවර උසස් පෙළ හතාරන ඔබට උසස් පෙළ අවසන් වූ වහම ප්‍රතිඵල ලැබෙනතුරු බලාන සිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා සිය ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. සිය ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
2: කරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
3: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
3: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට WhatsApp කරන්න.
3: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: Kolkata top story.
1: විසි දෙකට එරෙහිව පෙත්සම් 21ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත්සම් 21ක් ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ විනිවිද පදනමේ භාණ්ඩාකාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක, තරුණ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව විසින් 22 ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය රංජන අභේරත්න ඇතුළු පිරිසක් විසින්ද පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා. පෙත්සම් කරුවන් පෙන්වා දී ඇත්තේ රාජ්‍ය විසින් ඉදිරිපත් කර ඇති 22 සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයටද බලපෑමක් එල්ලවන බවයි. ඒ හේතුවෙන් ඒ සම්මත කිරීමට අවශ්‍ය නම් අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා තිබෙනවා. දැන් තවත් දේශීය පුවතක්. කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා සහ මාලදිව වෙන සඳහා වන ලෝක බැංකු කළමනාකාරවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති අතරයි. කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකමින් සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳ එහිදී අවධානය යොමු වුණා.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

කල්ලෙ මදු කියලා තියෙනවා මගේ නේ කියලා. ඔයාගෙද? මම? එහෙමද? මං හිතන දෙයක් කියන්නද? මං හිතන්නේ මම නම් කාගේවත් නෙවෙයි. මං මගේ. හරි හරි. ඔයාට ඕනේ නම් ඉතින් ඔයාගේ කියලා හිතන්න. කමන්නේ. වීකෙන්ඩ් එක කොහොමද කියලා අහලා තියෙනවා. වීකෙන්ඩ් එක ඉතාම සුන්දරයි. ඊයේ නම් චුට්ටක් යාළුවෙක් එක්ක වැඩ එළියට ගියා. සෙනසුරාදා නම් ඔහෙ ගෙදරට වෙලා හිටියා. හරිද? තාම නෑ දැනගන්න ඕනේ ඔබ දුප. මං කියන්නම්. වර්ජිනියා. හලෝ සුදු. ඔයාවත් එකතු කරගන්නවා මේ සින්දුවට.

මේ සිින්දුව නං විශේෂයෙන්ම ඉල්ලුවේ ස්ටපීK සිකුරාදා සෙනසුරාදා දවස්තක පුරාවටම පැම් පැයට නන්දා මාලිනී මහත්මයගේ සිින්දු අහන්න දුන්න එතනින් ඉවර වෙන්න සිය තහනුවන ගොඩා කොලාවට දවසට කීප සැරයක් එතුමියගේ ගීත අපිට රස විඳින්න පුළුවන්කම තියෙනවා. එනිසා සියතත් එක්ක ඉන්න දිගටම.

සිංදු කේපයක් මහන්න ඕන වෙලා තියෙන්නේ. මට මේ පැය මදිවේ වගේ. බල මම ට්‍රයි කරන්න එකක් හරි දෙන්න. වයිෆ් සුභා, ඊට පස්සේ දුව ජෙනුලි, පුතා සිතික. එකටි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ඔයා ඉල්ලපු සිංදු දෙක තුනෙන් එකක් හරි දෙන්න. එකක් හරි.

0: හද ගැස්මට සියත.
1: ඉවරි පරක් වෙල ඕඩස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 788 388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාන
3: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් අරගන්න.
4: advance එකෙන් ඕන දේ
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
9: මොකක් හරි නෙවෙයි ත්‍රිවිල් එකක් නම් බජා

0: ජම වෙන්න ඕනි.
1: අලවියෙන් පසු සේවයත් සුපිරි.
2: නඩත්තුවත් අඩුයි. වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. ත්‍රිරෝද රථ මහගෙදරවන David Pieris Motor Company Private Limited වෙතින්.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සර්නේ තෙල් බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල් බී එකට ගියේ.
1: ඒත් ලොකු කරලා නේද?
0: නැතුව සර් LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ
2: ළඟ විශ්වසනීය ගමනකට Jetac Electric Scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම David Pierce e-mobility වෙත වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
3: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනකොට
4: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙනෙන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
3: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
4: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
4: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
7: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
3: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
8: 98.1 98.4

ඔන්න ඉල්ලපු සිින්දු කීපෙන් එකක් දීපාල් හරිද සතුරුයිනේ දවා ගිල්ලීම අහක දැම්ම නෑ හොඳේ ඉල්ලඟට හේ ලස්සන ආච්චි මං ආච්චි කෙනෙක් කගේද ඇත්තද පුට්ටේ බලමු නම්ම කද කියල නමවලත් නෑ කසුන් හන්සිකද ඔයා වට්සප් එකේ හිමයි තියෙන්නේ ඕකේ ආදරෙන් එකතු කරගන්නවා ඉල්ලඟට සම්පත් අයිලප සිද්දෝ තව ටිකකින් ඉවසලා ඉන්න ඕනේ ඉතින් හොඳේ

අපිව ඔයාට මතක්වෙන් නැත්ත සුදු කොච්චියෝ. දිනෝෂ් කර්ටන් සොල දමිත් තමයි අහන්නේ. කවුද කිව්වේ? මට මතක් වෙන්නේ නැහැ කියලා. ඇත්තටම මට මතක් වෙන්නේ නැහැ තමයි. මොකද මතක් වෙන්නේ අමතක වෙලා තියෙන දේවල්. කොමද ටොක්ස්? ඉතින් මට ඔව අමතක වෙලා තිබ්බේ නෑනේ, ආයෙ මතක් වෙන්න. හරිද? තේරුණාද? ඔයා මට කවියක් කියවලා තිබ්බා ගිය සිකුරාදා. මට ඒක කියවන්න බැරි වුණා. ඒකද ඔයා ඔහොම අහන්නේ? මතක් වෙන්නේ නෑ නේද කියලා. හරි හරි, දැන් තරහ අමතක කරන්න ලස්සන සින්දුවක් දෙන්නේ මං ඔයාට.

අනුරුද්ධ ජයසිංහා, ඔයත් කියලා තියෙනවා ද ලස්සන සින්දු ටිකක් යනවා කියලා. තැන්කියූ. ඇයි දන්නවද? අදවාගේ බර්ඩේන ඒකයි. ජනම්දින් මුබාරක් අනුරුද්ධ ජයසිංහ. හැමදාම අපිත් එක්කන්න යාළුවෙක් කිතින්. නිදුක් නිරෝගී සුදීර්ඝායුෂ සපිරි. ඔයාගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන. සල්ලි වැඩි වැඩියෙන් ලැබෙන. ආදරේ අඩුවක් නැතුව ලැබෙන. සුබම සුබ පන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

0: ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝදරථය දැන් මාසික වාරික රුපියල් 26,000 සිට ඩේවිඩ් පිරිස් ඊ-මොබිලිටි වෙතින්
1: කොමි තරහින් කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකට කාලා විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නැහැ
2: බාල ෂීට් දාලා බැටකන් නැතුව සුපර්මෙට් රූෆින් ෂීට් දාන්නකෝ සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සින්ක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගහන්න නැතුව වහලා ගහන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
3: සිංහකිරි ඕගස් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවහිනි පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසමසම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
6: Hi, I'm Shania. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
7: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7192.7127.77
8: Kagil's Food City Satyanti Aduma Mila Peraliya Malgowa kilogram ekak Veladapula mila rupiyal 800යි Ape mila rupiyal 360යි Alipera kilogram ekak Veladapula mila rupiyal 800යි Ape mila rupiyal 340යි Mema mila ganan pera denundimakin torawa wenas wiya kiya Mema dimana walangwanne 2026 agosto 22 sita 24 dakwa tuga awasan wenna turu pamanai kondisi sahithai
9: 2500 ka aduma මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
12: මට ඇපල් මලක් දෙන්න.
13: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
12: අයියා මට මල් ගොඩක් දීලා.
13: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ ඒ මතිමුට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
12: හච් 15 පිස්සුවක්ම තමයි
14: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න asset line finance අමතන්න 0.1147
15: අති විශ්වසනීය ගමනකට jetac electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක මෝටරය ලීටර 35ක storage පහසුකම david pieris e-mobility වෙත වැඩි විස්තර සඳහා 0.1147-700-550 අමතන්න
16: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය
17: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
18: යත පොකට් මනි
17: හෙට උදේ 5යි කාලට සිය තහන්න

හවස 4යි විනාඩි 46යි වෙලාව. කවුද මගෙන් අහලා තියෙනවා අද ඔයා මහනුවර රැකගන්න විදිහ නැත්නම් පෙරහර බැලුවෙන් පස්සේ මහනුවරේ පරිසරය අපවිත්‍ර නොවී ලස්සනට තියාගන්න උදව් වෙන විදිහ මතක් කරන්නේ නැද්ද කියලා බලන්න. කොච්චර කල්පනාවෙන්ද අහගෙන ඉන්නේ නේද? ඔව් ඇත්තටම මේ මතක් කරන්න තමයි යන්නේ. දැන් පහුගිය දවස් ටිකේ තිබ්බ මහනුවර ඇසර පෙරහර මංගල්‍ය කුඹල් පෙරහර. මම හෙව්ව චුට්ටක් මේ කුඹල් පෙරහර සහ රන්දෝලි පෙරහර අතර මොනවද තියෙන වෙනස්කම් කියලා. මොකද ඒ මම යාළුවෝගේ කතා වුණා. මොකද්ද දන්නා වෙනස් කියලා. පස්සේ මං චුට්ටක් ChatGPT එකෙන් විස්තර හෙව්වා. ඇත්තම කිව්වොත් එහෙම මේ ප්‍රධාන වෙනස්කම් කීපයක් දැනගන්න හම්බුණා. කුඹල් පෙරහරේදී සාමාන්‍යයෙන් පවත්වන කාලය ගත්තොත් සතර මහා දේවාලයන්හි කප්සට වීමෙන් පස්සේ මුල් දවස් පහ පුරා තමයි වීදි සංචාරය කෙරෙන්නේ. ඊට පස්සේ රන්දෝලි පෙරහැර කුඹල් පෙරහැර නිමුණයෙන් පස්සේ ඊළඟ දවස් පහ පුරා තමයි වීදි සංචාර කෙරෙන්නේ. හරිද? ඊළඟට ආභරණ සහ අලංකාරය අතින් ගත්තොත් එහෙම කුඹල් පෙරහැරේ අලියතුන් සහ නර්තන ශිල්පීන් සරල මට්ටමකින් තමයි සැරසිලා ගමන් කරන්නේ. රන්දෝලි පෙරහැරේදී අතිශය විචිත්‍රවත් ආභරණ එවගේම ආලෝකකරණය සහ ඉහළම අලංකාරත්වයකින් යුක්තයි. දැන් ඔය නුවර ඉන්න කට්ටිය මට වැඩිය මේ ගැන විස්තර දන්නවා නම් කියලා එවන්න හොඳ. ඊට පස්සේ රන්දෝලි දේව වාහන ගැන කතා කරනවා නම් විශේෂයෙන්ම කුඹල් පෙරහැරේ රන්දෝලි පල්ලැක්ක කියන්නේ ඒව ගමන් කරන්නේ නැහැ. එතකොට සතර මහා දේවාලවල දේවතාවියන් උදෙසා රන්දෝලි පල්ලැක්ක පෙරහැරේ අවසානයට ගමන් කරනවා රන්දෝලි පෙරහැරක නම්. හරි නේද? මේවා ඊළඟට නිලධාරීන්ගේ සහභාගීත්වය. කුඹල් පෙරහැරේදී දියවඩන නිලමේ ඇතුළු නිලධාරීන් සාමාන්‍ය සාම්ප්‍රදායික ඇඳුමින් තමයි සැරසෙන්නේ. හැබැයි රන්දෝලි පෙරහැරේදී දියවඩන නිලමේ සහ බස්නායක නිලමේවරු රාජකීය ආභරණ සහිත පූර්ණ මුල් ඇඳුමින් සැරසලා තමයි ගමන් කරන්නේ. එතකොට ජනප්‍රවාද විශ්වාස ඒව ගැන කතා කරනවා නම් කුඹල් පෙරහැර කියන්නේ කුඩා දරුවන්ගේ වස්තුස් දුරු කරන්න පෙන්නන එකක් විදිහට තමයි සැලකෙන්නේ. එහෙම විශ්වාස කරනවා කුඩා දරුවන්ගේ වස්තුස් දුරු කිරීමට කුඹල් පෙරහැර පෙන්වීම සුදුසු බව විශ්වාස කරනවා. ඊට පස්සේ ඉතින් රන්දෝලි පෙරහැර ගත්තාම ලංකාවේ පැවැත්වෙන රාජකීය සහ උත්කර්ෂවත්ම සංස්කෘතික මංගල්‍ය ලෙස තමයි රන්දෝලි පෙරහැර. ඒ කියන්නේ අපි කියන්නේ මහා රන්දෝලි පෙරහැර කියලා. ඒක පැවැත්වෙන්නේ අන්න ඒ විදිහට. දැන් පොඩි අදහසක් තියෙනව නේද? යම් තරමක. දැන් අද දෙවෙනි රන්දෝලි පෙරහැර පැවැත්වෙන දවස අගෝස්තු 24 කියන්නේ දෙවෙනි රන්දෝලි පෙරහැර පැවැත්වෙන දවස රාත්‍රී 7ට පෙරහැර පිටත් වෙලා ශ්‍රී දල්දා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, ශ්‍රීමත් බෙනට් සොයිසා වීදිය සහ යටිනුවර වීදියේ ගමන් කරලා රජ වීදියෙන් හැරිලා ඊ.එල්. සේනානායක වීදියේ ගමන් කරලා හරස් වීදිය ඔස්සේ පැමිණ ඩී.එස්. සේනානායක වීදියේ ගමන් කරලා ඊට පස්සේ රජ වීදිය ඔස්සේ ඉහළට ඇවිල්ලා දෙවෙනි රන්දෝලි පෙරහැර ගෙවදීමට නියමිතයි. ඔන්න ඔහොම තමයි ගමන් මාර්ගය. දැන් මම ඔබට මතක් කරනවා දන්න කියන අය ගොඩ දෙනෙක් මේ වෙලාවේ සමහරලාට සියත අහගෙන ඉන්න ඔබත් මේ පෙරහැර නරඹන්න කැමැත්තෙන් බලාපොරොත්තුවෙන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒක හොඳයි. අපේ රටේ නේද වැඩියෙන්ම කතා වෙන ඇසළ මහා පෙරහැර, විශේෂයෙන්ම ඔබ යනවා වගේම ගිහිල්ලා ඒ පරිසරේ පිරිසිදුකම රැක ගැනීම වෙනුවෙන් ඔබේ පැත්තෙන් වෙන්න ඕන දේ කරන්න අමතක කරන්න එපා. ඒ කියන්නේ ගෙනියන දේවල් ආයෙමත් ගේන්න, විශේෂයෙන්ම ප්ලාස්ටික් එහෙම භාවිතය අවම කරන්න, ප්ලාස්ටික් බැහැර කරන්න ඒ තැන් තියෙනවා. එහෙම වුණොත් ඒ අදාළ තැන්වලට බැහැර කරන්න, ඒ පරිසරය අපවිත්‍ර කරන්න එපා කියලා බොහෝම ආදරෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා. මොකද ඔහුගේ අවුරුදුවල මතකයිනේ නේද? නුවරට යනවා වගේම ඇස් දෙකින් පෙරහැර නරඹල ඒ පරිසරය අපවිත්‍ර නොකර තමන් ගෙනියන දේවල් තමන් මාය පුළුවන් නම් අරගෙන ඉන්න, නැත්තම් අදාළ තැන්වලට බැහැර කළා නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ වෙනුවෙන් විශේෂයෙන්ම
ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු පෞද්ගලික විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන සම්බන්ධ වෙලා ඇසළ පෙරහැරට සමගාමීව පෙරහැර නරඹන්න එන බැතිමතුන් විසින් රැගෙන යන ලබන ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ වැඩසටහනක්, ප්ලාස්ටික් භාවිත කිරීමේ ප්ලාස්ටික් භාවිත කිරීම අනුව මේ පරිසරයට සිද්ධ වෙන මේ හානිය සම්බන්ධයෙන් දැනුවත් කරන්න විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඉතින් මේ දවස් 10 පුරාවටම, දැන් දවස් 5ක් ඉවරයි, තව දවස් 5යි තියෙන්නේ. මේ දවස් කීපේ පුරාවටම මේ වැඩේ සිද්ධ වෙනවා. ප්‍රතිචක්‍රීකරණය සඳහා වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ වෙනුවෙන් අපි අපේ දායකත්වයක් ලබා දීලා තියෙන්නේ සේත ටීවී සහ සේත FM. ඉතින් ඔබට හැකි අයුරින් ඔබේ උපරිමය කරන්න ඒ පරිසරය අපි පිරිසිදු තියාගමු නේද? ඔන්න මහනුවර වෙනුවෙන් මං කතා කළා.

0: සිින්දුව අහන හැම වෙලාවකම මට ජනාව මතක් වෙනවා. මොකද දමිත් අසංගට පස්සේ මේ සිින්දුව ලස්සරටම කියනවා මං ඇහුවේ ජනාගේ හඬේ. මේ ජනයි ප්‍රියයි ටීම් එකේ ඒඩී ළඟදි බැඳලානේ බෝලේ අපි දන්නෙත් නෑ. ඇසිස්ටන් ඩිරෙක්ටර් මගේ දන්නේ කපල් එක හනිමුන් යනකම සියතලු අහගෙන යන්නේ. චතුරි මං හරි නේද? දිලානොයි චතුරි ඒ සුභ මංගලම්. ආදරෙන් ඉන්න ඕනේ හොදේ. කන්ග්‍රැචුලේෂන්ස්. ඔන්න ඔගලගේ ටීම් එකම සංජය ඇතුළු ටීම් එකම ජනප්‍රිය ඔක්කොම විශ් කරන ඕගොල්ලන්ට.
1: පිටු පාල යන දිහා පොරහින් බලා
0: සින්දුව ගැලපෙන්නේ නැහැ හොඳේ.

0: හද ගැස්මට සියත.
1: සියත පත්තරේ විදහස.
2: ඉරාන් බාසිගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිල වල ඡායාරූප රසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පත්තරේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම ගැන.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
4: සිංහකිරි ඕගස් බොනන්සා Samsung, Hisense, Panasonic, Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
5: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණසිටි වෙතින් මෙගා වට්ටම්. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි. නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි. මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි. ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කගෙල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අම
7: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025%ක අමතර පොලියක්. රුපියල් 105,000කට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
8: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12,000, 18,000, 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0.76 256 30 20.
9: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලවේ පුංචි කාර් නිවස.
10: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 0.76 56 78 78 4.
11: යටියන තවේෂ ගිත්මින්. අද ඔයගොල්ලගේ තාත්තගේ බර්ත්ඩේ නේද? එහෙනම් සුබම සුබ උපන්දිනයක් වේවා කියලා තාත්තට විශ් කරමු. අපේ බබාලා දෙන්නයි වයිෆුයි ඔක්කොම ඔන්නවා

0: යන්න හදන්නේ. ඔබට සතුටුයිද දැන්?
1: වරු ඇස්සල කඳුළු.
0: මං යනවා කිව්වා. හාලුයිනේ. හොඳ වැඩේ.

난 컬러 애난 켈레 아비기야 헤드 애난 거 하와서 내가 더 하네 망하게 수도 거치야 거딱하다.

0: Kolkata top story.
1: පොලිසියට නව වෛද්‍ය විද්‍යාගාරයක් ලබා දීම පිළිබඳ සාකච්ඡා. අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නව අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණකාරක සභාවේදී. විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය කඩිනම් කිරීම මගින් නඩු කටයුතු වේගවත් කර බන්ධනාගාර තදබදය අවම කිරීමට හැකිවනු ඇති බවයි කාරක සභාවේදී සඳහන් වුණේ. දුරකථන සමාගම් ක්‍රියාත්මක කරන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මූල්‍ය ගනුදෙනු සඳහා අවභාවිත කිරීම වැළැක්වීම සඳහා සුදුසු නියාමන ක්‍රමවේද හඳුන්වා දීමේ අවශ්‍යතාව කාරක සභාව පෙන්වා දුන්නා. කාරක සභාව සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම් ජාල සහ ඒවාට සම්බන්ධව නීති විරෝධී මූල්‍ය ගනුදෙනු හඳුනාගෙන පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිත කිරීම අවශ්‍ය බවයි. පවතින නීති කාලීන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට ලක් වුණා. දැන් ක්‍රීඩා පොතක්. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ඉන්දිය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 503ක් රැස් කළා. ද්‍රවි ජුරෙල් නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 109ක්. ඉන්දිය ඉනිම වෙනුවෙන් දෙව්දත් පඩිකල් ලකුණු 117ක් රැස් කළා. තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC පිටියේදී. සියතමීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Theater top story. අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෙනෙහස ආදරෙන් හදවත්
3: සනසලා මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: 98.2 98.4
5: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: ัง
1: Yang yang Charlie, yang yang.
2: Yang yang kian, eh program yang kita apa kena?
1: Ah, yang keren ni. Imu Charlie.
2: Itu macam kalau kau mau dah.
1: Nanti inno alu satria ke aram bayan itu.
2: Charlie, oya ada kau mau dah. Ini hamadah mereka video itu. අන්න අපේ බොස් කියලා තියෙන ක්‍රියේටිව්
1: විදියට හැමදාම එක විදියට මේ කොහමද කියන එක හරි නෑනේ. එහෙනම් එක එක දවසට එක එක විදියට කැතට තමයි කියන්නේ. අද කියන කැතට නෙවෙයි හෙට කියන්නේ.
2: හෙට වෙන කැත.
1: හෙට වෙන කැතකට කියන්නේ. අනිද්දාට ඊටත් වැඩිය වෙන කැතකට තමයි කියන්නේ.
2: ක්‍රියේටිව්.
1: මේ නිර්මාණශීලීත්වයේ හැකියාව, මේ නිර්මාණශීලී හැකියාව ඇත්තටම
2: තව ප්‍රයෝජනෙට ගන්න ඕනේ අපේ බොස්ලා. ඉතින් ඇත්තටම මේවා හිතන්න ඕනේ.
1: ඔය එක තමයි මං කියන්නේ. මේ බොස්ලා ඔක්කොම එකතු වෙලා මේ නිර්මාණශීලී හැකියාව ගුලි කරලා මහවැලි ගඟට දාන්න
2: ඕනේ. එළියට දමන්න.
1: සින්දු කියනකොට නම් මතකේ විතරක් නෙවෙයි කැලින්. සම්පූර්ණයෙන් සම්පූර්ණ පුඩිම පිටින් ගත්තා ගුලි කළා. පංචමහාවිල් වලට වැටෙනවා.
2: හරි හරි.
1: මේ අපි මේ දැන් සාමාන්‍යයෙන් අඳුරන් නැති මිනිස්සෙක් එක්ක ඔයා කතා කරන්න පටන් ගන්න කොහොමද?
2: හයි.
1: ඈ ඒ සාමාන්‍ය මොනාට කතා කරන්න පටන් ගත්තේ? හයි.
2: නෑ නෑ හිම නෙමෙයි.
1: නෑ මං කියන්නේ එච්චර හැම දෙයකට නෙවෙයි. මම සාමාන්‍යයෙන් නිකන්.
2: හයි.
1: හිපු.
2: හයි.
1: මොකද කියන්නේ තු ඉන්නවා.
2: කොහමද අතර අඳුරන් නැති මිනිස්සෙක් එක්ක?
1: අඳුරන් නැති මිනිස්සෙක්.
2: මොකටද අඳුරන් නැති මිනිස්සුත් එක්ක කතා කරන්නේ?
1: කිසි දෙයක් මණ්ඩද අපි කතා කරන්නේ. පිටත් එක්ක පාරකට යන්නුනා.
2: අයියෝ මම කතා කරා. විස්තර වගේ දැනගන්න.
1: කොහොමද පටන් ගත්තේ කතා? මං අහන්න ඒකයි.
2: Excuse me.
1: හා.
2: පොඩ කතා කරන්න පුළුවන්ද? එහෙම කියලා කතා කරේ.
1: ඒ කියන්නේ අරමිනිය හොඳටම අඳ ගන්න මොකක් හරි එමිනියගේ ලොකු වැඩක් ගන්න හිතාගෙන ඒ කතා කරලා තියෙනවා. නැත්තම් සාමාන්‍යයෙන් ලාංකිකයෝ කතා බහට මුල පුරන්නේ මාරව්වක් නේ තියෙන්නේ.
2: ආර මොකක් හරි
1: කැලිම පටන් ගන්න ඒකෙන් මාරව්වක් නේ තියෙන්නේ. උනේ මල්ලි මාර මාරව සරයි අවු.
2: ඔබේ
1: ඇඟ දනවා දාඩියයි. අයියා කොහෙද? එහෙම තමයි.
2: හරි හරි හරි හරි.
1: එහෙම නැත්තම් කවුරු අතර ටිකක් වහින්නවා කෙරේද? ඔවුනේ හොඳයි වහින එක. හොඳයි තමයි ඒ උනාර දැක්කත් වෙල ගන්න විදියක් නැහැ නේ. අයියා කොහෙද? අපි කතාව පටන් ගන්නෙම සබාදම් මාතාවට දෙස් දෙවල් තියලා තමයි අපි අඳුර ගන්න ට්‍රයි කරන්නේ.
2: يعني එයාට පින් සිද්ධ වෙන්න තමයි අඳුර ගැනීම
1: කරන්නේ. හැබැයි බැනලා තමයි
2: පටන් ගන්න.
1: දරයක් නැහැ මේ වරුසාව. තුරු තුරු උදේ ඉඳන්. කියලා එහෙම
2: අයියා කොහෙද?
1: ඉෂුව තමයි අපි වැඩේට එන්ටර් වෙන්නේ. කියන්නේ අපි යාළු වෙන්නේ ඒක ලස්සන එකක්. මේ හොඳ සාත්‍රයක් මම මේ කියන්නේ. මිනිස්සු දෙන්නෙකුට යාළු වෙන්න තියෙන හොඳම විදියක් මේක. දෙන්නත් එක්ක එකතුලා වෙන කාටරි බඩින්. පුදුම යාළුකමක් හැදෙන්නේ දැන්. ඔයා මං කියනකොට ඔයා කව කවුරු හරි එක්ක එකතු වෙලා හරි එතන නැති මනුස්සයෙකුට බනින්න පටන් ගන්න.
2: නෑ එහෙම නෙමෙයි. දැන් අපි හිතන් පොලිමක ඉන්නවා. දැස පොලිම පයින්ව එක්කෙනෙක්. ළඟ ඉන්නේ අර බලන්නකෝ අර මිනිහා ඉතින් පොලිම.
1: අර පොලිම කඩේ ගාන බෝත් කියන්නේ නැද්ද බෝ ඌ ගාන. ළඟ ඉන්නේ කායි අර බලන්නේ පොලිම පයින්ව. කිසිම වැදගත් කමක් නැහැ. ඔය තැනකට ඇවිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ. ඒකනේ බලන්න අනි අපි මෙච්චර අපිත් මෙච්චර පොලිමින ගානක්වත් නැහැ. අර බලන්න ගිහින් බලන්නවත් නැහැ මේක.
2: ඔය දෙන්න නන්නේ නැන්නේ යන්නේ.
1: ඔය දෙන්න හොඳම යාළුවෝ. මං කියන්නේ අඳුරන් නැති මිනිහෙකුට හරි කමක් නැහැ. දෙන්නෙක් එක්ක එකතු වෙලා බනින්න.
2: ඕ
1: ඔය දෙන්න හොඳම යාළු බවට පත් වෙනවා.
2: අන්න එහෙමයි. අඳුරන් නැති කෙනෙක් යාළු කරගන්න.
1: අඳුරන් නැති කෙනෙක් යාළු කරගන්න අන්න එහෙමයි. ඒ වගේ මම මතක් කරනවා අද
2: අඳුරන් නැති යාගේ දිනේ.
1: අර අඳුරන් නැති යාගේ දිනේ. අද ඇවිල්ලා
2: අඳුර ගන්න දිනේ.
1: weather complaining day. තියෙන ඕනෑම කාලගුණික තත්වයකට කම්ප්ලේන් කරන දිනේ හැටියට අද නම් කරලා තියෙනවා. මගේ අපේ ලංකාවේ නම් හැමදාම weather complaining day. අපි පෑවුවත් අපිට තද වෙනවා. වැස්සත් තද වෙනවා. පායන්නේ නැතුව වැස්සත් නැතුව අර අහස වලාකුලින් බර වෙලා කළු පාටයි අවුවක් වැටෙන්නේ දැන් මොනි මුස්පේතු කදින්. ඒතකොට ඊට වැඩිය බයිනවා. ඕනෑම දවසක අපි වෙදයකට බයිනෝ. ඉතින් අපිට ඇත්තටම අවුරුදු දවස් 365ම වෙද කම්ප්ලේනින් ඩේ. හැබැයි සමහරුන්ට අද විතරක්
2: වෙද
1: කම්ප්ලේනින් ඩේ. හැබැයි අපි අද කතා කරන්නේ ගැන නෙවෙයි, අද තමයි සැන්ඩි ප්ලූටෝව ඩිමෝට් කරපු දවස.
2: අයියෝ,
1: ඒ ගැනයි අපි අද කතා කරන්නේ.
2: දුක් බර දවසක් ඉතින්නේ, අද වගේ දවසක් කියන්නේ. ඉතින් මකලෝ, අපි මාළවි පුංචිකා නිවස ගැනත් කතා කරන්න ඕනේ. ඒත් එක්කම අපිට Mastermind Institute එකෙන් කරන Wealth Management course එක ගැනත් කතා කරන්න ඕනේ.
1: හවස් වෙනකන් අපි ඉන්නවා, ඔයාලත් ඉන්න. හොඳ හොඳ ලාඩම්.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
2: අවන්ස් ටිකෙන් ටික පේ
4: මේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා පුද්ගල මූල්‍ය කළමනාකරණය කොටස් වෙළඳපොළ ගෝල්ඩ් රියල් ඉස්ටේට් USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 4
5: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනඩි තහනමේ ලුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
6: වන බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරිවාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි වේදම අඩු ඉදිරියේ වැඩි බජාජ් වීගෝ එක හැම ගමනක්ම ලාභයක් ඒවිපීරිස්
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 83 343 444 සීතා හදවත් දිනු හිතවත් කම
10: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ෂදි වෙතින් මෙගාවට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි නෙස්ටර් මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි කාගිල් ස්වර්ෂදි
11: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
12: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
13: ගන්නවා ලයිසන් එක
14: දැන් හරිනේ අමාරු
12: වයිෆ් ගේ කතත් පොඩ්ඩක් වැඩි
11: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
12: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය
15: 11.84යිනේ
12: දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ

0: ප්‍රතිවර්ෂයකට 15%ක පොලියක් ඕන හැටියෙ ගෙවන්න පුළුවන්.
1: 13 ඉදහනමේට කෝල් එකක් ගන්නකො.
0: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත් නීති නේද?
2: ප්‍රදර්ශනාගාර සහ

0: Ladang.
1: Pluto, Pluto.
2: ඔයාට කොහොමද?
1: සාල කරදරයක් වුණා. මම සිද්දුවෙන් කැලක් කිව්වත් ඒකට ඔයාට කොහොමද?
2: ඇත්තටම මකලෝ ඔයාට කොහොමද දන්නේ නැනේ ප්ලූටෝට?
1: ප්ලූටෝටද?
2: ආ
1: ඌ ඇති ඔය හිටියා වගේ ඇති. මෙමයි ප්ලූටෝගේ ජීවිතේ කොහොමද පොඩ්ඩක් පැහැල හැප්පීම් සහිතයි.
2: හරි.
1: අපි ප්ලූටෝ හොයාගන්නෙත් ඊටාම හඹු විදියකට.
2: හම්බෙන් තමයි අපිට යවන්නේ.
1: හම්බෙන් තමයි හොයාගන්න. ඔය 1920 ගණන් වල අගහරිය වෙනකොට තාරකා ශාස්ත්‍රඥයෝ සොයමින් හිටියා ප්ලැනට් එක්ස්.
2: හරි.
1: කියලා එකක් ගැන. ඒ කියන්නේ අපි එතකොට ඒ වෙනකොට හොයාගෙන තිබුණා යුරේනස් නෙප්චූන් දක්වා. හරි. ප්ලූටෝ හොයාගෙන තිබුණේ නැහැ. හැබැයි යුරේනස්ගේ සහ නෙප්චූන්ගේ චලිතය අනුව ඒගොල්ලන්ගේ ගමන් කරන රටාව අනුව විද්‍යාඥයෝ සැක කළා මේ තව එකක් තියෙනවා. තව එකක් නම් තියෙනවා. බුදුදෙන්නව පොඩ්ඩක් බහුබූත විදියට යන්නේ. එහෙම යන්න හේතුව තව මොකක් හරි ප්ලැනට් එකක ගුරුත්වජ බලය හරි මොකක් හරි එකක් මෙතන වැඩ කරනවා. අපි ඒක හොයන්න ඕනේ කියලා ප්ලැනට් එක්ස් කියලා එකක් තියෙනවා කියලා හිතාගෙන ඒක හොයමින් තමයි අපි හිටියේ.
2: හරි.
1: අපි ඒක හොයමින් ඉන්න අතරේදී ලොවෙල් ඔබ්සර්වේටරි කියන ආයතනයට වැඩට එනවා අවුරුදු 20 ගණනක සුහුබුල් තරුණයෙක්. හරි. මේ තරුණයාගේ නම ටොම් බාෆ්.
2: ටොම් බාෆ්.
1: ඔව්. ටොම් බාෆ් වැඩට ඇවිල්ලා එයා එකතු වෙන්නේ කෙලින්ම මේ ප්ලැනට් එක්ස් ප්‍රොජෙක්ට් එකත් එක්ක තමයි. කවුරුත් නොහිතපු විදිහට ටොම් බාෆ් තමයි එයාට අවුරුදු 23යි එතකොට. ටොම් බාෆ් තමයි මේ මෙතන තව ප්ලැනට් එකක් තියෙනවා මේ මෙන්න මේ තියෙන්නේ ඒක කියලා ගණන් වලින් හොයන්නේ ගණන් හදලා හොයන්නේ ඈතින්ද හොරෙන් බලන් ඉඳලා හොයන්නේ ගණන් හදලා හොයාගන්නේ. එයා තමයි ප්ලූටෝ ඔය දැන් තියෙන ප්ලූටෝගේ කක්ෂය මෙතනින් ගමන් කරනවා මෙයා කියලා ඉස්සෙල්ලාම ලෝකෙට හෙලිදරව් කරන්නේ. හරි.
2: හරි.
1: දැන් ඊට පස්සේ එයා දැන් පොඩි පොඩි කොල්ලෙක් ඇවිල්ලා ප්ලූටෝ හොයා ගන්නවා. එතකොට මේ අවුරුද්ද 1930.
2: හරි.
1: 1930 තමයි මේක හොයාගන්න. දැන් මේකට නමක් දාන්න එපා.
2: ප්ලූටෝට.
1: හොයාගත්ත. එතකොට ප්ලූටෝ නෙවෙයි.
2: ඔව්.
1: එතකොට හොයාගත්ත මෙව්වා එක. හරි. මෙව්වා එකක් තියෙනවා. මෙව්වා එකට නමක් දාන්න ඕනේ. ඔයා දන්නවද ප්ලූටෝට ප්ලූටෝ කියලා නම දාන්නේ අවුරුදු 11ක පොඩි කෙල්ලක්.
2: හන්නේ.
1: හරි. අවුරුදු 11ක බ්‍රිතාන්‍ය ජාතික වැනටියා බර්නි. වැනටියා බර්නි තමයි මේ ප්ලූටෝ කියන නම සජෙස් කරන්නේ. ඒ කියන්නේ නම් ඉල්ලනවා. අලුත් ප්ලැනට් එකක් හොයාගෙන තියෙනවා. ඉතින් ඒකට නම් එකතු කරනකොට එයා ප්ලූටෝ කියන නම යෝජනා කරනවා. ප්ලූටෝ කියලා කියන්නේ සැන්ඩි රෝම දේව මණ්ඩලයේ පාතාලයට අධිපති දෙවියෝ. දැන් බලන්න අපි අලුතෙන් ප්ලැනට් එකක් හොයා ගන්නවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කොනේම හොයාගෙන අපි අවුරුදු 11ක ගෑනු ළමයෙක්ගෙන් සජෙෂන් එක අරගෙන ඒකට නම දානවා පාතාල දෙවියා කියලා.
2: ප්ලූටෝ.
1: ප්ලූටෝ කියන්නේ රෝම දේව මණ්ඩලයේ පාතාලයට අධිපති දෙවියා. ඉතින් අපි පොඩ්ඩක් අපිට ඇදේට තමයි විදිහට ඒ කාලේ දැම්ම සලකලා තියෙන්නේ. ඊට පස්සෙත් ඒ වගේ වැඩ කරලා තියෙනවා. මේ අපි තව ටිකක් කතා කරමු ප්ලූටෝ ගැන. වඩ දුකයිද ප්ලූටෝ ගැන?
2: ඕවානේ.
1: පානේ දුක් වෙන්නේ පානේ ප්ලූටෝ සතුටින් ඉන්නවා. ප්ලූටෝ රවාගෙන කිසිම හැංගීමක් නැහැ. වාඩිය තේරුම්වන්න දු ප්ලූටෝ ගැන දුක හිතේ ඉන්නවද?
2: මං අනිත් මිනිස්සු ගැන හිතුවාට මං ගැන හිතන්න කවුරුත් නැහැ මකන.
1: ආයෙත් ගන්නත් තේරෙනවා.

0: ඉන්සන් ටිකෙන් ටික පේ
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුම ඔබ වෙනුවෙන්ම
1: ආගිලිස් ෆුඩ් සිටි සත්‍යන්තී අඩුම මිල පෙරලිය කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි අපේ මිල රුපියල් 300යි තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි
3: සිංහකිරි ඕගස්ට් බොනන්සා Samsung Hisense Panasonic Candy අතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න ඉක්මන් කරන්න දෙවයින පුරා සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි
4: ලක්කන් අතර සුපිරිම ඉලක්කම තමයි 2 වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න මොකද යාලත් තාසයි 2 ලැබෙනවන
5: double deck double delight double salary මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් double promotion ඉතින් 2 නම් ඕන දෙයක් මම බාර ගන්නවා අනික සින්දුනත් 2 අහනකොට කන් දෙකට දැනෙන සැප ඒ මගේ girl friends ල දෙන්න අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ මං ගිහින් එන්න මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න මොකද එක මාඩිස්ගේ සින්දු දෙකක් අහන්න පුළුවන්නේ
1: සින්දු සියත අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාප්කාරේ
1: තිලක වර්ධන textiles අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
7: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
1: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB-
8: ස්ටේබල් ඔයා යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
9: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා
8: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
9: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
10: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
7: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0768233444 සීතා හදවත් දිනු හිතවත්කම
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
11: මේ වෙලාවේ මත් දැක්ක ටිකක් වෙනස් දෙයක්. නන්දා මාලිනිය අර තරුණ යුවතියගේ කුසට දකුණු අත තියාගෙන ගීතයක් ගායනා කරන. ඔවුන්ගේ ඇස් දෙක දීප්තිමත් දිලිසුණා. ඔවුන් හිතුවා මේ

0: ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය අද රැඳායයි පීඩායයි ආසියාව හා යුරෝපය වෙන්වන කඳු පන්තිය වන්නේ 1. එවරස්ට් කඳු වැටිය 2. යුරල් කඳු වැටිය
1: ඉස්කෝලේ අටවසරේ ඉගෙන ගන්න හෝමාගම R&D ලාවන්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න ඔයා ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: පැහැර දැක්කම තවත් තවත් බලා හිඳින්නට හිතේ අලිත් යල් පැනලා නෑ පැරණි සිරිත් නොබිඳව ඒ හැම තිබේ අදත් ලෝකය කොච්චර වෙනස් වුණත් තවමත් රැකෙනවා පැරණි සිරිත් අපි ඒ සියලුම සිරිත් විරිත් අගය කරන්නට සිතමු තවත්
1: ඔයේ
0: ඔයේ වඩ මතකද එම සින්දුව
1: ඉස්සර තිබ්බා නේද
0: මතකයි
1: මංගු මතක නෑගෙන ඉස්සර තිබ්බ මතකනෑ
0: අද දෙකම කියනවා ඉස්සර තිබ්බ කියලා කියන්නේ කොහොමද මතක නැත්තා
1: ඉති මතක නෑ
0: මේක ශක්ති සංගීත කණ්ඩායමේ ගීතයක් එතකොට මම මේ කියන්නේ මම මේ ශක්ති කියලා කියන්නේ ආනන්ද පෙරේරා ඇන්තනි සුරේන්ද්‍ර ඊට පස්සේ ජයන්ත රත්නායක වගේ අය මට මතක විදිහට ජැක්සන් ඇන්තනි හිටියා එතකොට මේ හැමෝම ඒ සෙට් එකම එකට ඉන්න කාලේ ගාල්ලගේ හිටියා ශක්ති ක්‍රීම් එක පළවෙනි බෑන්ඩ් පස්සේ ශක්ති දෙකට කැඩුනා වෙලාවක ශක්ති සහ සිහ ශක්ති කියලා බෑන්ඩ් දෙකක් බවට පත් වුණා නේකලු මේ ඊට කලින් කාලේ හැදිච්ච ලස්සන සින්දුවක් අපි පෙරහැරගෙන කතා කරන්න යන හින්දා එක පාට මේක
1: මතක්
0: වුණා ඔලුවට ආවා මේ දවස්වල දළදා පෙරහැර මංගල්‍ය පැවැත්වෙනවා අපි දන්නවා මේ කාලෙට තමයි මං හිතන්නේ නුවරට වැඩිම දෙස් විදෙස් සංචාරකව ප්‍රමාණයක් එකතු වෙන කාලේ
1: නුවර බලන්න එනවා
0: පෙරහැර බලන්න සෑහෙන සෙනඟක් එනවා නුවර කියන්නේ හැබැයි හරි කම්පැක්ට් ටවුන් එකක් නුවර මේ මහා සාගරය වගේ විශාල ටවුන් එකක් නෙවෙයි ඉතින් ලොකු සෙනඟක් නුවරට ආවම සතියක විතර කාලයක් ඇතුළත ඒකේ සමහර මැනේජ් කරගන්න අමාරු කැලි තියෙනවා මෙච්චර සෙනඟක් ආවම කැලි කසල බැහැර කරන්නේ කොහොමද ඒගොල්ලන්ගේ අපජලය අපද්‍රව්‍ය බැහැර කරන්නේ කොහොමද සමහරට ඒ අයට ඉඩ පහසුකම් සලසන්නේ කොහොමද වගේ ගොඩාක් ප්‍රශ්න හැන්ඩල් කරනවා මේකේ සංවිධායක කමිටුව. ඒක ඕගනයිස් කරන කට්ටිය ඔය ඔක්කොම ප්‍රශ්න විසඳමින් තමයි වැඩේ අරගෙන යන්නේ. ඉතින් ඒ හින්දා යන එන අපිට පුළුවන් නම් මේකේ සංවිධායකයන්ගේ බර ටිකක් අඩු කරන්න. යන තැන හරියට හැසිරෙන්න. ලොකු දෙයක් නෙවෙයි අපි මේ කියන්නේ. ඔබේ කුණු ඔබ ළඟ තියාගන්න ඔබට පුළුවන් නම්. ඔබේ පුංචි පුංචි දේවල් මං කියන්නේ දැන් කාපු බත් පාර්සලේ ඉඳුල් ටික ළඟ තියාගන්න නෙවෙයි ඒක බැහැර කරන්න විදියක් ඒගොල්ලෝ හදලා තියෙනවා.
1: අනිවාර්යයෙන්.
0: ඒ බැහැර කරන නිසි ක්‍රමවේදයට බැහැර කරන්න නිසි ක්‍රමවේදයට බැහැර කරන්න ඒ වෙලාවේ ඔයා බිසි වැඩි නම් පුළුවන් නම් ඔයා ළඟ තියෙන බෑග් එකකට ඔයාගේ ටොපි කොල ටික චොක්ලට් දවටනේ කඩල ගොට්ටේ කොලේ දාගන්න. පුළුවන් තරම් අඩුවෙන් කුණු බැහැර කරන්න බැහැර කරන කුණු ටික නිසි පරිදි බැහැර කරන්න. මේක මේ විශේෂ පණිවිඩයක් පරිසරයයි ජීවිතයයි කියන තේමාව යටතේ මෙවර දළදා පෙරහර මංගල්‍ය වෙනුවෙන් දියත් කරලා තියෙන වැඩසටහනක් මේකේ අපිත් මාධ්‍ය අනුග්‍රහකයෝ හැටියට ඉන්නවා. ඒක මේක වරින් වර මතක් කරන්.
1: ඊට අමතරව ශ්‍රී දළදා මාලිකාව ඉන්නවා. ඊට පස්සේ මධ්‍යම පළාත් සභාවේ පරිසර අමාත්‍යංශය මහනුවර රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල රැසක් එකතු වෙලා ඔබට මඟ පෙන්වන්න සූදානමින් ඉන්නවා. සහ ඉතින් ඔබ දළදා මාලිකාව පෙරහැර බලන්න ගියාට පස්සේ ඉතින් ඔබේ වගකීම් ඉෂ්ට කරන්නනේ.
0: හරියට ඉඳලා එන්න. අපි මේකමම මේ
1: මාලබේ
0: පැත්තේ ගිහිල්ලා නේද මාලබේ පුංචි කාර් නිවස බලාගෙන ඉන්නවා. අපි එන ගන්න නේද අපි අපි අපි ගියට වැඩක් නැහැ.
1: අපි කියන ගන්නේ
0: මාලබේ පුංචි කාර් නිවස බලාගෙන ඉන්න ඔබ එන.
1: Yes.
0: ඔබ එනකම් බලාගෙන ඉන්නවා ඔබේ හිතට හරියටම හරියන කාලාන්තරයක් විශ්වාසයෙන් දුවන්න පුළුවන් හොඳ වාහනයක් ඔබේ කරලා දෙන්න මාලබේ පුංචි කාර් නිවස බලාගෙන ඉන්නවා. එතන තියෙන වාහන 400ක් විතර. ලංකාවේ සතර දිග්භාගයෙන් වාහන විකුණන්න බලන් ඉන්න අය තමන්ගේ වාහන එතනට ගෙනල්ලා

0: දාලතියනවා. ඔයාට ගිල්ලේ වාහන අතරින් කැමති වාහනයක් තෝරලා බලලා ඔයාට වාහනේ සැටිස්නම් ඊට පස්සේ පුංචිකාර නිවසේ කට්ටිය ලව්වා වාහනේ හොයිස්ටර්ස් වල දාලා චෙක් කරලා රෙමේ බලලා ඩොකියුමන්ට්ස් වල හිස්ටරි එක චෙක් කරලා අවසානයේදී අයිතිකාරයත් එක්ක ගාන කතා කරගෙන වාහනේ ගෙදර අරන් එන්න පුළුවන්. එච්චරට හිතවත්, එච්චරට සමීප, එච්චරට විශ්වාසවන්ත සේවාවක් තමයි පුංචිකාර නිවස ඔබට සපයන්නේ.
1: අපි ඇඩ්‍රස් එක මතක් කරන්නම්. පුංචිකාර නිවස වාහන උද්‍යානය, පුංචිකාර හන්දිය, පුංචිකාර පාර මාළපේ.
2: London.

0: ආඩං
1: සැන්ඩි
2: මකල
1: ප්ලූටෝ කිව්වම ඔයාට නිකන් බුරණ සද්දයක් ඇහෙනවා.
2: නෑ
1: ප්ලූටෝ කියලා බල්ලෙක් මතක නැද්ද ඔයාට?
2: මතක නෑ.
1: ඩිස්නි වර්ල්ඩ් එකේ අර දුබුරු පාට බල්ලෙක් කළු පාට නහයක් තියෙන වලිගේ ටිකක් දිග හාදයක් මතකද?
2: හරි හරි හරි.
1: අන්නේ හාදයාගේ නම
2: ප්ලූටෝ.
1: හරි. මේක ලස්සන කතාවක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා ප්ලූටෝව හොයාගත්තේ 1930 කියලා.
2: 1930. ඔව්.
1: ටොම්බෝෆ් තමයි ප්ලූටෝ හොයාගත්තේ. අවුරුදු මොකද්ද මං ආයේ අහනවා?
2: 1930.
1: 1930. එතකොට ඊටාම දෛවෝපගතව ඔයාලා දන්නවද ඩිස්නි වර්ල්ඩ් එකේ මේ ඩිස්නි කැරක්ටර් එක, මේ ඩිස්නි බලු චරිතය, මේ ප්ලූටෝ නැමැති ඩිස්නි බල්ලා ලෝකෙට දායක වෙන්නෙත් 1930. ප්ලූටෝ හොයාගෙන මාසෙකින් දෙකකින් තමයි ඩිස්නි වර්ල්ඩ් මේ කැරක්ටර් එක එළියට දාන්නේ. හැබැයි කොහෙවත් අපි දන්නේ නැහැ, මේක පැහැදිලි නැහැ, මේ ප්ලූටෝට ප්ලූටෝ කියලා නම දාපු නිසා ඩිස්නිලන්තේ ප්ලූටෝට ප්ලූටෝ කියලා නම දැම්මද කියලා
2: කියන්න බෑ. ඒ තියෙන්නේ
1: ප්ලූටෝ පැටලුන්නේ නෑ නේද?
2: නෑ නෑ නෑ.
1: අර අර අභ්‍යවකාශ පාවෙට ප්ලූටෝ ඉන්නේ.
2: ඔව් ඔව්.
1: ඒ ප්ලූටෝට ප්ලූටෝ කියලා නම දාපු හින්දාද
2: ඩිස්නිලන්තේ
1: බලු ප්ලූටෝට ප්ලූටෝ කියලා නම දැම්මේ කියලා අපි දන්නේ නෑ. සමහරට කෝඉන්සිඩන්ස් එකක් වෙන්නත් පුළුවන්. අර නම එහෙන් හැදිලා එනවා, මේ නම මෙහෙන් හැදිලා එනවා.
2: ඔය වගේ නම් ඉතින් දැන් අපි හිතන්නේ සැන්ඩි කියන එක තව ඕන තැනක තියෙන්න
1: පුළුවන්. හැබැයි ඒකද මේ කාරණා.
2: හරි.
1: දැන් ඔයා ඉස්සෙල්ලා හුවට නේද පවුනේ ප්ලූටෝ ඩිමෝට් කළානේ. ඔයාට නිකන් හිතෙන්නේ නැද්ද ප්ලූටෝට දන්නවනම් කොහොම දුක හිතෙයිද කියලා? ප්ලූටෝව හොයාගෙන ප්ලූටෝට ප්ලූටෝ කියලා නම දාලා අනිත් පැත්ත හැරිලා බල්ලෙකුට ප්ලූටෝ කියලා නම දැම්මා.
2: දුක ඇඩි.
1: සමහර විට ප්ලූටෝ පහු කාලෙක ඩ්වාෆ් ප්ලැනට් එකක් හැටියනේ අපි අයින් කරන්නේ. සමහරට දුකට පුංචි වුණාද දැක්කද? ලොකුවට ඉඳලා ඒ කාලේ ඔය බල්ලෙකුට දාලා මගේ නවානේ
2: පුංචි වෙනවා.
1: අනේ මගේ ප්ලැනට් කමෙන් වැඩක් තියනවාද ඉතින් මන් ඩ්වාෆ් ප්ලැනට් එකක් වෙනවා කියලා ඇකිලි වුණාද දන්නේ නැහැ ලැජ්ජාවට. එහෙම බෝඩ දේවලුත් කාට හරි හිතෙන්න පුළුවන්.
2: මක්කලෝට වගේ.
1: ඔව් හිතෙන්න පුළුවන්. එහෙම බෝඩ දේවල් හිතලා කියනකොට ඊක තමයි ඉරේද කියලා ඇස් දෙකත් ලොක් කරගෙන අයිබ බුස්සකට
2: සැඩි
1: වගේ කෙනෙක් අහගෙන කරන්නද චාලි හෙට්ටි පොලිඩ් එක
2: දැන් මම කිව්වම තමයි ඒකත් කියන්නේ. මෙයා මෙන්න මෙහෙන්න අර වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකක්වත් කළා ගොඩ දාන්න මකලෝ ඔයාව.
1: කොබන් කොබන් මේවා ආචාර රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ඇත්තටම මේ වැඩේ කරන්න පුළුවන් එක්කෙනෙක්. එයාට පුළුවන් මිනිහෙක්ව ගොඩ දාන්න, එයාට පුළුවන් මිනිහෙකුට ගොඩ යන හැටි
2: කියලා
1: දෙන්න. ඒක එයා දැන්ටත් කරනවා. දැන්ටත් ඕගොල්ලෝ ගියොත් එහෙම මාස්ටර් මයින්ඩ් රොෂාන් යූටියුබ් චැනල් එකට, එහෙම නැත්නම් රොෂාන් ආචාර රොෂාන් ප්‍රනාන්දුගේ TikTok එක ෆලෝ කළොත් එහෙම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් එයා දැන්ටත් ඒක කරමින් ඉන්නේ.
2: අනිවාර්යයෙන්.
1: දැන්ටත් සුවහසක් මිනිස්සු. එයා කියන දේ අහගෙන ඉඳලා ඒ දේවල් ප්‍රැක්ටිකලි ජීවිතයට ඇප්ලයි කරගෙන ගොඩ යනවා. ඒක තවත් විධිමත්ව ඔයාලට කරගන්න පුළුවන්. මේ දවස්වල 23 බැච් එක බඳව ගන්නවා මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ෆෝර් ස්ටඩීස් ආයතනයේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකට. ඒ කෝස් එකේ 23 බැච් එකට සෙනග ගන්නවා මේ දවස්වල. අගෝස්තු 30 තමයි
2: පටන් ගන්න කෝස් එක.
1: පටන් ගන්න තියෙන්නේ අපි නිකන් දවස් ගන්න කිව්වොත් එහෙම තව තියෙන්නේ දවස් 6යි. ඉක්මන් කරන්න 0.77 11.77 465 කියන දුරකථන අංකය විවෘතයි. මම නැවත අංකය කියන්නම් 0.77 11.77 465. එකම මේ නම්බර එකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් මේ නම්බර එකට info කියලා WhatsApp message එකක් දාන්න. දාලා මාස්ටර් මයින්ඩ් වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එකේ ඔයාගේ සීට් එක වෙන් කරගන්න.
3: ගැස්මට සියත පර්ස්තකේ සල්ලි ඉතුරු වෙන්නේ නැද්ද? ආදායමට වඩා වියදම වැඩිද? නිදාගෙන ඉන්නකොටත් සල්ලි උපයන පැසිව් ඉන්කම් ගැන ඉගෙන ගන්න කැමතිද? එහෙනම් අදම මාස්ටර් මයින්ඩ් රොෂාන් YouTube channel එක subscribe කරලා වීඩියෝ බලන්න, අලුතින් හිතන්න, අනාගතේ ගොඩනගන්න.
4: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලා මේති වෙලාද? අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඕනම ට්‍රක් එකක් ලේසියෙන්ම book කරන්න. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me Truck.
5: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න Asset Line Finance 0114700 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
0: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768833444. සීතා හදවත් දිනු හිතවත්කම. පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
6: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන

0: අදම සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචිවේ ලොවම පිළිගත් චාටඩ් එකවුන්ටන්ට් කෙනෙකු වන්න සී ශ්‍රී ලංකා 0.7455
1: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් එවැගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.025% අමතර පොලියක් රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න වැඩි විස්තර සඳහා 13/16 අමතන්න
2: ඒක හරිම අපූරු ලෝකයක් හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ
3: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ ඒ වෙනුවට දැනට ඉන්නේ මම ප්‍රශ්නයක් නෑනේ
2: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජි ආ තේක බඩුවල ලස්සන
4: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන් තේරුණාද
2: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොටම මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ
5: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා 98.2 FM 98.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: විසි දෙක තෙරෙහිව පෙත්සම් 21ක්. එල්නිනෝ හමුවේ එක්කයකුට ලබා දෙන ජල ප්‍රමාණය ඉහළට. බදුල්ලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ මරණය සියදිවි නසා ගැනීමක් බවට සැකයක්. පුනර්ජනනීය බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ ගාස්තු ප්‍රකාශයට. යසස්වි සහ අසිතට ICCෙන් දඩ.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: 라당.
1: 플루토 ගැන අපි අද කතා බහ කළේ නේද?
2: ප්ලූටෝගෙන් ගඩ යන දවස.
1: ඔව්, අද අපේ දැන් මේ දෙවනි පැයට අපි ඇවිල්ලා තියෙන්නේ ප්ලූටෝ ගැන. ප්ලූටෝ එහෙමයි. ප්ලූටෝ ගැන ඇත්තටම
2: කියනනම් ගොඩයි.
1: දවසම කියන්න පුළුවන්. වාක් විස්තර තියෙනවා. ලස්සන ලස්සන කතා තියෙන එක්කෙනෙක් මේ ප්ලූටෝ කියලා කියන්නේ. ඒකයි ඇත්තට මේ ගැන මේ කතා කරන්නේ. යාගෙන ඔක්කොමත් නෙවෙයි මේ. එහෙම මෙහෙන් අරගෙන මේ ටිකක්
2: ඉන්ට්‍රෙස්ටිං
1: වැඩි කැලි ටිකක් තමයි අපි මේ ඔයගොල්ලන්ගේ කනේ ඔබට ට්‍රයි කරන්නේ.
2: අපි දෙනවා පුළුවන් ඔබ ගන්න.
1: බුලුවර ඔබ ගන්න කනේ යොදා ගන්න පුළුවන්. ප්ලූටෝගේ දවස හරි දිගයි.
2: හා.
1: දැන් ප්ලූටෝ ඩ්වාර්ෆ් ප්ලැනට් එකක් කියලා නේද?
2: ඔව්.
1: يعني වාමන ප්ලැනට් එක. يعني සාමාන්‍යයෙන් ප්ලැනට් එකක් හැටියට සලකන සයිස් එකට වඩා එයා හුඟක් පුංචි.
2: පුංචි.
1: හැබැයි එයාගේ දවස දිගයි. එයාට තමන් වටේ එක වටයක් භ්‍රමණය වෙන්න පෘථුවි දිනවලින් දවස් 6.4ක් යනවා.
2: ඔව්, එක වටයක් කැරකෙන දවස්. හා හා.
1: ඒ කියන්නේ ප්ලූටෝ මත එක දිනක් පෘථුවිය මත දින 6.4ක්. 0.4කුත් ආවහම ඒ කියන්නේ දවස් 6 මාරකට වගේ කිට්ටු ප්‍රමාණයක් දිගයි ප්ලූටෝ මත දිනයක්. يعني බැරි වෙලාවත් අපි ප්ලූටෝ වල හිටියානම් අපේ සඳුදා දවස දිගයි සතියව තරක්. හරි. එතකොට අපි සත් සතියක් ගත කරන්න ඕනේ. එක සතියක් ගත
2: කරන්න.
1: හරි දිගයි යාගේ දවස. දවස විතරක් නෙවෙයි යාගේ අවුරුද්ද කොච්චර දිගද කියලා ඇහුවොත් කොණ්ඩෙත් කෙලින් වෙනවා. එච්චර දිගයි අවුරුද්ද.
2: හා.
1: එයාගේ අවුරුද්දක්. ඒ කියන්නේ මේ අවුරුද්දක් කියලා කියන්නේ ප්ලූටෝට සූර්යයා වටා පරිභ්‍රමණය වෙන්න යන කාලය.
2: හරි.
1: හරි. සූර්යයා වටා යාගේ කක්ෂයේ දිගේ එක වටයක් සම්පූර්ණ කරන්ඩ ප්ලූටෝට යනවා පෘථුවි අවුරුදු වලින් 248ක්.
2: බුදු තාත්තේ.
1: හරි. කියන්නේ එයා සූර්යයා වටා වටයක් ගියාම ඇත්තටම ප්ලූටෝට එක අවුරුද්දයි. ප්ලූටෝ වසරක් කියන්නේ ප්ලැනට් Earth වසර 248ක්. ඔව්. දිග අවුරුද්දක්. අමාරුයි තමයි. ඒත් එහෙම ඈනුන් අරින්න එපා ඒවා. ප්ලූටෝගේ අවුරුදු 248ක් දිගයි කිව්වම පගල් මියුට් කරලා ඇරියා ඈනුම කට දිග ඇරුණා මෙහෙම නිකන් ඔළුව කන පිට හරවලා. හරි. පොඩි දිව මෙහෙම එළි නොරොමරොමරගල් එච්චර ලොකුයි ඈනුම. එහෙම ඔව් ඇත්ත ඉතික. අවුරුද්දක් ගත වෙන්න අවුරුදු 248ක් යනවා කිව්වහම බෝරින් තමයි. කම්පැලි හිතන්නකෝ උපන් දිනයක් එන්නේ අවුරුදු 248කට.
2: ඈ
1: අවුරුද්දක් එන්නේ අවුරුදු 248කට සරේ.
2: මැරිලා.
1: කණාමුට්ටි බිඳින්න හම්බෙන්නේ අවුරුදු 248කට එකපාරට. ඈ.
2: ඒ කියන්නේ එක මනුස්සයෙක්ට එක් කරන්න වෙන්නේ
1: නැහැ. නැහැ කරන්න වෙන්නේ නැහැ. හැමෝම උපන් දින කලින් මැරෙනවා. එහෙම හිටියා නේද? ඒක එච්චරයි.
0: Random.

0: දියුණු වෙන්න මාර්ගයක් මෙන්න. දියුණු වෙන්න දියුණු වෙන්න මාර්ගයක් මෙන්න.
1: දියුණු වෙන්න දියුණු වෙන්න එතකොට තර වෙන්න. දියුණු වෙන්න දියුණු වෙන්න.
2: ඔව් හැබැයි සල්ලි වැඩි අපි කරන්නේ යව තර වෙනවානේ.
1: තර වෙනවා තර වෙනවා.
2: කාලා බීලා එක තැනම ඉඳගෙන ඉන්නකොට ඉතින්
1: ඔහොමද හිතලා කරන්නේ. මම ගොඩක් දියුණු නාම තර වෙනවා. තර වෙලා චොර වෙනවා.
2: ආ ඊට පස්සේ වෙන අය දියුණු වෙනවා. ජිම් එකට යනවා.
1: එහිඳා දියුණුව ගැන හිතන්න දියුණුව ගැන හිතන්න දියුණුව වෙන අතරේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක ගැන හිතන්න
2: තර වෙනවා කියලා දියුණුව ගැන හිතන්න තු ඉන්න
1: එපා හරියට ඉගෙනගෙන දියුණුව වෙන ඔයාගේ මූල්‍ය කල්පනාකරණය කරගන්නේ කොහොමද වත්කම් කොහොමද හරියට ආයෝජනය කරන්නේ කොහොමද ඒ ආයෝජනයෙන් නිසිපල ලබා ගන්න එහෙම දැනගන්න වටින හුඟක් දේවල් ඔයාලට දැනගන්න පුළුවන්
2: කොටස් වෙළඳපොළ ආයෝජනය
1: හැසිරෙන්නේ කොහොමද රන්වැළඳපොළ හැසිරෙන්නේ කොහොමද රන්වැළඳපොළෙන් ලාභ ගන්න කොහොමද දේපළ වෙළඳපොළේ කොහොමද ආයෝජනය කරන්නේ ආදී වශයෙන් ඔයාටත් ඇති හුඟක් ප්‍රශ්න ඔයා සමහර මේහෙම දේවල් කරන්න ගිහිල්ලා ඇනිලා ඇති හරියට කරන්න හැටි දන්නේ නැතුව ඇති කවුරු හරි ආව අන්දලා ඇති ඒ ප්‍රශ්න ටික ඔක්කොම අකාමකා දාලා තමන්ගේ මූල්‍ය පරිපාලනය නිසි පරිදි ඉගෙන ගන්න පුළුවන් තැනක් අපි මේ යෝජනා කරන්නේ මාස්ටර් මයින්ඩ් ඉන්ස්ටිටියුට් ඔෆ් ස්ටඩීස් ආයතනය මෙහෙවන වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැනයි මේ මතක් කරන්නේ අගෝස්තු 23 වෙනි බැච් එකේ කෝස් එක පටන් ගන්නවා තව වැඩි කාලයක් නැහැ දවස් 6ක් වගේ තියෙන්නේ දැම්ම 077711767465ට කෝල් එකක් දීලා විස්තර අහන්න මේ වෙල්ත් මැනේජ්මන්ට් කෝස් එක ගැන ෆෝන් එක කවුරුත් ආන්සර් කළේ නැත්නම් එහෙම නැත්නම් ලයින් එක බිසි වෙලා තිබුණොත් ඔයාලට පුළුවන් 077711767465 කියන ඒ එම දුරකථන අංකයටම ඉන්ෆෝ කියලා WhatsApp message එකක් එවන්න. එතකොට ඒගොල්ලෝ ආව කන්ටැක්ට් කරයි. මේ ශේත්‍රයේ නමක් දිනාගත්ත කාලයක් තිස්සේ ගෝලියෝ ගණනාවක් බිහි කරපු සෑහෙන පිරිසකට ජීවිතේ ජය ගන්න අවශ්‍ය කරන වෙල්ත් මැනේජ්මන්ට් ස්කිල් එක හදලා දීපු ආචාර්ය රොෂාන් ප්‍රනාන්දු තමයි මේ කෝස් එක මෙහෙවන්නේ.
2: රයිට් ඒත් එක්කලම අපි මාළබේ පුංචි කාර් නිවස ගැන මතක් කරමු. පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර තියෙනවා. ඉතින් හොඳ වාහනයක් ගන්න නම් යන්න තියෙන හොඳම තැන මාළබේ පුංචි කාර් නිවස. ඒගොල්ලෝ ගාව තියෙනවා රෙජිස්ටර් කරපු වාහන, නොකරපු වාහන වගේ මේ දවස්වල ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් වාහන ටිකකුත් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ දවස්වල ට්‍රෙන්ඩ් එකත් එක්ක වාට හිතනවන ඉලෙක්ට්‍රික් වාහනයක් ගන්න ඕනේ කියලා. ඒත් යන මාළබේ පුංචි කාර් නිවසට පුංචි කාර් නිවසට ඔහ වාහනයක් මිලති ගන්න වගේ මොවාගේ වාහනේ විකුණ ගන්න ඕන නම් ඒත් මාළබේ පුංචි කාර් නිවස තමයි හොඳම තැන. මොකද මූලික තත්ත්ව පරීක්ෂාවක් කරනවා වාහනේට. ඊට පස්සේ තමයි වාහනේ මාළබේ පුංචි කාර් නිවස ඇතුළට ගන්න සහ වාහනයක් ගන්න යන කට්ටියට නැවත ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකෙන් හොයිස්ටර්ස් වලින් වාහනේ උසල වාහනේ චෙක් කරනවා. ඊට පස්සේ තමයි වාහනේ විකුණන්නේ. ඉතින් ඒ වගේ විශ්වාසයක් වගකීමක් තියෙන තැනක් තමයි මාළබේ පුංචි කාර් නිවස කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ කියනවානේ අපි අපට හොඳ

0: ශිෂ්‍යත් දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 377. Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 832 444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පව. ඔබත් අදම මිලදී
3: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකින්වත් කලින් ඉඳන්නේ.
5: LB රන් අය තමයි මගේ හයිය.
6: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්සිති වෙතින් මෙගා වට්ටම් ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 290යි, නෙස්ට මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 240යි, මැජික් නුගා සහිත බටර් ස්කොච් ඉතිරි රුපියල් 580යි, ඊවා කොටන් ෆීල් වින්ග්ස් රුපියල් 155යි. කාගිල් ස්වර්සිති
9: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු දින 100, 200 සහ 300 ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්, ඒ වගේම කොම් බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් හරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්, රුපියල් 105,000ට හෝ ඊට වැඩි මුදලකින් ආරම්භන්න. වැඩි විස්තර සඳහා 13/16 අමතන්න.

0: 땅.
1: 1930 අප අතර උපත ලබා 76 වසරක් ආයු වළඳලා 2006 වසරේ අද වගේ දිනයකදී තව විදියකට කියනවා නම් 2006 අගෝස්තු 24 වෙනිදා අප අතරින් වියෝ වුණු ප්ලැනට් ප්ලූටෝට අපි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
2: අනාගතයක් කොහෙද වියෝ වෙලා නෑ.
1: නෑ වුණාට එයාද ඩෝෆ් ප්ලැනට් එකට ඉන්නවනේ.
2: ඉන්නවනේ.
1: එයා වාමන ප්ලැනට් එකට ඉදිරි වුණා. එයා අපි තවදුරටත් ප්ලැනට් එකට ගණන් ගන්න නෑ කියලා 2006 ප්‍රකාශයට පත් කළා. හැබැයි ප්ලූටෝ කියන්නේ සේමසේ චණ්ඩියෙ නෙවෙයි. අපිට තියෙන එක හඳයි. අපි ප්ලැනට් එකක් වෙලා අපිට තියෙන්නේ එක හඳයි.
2: මිනිස්සුත් ඉන්නවා.
1: ඕ. ප්ලූටෝට ඩෝෆ් ප්ලැනට් එකක් වෙලා එයාට තියෙන හඳවල් පහක්. ෂරෝන් ස්ටික්ස් නික්ස් කර්බෙරෝස් හයිඩ්‍රා කවුරුද අවුදන්ද දන්නේ. එහෙම එයාට හඳවල් පහක් තියෙන ප්ලූටෝ මත හිම වැටෙනවා. හැබැයි ප්ලූටෝට වැටෙන හිමවල වතුර නැහැ. එයාගේ හිම හැදෙන්නේ නයිට්‍රජන් මීතේන් සහ කාබන් මොනොක්සයිඩ් වලින්. ඒවන්ත හිම හැදෙන හිමවල වතුර නැහැ.
2: හැබැයි ඕටු නැහැ.
1: ඕටු නැහැ. හැබැයි ප්ලූටෝ මත වතුර තියෙනවා. හැබැයි ඒ වතුර ද්‍රවයක් හැටියට නෙවෙයි තියෙන්නේ. ගලන ජලය හැටියට නෙවෙයි තියෙන්නේ. සොලිඩිෆයි වෙලා තියෙන්නේ. වතුර කඳු තමයි ප්ලූටෝ තුල තියෙන්නේ. කඳු හැදිලා තියෙනවා අයිස් වලින්. වතුරෙන් හැදිච්ච අයිස් වලින් ඒ අයිස් ස්ඵටික බවට පත් වෙලා කඳු හැදිලා තියෙනවා. ඒගොල්ලන්ගේ උෂ්ණත්වයේ අංශක -230යි. ඉතින් කිසිම බලාපොරොත්තුවක් තියන්න බෑ මේ ප්ලැනට් එකේ ඔය තියෙන අයිස් කඳු කවදා හරි වතුර බවට පෙරලෙයි කියලා. ඍණාංශක 230 තමයි උෂ්ණත්වය තියෙන්නේ. ඉතින් හරිම මේ අමුතු රහස් ගොඩක් සංගවාගෙන අපිට හුගාක් ඈතින් අපි කැරකෙන ඉර වටේම හොරෙක් වගේ කැරකි කැරකි ඉන්නවා ප්ලූටෝ තාමත්. නිකමට ප්ලූටෝ මතක් වෙච්ච නිසා අහගෙන ඉන්න කට්ටිය වෙලාවක් આવොත් පොඩි සර්ච් පාරක් දාලා බලන්න ප්ලූටෝගේ පින්තූර අපේ සෞරග්‍රහ මණ්ඩලයේ එකම ප්ලැනට් එක බැලු බැල්මට හඳුරගන්න පුළුවන් විදිහට හාට් ෂේප් එකක් සටහන් වෙලා තියෙනවා ප්ලූටෝ මත. ඒකත් බලලා ඒ ගැනත් හොයන්න ඇයි එහෙම ප්ලූටෝ මත අපිට හාට් ෂේප් එකක් පේන්නේ කියලා. ඕනම් මෙහෙම මතක තියාගන්න.
2: කොහමද?
1: අපි ඔය ප්ලැනට් එකක්වත් නෙවෙයි ඩ්වාෆ් ප්ලැනට් එකක් කියලා අපහාසයට ගත්තට
2: හරි
1: ප්ලූටෝ කියන්නේ හදවත හොඳ කොල්ලෙක්.
2: කෙල්ලද දන්නේ
1: නැහැ. ඒක පටහැර අහන්න බැරන හරි නෑ නේ වහනේක. දැන් මිනිස්සුන්ගේ උනත් එහෙම අහන්නේ කාරයරි. ඔයා ඔයා කෙල්ලද කොල්ලද? එහෙම අහන්න බෑනේ.
2: නෑ එහෙම නෙමෙයි. එහෙනම් කියමු මෙහෙම. ප්ලූටෝ කියන්නේ හිත හොඳ කෙල්ලෙක්.
1: කොහොන එකක් හිතා ගන්න. හදවත ලස්සනයි. මං කියනවට පින්තූරයක් වගේ බලන්න.
2: රයිට් ඕකේ. අපි යනවා.
1: මම මකලෝ.
2: මම සැන්ඩි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: එල්නිනෝවෙන් අක්කර 8000කට හානි. සෝලාමකින් විදුලිය නිපදවනන්ගේ ගාස්තු ප්‍රකාශයට 22ට රහිව පෙත්සම් 21ක්. නිර්වින්දන වෛද්‍යවරයාගේ මරණය ගැන සැකයක්. යසස්වී සහ අසිතට ICCෙන් දඩ.
0: දේශීය සියත. Local news on Seattle. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: යූත් එකෙන් ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා.
1: දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති වියලි කාලගුණය හමුවේ පීඩාවට පත් ජනතාව වෙත දිනකට ලබා දෙන ජල ප්‍රමාණය ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව එක් අයෙකුට දිනකට ලබා දුන් ජල ප්‍රමාණය ලීටර 6 සිට 15 දක්වා ඉහළ නංවා ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කළේ. එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් ධනන්සූරිය පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත එම පියවර ගත් බවයි. පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටහස 22කට අයත් පුද්ගලයන් 81605 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවද සහකාර ලේකම්වරයා ප්‍රකාශ කළා.
4: දිවෙනට බලපා තියෙන වියලි කාලුණ තත්ත්වයේ හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ක පවුල් 25563ක පුද්ගලයන් 81605ක පිරිසක් පානීය ජලය ඇතුළු මූලික අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනීමේ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී ඇති බව අපට වාර්තා වෙනවා. වැඩිම බලපෑම අපට වාර්තා වෙන්නේ මොනරාංගල දිස්ත්‍රික්කයේ නැහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක පවුල් 10264ක පුද්ගලයන් 33023කුත් වාර්තා වෙනවා.
1: මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ වියලි කලාපයේ ජලාශවල ජලධාරිතාව මේ වන විට සීග්‍රේන් පහත යමින් පවතින බවයි. හම්බන්තොට, මඩකලපුව, මොනරාගල, මන්නාරම සහ ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවල පිහිටි ඇතැම් ජලාශවල ජලධාරිතාව මේ වන විට 30%කට වඩා අඩු මට්ටමක් දක්වා පහත වැටි ඇති බවයි ඔහු සඳහන් කළේ. පවතින තත්ත්ව යටතේ වගාවන් සඳහා ජලය නිකුත් කිරීම සීමා කිරීමට සිදුවනු ඇති බවද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
5: පර්මා දෙපාර්තමේන්තුව යටතේ දැනට ලබා දෙන බොහෝ ජලාශවලින් පානීය ජල අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ජලය ලබා දීම සිද්ධ කරනවා. නමුත් අනිකුත් වගාවන් සඳහා සීමා කිරීමට සිද්ධ වෙනවා මේ තියෙන තත්ත්වය යටතේ. ඒ වගේම තවදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දින කිහිපෙත් අඩු වර්ෂාපතනයක පුරෝකථනයන් තමයි තියෙන්නේ මේ තත්ත්වය යටතේ. දෙපාර්තමේන්තුව හැටියටත් ඒ වගේම රටේ අනිකුත් ජලය භාවිත කරන හැටියටත් ඉතාම අර පරිස්සමින් මේ ජලය පරිහරණය කිරීම තමයි අතිශය වැදගත්.
1: පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ මේ වන විට අක්කර 8000කට ආසන්න ප්‍රමාණයක වගහානි සිදු ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. එහි සභාපති පේමසිරි ජාසිංහාරච්චි සඳහන් කළේ වගහානි හේතුවෙන් ගොවීන් 7000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑමෙල්ල වී ඇති බවයි. මේ වන විට වගහානි තක්සේරු කරමින් සිටින බවද මෙම කන්‍ය අවසන් වීමට පෙර වගහානි ගෙවා අවසන් කරන බවද සභාපතිවරයා සඳහන් කළා.
6: මොනරාගල, පොළොන්නරුව, හම්බන්තොට, අම්පාර, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල අක්කර 8000 අසම් ප්‍රමාණය කාණි වෙලා තියෙනවා. ඊට පස්සේ ගොවීන් ඉන්නවා 7000 වගේ අසම් ප්‍රමාණයක්. අපි මේ දිනවල අදාළ භූමියට ගිහිල්ලා ගොවීන්ගේ පින් ප්‍රසාර කිරීම ලක්කිරීම කරනවා. අපි උත්සාහ කිරීම කරනවා වගකණ නිමවීමට පෙර අදාළ බන්දි ගොවීන්ට ලබා දීම සිදු කිරීම කරන්න. එතින්දී අපි හැම අවස්ථාවකදීම ගොවිල සාධන වන පරිදි අක්කර 5000ක්වා හෙක්ටයාර එකකට අපි ලක්ෂයක වන්දියක් ලබා දීම සිදු කිරීම කරනවා.
1: හෙට දිනේත් නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොනරාගල දිස්ත්‍රික්කවල දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එම පළාත් සහ දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 50ට වැඩි වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් මහජන උපයෝගිතා කොමිසම විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ ප්‍රධාන අයක්‍රම තුනක් යටතේ පුනර්ජනනීය විදුලි බලාගාර, පාරිභෝගිකයන් විසින් නිෂ්පාදනය කරන විදුලිය සහ බැටරි ගබඩා පද්ධති මගින් සිදුකරන විදුලිය නිෂ්පාදනය යන අයක්‍රම සඳහා එම ගාස්තු ප්‍රකාශයට පත් කරනු ලැබුවා. වහල මත සවිකර ඇති සූර්ය පැනල මගින් නිපදවන විදුලිය සඳහාද කාණ්ඩ කිහිපයක් යටතේ ගෙවීම් සිදු කරන බවයි මහජන උපයෝගිතා කොමිසමේ අයක්‍රම පිළිබඳ අධ්‍යක්ෂ හසංක කමරුගමුව පැවසුවේ.
7: පහලේ මත සවිකරන සෝලා පැනල් සඳහා කිලෝවොට් 10ක් වෙනත් රුපියල් 23.11ක් එකකට. ධාරිතාවය කිලෝවොට් 10 සිට 40 දක්වා සූර්ය පැනල මගින් ලබා දෙන එකකට රුපියල් 19.15ක්. ධාරිතාවය කිලෝවොට් 40 සිට 250 කිලෝවොට් දක්වා එකකට රුපියල් 17.11ක්. ධාරිතාවය 250 කිලෝවොට් සිට 1000 කිලෝවොට් දක්වා සෝලා පද්ධතියෙන් මගින් නිපදවන එකකට රුපියල් 15.81ක්. මේ කාණ්ඩය සඳහා අපි ලබා දීලා තියෙනවා බැටරියක්. බැටරියක් මගින් රාත්‍රී කාලයේ විදුලිය ලබා දුනහොත් ඒ එකකයකට රුපියල් 45.53ක් ලබා දීම.
1: එල්නිනෝ තත්ත්වයත් සමග විදුලි ඉල්ලුම ඉහළ යාමක් සිදුවුවහොත් විදුලි හිඟතාවක් මතුවිය හැකි බවද මහජන උපයෝගිතා කොමිසමේ සභාපති KPL චන්ද්‍රලාල් සඳහන් කළා.
8: අපි පුරෝකථනය කරලා තියෙනවා විශේෂයෙන්ම ඔයගල දන්නවා එල්නිනෝ තත්ත්වයකුත් වෙනවා. ඒතර ඒ සමගාමීව ඉල්ලුමේ ඉහළ යාම සිදු වෙන්න පුළුවන් විදුලි සඳහා සහ ජල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලියේ පිසියම් ප්‍රමාණයක අඩුවක් වෙන්න පුළුවන් එල්නිනෝ කියන දල මූලාශ්‍රයත් වීමත් සමග. ඒසයි සියලුම දේවල් සැල්කියුලේට් ගත්තාම අඳුරගෙන තියෙනවා සාමාන්‍යයෙන් මෙගාවොට් 450ක විතර බෙස්, ඒ කියන්නේ බැටරි ගබඩා පද්ධතිවල හිඟයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයකදී අපිට අඛණ්ඩව විදුලි සැපීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් අපි හිතන මේ ෆීඩින් ටැරිෆ්, ඒ කියන්නේ පෝෂක ගාස්තු ක්‍රමයේ ලබා දීම තුළින් මූලික වශයෙන් එම ප්‍රශ්නයට කිසියම් ආකාරයක විසඳුමක් ලැබේ කියලා අපි අපේක්ෂා කරනවා.
1: පවතින තත්ත්වය හමුවේ විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දක්වා අවධානය යොමු කර නොමැති බවද මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළා. මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, කෘෂි ව්‍යාපාර, වරාය සැපයුම් සේවා හා බලශක්ති යන ක්ෂේත්‍රයන්හි අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීමට අවශ්‍ය සහාය ලබා දීමට සූදානම් බව ලෝක බැංකුව දෙනුම් දී තිබෙනවා. ඒ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමක් ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති සමග පැවති සාකච්ඡාවකදී කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳවද සාකච්ඡාවට ලක් වුණා. උතුරු නැගෙනහිර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම වෙනුවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මේ අතර කොළඹ කොටස් වෙළඳපළ වසරේ ඉහළ දෛනික පිරිවැටුම වාර්තා කර තිබෙනවා. අද වාර්තා වූ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 16.85ක්. සමාගම් දෙකක ගිවිසා ගනු ලැබූ කොටස් හුවමාරු හරහා මෙම දෙවැන්ත පිරිවැටුම වාර්තා වුණා. මේ අතර ඇමරිකා ඩොලරයක විකිරුම් අනුපාතය රුපියල් 333.59ක් ලෙස සඳහන් වුණා. එහි ගැනුම් අනුපාතය දැක්වුණේ රුපියල් 324.54ක් ලෙසයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත්සම් 21ක් ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරාල් ලක්තිලක, තරුණ නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව විසින්. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහාචාර්ය GL පීරිස්, මහාචාර්ය රංජන් අබේරත්න ඇතුළු පිරිසක් විසින්ද පෙත්සම් ඉදිරිපත් කරනු ලැබුවා. පෙත්සම් කරුවන් පෙන්වා දී ඇත්තේ රජය විසින් ඉදිරිපත් කර ඇති 22 සංශෝධනයෙන් ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයටද බලපෑමක් එල්ලවන බවයි. ඒ හේතුවෙන් එය සම්මත කිරීමට අවශ්‍ය නම් අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලීමක් කළා. ගොවි ජනතාවගේ ගැටලු සඳහා සිය ආණ්ඩුවක් යටතේ විසඳුම් ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක් වෙමින්.
9: අනනගල කියනවා මොනව කරත් කමන්නේ, කොහොමද පොහොර අඩු කරන්නේ? මම ඒකට උත්තරයක් දුන්නට කවුරු තරහ වෙන්නේ නැහැ. ඉතින් ඔබ පහුගිය ජනාධිපති වෙන්නේ රුපියල් 5000 පොහොර ප්‍රතික්ෂේප කරා. එපයි කිව්වා. අපි සැලසුම් කරලා තිබුණේ පෝර රුපියල් 5000ට දෙන්න. ඒක එපයි කිව්වා. අපෝයි පයි කිව්වා. අපෝයි පයි කියලා ගොවියේ ගුවේම පුතෙක් දැම්පත් කරගෙන මම මොන හොරණි. ගොවි ජනතාවගේ රන්වන් යුගය නිර්මාණය වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් සමගි ජන බලවේග අපේ කණ්ඩායම ඉන්න ආණ්ඩුව.
1: විපක්ෂයේ සෙසු පක්ෂ විපක්ෂ නායකවරයාගේ නායකත්වය පිළිගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සත්ත නායක සඳහන් කළේ.
10: එතන මොකද්ද ජනාධිපතිවරයා කිව්වේ? අයියෝ සජිත් ඔයාගේ සහයෝගය ඕනේ කියලා. එහෙම කියපු අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අද ඇනගෙනනේ ඉන්නේ. අඩුගානේ විපක්ෂ නායකතුමා තමන්ගේ ජාතික කාර්යය ඉටු කරනකොට, වගකීම් ඉටු කරනකොට ඒවට අහුම්කන් දීලා එයාගේ නෙවෙයි අපේ කියලා හරි මේක කරුවා නම් රටේ ජනතාවට සාධාරණීස්ත වෙනවා. ඒක නිසා විපක්ෂ නායකතුමාට කිසිම අභියෝගයක් පොහොට්ටුවෙන්වත් වෙන දේශපාලන පක්ෂයවත් නැහැ. මොකද ඒගොල්ලෝ දේශපාලන සම්ප්‍රදාය දන්නෝ. ඉතින් පොහොට්ටුවත් වෙන දේශපාලන පක්ෂයවත් විපක්ෂ නායකතුමාට අභියෝග කළත් නැහැ. එතුමගේ නායකත්වය පිළි අරගන්නවා.
1: ඇතැම් නිලධාරීන් පිළිබඳ නිසි පරිදි විමර්ශන සිදු නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.
11: පාර්ලිමේන්තුවේ තෙල් සම්බන්ධයෙන් තියෙන වාර්තාව දිහා බැලුවම ඒකේ සමහර නිලධාරීන්ව අයින් කළා තමයි පරීක්ෂණය කළේ. සමහර නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් කළා නැහැ. ඇයි තෝරාගත්තු පිරිසක් සම්බන්ධයෙන් විතරක් වාර්තාවක් හැදුවේ? ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒකට හේතුව වෙන්න පුළුවන් කතානායකවරයාටත් අල්ලස්සා දූෂණ කොමිසමේ පැමිණිල්ලක් දාලා තියෙනවනේ. ඒ හින්දා සමහර විට පාර්ලිමේන්තුවේ ඉඳලා ඒ ඉහළ නිලතලවලට පත් කරපු අයව අයින් කළා. අනිත් අය ගැන පරීක්ෂණ කරාද කියන්න අපි දන්නේ නැහැ. ඒක දන්නේ ආණ්ඩුවේ බලාපොරොත්තුව. හැබැයි ඉතින් පැහැදිලිවම මේ වාර්තාව දිහා බැලූ බැල්මට ඒ පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. තෝරාගත්තු පිරිසක් ඉලක්ක කරගෙන කරපු වාර්තාවක් බව සනාථ වෙලා තියෙනවා.
1: පසුගිය ආණ්ඩුවල සිටි පාලකයන් රටේ සම්පත් අවභාවිත කළ බවයි නියෝජ්‍ය මාත්‍ය රංග ගුණසේකර කියා සිටියේ.
12: අපේ රටේ හිටපු කතානායකලනේ මම පත්‍ර ඕගොල්ලන්ගේ අහපු නිවුස් එක මම බැලුවාම මම හිතුවේ මලකිලියක් වෙලා තියෙන මේ ඉන්දියාවේ කතානායකතුමාද තියෙන්නේ කියලා. එහෙම මේ කියන්නේ තෙල් ගහලාද බීලාද කියලා තියෙන ප්‍රශ්නේ තියෙනවා. එයා විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකල ඔක්කොම. ඉතින් එහෙම තමයි කරේ. ඔය පුදු රජුරෝ ඔක්කොම කරේ. කිසි ගාණක් නැතුව රට මේ රට බංකොලොත් වෙද්දි තමට ඍෂි ලෙස තමන්ගේ මේ දීපල අපේ රටේ දීපල නාස්ති කරා මැදිහත් වුණා. ඉතින් ඒගොල්ලන්ට හීන්දාඩිය දාන එක මිනිස්සුන්ට හොඳ වෙයි.
1: ජනතා පරමාධිපත්‍යයට හානි කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සඳහන් කළේ.
13: 22 සංශෝධනයේ ගෙනීමේ ප්‍රමුඛ අපේක්ෂාව මේ රටේ මහජනයා සතුව පවතින පරම අයිතිය ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බලව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: මෙරට ආයු කාලය ඉහළ යාමට සාපේක්ෂව විශ්‍රාම ගැන්වීමේ වයසද ඉහළ නැංවිය යුතු බවයි නියෝජ්‍ය මාත්‍ය හංසක විජේමුණි කියා සිටියේ.
14: මේ අවුරුදු 40 ගාන ඇතුළත ආයු කාලය අවුරුදු 20කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපේ වැඩිහිටි ජනගහනයේ ජීවත් වීමේ කාලය අවුරුදු 20කින් වැඩි වුණා නම් මේ අවුරුදු 40 ඇතුළත සේවා කාලය අවුරුදු 2කින් දික් කරන එක හරිම තාර්කික විද්‍යාත්මක පදනමක් සහිත කාරණයක්. අපි මේ මිනිසුන්ගේ දැනුම, අපි මේ මිනිසුන්ගේ කුසලතාවය තවත් ඒ කියන්නේ මං කියන්නේ ඇත්තම අවුරුදු 2 නෙවෙයි 5ක් වගේ කාලයකදී ගන්න එක හරිම සාධාරණයි. අපි ලෝකයේ වෙන රටවල බැලුවත් ඒ වගේ තත්ත්වයක් තමයි දකින්න ලැබෙන්නේ.
1: ආණ්ඩුව ගැටලු නිර්මාණය කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සඳහන් කළේ.
15: මේ ආණ්ඩුවේ ඉන්න තාපිසි ටික විසඳන්න හදන්නේ නැති ප්‍රශ්න සමාජ. මිනිහා ප්‍රශ්න විසඳන්න එනවා. අනේ අහිංසක මිනිස්සුන්ටත් හිතෙනවා මිනිහා විසඳනවා කියලා. මිනිහා විසඳන්නේ ලූලා බඩෙන් අල්ලනවා වගේ තමයි. වැඩ කරන්න ගියපු හැම එකම පෙරදිච්ච රටේ අනුර බලනවා වැඩ නොකර අවුරුදු 5
1: 22 විවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යද යන්න තීන්දු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බවයි අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ.
16: ජනමත විචාරණයකට යනවද නැද්ද කියන එකත් විපක්ෂයට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ උසාවිය.
1: අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සියදිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැකපල කර සිටිනවා. වෛද්‍යවරයාගේ මලසිරුර අද පෙරවරුවේ සොයාගනු ලැබුවේ බදුල්ල මහියංගනේ මාර්ගයේ 17 කණුවසල වනලැහැබක තිබියදී. ඒ යුද හමුදාව හා පොලිසිය එක්ව සිදු කළ විශේෂ මෙහෙයුමකදී. බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු ඊයේ පෙරවරුවේ සිට අතුරුදන්ව ඇති බවට ලද තොරතුරකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කරනු ලැබුවා. වෛද්‍යවරයාගේ මෝටරය බදුල්ල මහියංගනේ මාර්ගයේ මාපාකඩ වැව ප්‍රදේශයේ තිබී සොයාගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී. වෛද්‍යවරයාගේ මෘත ශරීරය එම ප්‍රදේශයේ ලඳු කැලෑවක මීටර 800ක් පමණ ඇතුළත තිබූ ගලක් මත තිබී අද උදෑසන හමු වුණා. එම ස්ථානයේ තිබී ඖෂධ වර්ග 3ක්ද හමු වූ බවයි පොලිසිය පැවසුවේ. වෛද්‍යවරයා එම ඖෂධ පානය කර සියදිවි හානි කරගෙන ඇති බවට සැකපල කරන බවද පොලිසිය සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගනේ පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. ඩුබාහිදී අතරංගුවට ගත් මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලලිත් කන්නංගර හෙවත් බස් ලලිත් නැමැත්තා හෙට දිවයිනට රැගෙනීමට නියමිතයි. ඒ සඳහා ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව ගොස් ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක්. බස් ලලිත් නැමැත්තා ඩුබාහිදී අතරංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී. හංවැල්ල මීගොඩ සහ කොස්කම ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම සහ කොන්ත්‍රාත් පදනම මත පුද්ගල ඝාතන සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වුණා. මේ අතර බොරැල්ල ලෙස්වි රණගල මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම සඳහා පැමිණි යතුරු පැදියද කොටිකාවත ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ පෙරවරුවේදී. ඩුබාහිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වනාතේ චතු නැමැත්තාගේ සමීපතමයෙකුගේ නිවසක් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල වුණා. මේ අතර අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළ නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පිළිබඳ සාකච්ඡා කරනු ලැබුවා. ඒ රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී. ලබන වසරේ පාසල් විභාග පැවැත්වෙන දින විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ අගෝස්තු මාස පළමු වනදා පැවැත්වීමට නියමිතයි. උසස් පෙළ විභාගය ලබන වසරේ අගෝස්තු 3 වනදා සිට අගෝස්තු 28 වනදා දක්වා පැවැත්වෙනු ඇති. 2027 සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ ලබන වසරේ දෙසැම්බර් 7 වනදා සිට දෙසැම්බර් 17 වනදා දක්වා. සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන වසරේ ඔක්තෝබර් 24 වනදා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රුසියාවේ තර්ජන නොතකා යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව බ්‍රිතාන්‍ය පවසනවා. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඇන්ඩි බර්න්හැම් මේ බව සඳහන් කළේ සිය යුක්‍රේන සංචාරයට එක්වෙමින්. බර්න්හැම් අග්‍රමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු සිදු කරන පළමු විදේශ සංචාරය දෙමයයි. බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයාගේ යුක්‍රේන සංචාරය සම්බන්ධයෙන් රුසියාව අඛණ්ඩව විරෝධය පළ කරනු ලැබුවා. රුසියාව සඳහන් කළේ බ්‍රිතාන්‍ය යුද්ධය තීව්‍ර කිරීමට සහය දක්වන බවයි. යුක්‍රේනයේ කියව් අගනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සඳහන් කළේ යුද්ධය ආරම්භ කළ පිරිස් යුද්ධය අවසන් කිරීම පිළිබඳ සිතිය යුතු බවයි. පසුගිය සමයේදී බ්‍රිතාන්‍ය යුක්‍රේනයට දැක් වූ සහය තමන්ද අඛණ්ඩව ලබා දෙන බවද බ්‍රිතාන්‍ය අග්‍රමාත්‍යවරයා එහිදී සඳහන් කළා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනට තරගය නතර කරන විට කඩුලු දෙකක් දැවි ලකුණු 8ක් රැස් කරගෙන සිටියා. දැවී ගිය ක්‍රීඩකයන් වන්නේ ලහිරු උදාර සහ ප්‍රභාජ් ජයසූරියයි. ඉන්දිය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවි ලකුණු 503ක් රැස් කරමින් සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ඉන්දිය ඉනිම වෙනුවෙන් ද්‍රව් ජුරිල් නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 109ක්, දෙව්දත් පඩිකල් ලකුණු 117යි. කොළඹ SSC පිටියේදී පැවැත්වෙන තරගයේ නිල රූපවාහිනී විකාශක ලෙස සියත TV කටයුතු කරනු ලබනවා. මේ අතර ඉන්දිය ආරම්භක පිතිකරු යසස්වී ජයිස්වාල් හා ශ්‍රී ලංකා දකුණත් වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට දඩ පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. ඒ දෙරට අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ ඊයේ දෙදෙනා අතර ඇති වූ වචන හුවමාරුව හේතුවේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ යසස්වී ජයිස්වාල් දෙවියාමත් සමග දෙදෙනා නොසන්සුන් අයුරින් කටයුතු කරනු ලැබුවා. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාට තරග ගාස්තුවෙන් 125ක දඩයක් පැනවීමට සහ එක් දඬුවම් ලකුණ බැගින් ලබා දීමටද ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. යලි සිරස්තල. එල්නිනෝවෙන් අක්කර 8000කට හානි. සෝලාමගින් විදුලිය නිපදවන්නන්ගේ ගාස්තු ප්‍රකාශයට 22ට එරෙහිව පෙත්සම් 21ක්. නිර්වින්දන වෛද්‍යවරයාගේ මරණය ගැන සැකයක්. යසස්වි සහ අසිතට ICCN දඩ. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්නවංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රිය.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. Rhythm එකට break එකක්, life එකට sandy ටිකක්.
1: Theater Town මේක වේදිකාවත් එක්ක කරන අලුත් වැඩක්.
0: වැඩි කරන්නේ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂ චිනිදු පද්මශ්‍රී බණ්ඩාර.
2: ලංකාවට මේක අලුත්ම අලුත් අත්දැකීමක්. නාට්‍ය විතරක්ම නෙවෙයි, නාට්‍ය වැඩමුළු තියෙනවා, සිනමා, එතකොට ටෙලි නාට්‍ය වලට යන්න කැමති නාට්‍ය රංගකලාව හදාරන දුවදරුවන්ට එතන opportunity එකක් තියෙනවා. හැමදාම අපි මේකප් දාන්නේ, අපි හැංගිලානේ. අර හැංගි බඳින වෙස් ඔක්කොම අපි එදාට එළිය බඳිනවා. ඒකේ ප්‍රේක්ෂකයන් බලන එකක් විතර ඒකත් බලන්න පුළුවන්.
1: Theater Town එක ඇතුලේ ස්ටේජ් ඩ්‍රාමාස් තුනක් තියෙනවා නේද?
2: මේ වේදිකා නාට්‍ය තුනම මම අධ්‍යක්ෂණය කරපු, මම රචනා කරපු නාට්‍ය තුනක්. ඒ නාට්‍ය තුනෙන් දෙකක් රාජ්‍ය නාට්‍යවල ෆයිනල් ලාපු, යවුන් සමන ෆයිනල් ලාපු, අනිත් එක අලුත් ප්‍රොඩක්ෂන් එකක්. කොළඹටත් මේලා වෙච්ච ජනප්‍රිය නාට්‍ය විදිහට දර්ශන වාර 25කට වැඩි ප්‍රමාණයක් ජනගත වෙලා රංගගත කරලා තියෙනවා මාස 3කට අඩු කාලෙකදී. ඒකින්නම් මාධ්‍ය මල්වත්තක්, ඒ වගේ වීක්ෂණ විජේසිංහ, ෆිල්ම් ජයමාලි වගේ කීප දෙනෙක් ඉන්න ප්‍රධාන නම වෙන්න තියෙන්නේ චීන අරම්පාර හිටන්. ඊළඟට හිතුමතේ ආදරේ 20 වෙනිදා වේදිකා ගත වෙනවා.
0: කොහෙද කීයටද වැඩේ තියෙන්නේ?
2: පොරැල්ල නාමල් මාලිනී පුංචි තියට සැප්තැම්බර් 18-19-20 දවස් තුනේම නාට්‍ය දර්ශන පටන් ගන්නවා. 3:00 6:45 ගින්න දර්ශන වාරත් එක. මේක විශ්වවිද්‍යාල දරුවෝ ඉන්නවා නේද? ඒගොල්ලන්ට වෙනම විශේෂ වට්ටම්, නාට්‍ය තුනුම් බලනකට විශේෂ වට්ටම් එක්ක හැම දෙයක්ම අපි ලැහැස්ති කරලා තියෙනවා. නාට්‍ය ශැනකල ඉවර වෙලත් අපේ වෙනම සාද, වැඩමුළු, සංවාද, මේ හැම එකටම රංග කලාවට, වේදිකාවට ආදරය කරන කට්ටියට හොඳ අවස්ථාවක්.
0: Talk of the town
3: tumko paya hai to jaise khoya hu
0: aurudu ganak tisse taman ki signature voice ekin ape hadawatturata langunu singer kenek thamai sonu nigam
1: the revolution sonu ge world tour ek agosto 21 wenida abu dhabi walin patang gatta
0: uk USA, Canada, New Zealand වගේ රටවල කොන්සර්ට් කරලා ඔක්තෝබර් 24 තමයි ඉන්දියාවල කොන්සර්ට් එක තියෙන්නේ.
1: The Revolution කියන්නේ නිකම්ම නිකන් tour එකක් නෙවෙයි.
0: සෝනු නිගම්ගේ දශක ගානක music journey එක celebrate කරන massive live experience එකක්.
3: සූරජ් හුවා මත්තම්
0: Talk of the Town. හද ගැස්මට සියත
4: සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඔබගේ උදරයේ ප්‍රමාණය බලපාන්නේ කොහොමද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණුගමගේ සමග
4: ඔබ ඔබගේ සිරුරේ බර ගැන, ඒ වගේම හැඩය ගැන සැලකිලිමත් වෙන පුද්ගලයෙකු නම් අනිවාර්යයෙන්ම ඔබගේ උදරය ගැන සැලකිලිමත් වෙනව නොඅනුමානයි. ඒ වගේම බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි උදරය විතරක් අඩු කරගන්න වෙනම ව්‍යායාම තියෙනවද කියන කාරණාව. කෙටි උත්තරය තමයි ඒ සඳහා වෙනම ව්‍යායාම නැහැ. ඔබ එදිනෙදා ව්‍යායාම කිරීම ඉතාම වැදගත්. වගේම ඔබ ඒ කරන ව්‍යායාම අතර උදරය සඳහා වූ ව්‍යායාම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම උදරය අඩු කරගන්න ව්‍යායාම කරනවට අමතරව හොඳ ආහාර පාලනයක් තිබිය යුතුමයි. නිරෝගී කාන්තාවකගේ උදරේ වට ප්‍රමාණය සෙන්ටිමීටර 80ට වඩා අඩුවෙන් තිබීමත්, ඒ වගේම නිරෝගී පිරිමි පුද්ගලයෙකුගේ එම ප්‍රමාණය සෙන්ටිමීටර 90ට වඩා අඩුවෙන් තිබීමත් ඉතාම වැදගත්. ඔබගේ උසට සරලන බර, එහෙම නැත්නම් BMI අගේ වගේම ඔබගේ ඉනේ වට ප්‍රමාණයත් ඉතාම වැදගත්. ඔබව බෝනෝන රෝගවලින් ආරක්ෂා කිරීමට, විශේෂයෙන්ම දියවැඩියාව, අධිරුධිර පීඩන සහ හදවත් රෝගවලින් ඔබව ඈත් කරලා තියාගන්න ඔබගේ උදරේ වට ප්‍රමාණය අඩුවෙන් තබා ගැනීම ඉතාම වැදගත්. අපි හෙටත් උදෑසන හමු වෙමු මේ වගේ වැදගත් වෛද්‍ය කරුණු සමගින්.
1: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
5: මොකෝ මේ තරහ? කඩේ වහලට දාපු ෂීට් මාස 3න් මලකඩ කාලා. විකුණුපු මිනිහා ෆෝන් නාන්ස කරන්නේ ආගියතක් නෑ.
6: බාල ෂීට් දාලා බැටකන් නැතුව Supermet Roofing Sheet දාන්නකෝ. Supermet. දකුණු කොරියාවෙන් ආනයනය කරන નિયમિત Aizen Again 99 උසස් තත්ත්වයෙන් යුත් Zinc Aluminum Roofing Sheet. වසර 10ක වගකීම. වහලා ගහන්න නැතුව වහලා ගහන්න Supermet Roofing Sheet දාන්න.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
8: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
9: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
8: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
9: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටියෙක් කෙනෙක්.
8: කතාවට දක්ෂණං, මාකටිං තන්නවනං, සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
9: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 44ට අපිට WhatsApp කරන්න.
8: ඒ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේ.
10: Kagis Food City Satyanti Aduma Mila Peraliya Algowa kilogram ekak Velandapula mila rupiyal 800 ape mila rupiyal 360 Alipera kilogram ekak Velandapula mila rupiyal 800 ape mila rupiyal 340 mema mila ganan pera denundimakin torowa wenas wiya kiya mema dimana walangwanne 2026 agosto 22 sita 24 dakwa tuga awasan wenaturu pamanai kondisi sahithai
11: CDB ekak run ganadunu karana obe chala vituli durakatana bill patata run sahanayak CDB run naya rattarang naya dena
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, එල්එම්ජී. තේකබඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
10: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
16: ඉස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න ගම්පොළ රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
17: යත පොකට් මනි.
16: හෙට උදේ 5යි කාලට සිය තහන්න.
17: අවිසාවෙලට. අමුවටයි දශම හතරේ.

රාත්‍රී 7යි විනාඩි 10යි. ඉතින් කොහොමද ආගේ වීකෙන්ඩ් එක? අද දවස කොහොමද? ඒ විස්තරත් කතා කරන්න තියෙනවා නේද අපිට? ඔයා වගේම මමත් දවසේ ආසම පැය දෙක තමයි සියත ආදර රේඛා. නිදහසේ කතා කරන්න ඔයා ලියන කවි, ඔයා ලියවන මැසේජස්, ඔයා කමෙන්ට්ස්, ඒ හැම දෙයක්ම හිතේ තියෙන දේවල් රිලීෆ් කරන්න, කාට හරි කියන්න, බැරිව හිටපු දේවල් කියන්න, ඒ වගේම එක එක ප්ලේලිස්ට් වල සින්දු අහලා හරි කාම් ප්ලේලිස්ට් එකක් වෙනස් ප්ලේලිස්ට් එකක් අහන්න පුළුවන්, ගෙදර යන ගමන් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔෆිස් එකේ ඉන්න ගමන් වෙන්නත් පුළුවන්. දැන් ගෙදර ඉන්නව වෙන්නත් පුළුවන් නේද? ආදරේ, ආදරේ හරිම සුන්දරයි. සියත ආදරේක හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඔයා හිතන්නේ මොනාද, ඔයා බලාපොරොත්තු වෙන්නේ මොනාද, මොනාද ප්‍රාර්ථනා කරන්නේ, හැම දෙයක්ම හිතනවට වඩා වැඩියෙන් ලස්සනට ඔයාගේ ජීවිතයට ලැබෙන්න කියලයි. ඇත්තටම මට ඔයාව අමතක වුණොත් ඔයා මොකද කරන්නේ? ඇත්තටම මට ඔයා නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? සමහර මිනිස්සු අපේ ජීවිතයට එන්නේ හැමදාටම ඉන්න නෙවෙයිලු. ඒත් ඒ අය අපේ ජීවිතවලින් යත්ති, යන්න වෙත්ති, අත්හැරෙද්දි, මගහැරෙද්දි ඒ අය යන්නේ නිකන් නෙවෙයි. අපේ හිනාව, අපේ හීන, අපේ නිදහස සමහර වෙලාවට අපේ මුළු හදවතම, හාට් එකම අරගෙන තමයි ඒ අය යන්නේ. හැබැයි දන්නවද, ඔයාට මේ ලෝකේ ලැබෙන්නේ, ඔයාගේ ළඟට එන්නේ, ඔයා හිතන්නේ ඒ හැමදේම තරුවක් වගේ තිලිසෙන ලස්සන කෙනෙක්, හදවතක්, ක්වොලිටීස් වලින් පිරුණු කෙනෙක් තමයි ඔයාගේ ජීවිතයට එන්නම ඕනේ. එන්න පැය දෙකක් තියෙනවා රෑ 9 වෙනකන් විශ්මිත් එක්ක ආදර රේඛා අහමු, කතා

0: Tan bela vrátru je hataj, vinári dá se aj.
1: Had gesmata sieta. ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: සුදුසු වෙලාවට ඒක ඉලෙක්ෂන් කමිෂන් එක ප්‍රකාශයට පත් කරා.
3: තේදී කරන්නට හැකියාවකුත් නැහැ, ඌමනාවකුත් නැහැ, උනන්දුවකුත් නැහැ.
4: වචන වැඩක් නැහැ. ආණ්ඩුවේ ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: අපේ කවුරුත් බය නැහැ CID එකට. මොනවටද බය වෙන්නේ?
6: මිනිහා විසඳන්නේ නූලා බඩෙන් අල්ලනවා වගේ තමයි.
7: දැන් ලංකාවේ ඩිසිප්ලින් දිනනවා.
8: විපක්ෂයට තීරණ කරන්න බෑ. ඒක තීරණ කරන්නේ උසාවිය.
9: ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම සඳහා වන බල ව්‍යාපෘතියක මේ ආණ්ඩුව ඉන්නේ.
1: සෑම දිනකම උදෑසන 6යි 10යි 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0718 492 492 0711 327 777.
12: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
13: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
14: ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්

0: ටිකෙන් ටික පේ.
1: ක්‍රිබ් එහෙම නැත්නම් ක්‍රෙඩිට් ඉන්ෆෝමේෂන් බියුරෝ පාලනය වන්නේ 1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ, 2. ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ.
2: අම්බලාගේ ගහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ වත්තලේ නිලෝ වික්‍රමසිංහ.
3: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
2: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151 දැන්ම වට්ස්ඇප් කරන්න.
4: පොකට් මනි
2: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
4: අනුග්‍රහය
5: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි.

0: Luna, da suju kotigena e Disney.
1: Danin Anna. Satiya dawasala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare. මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
3: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
3: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
4: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

රාත්‍රී 7:29. දන්නවද? සමහර අය සමහර ආදර කතා අවසන් වෙන්නේ වෙන්වෙමු නවත්තමු කියලා වගේ වචන වලින් නෙවෙයි. හැමදාමත් ආදරය කරන කෙනෙක්ට ඕන වෙන්නේ ඒ ආදරය කරන කෙනා ගොඩක් සතුටින් ඉන්නා දකින්න. එයාගේ පුංචි වෙනසක් වුණත් ඒ කෙනාට දැනෙන්න තප්පරයක්වත් යන්නේ නැති තරම් නේද? කතා කරන දේවල්, එයා ප්‍රශ්නක දෙන්නේ, එයා මොන හරි ලොකු දෙයක් හිතන ගමන්ද? එයාගේ මූණේ තියෙන පුංචි වෙනස වුණත් දැනෙන්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා. ඇත්තටම අපි එකිනෙකාට ආදරය කරනවා නම් තව ටිකක් වෙනස් වෙන්න තිබ්බා. තව ටිකක් වෙනස් වෙලා තිබ්බා නම් තව එකපාරක් හරි කතා කළා නම් තව එකපාරක් හරි වෙනඳ ගත්තා නම් ඒව ඔයා දන්නේ නැහැ. සමහර වෙලාවට මං තාමත් ඔයාට වෛර කරන්න බැරි කෙනෙක් කියලා. සමහරක් වෙලාවට සෑහෙන ආදරයක් හිතේ තියාගෙන නොලැබුණු ජීවිතයක් හීන ගොඩක් නොකියපු වචන 1000ක් කඳුළු වලට බාර දීලා කවදාවත් ආයෙත් නොවන කෙනෙක් වෙනුවෙන් ඔයා තාමත් නිහඬව බලාගෙන ඉන්නවා ඇති. ආදරේ හිතන විදිහ, දැනෙන විදිහ, කතා කරන විදිහ කෙනාගෙන් කෙනාට වෙනස් නේද? හැබැයි මේ හැමදේම ආදරේ හින්දානේ. ඒ හින්දම තමයි අද විශ්මිට ලියන්න හිතුනේ ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකේ මෙන්න මේ විදිහට. නොසෑහෙන ආදරයක් හිතේ තියාගෙන මම නැවතුණා. ඔබටත් එහෙම හිතුණු තැන් හිතන වෙලාවක් ලැබිලා ඇති. නොසෑහෙන ආදරයක් හිතේ තියාගෙන නැවතුණා, නවතින්න හිතන් ඉන්න. එහෙම තියනවද? එහෙම වෙලා තියනවද? ඒක න අපිට ලියන්නකෝ. කියන්න පුළුවන් නේද? 0711982 4 අපේ WhatsApp නම්බර් එකට හරි ආදර රේකාන්සියත් FM අපේ Facebook page එකට આવીත් රෑනවයට කලින් හිතට තැනෙන ඕනම දෙයක් වචන කරලා විශ්මිතවලා තියන්න.

0: CDP ස්ථාවර තැන්පතුවෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි ඇල දෙනක් මෙහෙම හැමදාම පාර පන්න ඕන.
3: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. එතකොට අමුතුවෙන් කිරි ඇල දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
4: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: සුබ දවසක්
10: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
13: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලය
14: පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710-666-222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහලා ගන්නතෝ වහලා ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
18: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114 700 678
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
20: real මපට experience එකකට නල්වත්ත බට
21: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestica lanka tiles
22: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
23: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114 700 550.
24: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමයි. අමතන 0111-580-400 LOLC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
25: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
26: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
27: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
28: ගන්නතරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
29: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණු කරන රක්ෂණිය. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
30: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්?
31: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා.
30: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
31: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
32: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
33: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
34: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
35: අවන්ස් ටිකෙන් ටික පේ.
36: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.
37: මේ වෙලාවේ මත් දැක්ක ටිකක් වෙනස් දෙයක්. නන්දා මාලිනිය අර තරුණ යුවතියගේ කුසට දකුණු වද තියාගෙන ගීතයක් ගායනා කරන. ඔවුන්ගේ ඇස් දෙක දීප්තිමත් දිලිසුණා. ඔවුන් හිතුවා මේ

0: නන්දා මාලනී මතකාවර්ජනය අද රැදායයි පීදායයි ලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නෑ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම් ඩබල් දෙක ඩබල් ඩිලයිට් ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙකනම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සිද්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල් දෙන්න. අද තමයි එදෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතිලි සිංහාරේ චන්දාරේ.
1: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න. ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: ඔබගේ මංගල දිනේ රනින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙනකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
3: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යාත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රි 7යි විනාඩි 55යි. අලුත් පැයට අද රේඛාංගන දෙවනි පැයට යන්න කලින් ඔබට නැවත මතක් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ශ්‍රී දළදා මාලිකාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකාර්මික හා පරිසර අමාත්‍යාංශය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විශ්වවිද්‍යාල එකතු වෙලා මහනුවර අවට ඔබට ඇසල පෙරහැර මංගල්‍යය සමගාමීව පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් විසින් රැගෙන එන ප්ලාස්ටික් බෝතල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීමේ වැඩසටහනක් මේ වෙදිත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔබට නැවත වතාවක් මතක් කරනවා, ඔබ රැගෙන යන ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්න ඒ සඳහා උදව් වෙන්න. මේ සඳහා බැතිබර මාධ්‍ය අනුග්‍රහය, සියත FM, සියත TV, මේ අපේ පෙරහැර, අපේ අභිමානය, අපේ වගකීම පුළුවන් තරම් පරිසර හිතකාමී වෙලා පෙරහැරේ ලස්සන, නුවර ලස්සන ඇස්වලින් බලන්න. පුංචි දෙයක් කියන්නද? ආදරේදී ඔයාට හිතනවා නම් මේ දේ කියන්න ඕනි කියලා, වැඩි වෙලා හිතන්න නැතුව ඒ දේ එයාට කියන්න. 0711982284 අපේ WhatsApp නම්බරකට ඔයාට දැන් ඕනම දෙයක් වචන කරලා එවන්න.

0: FM වලව රාත්‍රිය 8 විනාඩි 1යි.
1: හද ගැස්මට සියත.
2: සියත පාත්‍රේ විතසා.
3: ඉරාන් බාසිගෙන් ඇමරිකානු බුද්ධියංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
2: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්.
4: ඕනෑම විෂය ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සී ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සී ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0.7455
5: සිංහගිරි ඕගස්ට් බොනන්සා සැම්සුන් හයිසින්ස් පැනසොනික් කැන්ඩි ඇතුළු ලොව සුපතල මාදිලි සඳහා 60% දක්වා වට්ටම් හොඳම තැනින් හොඳම මිලට අඩුම මාසික වාරිකයට ගෙවන්න ගන්න. ඉක්මන් කරන්න දෙවිනපුර සිංහගිරි ප්‍රදර්ශනාකාර වලින් අගෝස්තු 31 දක්වා පමණයි.
6: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance. අමතන්න 0.1 1 4 7 0 0.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 784. ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
1: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම්, ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්,
0: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
1: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි, මාකටිය කෙනෙක්.
0: කතාවට දක්ෂණං, මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
1: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47 අපිට වට්ස්ඇප් කරන්න.
0: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්වියු කරන්නේ එක සැරයයි.

රාත්‍රි 8යි විනාඩි 12යි. දන්නවද? ආදරේදී වගේම තමයි ජීවිතේදී ඉවසන්න ඉවසීම කියන දේ ගොඩාක් වටිනවා. සමහරක් වෙලාවට ඔයා හිතන් ඉන්න විදිහ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් පුළුවන්. මං හිතන් ඉන්න විදිහ ඒත් වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ හાર્ට් එක දන්නවා, ඔයාගේ හෘද සාක්ෂිය දන්නවා ඔයා මොකද්ද කරන්නේ කියන්නේ හිතන්නේ කියලා. තව සමහරක් අය ඉන්නවා දේවල් පටල ගන්න. ඒ අය හිතන්නේ අපි හිතාමතා ඒ අය එක්ක කතා කරන්නේ, අපේ පැත්තෙන් ඒ අයට රෙස්පොන්ස් එකක් දෙන්නේ නැහැ. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා ඉතින්. එහෙම අයගෙනුත් අපේ ආදරයක අහන ලිස්නර්ස්ලත් ඉන්නවා, චුට්ටක් විතර හිත රිද්ද ගන්න අයත්. සමහරක් වෙලාවට මං පුළුවන් උපරිම මැසේජස් වලට රිප්ලයි කරනවා. හැබැයි ඉතින් එකක් දෙකක් හරියට රිප්ලයි කරන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඊට පස්සේ මැසේජ් එක දාලා ඩිලීට් එවරිවන් කරගන්නවා. ඉතින් කොහොමද මං පහුවෙනිදට හරි ඒ මැසේජ් එකේ ලස්සන දේ ඔයත් එක්ක බෙදාගන්නේ? යා ඔව් ඔව් ඔයාට තමයි කියන්නේ. ආදරේ කියන්නේ හැම විටම කෙනෙකු ලබා ගැනීම නෙවෙයි. සමහර විට කෙනෙකු ලබා ගන්න බැරි වුණත් ඒ කෙනා වෙනුවෙන් හිතේ උපන් ආදරය අවසානය දක්වාම ජීවත් කරවන එක. සමහර ආදර කතා එකතු වීමෙන් අවසන් වෙන්නේ නැහැ. වෙන්වීමෙන් පසුවත් හදවතේ ජීවත් වීමෙන් ඒවා අමරණීය වෙනවා. ඒ නිසා මට ඔයාව ලබා ගන්න බැරි වුණා කියලා මගේ ආදරේ පරාජ වුණේ නැහැ. ඔයාව අතහැරියේ ආදරේ නැති නිසා නෙවෙයි. ඔයාගේ සතුටට මගේ ආදරය බාධාවක් කරන්න මට බැරි නිසා. ඉතින් නොසෑහෙන ආදරයක් හිතේ තියාගෙන ඔයාට යන්න දීලා මං නතර වුණා. අතිසේත ආදරයක මම කතා කළේ නොසෑහෙන ආදරයක් හිතේ තියාගෙන මම නැවතුණා. එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් වෙලාවල් ඕන තරම් ඇති. ඒ දේට අපේ KTH ලිව්වේ අන්න ඒ විදිහට තමයි. හරි නේද KTH? ඔයාට සුබ සතියක් වෙන්න ඕනේ. ඇත්ත තමයි, ආදරේ සමහර මතක අමරණීයයි. හරියට මේ ගීත වගේ අමරණීය ස්වර, අමරණීය සින්දු, අමරණීය හඬක්. තවත් ලස්සන නන්දා මාලනී මහත්මියගේ අමරණීය සින්දුවක්. සීතාදර රේඛාන් ඉන්න දෙවනි පැය එන්න තව විනාඩි 45ක් තියෙනවා අපි දෙන්නටම ආදරය ගැන කතා කරන්න.

0: සියත ආදරය කහන් එන වෙලාව රාත්‍රී 8යි විනාඩි 18යි.
1: හද ගැස්මට සියත.

0: ප්‍රවෘත්තිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: අගෝස්තු මාසයේ වැස්ස අඩුයි. ඔය උතුරු නැගෙනහිර උතුරු මැද ඒ වගේ පළාත්වල අවුරුදු 30ක 60ක වගේ සාමාන්‍ය ගත්තාම අපි දකිනවා මිලිමීටර් 100ක් 200කට කිට්ටු වහින තැනුත් තියෙනවා. නමුත් එනම එල්නිනෝ තත්ත්වය නිසා ඒ පැත්තට වැස්ස ඇත්තෙම නැහැ. උණුසුම වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා දිවා කාලයේ මෙන්නම රාත්‍රී කාලයේ උෂ්ණත්වය ඉහළ අගයක තියෙනවා. මොකද දිවෙන වටාම මුහුදේ උෂ්ණත්වය අංශකයකින් දෙකකින් සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා. දිවෙන වටත් එහෙමයි. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශෙත් එහෙමයි.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා.
5: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත

0: ගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්තං ස්විත්සලන්තර යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
2: මං ඉතින් LB රන් අයෙක් ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: LB රන් අය තමයි මගේ හයිය.
1: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබලා.
4: මේ පාරත් ඇසල පෙරහැර බලන්න මහනුවරට එනවද?
5: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව මධ්‍යම පළාත් සභාව කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
4: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
5: බැතිවර මාධ්‍යනුග්‍රහය සියත FM සහ සියත TV. සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙයි.
7: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
8: රාජ්‍යරුව ගොබ්බයා.
9: ඒයි හත්තු ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
5: නිලබල කරේති ඔලමුල පුරේ.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
4: සියත TV තුලින්.

රාත්‍රි 8යි විනාඩි 30යි. ඉක්මනට යන්න හදන්නේ අපේ ආදරේ කවුන්ට් සියත FM Facebook page එකට. කවුද කමෙන්ට් එවලා තියෙන්නේ කියලා බලන්න. නොසෑහෙන ආදරයක් හිතේ තියාගෙන මම නැවතුණා. එහෙම හිතිලා ඇති, එහෙම කරලා ඇති, එහෙම වෙන්න හිතාගෙනත් ඇති. මොකද ආදරේදී ඔයාට දේවල් සුදුසු නැත්තම් ඔයාගේ හිත රිදෙනක නම් වෙන්නේ නොසෑහෙන දේවල්, නොසෑහෙන ආදරයක් හිතේ තියාගෙන සමහර වෙලාවට ඔයාට අනිවාර්යෙන්ම නවතින්න වෙනවා. ඒක ඔයාගේ හොඳට වඩා ඔයා හිතන්නේ අනිත් කෙනාගේ පැත්තෙන්. බලමු එහෙම කියද්දි ඉසුරු මංචනායකට මොනාද ලියන්න හිතන කියලා. ඉසුරු කියනවා නොසෑහෙන ආතරේ, ඔව් නොසෑහෙන්න. ඒත් ඔයාට විතරක් සෑහෙන්න මදි. ඒත්තයි මම මෙච්චරම ආතරේ කරලත් කියලා. කඳුළු උල්පත කියනවා නවතින්නේ නැති කඳුළු ඔහේ කලා කියතෙන්. නුඹට නොවටිනා මං නැති වෙලා කියතෙන්. හිත පිරුණු ආතරේ හෙමින් නැති වුණාදෙන් හීනටවත් ආයේ නැවතින් ඉන්න. එතකොට නුවන්ත පැතුම් කියනවා ආදරේ නැති හිතක නැති හිතක් හොයලා අතරමං වුණු විටක තනි වුණා නැවතුණා. අශේ දිරු කියනවා එයත් නැවතුණාලු. එතකොට අපේ දිනෙත් මා තරුෂ කියනවා නුඹ මගේ උයනට අත්ත බර වුණ වෙනත් උයන මලක් හින්දා නොසෑහෙන හැඟුම් දාරාගෙන මගේ වත්තේ මම තනි වුණා. නුඹ හැරෙන්නට වෙනත් මල් මට එපාමයි හිත කීව හන්දා වත්තේ තිබුණු පොඩි පොඩි වල් පැලත් මල් පොහොට්ටුවල් උගුල්ලලා දැම්මා. මිනිස්සුන්ගේ හිතට දැනෙන දුක, බය, ආදරය, සතුට මේ හැමදේම ලස්සනට වචන කරන්න සිත ආදරේ කහන ඔයාට පුළුවන්. ඔයා හරිම ආදරණීයයි නේද? එතකොට මම යන්න හදන්නේ මෙන්න මේ පැත්තට, WhatsApp එක පැත්තට. අදත් සුපුරුදු විදිහට අපේ චන්ද්‍රාන්ටි අපි වහගෙන ඉන්නවා. Thank you so much, Auntie. හැමදාමත් වගේ සියත ආදර රේඛා වීකෙන්ඩ් ප්‍රෝග්‍රෑම්ස් හැම දෙයක්ම අහගෙන ඉඳලා සියත FM එකට මැසේජ් එකක් එවනවාට. ඒත් එක්කම අපේ මාලි කියනවා, ආන්ටි මාලි කියනවා, හේතුවක් නැතිව හේතු වුණු පසුතැවිල්ල ගීතයකින් හේතු නැති කර ගැනීමට හේතු වුණේ විෂු ඔයාලගේ ආදර රේඛාවයි කියලා. හොඳයි, බොහොම හොඳයි, හරිම සතුටුයි. හේතු වුණේ මේ ගීත නම් දිගටම සියත ආදරයක අහන් ඉන්න. අපි ආදරේ වාට ගොඩක්. තව මැසේජස් තියෙනවා. මේ මැසේජ් එකත් කියලම මේ සින්දු අහමු නේද? ඔයාගේ හඬ නැසෙන දුරක, ඔයාගේ රූපය නොපෙනෙන දුරක, මම කියෙම ඔයාව අමතක කරලම දාන්න හිතාගෙන. දන්නවද ඉතින් මං අදත් පරාතයි රන්. ඔයාව මම දාලා ඇවිත් තියෙන්නම ශරීරයෙන් විතරයි. මම යන හැම තැනකම ඔයා ජීවත් වුණා. මං එක ඇඬුවා, හිනා වුණා, මගේ තනියට හැම මොහොතකම ළඟ හිටියා. කොටින්ම ඔයා ඉඳලා තියෙන්නේ මගේ ඇතුළාන්තයේ. හොඳට හුස්ම ගන්න ගමන් බොහෝම සැහැල්ලුවෙන් ඔයා මගේ මනස ඇතුළේ ඉඳලා. මං අදත් පරාදයි රන්. මෙහෙම ලියන්නේ අපේ ඉෂු අන්න එයාට. ආදරේ ලැබෙන්න ඕනේ, ආදරේ සැනසීම ලැබෙන්නම ඕනේ.

මේ වෙලාවේ මත් දැක්ක ටිකක් වෙනස් දෙයක්. නන්දා මාලිනිය අර තරුණ යුවතියගේ කුසට දකුණු අත තියාගෙන ගීතයක් ගායනා කරන. ඔවුන්ගේ ඇස් දෙක දීප්තිමත් දිලිසුණා. ඔවුන් හිතුවා මේ

0: ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය අද රැඳායයි පීඩායයි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන ආගීලස් ෆුඩ් සිටි සතියන්තයේ අඩුම මිල පෙරළිය කැරට් කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 360යි අපේ මිල රුපියල් 300යි තක්කාලි කිලෝග්‍රෑම් එකක වෙළඳපොළ මිල රුපියල් 600යි අපේ මිල රුපියල් 340යි මෙම මිල ගණන් පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමන වළංගුවන්නේ 2026 අගෝස්තු 22 සිට 24 දක්වා තුග අවසන් වෙනතුරු පමණයි කොන්දේසි සහිතයි ආසියාව හා යුරෝපය වෙන්වන කඳු පන්තිය වන්නේ 1 එවරස්ට් කඳු වැටිය 2 යුරල් කඳු වැටිය.
1: ඉස්කෝලේ අටවසරින් ඉගෙන ගන්න හෝමාගම R&D ලාවන්‍ය අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 අපිට WhatsApp කරන්න.
0: යත පොකට් මනි.
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

රාත්‍රී 8යි විනාඩි 51යි. මැසේජ් එකක් ඇවිත් තියෙනවා මෙන්න මෙහෙම කියලා. දැත් පටලා මේමල් මාවතේ අපි කොච්චරනම් ඇවිත් කියාද? මුහුදු වෙරළේ එක කුඩයක තුරුල්ව කොච්චරනම් ඈත සිතුචය දිහා බලාගෙන පෙම්බස් දොඩල ඇත. වගේ ලස්සන හිනාව ලස්සන කතාවට මං ගොඩක් කැමති වුණා. මං ඔයාට නොසෑහෙන ආදරය කළා. අපි ලං වුණා වැඩිද මන්දා. ආදරය කළා වැඩිද මන්දා. වසර ගණනක් ආදරය කරලත් මට ඔයාව තේරුම් ගන්න බැරි වුණා. ඒත් මං තවම ඔයාට එදා වගේම ආදරෙයි. ඔයාට ඇති මේ නොසෑහෙන ආදරය හදවත තුරුළු කරන් මං නැවතුණා. මේ ගමන් මගේ තවදුර ඇවිත යන්න බැරි බව මට තේරුණා. නැවතුණු හේතුව ඔයාගේ හිත දන්නවා. ඒ ඇති තව කවුරුත් දැනගන්න ඕනේ නැහැ. මේ විදිහට අත සියත ආදර රේඛාහන් ඉදලා අපිට ලියන්නේ අලුබෝ මුල්ලේ ජගත්. ස්තුතියි ජගත්, හැමදාමත් වගේම සියත ආදර රේඛාහනවට අහන් ඉඳලා විශ්මිත මැසේජ් එකක් කෙවනවට. හරිද? අද රේකෝන් සියත FM අපේ Facebook page එකේ ඔක්කොම කමෙන්ට්ස් ටික මං ඉස්සෙල්ලා කියෙව්වා. ඉතින් අදට මට යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. යන්න කලින් තව ලස්සන මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා අපේ KTH ගෙම්ම. ආදර රේඛා තුලින් අපේ හිතවල ආදරය ලස්සනට සිතුවම් කරනවට, සිතුවිලි වලට වර්ණ දෙමින් නිර්මාණ තුල අපව අපටම මුණ ගස්සනවාට හදවතින්ම ස්තුතියි. සමහර හැඟීම් වලට වචන හොයාගන්න බැරි වුණාට ආදර රේඛා හත්ති මේකම නේද මටත් දැනුනේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. ඒ හැඟීම අපිට තිළින කරන ඔබගේ ඒ ආදර හඬටත් ආදර රේඛා වැඩසටහනටත් ගොඩක් ආදරෙන් ස්තුති කරන්නේ අපේ KTH. සුබ රාත්‍රියක් ඔබටත්. ඔව්, හෙටත් හත වෙද්දී අනිවාර්යෙන් වෙන්න ඕනේ. තේරුණාද? සීත ආදර රේඛා අහන ඔබ හැමෝටම විශ්මි ගොඩක් ආදරේ. එහෙනම් අදට කිහින් යන්න. සුබ රාත්‍රියක්. මං ඔයාගේ විශ්මී.

0: හද ගැස්මට සියත.
1: සියත පාත්‍රයේ විතසා.
2: ශිරාන් බාසිංගෙන් ඇමරිකානු බුද්ධ්‍යංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයා ගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, ගෝල්ඩ්, රියල් ඉස්ටේට්, USD ඇසට්ස් ආයෝජනය සහ SWOT ඇනලිසිස් සමග අලුත් ආදාය මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ ඔන්ලයින් සාතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076-56-78-74.
1: අදම CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වේ. ලොවම පිළිගත් chartered accountant කෙනෙකු වන්න. CA ශ්‍රී ලංකා 076
3: වසර 23ක නොබිඳුනු විශ්වාසය.
4: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
5: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
4: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
5: අනිත් එක ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටියෙක් කෙනෙක්.
4: කතාවට දක්ෂණං මාකටිං තන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
5: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715-55-6744 අපිට වට්ස්ඇප් කරන්න.
4: මේ චාන්ස් එක මිස් කරගන්න එපා. මොකද අපි ඉන්ටර්විව් කරන්නේ එක සැරේයි.
2: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. ඔයාලා මේ වගේ අලුත් ඉන්නවද?
7: මොකද මේ වගේ කියන්නේ?
2: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට ඇවිල්ලා කොමතන මාව හොයාගත්තේ.
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ජලවිදුලිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: කුඩා ජලවිදුලි බලාගාරවලට ඒකකයකට 34.87ක්, සුළං බලාගාරවලට ඒකකයකට රුපියල් 25.73ක්, ජෛව ස්කන්ධ එහෙම නැත්නම් ඩෙන්රු බලාගාරයක ඒකකයකට රුපියල් 26.32ක්, ජෛව ස්කන්ධ ඔ කෘෂි කර්මාන්ත අපද්‍රව්‍ය මගින් නිපදවන විදුලිය සඳහා ඒකකයකට රුපියල් 17.68ක්, නාගරික අපද්‍රව්‍ය පාවිච්චි කර ජනනය වන විදුලි ඒකකයකට රුපියල් 56.55ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන

0: නැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා

0: Pocket Money.
1: හෙටත් උදේ 5යි කාලට සියත හන්න.
2: අනුග්‍රහය.
3: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
1: මේ පාරත් ඇසන පෙරහැර බලන්න මහනුවරට එනවද?
4: නුවර ලස්සන ඇස්වලින් බලලා ඔබ අරගෙන එන ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය හරිම විදිහට බැහැර කරන්න මතක තියාගන්න. ශ්‍රී දළදා මාලිගාව, මධ්‍යම පළාත් සභාව, කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ විශ්වවිද්‍යාල එක්ව සංවිධාන කරන පිරිසිදු කිරීමේ සහ සුවපත් කිරීමේ වැඩසටහන.
1: පරිසරයයි ජීවිතයයි පිරිසිදු සුවපත් හා සුරක්ෂිත දළදා පෙරහැර මංගල්‍යයක් වෙනුවෙන්
4: බැතිවර මාධ්‍ය අනුග්‍රහය සියත FM සහ සියත TV.
2: Theater, Tele Depeya. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
5: මාව දැකලා හැංගුණානේ.
6: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටි.
2: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලින් පිරින නගරයක්.
7: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්
8: 98.2 98.4

0: හිනා වෙන්න මෙන්න වෙලාව.
1: කිරි කියලා කියන්නේ සෞභාග්‍යයේ සලකුණක්. දැන් මං ගෙදරින් එළියට බහිනකොට අම්මි කිරි එළ දෙනක් මෙහෙම හැමදාම පාර පන්න උන.
2: ගෙදර දොර ඉස්සරහා කණ්ණාඩියක් තියලා තියෙනවා. ඒතකොට අමුතුවෙන් කිරි එළ දෙනෙක් ගේන්න ඕනද? නෑ. Tamanṭam peena.
3: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
4: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
8: සුබ දවසක්
9: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තැගි වැඩි වෙලා
12: දවස සුබයි

0: සිහිනතිනයි සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
1: පැලස් ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0710666222 ප්‍රයිම් රෙසිඩන්සිස්
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
1: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
3: සුපර්මෙට් දකුණු කොරියාවෙන් ආනයනය කරන නියමිත ඒසෙන් අගෙන් අනුන උසස් තත්ත්වයෙන් යුත් සිංක් ඇලුමිනියම් රූෆින් ෂීට් වසර 10ක වගකීම වහල ගන්නතෝ වහල ගන්න සුපර්මෙට් රූෆින් ෂීට් දාන්න
1: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike x55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
4: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත් බට real mapatic experience එකකට නැල්වත් බට
5: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවන majestic ලංකා tiles
6: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center. World Place Colombo 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: Full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක්. නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය. David Pieris e-mobility වෙතින් 0114700550.
8: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LOLC රන්සලි රන්නය සේවාව වලස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
9: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
10: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
11: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
12: ගංගාතරට සුරසිරුංගෙට දැන් මම බය නැහැ
13: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්
14: ඔයා ඔය යන්න හදන්නේ අපිට කන්නද නැත්තම්
15: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න try කළා
14: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා
15: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
16: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
18: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
19: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
9: අවන්ස් ටිකෙන් ටික පේ
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 11%ක් දක්වා ඉහළ පොලියක් වැඩි විස්තර සඳහා 13016 අමතන්න
0: මේ වෙලාවේ මත් දැක්ක ටිකක් වෙනස් දෙයක් නන්දා මාලිනිය අර තරුණ යුවතියගේ කුසට දකුණු අත තියාගෙන ගීතයක් ගායනා කරන ඔවුන්ගේ ඇස් දෙක දීප්තිමත් දිලිසුණා ඔවුන් හිතුවා මේ

0: ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය අද රැඳායයි පීඩායයි. ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? එක ග්‍රසනිකාව, දෙක මුඛය.
1: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොල රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
2: යත පොකට් මනි
1: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: දැන් වෙලාවරය 9:51. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විතසා.
2: ශිරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායිවලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවට සතුටුත් ඇති නේද? අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50 අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: ඕනෑම විශේෂ ධාරාවකින් උසස් පෙළ සම්පූර්ණ කළ ඔබට සීල ශ්‍රී ලංකා ආයතන සමග එක්වී ලොවම පිළිගත් චාටර්ඩ් එකවුන්ටන් කෙනෙකු වීමේ වෘත්තීය ගමන ආරම්භ කළ හැකි. සීල ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0770 455 හ

0: වඩන්න.
1: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
0: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: ඔබේ මුදල් ඔබ වෙනුවෙන් වැඩ කරන කාලය ඇවිල්ලා. පුද්ගල මූල්‍ය කළමනාකරණය, කොටස් වෙළඳපොළ, gold, real estate, USD assets ආයෝජනය සහ SWOT analysis සමග අලුත් ආදායම් මාර්ග ගැන ඉගෙන ගන්න. Mastermind Institute of Studies අරමුදල් කළමනාකරණයේ online සහතික පත්‍ර පාඨමාලාව. වැඩි විස්තර සඳහා අවතන්න 076 56 78 74.
4: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න Asset Line Finance අමතන්න 0114 700.
5: ගුවන්විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ත්ව කොට්ටාශයක් නෙවෙයි.
6: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
5: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
6: අනිත් එක, ගුවන්විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
5: කතාවට දක්ෂණං මාකටිං දන්නවනම් සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි, ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
6: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 64 අපිට WhatsApp කරන්න.
5: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.

0: ගීතයයි ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: මේ සිද්ධිය වුණේ මීට අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා. කොමාරි කොවිඩ් කාලෙන් පස්සේ ප්‍රේම් දිසානායක මහත්තයාගේ සුරස්ස පබ්ලිකේෂන් ආයතනය දකුණු පළාතේ ඔවුන්ගේ සේවා සපයන ස්ථානයක් විවෘත කළා. අපි කියමු අවුට්ලට් එකක් කියලා. මේ විවෘත කිරීමේ අවස්ථාවට මටත් ආරාධනය ලැබුණා. ඉතින් මමත් ගියා. එතනට ඇවිල්ලා හිටියා ආචාර්ය මහාචාර්යවරු, කලාකාරයෝ, සංගීතඥයෝ, නිවේදකයෝ, කවියෝ, නවකතාකාරයෝ, නළු නිළියෝ, මේ වගේ විශාල පිරිසක්. ඒ වගේම පොත් ගන්න එන අයත් හිටියා. මං හිතන්නේ ශාලාව පිරිලා ඉතිරිලා ගිහිල්ලා තිබුණේ. එදා පොඩි උත්සව සභාවක් තිබුණා. ඒ උත්සව සභාව ඉවරුණාට පස්සේ පැවැත්ුණේ සාද කතා සමය. හැමෝම තමන් දන්න අඳුරන අය ළඟට එකතු වෙලා සමහරු කාලෙකින් හම්බෙච්ච අය සතුටු සාමීෂයේ යෙදෙන්න ගත්තා. කිරිබත් කමින්, කැවුම් කමින්, මං හිතන්නේ ඒක හරිම මිහිරි අවස්ථාවක්. මේ වෙලාවේ මත් දැක්ක ටිකක් වෙනස් දෙයක්. ඒ තමයි නන්දා මාලනිය තවත් දෙන්නෙක් එක්ක ත්‍රිකෝණාකාරයකට හිටගෙන හිටියා. ඒ හිටපු විදිය ටිකක් අමුතුයි. එතන හිටිය තරුණ ගැහැණු ළමෙක් මට පෙනුනේ ඇය නන්දා මාලනියට හේතු වෙලා ඉන්නවා වගේ. හරියට ඔළුව උරහිසට තියාගෙන ඉන්නවා වගේ. තවත් තරුණ කෙනෙක් හිටියා. ඔහු හිටියේ බිම බලාගෙන. බිමට යොමු වෙච්ච ඇස් දෙකෙන් බොහොම බර ඇස් දෙකක්. මට හිතුණා කලන්තයක්වත් හැදිලාද කියලා. කෝකටත් මං ටික ටික එතෙන්ට කිට්ටු වුණා. කිට්ටු වුණාම මට ඇහෙනවා නන්දක්කගේ අපූරු ගායනයක්. මේක නම් අරුම පුදුම දෙයක්. මං එක පාටම දුරකථනය අතට ගත්තේ පින්තූරයක් ගන්න. ඒත් මට හිතුණා මේ අතිශය පුද්ගලික අවස්ථාව ඡායාරූපයට නගින එක හොඳ නෑ කියලා. කොහොම වුණත් මේ වගේ අවස්ථාවක් බගහරින්න බෑනේ. මං අසල හිටියේ මගේ මිත්‍රයා චූලාභේ ශාන්ත කුමාර හේරත්ට කතා කරා එන්න කියලා. දැන් අපි දෙන්නත් බලාගෙන ඉන්නවා. නන්දා මාලිනිය අර තරුණ යුවතියගේ කුසට දකුණු අත තියාගෙන ගීතයක් ගායනා කරනවා. ඒ ළඟ ඇගේ සැමියා කියලා හිතන්න පුළුවන් තරුණයා බොහොම ගැඹුරු ඇස් දෙකින් බිම බලාගෙන ඉන්නවා. ටිකකින් මන් දැක්ක අර යුවතියගේ ඇස් දෙකේ කඳුළු පිරිලා ඒව කම්බුල් දිගේ රූරා වැටෙනවා. එයාගේ මහත්යත් අඬන්න පටන් ගත්තා. ඒක හරිම හැඟුම් බර අවස්ථාවක්. වැඩ ඉවරුණාට පස්සේ නන්දක්කත් ඇස් දෙකේ කඳුළු පුරවගෙන අපි දිහා බලලා hina වුණා. මොකද්ද උනේ කියන්න වගේ අපි ඔවුන් දිහා බලාගෙන හිටියා. එතකොට අර මහත්යා කිව්වා ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. මේ තුන්වෙනි දරුවා. මීට කලින් දරුවෝ දෙන්නෙක් නැති වෙලා. එතකොට නන්දක්ක මොකද්ද කළේ? මන්ත්‍රයක් කිව්වද? ස්තෝත්‍රයක් ගායනා කළාද? එහෙම නැත්නම් කවර ආකාරයක හෝ පිරිතක්, අඟුලිමාල පිරිත වගේ දෙයක්? කොහොම හරි ඇය කළ දෙයින් පස්සේ මේ තරුණ යුවළ මහත් සතුටකින් ඉන්නවා වගේ පෙනුණා. ඔවුන්ගේ ඇස් දෙක දීප්තිමත් දිලිසුණා. ඔවුන් හිතුවා මේ පාර වැඩේ හරි කියලා. එහෙනම් නන්දක්ක මොකද්ද කළේ? පිරිතක් කිව්වද? නෑ, ඇය ගීතයක් ගායනා කළා. අහලා

0: ගීතායයි. ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: ශ්‍රී ලංකීය ගීත කලාවේ යශෝරාවය කලාකාරිනියක් විදිහට මේ රටට ඇගෙන් ඉටුව යුතු සියලුම යුතුකම් ඉටු කරලා නයනති කලාකාරිනියක් විදිහට තමයි ඇය සමුගන්නේ. ඉතින් මට කියන්න තියෙන නන්දක්කගේ හඬ නන්දක්කටම විතරයි. ඒ නිසා අහස සේ ඔබ අනන්තයි, පොළව සේ ඔබ අනන්තයි, මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි. ඒ නන්දක්ක විතරමයි. ඇයට නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා.

0: ගීතයයි. ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: නන්දා මාලනී කියන නම, විශාරද නන්දා මාලනී කියන නම අනිවාර්යෙන් ඒකේ පිටු ගානක්, ඒ ඉතිහාස පොතේ පිටු ගානක්, පරිච්ඡේදර ගානක් කතා කරන්න වෙනවා, ලියන්න වෙනවා. ඉතින් නන්දා මාලනී කියන හඬ අපිට අපි පාසල් යන කාලේ, කොටකල්ච වැඳගෙන පාසල් යන කාලේ 1960 ගණන් 61 රන්මුතු දුව බලනකොටත් ගලන ගඟකේ ජීවිතේ අහලා අපි සංගීතේ කරන ශිෂ්‍යෝ විදිහට, එතකොට මම පොඩි සංගීතය කරන්නවත් හිතලා නැහැ, නමුත් ඒකෙන් දැනුණ මේ උත්තේජනය නාරද දිසාසේකරයි එතුමියයි ගායනා කරන්නේ අමරදේව සර්ගේ සංගීතයට. ඉතින් මේවා අපි අධ්‍යයනය කරා පාසල් යන කාලේ නම්. පස්සේ කාලෙක ඉතින් මට එතුමියත් සමග ගීත ගායන ලැබුණා. එතුමියට සම්මාන මහ ලොකු දෙයක් නෙමෙයිනේ ඒ වෙනකොට. හැබැයි මගේ පළමු සම්මානය හොඳම චිත්‍රපට පසුබිම් ගායනයට ලැබුණු පළමු සම්මානය ලැබුණේ ගෙදර බුදුන් අම්මා චිත්‍රපටේ එතුමිය සමග ගායනා කළ සක්වල ඉතරට ඇසෙනා ගීතයට හොඳම ගායකයා විදිහටත් එතුමිය ගායිකාව විදිහටත් ගත්ත සම්මානය. ඉතින් මට සම්මාන දෙකක් ලැබුණා වගේ මේක. සම්මාන දෙකක්, එකක් ගායනයට, එකක් ඇය සමග ගීතයක් නවකයෙක් විදිහට. දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ ගජමන් පූත නාට්‍යයේ ගුවන්විදුලි නිෂ්පාදනයක් කළා. ඒකේ ගජමන් නෝනා චරිතයට ගීත ගැයි නන්දා නෝනා මම ඇලපාත මුදලිට ගායනා කළා. ඒකත් මට ලොකු සම්මානයක් ලැබුණා විදිහට. මේ වගේ හඬක් ලැබෙන්නේ කලාතුරකින් රටකට, ලෝකෙටම එකක් කියන්න පුළුවන්. ඉතින් ඇය ගැන කොච්චර කතා කරුවත් නිමක් නැහැ. අපේ ආදරය ඔබතුමියට නන්දක්කට පුද කරනවා.

0: ගීතායයි ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: නන්දා මාලනිය විසින් යෝජනා කරනු ලබන්නේ දේශීය සුසමාදර්ශී හඬ කියන එකයි මගේ අදහස. ගායිකාවක වීම අරභයා උදක්ම ශික්ෂිත හඬක්වත් අද්විතීය හඬක්වත් නැත්නම් සංගීත ශික්ෂාවක්වත් පමණක් ප්‍රමාණවත් නොවන බව ඇය අපට හේතු ගැන්වුවා. කලාකාරීක වීම සම්බන්ධයෙන් මේ තාක්ෂණික හැකියාවන්ට අමතරව මානවයා වෙනුවෙන් පෙනී සිටීමේ ගුණාංගය වගා කළ යුතු බව ඇය අපට කියා සිටියා. ඉතින් මා හිතනවා ඉතාම අසීරු අවස්ථාවේදී ඇය ලංකාවේ හඬක් නැති ජනතාවගේ හඬ බවට පත් වුණා. යටපත් කරන ලද අභිලාෂයන් ජනතාවගේ යටපත් කරන ලද අභිලාෂයන් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටියා. ඒ අර්ථින් ගත්තාම ලාංකේය ගීත කලාවේ සුසමාදර්ශී මම නැත්නම් පරමාදර්ශී පූර්වාදර්ශී ගායිකාව හැටියට සලකන්නට මා කැමතියි. ඉතින් මා හිතනවා ඈ සමග සංගීතඥයෙකු හැටියට මට තිබෙන අත්දැකීම් ඒවා ගැන කතා කරනවට වඩා ඈ සමස්ත සමාජ අරභයා කළ මැදිහත්වීම ගැන කතා කිරීමට මට ඉගෙනෙක. ඈ උදක්ම යෝජනා කළේ සංගීත සම්ප්‍රදානයක් පමණක් නොවේ. ඈ යෝජනා කළේ මා හිතනවා කලාව හරහා වෙනස් කළ යුතු ජීවන විලාසය. ඈ ඒ වෙනුවෙන් පෙනී හිටිය පමණක් නොවේ. ඈ ඒ ජීවන විලාසය තුළ පැවතුනා. ඉතින් මා හිතනවා මේ මොහොත භාවාදීශී මොහොතක් තමයි. නමුත් ඈ පෙනී සිටි ඈ විශ්වාස කළ ඈ බලාපොරොත්තු වූ ලෝකය ගොඩනැගීමෙන් තිබෙනවා. එතනට අපි ඇවිත් තිබෙනවා. ඒ නිසා ඈ තෘප්තියෙන් සිටි බව මා දන්නවා.

0: ගත දෙවයින පුරා රැදායයි ගීතායයි ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: මම හිතන්නේ අපේ රටට හිටපු මට කියන්න වචනත් නෑ. ඇත්තටම නන්දා මාලිනී කියන්නේ මුළු රටක්ම ශෝක වන දවසක්. ඉතින් මම මේ විශාල පාඩුවක් සංගීතයේ වගේම ඒ චරිතය අපිට නැති වෙච්ච එක මම හිතනවා අපි හැමෝටම ගොඩක් දැනේ.
2: අංක 6

0: ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: නන්දා මාලනී මෙතිනියගේ ගීත අපි අහන්න පුරුදු වෙන්නේ 1960 දශකයේ අපි පාසල් දෙන කාලේ, අපි පොඩි දරුවෝ හැටියට ජීවත් වෙච්ච කාලේ ඉතාමත්ම අපේ හදවතට ආමන්ත්‍රණය කරපු ගීත. අපි ඇහුවේ එක් අතකින් අමරදේව මහත්මයාගේ ගීත, අනෙක් කණින් අපි ඇහුවේ මේ නන්දා මාලනී මහත්මියගේ ගීත. ඉතින් අපි වයසට ගිහිල්ලා වැඩිවීමපත් වෙලා අපිත් මේ කලා ශාස්ත්‍රයට අවතීර්ණ වෙලා ඊට පසු කාලයේදී මම එතුමියට වඩාත්ම සමීප වෙන්නේ මේ වේදිකා නාට්‍ය කලාව හරහා. මගේ සෑම නාට්‍යයක් මම නිර්මාණය කරපු අබුද්දස්ස කෝලම, රාජකපුරු වැනි නාට්‍ය නරඹන්නට එතුමිය ඇවිල්ලා ඒ නාට්‍ය අවසානයේදී එතුමියම වේදිකාවට ගොඩ වෙලා මම ඇතුළු ඒ ශිල්පීන්ට සුබ පතලා නාට්‍යයේ ගුණදොස් ගැන යම්කිසි විචාරයක් කළා. නාට්‍ය හොඳ නරක පිළිබඳව අපිට යම්කිසි මඟ පෙන්වීමක් කළා. ඒ නාට්‍ය තව සකස් කරගත්තු යුත්තේ මොන මොන තැන්ද, මොන මොන අවස්ථාද කියන එකක් අපිට ගුරුහරුකම් දීලා එතුමිය අපෙන් සමු අරගෙන යන්නේ නාට්‍ය අවසානයේ බොහොම ප්‍රීතියෙන්. ඉතින් එහෙම ප්‍රීතියට පත් වුණු අපිට අද බොහොම කනගාටුවක්, සංවේගයක් දැනෙන දවසක්. එතුමියගේ හඬට සම කළ හැකි වෙනත් හඬක් මං හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ ආයි කවදක්වත් බිහිවෙයි කියලා. ඒ භාවාතිශය හඬ අපි දන්නවා ගීතයක පදමාලාව, ඒක ශ්‍රාවකයාගේ හදවතට මනසට බද්ධ වෙන්නේ ඒ ගායිකාව හෝ ගායකයාගේ හඬ නිසා. ඉතින් මෙතුමියගේ හඬ ඒ පදමාලාවට ඉතාමත්ම උචිත විදිහට ඒ පදමාලාවෙන් කියවෙන අදහස නිර්මාණාත්මකව ඒ රචකයාට අවශ්‍ය වෙච්ච ඒ ශ්‍රාවකයා වෙත ඒ ප්‍රක්ෂේපණය කරන්නේ කොහොමද කියන එක මනාව සිද්ධ වුණේ මං හිතන්නේ මෙතුමියගේ හඬින්. විශේෂයෙන් මම රංගපෑ ටෙලි නාට්‍ය ගණනාවකම තේමා ගීතය ගායනා කළේ මේ නන්දා මාලනී මෙතිනී. විශේෂයෙන් සොයන් ජාත, ඊගාවට කරුවල ගෙදර, අගපිපිමල් වැනි නාට්‍ය ගණනාවකම එතුමියගේ හඬ ශ්‍රවණය කළා තමයි ප්‍රේක්ෂකයෝ අපි රඟපාන නාට්‍ය බලන්න හරි බරි ගැහෙන්නේ. විදර්ණෝ දැන් ඉච්චරටම කංකලු හඬකින්, විශේෂයෙන් ගජමන්නෝ නාට්‍ය නාට්‍යයේ මෙතුමියගේ ඒ තේමා ගීත ගායනය ගත්තොත් අති විශිෂ්ටයි. ඒ නිසාම වසර ගණනාවක්ම එක දිගටම මෙතුමියට ටෙලි නාට්‍ය උත්සව ගණනාවක වසරේ හොඳම ගායිකාව සම්මානයක් හිමිවෙයි. ඉතින් බොහොම සංවේගයෙන් මම ප්‍රාර්ථනා කරනවා එතුමියට අජරාමර නිවන් සුව.

0: ගීතායයි. ආචාර්ය නන්දා මාලනී මතකාවර්ජනය.
1: සංගීතඥයෙක් හැටියට මට නන්දා මාලනී මුණ ගැසෙන්නේ 2004. ඒ කියන්නේ අවුරුදු 20කට මදක් වැඩි කාලයක් ඇතුළත. මගේ දෙවන ටෙලි නාට්‍ය අගපිප්මල් සුමිත්‍ර රාවපද්ද මැතිණිය රචනා කළ අගපිප්මල් ටෙලි නාට්‍ය සඳහා සංගීතය සම්පාදනය කරද්දී තමයි නන්දා මාලනී මට මුණ ගැසෙන්නේ. එහි ගායන ශිල්පිනිය හැටියට තරුණ සංගීතඥයෙකු හැටියට මා එනොයිට ක්ෂේත්‍රයේ වැඩ කරමින් හිටියා. මගේ පරීක්ෂණ කටයුතු කරමින් හිටියා. නමුත් මගේ දෙවන ටෙලි නාට්‍යයයි අගපිප්මල්. ඉතින් මට මතකයි ආයේ මොකට ජේෂ්ඨ ගායිකාවක් මගේ ගීතය මට මතකයි මෙහිදී පුහුණු වුණා. ඊට පස්සේ මට ඉතාම සතුටුයි ඒ ගීතයට හොඳම ගායකව සම්මානය අත්පත් කරගත්තා. සම්මටත් හොඳම සංගීත සම්මානය ලැබුණා. මා හිතනවා ඈත් සමග මගේ එකම එක නිර්මාණය එයයි. නමුත් මා හිතනවා අප දෙදෙනාම ඉතාම තෘප්තිමත් වූ නිර්මාණයක් බවට ඒකපත් වුණා. පුද්ගලිකව හැටියට මා හිතනවා ඉතාම නිහතමානී තමන්ගේ දක්ෂතාවන් සහ පරාසයන් දැනගෙන හිටි ඒකෙන් උද්දාමයටපත් නොවුණු ඉතාම නිහතමානී චරිතයක්. මා හිතනවා මා මගේ ගීත පටිගත කරපු ඒ අත්දැකීම තුලින් මට ඒක තේරුණා. සහ මා හිතනවා ඇගේ හඬෙහි උපරිම විභාවයත් ඒ ගීතය තුලින් පෙන්눔 කලයි කියලා. ඉතින් ඇගේ වෙන්ව යාම භෞතික වෙන්ව යාම අපිට ඉතාම කනගාටුවට කාරණයක්. නමුත් මා හිතනවා ඈ ඉතිරි කළ නිර්මාණ ලංකාවේ කලා සංස්කෘතික ජීවිතයේ ප්‍රධානතම කලාපයක්. ඉතින් ඈ භෞතිකව අපෙන් ඉක්ම ගියාට ඈ ඉතිරි කළ ගීතාවලිය ඈ ඉතිරි කළ මතකයන් අපේ සංස්කෘතියේ කොටසක්.

0: ආදරය කියන්නේ පපුව හිරිවැටෙන එක. ඉමෙතින් හිනාවෙන එක.
1: 98.2 98.4

රාත්‍රී 11 විනාඩි 9යි. හද ගැස්මට සියත.

0: නුන නසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
4: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7 Theater Tele Depair අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
5: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ සර්.
4: දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලි ටිකක්.
4: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
8: සියත FM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
9: 98.2 98.4 දිවයින පුරා

0: ඉලක්කං අතර සුපිරිම ඉලක්කම තමයි දෙක. වැඩි ඕනේ නැ බුරුණන් කිබ්බෙක් ගන්න. මොකද යාලත් ආසයි දෙක දෙක ලැබෙනවනම්. ඩබල් දෙක, ඩබල් ඩිලයිට්, ඩබල් සැලරි. මගේ වැඩ හොඳයි කියලා අපේ බොස් මට දුන්නෙත් ඩබල් ප්‍රොමෝෂන්. ඉතින් දෙක දෙක නම් ඕන දෙයක් මම බාර ගන්නවා. අනික සින්දුනත් දෙක දෙක අහනකොට කන් දෙකට දැනෙන සැප. ඒ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ල දෙන්න. අද තමයි 얘දෙන මුලින්ම හම්බුනේ. මං ගිහින් එන්න. මං ආවි නැතත් සතිය දවස්වල උදේ 10ට සිය තහන්න. මොකද එක මාඩිස්ක සින්දු දෙකක් අහන්න පුළුවන්නේ.
1: සින්දු සියත අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිලාරේ චාප්තාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න ස්වර්ණමහල් ගම්පහස රත්නපුර ශාඛාවන් වෙතින් අගෝස්තු මාස 21 22 23 යන දිනයන්දී කැරට 22 මනස්කාන්ත මංගලාභරණ ආකර්ෂණීය වෙලකට ඒ වගේම විවාහපත් වන නවයෝලට නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් සමගම තවත් වට්ටම් සහ වරප්‍රසාද රසක් ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: ආහාර ජීර්ණ පද්ධතියටත් ශ්වසන පද්ධතියටත් පොදු අවයවය කුමක්ද? 1. ග්‍රසනිකාව 2. මුඛය.
3: ඉස්කෝලේ 10 වසර ඉගෙන ගන්න ගම්පොළ රයන් අනුහස් අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: යාත පොකට් මනි.
3: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: 11 විනාඩි 46 දැන්. හද ගැස්මට සියත.
1: සියත පාත්‍රේ විදහස.
2: ශිරාන් බාසිග්ගෙන් ඇමරිකානු බුද්ධිංශය ඩුබායි වලදී ප්‍රශ්න කරලා ඔහුගේ ජංගම දුරකථනයේ ඉරාන ඩ්‍රෝන සහ මිසයිලවල ඡායාරූප රැසක් තිබී සොයාගැනීමට එරට බලධාරීන්ට හැකි වී තිබේ. සමහරවිට සතුටුත් ඇති නේද අපේ කොල්ලෙක් ඇමරිකාවටත් හිග්ගෑවෙන්න දීලා තියෙන්නේ කියලා. පස්සේ හැබැයි ඒගොල්ලෝ එහිදී අනාවරණය වී ඇත්තේ බාසික් ඉරානය සමග සම්බන්ධතා පවත්වා ඇත්තේ දේශපාලන හෝ ආරක්ෂක සම්බන්ධතා නොව මද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ සම්බන්ධතා බව තහවුරු කර ගැනීමෙන් පස්සේ එවලා තියෙනවා. එතකොට තමයි අයියෝ අයියෝ ඒවද කියලා.
1: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
3: මෙවර උසස් පෙළ හදාරන ඔබට උසස් පෙළ අවසන් වූවහම ප්‍රතිඵල ලැබෙන තුරු බලා නොසිට ඇප්ටිටියුඩ් ටෙස්ට් හරහා CA ශ්‍රී ලංකා සමග සම්බන්ධ විය හැකි. CA ශ්‍රී ලංකා සමග ලියාපදිංචි වන්න 0170455111.
4: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
3: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
6: ගුවන් විදුලි නිවේදකයෝ කියලා කියන්නේ අමුතු සත්ව කොට්ටාශයක් නෙවෙයි.
7: පළවෙනි වචන 10-15 ඕනම මිනිස්සෙක් අල්ලගන්න පුළුවන් නම් ඔබ කියන ඕනම දෙයක් මිනිස්සු ආසාවෙන් අහන් ඉන්නවා නම්
6: මේ කාලෙකින් ඔබට හම්බෙන රෙයා චාන්ස් එක.
7: අනිත් එක ගුවන් විදුලි නිවේදකයෙක් කියන්නේ නිවේදකෙක් විතරක්ම නෙවෙයි මාකටිය කෙනෙක්.
6: කතාවට දක්ෂණං මාකටිං දන්නවනං සියත FM එකට එන්න. සියත FM කියන්නේ ගමනක් යන්න පුළුවන් තැනක්. පොඩි ගමනක් නෙවෙයි ලොකු ගමනක් යන්න පුළුවන් තැනක්.
7: හිතන ඕනම සබ්ජෙක්ට් එකක් ගැන විනාඩි දෙකක් කතා කරලා 0715 55 60 47ට අපිට WhatsApp කරන්න.
6: මේ chance එක miss කරගන්න එපා. මොකද අපි interview කරන්නේ එක සැරේ.
8: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍යපුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

صدهم سيرتا. صدهم سيرتا. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

භාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

සෑමුණු රජතුමාණන් විසින් රන් පතක කළියා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Ракета ФМ. Свята Pocket Money.
1: Good morning. හොඳ පහයි විනාඩි 24යි දැන් වෙලාව.
2: Good morning Nishan.
1: Good morning Mashi. දන්නවද? දැන් කොම්බි ඉන්නවනේ.
2: හා.
1: කොම්බියක් අපි යන මාර්ගයක යනකොට අපි යාගේ පාර બ્લોක් කළොත් එයා මොකද කරන්නේ?
2: එයා කොහොමරි පාර හොයාගන්නවා.
1: එයා එතනින් උඩින් පැනලා හරි එයා යනවා.
2: අනිවාර්යයෙන්ම.
1: එතකොට වතුරකට වුණොත් කොම්බියක් මොකද කරන්නේ? නිකන් ඉන්නේ. එයා පීනලා හරි එකෙන් එතර වෙන්න බලනවා. අපි ආව පස් ටිකක් දාලා වැහුවොත් එයා මොකද කරන්නේ? ඒක හාරගෙන ආපහු උඩට එනවා. කවදාවත් කිසිම දෙයකට කම්ප්ලේන් කරන්නේ නැහැ. හැබැයි හැම වෙලාවෙම පුංචි හරි උත්සාහයක් අරගෙන තමන්ගේ යන්න ඕන ගමන යනවා. ඉතින් මේ උදේ පාන්දර අපි මුණ ගැහෙන වෙලාවේ මතක තියාගන්න ඔබේ ජීවිතෙත් හරියට කූඹියෙක්ගේ ගමනක් වගේ ඉදිරියට අරන් යන්න. මොන දේ කොයි විදිහට කොහොම වුණත් කිසිම දෙයකට කම්ප්ලේන් කරන්න යන්න එපා. ඔබ ඔබේ විදිහක් හොයාගන්න ඔබේ ඉලක්කය ජයග්‍රහණය කරා අරන් යන්න පුළුවන්.
2: අනිවාර්යෙන්ම. ඉතින් ඔන්න උදේ පාන්දරෙම හිතට ගන්න කූඹියෙක් වගේ තමයි මම වැඩ කරන්නේ කියලා. හරි, එහෙනම් අපි පොකට් මනි අරගෙන ඇවිල්ලා තියෙන වෙනසක් නැහැ. නම්බර් එකේ විදිහටම තියෙනවා 0714 151 151 අපේ WhatsApp නම්බර් එක. එවන්න අපිට මැසේජ් එකක්.
1: අද 25 වෙනිදා නිවාඩු දවස් දෙකකුත් තියෙනවා ඉස්සරහට. හැබැයි අපි ලෑස්ති අදත් පොකට් මනි දෙන්න. මන්නිෂාන්.
2: මම්මාෂී.